මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
0: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
2: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ. ඔය දැන් පව්.
0: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ අටට දුකින් එතෙරවන මඟ සොයා යමු.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම් මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිධානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිධානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි, සමිධානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕනේ නම් කියනවා අමතක කරන්න, සමාව දෙන්න, පිරෙන්න ආදරයෙන්. ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වරප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිට යැයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේ, අපිමයි. අපි

0: අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලෙට බනින්නේ. ඉමාම් ෂාෆී කියන වියතානම් කිව්වා, අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතුව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලෙට බනිනවා. එවගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවගේම ඒ වියතානම් පැවසුවා, අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්නේ නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දිත්වා.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

ඉරුකිරණ අයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටී.

උදැස්සන 6යි විනාඩි 6යි වෙලාව දැන් අයිබෝන් සුබ උදැස්සනක් වේවා. අද අගෝස්තු මාසේ 29 වෙනිදා සෙනසුරාදා දවසක්. ඉතින් සෙනසුරාදා කියලා කියන්නේ උදේම කලබල පෙන්ෂහනවා මගේ දුවල පුතාලා. දුවල පුතාලා විතරක් නෙවෙයි නේද? අම්මලා තාත්තලා අච්චලා සියලුම මේ සේරම එකතු වෙලා තමයි කලබල පෙන්ෂහන්නේ. ඉතින් අද උදේට වෙනකම්ම ඔයගලන්ට අවස්ථාව තියෙනවා කලබල පෙන්ෂහන්න. ඒ විතරක් නෙවෙයි දැනුමර දේවල් එකතු කරගන්න, තෑගි දිනා ගන්න. මේ සේරටම තියෙන හොඳම තැනක්නේ කලබල පෙන්ෂ කියලා කියන්නේ. දැන් උදේ 7 වෙනකොට පැංචයි පැංචී නාමේ පැතර බලන්නකෝ. ඉතින් ඒගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ කියලා. හරිද? ඒගොල්ලන්ට කියන්න තියෙනවා ගොඩාක් දේවල්. ඉතින් හරි, මට තියෙනවා ගොඩක් දේවල් කියන්න. ඊබීට මං මේ දේවල් ටික කියන්නම්. එහෙනම් අපි ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගමුද? දැන් දන්නවනේ කලබල පැංච වැඩසටහනින් අපි ඔයගලන්ට ලස්සනම සින්දු අහන්න දෙනවා. අපේ දුවල පුතලට ගැළපෙනම සින්දු අහන්න දෙනවා. ඉතින් ඒ සින්දුත් ඔන්න පාඩම් කරලා සෙල්ලංගෙදරට මැවිල කියන තවස්සාවක් තියෙනවා නේද? සෙල්ලංගෙදර දොර අරිනවානේ අපි උදේ 7:30 වෙනකොට. ඒ විතරක් නෙවෙයි නිර්මාණ පිටුවේ අපි ලෑස්ති වෙලා ඉන්නවා මොනවටද දවසේ තෑගක් දෙන්න. උදේ 6:00 වෙනාට

0: Rebel Adventure. දැසන හයයි විනාඩි 21යි වෙලාව දැන් අපි ඔන්න ලෑස්ත වෙනවා සුරේෂ් මාමට අවස්ථාව දෙන්න. සුරේෂ් මාමගේ කතාව කියන්නේ CWW කණංගර මහත්මයා ගැනනේ. ඔන්න කලබල පෙන්චහන පොඩ්ඩන්ට සුරේෂ් මාම කියලා දෙන්නේ නේද? මම දන්නවා අපි දුවල පුතාලා කතා අහන්න ආසයි වගේම චිත්‍ර අඳින්න ආසයි කියලා. ඒ කියන්නේ අපි නිර්මාණ පිටවත් යන්නේ. දැන් ඔන්න චිත්‍ර අඳින අපේ පොඩ්ඩෝ ආසයි කියලා දන්නේ හින්දම විෂන් කෑ පාට සිත්තම් ඔන්න තරගයක් ලෑස්ති කළ තියෙනවා. විෂන් කෑ ආයතනය තරගේ තේමාව මොකද දන්නවද? හෙටලව දකින මාගේ දැස්. මේ තේමාව යටතේ ඔයගලන්ට පුළුවන් චිත්‍ර අඳින්න DS ආයම්, පැස්ටල්, එතකොට පෝස්ටර් ආයම්, ඇක්‍රලික්, තෙල් ආයම්, මේ ඕනම මාධ්‍යකින් චිත්‍ර පාට කරන්න පුළුවන්. අඟල් ප්‍රමාණයක් තියෙනවා බෑ චිත්‍රය. හරිද? අඟල් 18-14 කියන ප්‍රමාණයෙන් තමයි ඔන්න අඳින්න ඕන. කඩදාසි වෙන්න පුළුවන් බෝඩ්, කැන්වස්, ඕනම මතු පිටක, තිරස් අතට, සිරස් අතට, මේ ඕනම ආකාරයකට චිත්‍ර අඳින්න උගලන්ට අවස්ථාව තියෙනවා. හැබැයි මතක තියාගන්න එක්කෙනෙකුට අඳින්න පුළුවන් එක චිත්‍රයක් විතරයි. ඒ වගේම මේ සීලම චිත්‍ර ඕගොල්ලෝ වෙන සීලම චිත්‍ර විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමා, ගුරුතුමිය නැත්නම් විෂය භාර ගුරුතුමා විසින් සහතික කරන්න ඕනේ. මේ කවුරු හරි එක්කෙනෙක් යටින් සහතික වෙන්න ඕනේ. ඒ වගේම තමයි අවසන් වටේට තෝරගන්න තරගකරුවන්ට සිද්ධ වෙනවා සජීවීව චිත්‍ර තරගයකට සහභාගී වෙන්න. අවසන් තරගයේ පැවැත්වෙන දිනය වෙලාව ඔන්න කලින් ඕගලන්ට දැනුම් දෙනවා. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ ඕගලන්ගේ චිත්‍රයේ චිත්‍ර මාතෘකාව, චිත්‍රය ගැන කෙටි විස්තරයක්, ඔයගලන්ගේ නම, උපන් දිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, පාසල ලිපිනය, ඉදිරිපත් වෙන තරගාංශය සඳහන් කරන්න චිත්‍රයේ පිටිපස්සේ. මූලික, ඒ කියන්නේ 1-2-3 ශ්‍රේණි වලට වෙනම තරගයක්, 4-5-6 ශ්‍රේණි වලට වෙනම තරගයක්, 7-8-9 ශ්‍රේණි වලට වෙනම තරගයක්, 10-11 කියන්නේ ජ්‍යෙෂ්ඨාංශය. හරිද? ඒ වගේම ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා කියන්නේ 12-13 කියන ශ්‍රේණි. බය වෙන්න එපා. අපි පොඩ්ඩක්ම අපි ලොක්කොත් එක කලවම් කරන්නේ. හරි, සැප්තැම්බර් 12 කලින් විෂන් කෙයා ශාඛාවකට ඇවිල්ලා, එහෙමත් නැත්නම් විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පදිස කොළඹ 2 කියන ලිපිනට තැපැල් කරන WhatsApp අංකයක් කියන්න. 077-981-6713 077-981-6713. එහෙනම් අපි යමු සුරේෂ් මාමගේ කතාවට.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කණ්ණංගර මැතිතුමා.
2: අයිබෝවන්, කොහමද? ලස්සනම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳින් ඉන්නා නේද මගේ පැටවෝ, වීරයෝ, වීරවරියෝ? දැන් එතකොට අර අපිට ආව පහුගිය කාලයක් තිස්සේ වීරයෙක් වීරවරයෙක් වුවාම නිකන් නේ ලොකු තේජාන්විත ගතියක්, සද්දන්ත ගතියක්, උස්ස මහත දැවැන්ත යෝධ, මෙන්න මේ වගේ එකක්. හැබැයි දැන් වීරයා වීරවරිය කියලා කිව්වහම අපේ කතානායකයන් නිසාම දැන් අර ඒ දැවැන්ත, සද්දන්ත, උස්ස මහත, උත්තුංග දේහධාරී කියලාගෙන අන්න ඒකෙන් පොඩ්ඩක් අයින් වෙනවා. අයින් වෙලා වීරයා කියන කෙනා හැදෙනවා නැන නුවන පැත්තට බර වෙච්ච, කල්පනා ශක්තියෙන් අනුන, හරි ප්‍රියමනාප පුද්ගලයෙක් කොහොමද වීරයෙක් වෙලා තියෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. තේරෙන්න ඕනේ මගේ රත්තරන් දූල පුතාලට නේද? ඒක තමයි දැන් අපි කතා කරන්නේ ආචාර්ය ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කණ්ණංගර මැතිතුමා ගැන. CWW කණ්ණංගර මැතිතුමා නේද? ඒක තමයි පුංචි කාලේ ඔයා වගේම තමයි මොකද්ද අන්න පාලයි නේ දැක්කනේ පොඩිකමට කරපු වැඩේ මල්ලිත් එක්ක එකතු වෙලා අලිගට පේර ගෙදී දේවිදී දේවල් තමයි කරේ. හැබැයි නරක නෑ, වැරදි නෑ, ලස්සන සුන්දර වැඩ. අන්න පාල වැඩ කරන්නත් ඕනේ, නැත්තම් කවද කරන්න දේවා? ඒවා පුංචි කාලේ කරලා ඉවර කරපුවාම ප්‍රශ්නයක් නෑ. හැබැයි පුංචි කාලේ ඒවා නොකර ඉඳලා කොහොමද ලොකු වෙලා දේශපාලඥයෙක් වෙලා අන්න පාල වැඩ කරන්න ගත්තාම තමන්ගෙම ළමයි වුණත් වැරදි දේවල් වලට පාවිච්චි කරන්න වෙනවා. මන්න අම්මල තාත්තල දැනගන්න ඕනේ වනේද? හරි, දැන් ගිසතේ මං කිව්වා වාර විභාගය එනවා කියලා නේද? ඔව් ඔව් ඔව්. ඔයාට නිවාඩු වුණාට මෙන්න කණ්ණංගර පුතණුවන්ට වාර විභාගය ඇවිල්ලා. අහන්නකෝ.
3: චූටි පුතා, දැන් කොහොමද ඉස්කෝලේ කාරණා?
4: හොඳින් කරගෙන යනවා අප්පච්චි. මේක
3: මොකක්ද මේ අඩුපාඩුව?
4: නෑ නෑ අප්පච්චි, උංචි මල්ලිල හරිම කරදරයි, වදෙයි.
3: ඒකට මම මෙහෙම කරන්න, උංචි මල්ලිලව මං එක්කරගෙන යන්නම් කුඩම්බලයි ගෙදර.
4: නෑ නෑ නෑ අප්පච්චි, ඕන නෑ, හිටපුවාවි.
3: නෑ චූටි පුතා, කමන්නේ, මං යාලව කුඩම්මත් එක්කම යවන්නම්කෝ. හරිනේ එතකොට.
4: අනේ අප්පච්චි, කුඩම්ම නැතුව මට බෑ, හුන්දේ උවමනයි.
2: දන්නවද මගේ රත්තරන් දුවේ පුතේ, අප්පච්චි දැනගෙනමයි එහෙම කිව්වේ. එයා දන්නවා හරිම ආදරෙයි කියලා. ඔව්, හරිම ආදරෙන් තමයි කුඩම්මට සලකන්නේ කියලා. හැබැයි ඔයා තව කතාවක් දැනගන්නත් ඕනේ. අප්පච්චිත් එක්ක කතා කරනකොට විතරමයි කුඩම්ම කියන්නේ. දැන් කුඩම්මත් එක්ක කතා කරනකොට අම්මා කියලාමයි කතා කරන්නේ. එච්චරට ආදරෙයි. ඔව්, ඔන්න දැන් මේ විදිහට එයාගේ ලස්සන පුංචි කාලේ කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යනවා. වාර විභාගේ දැන් එනවා. වාර විභාගේ ඇවිල්ලා වාර විභාගෙට ඔව් මූණ දුන්නා. ඊට පස්සේ ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල එනකොට අපච්චිට නපුරුයිනේ. ප්‍රතිඵලේ කොහොම වෙලා තියෙයිද? හරි, හෙට එන්නකෝ. අපි ආමු ඇත්තටම ප්‍රතිඵලේ කොයි වගේද කියලා. හාද? හා, එහෙනම් හැමෝම සතුටින් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කණ්ණංගර මැතිතුමා.

0: FM 94.8 Net FM Divainapura.
1: නවලව දස්සන 6යි වෙනකට 31යි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
7: INMC දිශානායක වාරිපල ECG එක ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කර බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර තුනක් ඩොක්ටර්ලා තිබ්බේ. ඊට පස්සේ මොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වෙද මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. චෙක් ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. උඩම සුවයක් තමයි තියෙන්නේ. තුමර දීර්ඝාත පාසනා කරන අතර එතුමර බොහොම තියෙන්නේ.
6: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
8: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
9: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කමබල පැංචා.
1: වෙලාව දැන් උදේ 6:33යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා

0: ක්‍රියේට් කරගන්න.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-362-76-716-3672.
2: යුත්තකයින් ඔයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 29 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. අද හෙට අනිද්දා දුම්රිය ධාවනය ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්. මද්‍රව්‍ය සහ මත්පැන් නිසා දිනකට පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මිය යන බව හෙළිවෙයි. ජනපති නියමයෙන් රජයේ කාර්යාල පිහිටි ගොඩනැගිලි ගැන විශේෂ විමර්ශනයක්. මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,000 ඉක්මවයි. මරණ 72ක් වාර්තා වෙයි. නේපාලයේ සහන මෙහෙයුම් දැඩි කෙරේ.
1: net news the truth people trust.
0: බොහෝ පිරිස් තවමත් දීර්ඝ සතියන්ත නිවාඩු ගත කරමින් සිටිනවා. ඒ වගේම ඇතැම් අය ගම්බිම් බලා ගිහින් ඇවිදින්න ගිය අයයි කොළඹ ගිය අයයි හෙට ආයෙත් කොළඹෙයි. හැබැයි දුම්රියෙන් එන්නින් අයට නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ප්‍රමාණවත් තරම් දුම්රිය දාලා නොමැති බවයි දැන් කියවෙන්නේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍යනාවරණය මෙතැන් සිට. අදසාහයට විශේෂ දුම්රිය ධාවනවීම ඉඩකඩ අවම බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඕකයා සිටිය දුම්රිය ධාවනය කරන බවට බලධාරින් ප්‍රකාශ කළද ඊට සුදුසු සූදානමක් ඇතැයි තම සංගමය නොසිතන බවයි.
2: මේ සතියන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකියුතු වෘත්තීය සමිතියක් විදිහට කනගාටුව පළ කරනවා. අපි උපරිම උත්සාහ කරනවා දෙපාර්තමේන්තුවට බල කරලා යම්කිසි විශේෂ දුම්රිය ප්‍රමාණයක් මේකට යොදවයි කියලා. ඒ යෙදුණත් ප්‍රමාණවත් නැත්නම් කලට වේලාවට දුම්රියට එන්න පාපූර්වේ රැඳී නොසිටීමින් හැකි තාක් දුරට තමන්ගේ ආරක්ෂාකාරිය දුම්රිය ගමන් කරන්න කටයුතු කරගන්න ඒ පණිවිඩය විතරයි අපිට කියන්න තියෙන්නේ.
0: දීර්ඝ සතියන්තයෙන් පසු ධාවන සඳුදා දුම්රිය ධාවනය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
2: එවැනි තත්ත්වයක් තියෙන්නේ සෞඳ උදේට කාර්යාල දුම්රියවල දැඩි තල්බදයක් තියෙන. සෞඳ උදේට කාර්යාල දුම්රියවල සහ විශේෂ දුම්රිය ධාවනයේ නොවන නිසා පවතින දුම්රියවල කොහොමත් සෞඳ දිනේ කියන්නේ අපේ දුම්රිය ධාරිතාවේ සෞඳ දිනේ කියන දිනය අපේ දුම්රියට දැඩි මගී ප්‍රමාණයක් ඉන්න දිනයක්. එතකොට මේ නිවාඩුවත් එක්ක සඳුදා දිනේට අමතර මගී ප්‍රමාණයක් එකතු වෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉඳා කල් වේලා ඇතුව එන්න කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. මොකද දෙපාර්තමේන්තුව මේ මොහොතේ ඔබට අවශ්‍ය පහසුකම් සපයන මට්ටමක
0: අනවශ්‍ය තදබදයක් ඇති නොවීමට කල් වේලා ඇතිව දුම්රිය ස්ථාන වෙත පැමිණෙන ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් දැනුම් දෙන්නේ. ලබන සැප්තැම්බර් මාස 8 වනදා සිට 11 වනදා දක්වා පාර්ලිමේන්තු රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව සැප්තැම්බර් 8 වනදා අඟහරුවාදා පෙරවර 11:30 සිට පස්වරු 5 දක්වා මෝටර් රථවාහන පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදන ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 9 වන බදාදා පෙරවරු 10 සිට 10:30 දක්වා අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න ඇසීම් සඳහා කාලය වෙන් කර ඇති අතර අනතුරුව පසරු 5 දක්වා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම් පතේ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 94,805ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. Dengroge Velandi Men Maven Vita Putkalan Hette Dedenuku, Jivitak Sheta Patuati Babai, Emeka Kes and Hankale. Augustu Masetula Pamanak Dengrogin, Navadhas Harse Hatter Navadenuku Hadunagan Theatre, Julimasedi, Visinavadhas and Navase Hatter Dedenek Saha, Junimasedi, Rogin, Visik the Has Pansetis Tunak Lisavarta Vitibeno. Samasta Rogin Gin Theatre. Panas Dekai Dasama Navai Dekag, Enam Rogin, Panastahas, Ekase Hat Hatakmavartawa, Ne, Basna Hirapalatin. Etamatrava Dakunupalatin, Rogin, the Hatundahas, Atase Visitunag, Madhima Palatin, Rogin, Atadahas, Haise Visi Hatarak Varta Vietibabai, Saukian Shependo Adene. District Mataman, Vedim Rogin Sankiava, Gampa District in Vartavanatra, Emma Sankiava, Visidahas, Desia Hatak. Eta Amatarava Kolama Districtken Dahar Dahas Hatseanu Hatarak, Mahanurin Haidahas Navase Dahatunak, Kalutarin Haidahas Ekase Dahatak Saha, Gala Districtken, Dengrogin Haidahas Ekase Kolos Denek Vartavanava. Mevana Vita Divedapura, Saukivai Dinildari, Balapradesh Hatta Hayak, Adi Avadanam Kalapalis Hadunaganati Babai, Jatika Dengu Mardaneka Kavedurta Pevasue. Merata, Madravisa, Matan Bavite Hetwin, Dinakar Putgalan, Asuat, Sea Tatar Sankavakata, Jivita Ahimivan Bava, Rajarata Vishwedale, Vivaharika Vidhapite, Pita Adhipati, Acharya Manoj Pranandumata Papasano. Emata Penadune, Merata, Vedima Maran Sankavakata, Vagakin, Tani Hetu, Dumpane Saha, Madravi Bavite Bavai.

0: වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලනඥයන් විවිධ අදහස් පළ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ රටේ ආර්ථිකයේ ස්ථාවර වෙතත් ආර්ථිකයේ වර්ධනයක් සිදු නොවන බවයි.
1: මොවුන්ට තියෙන අභියෝගය තමයි එතනින් එහාට ගිහිල්ලා අපි කියන ආර්ථික පරිවර්තන පරත කියලා එකකුත් සම්මත කරා. ඒක මේ ක්‍රියාත්මක කිරීමද? ඒක වෙන්නේ නැහැ. ඒතකොට ඒක නැතුව කොච්චර ආර්ථිකේ ස්ථාවර වුණත් වැඩක් නැහැ. ආර්ථිකේ වර්ධනය වෙන්නේ නැත්තම් මේක රජය තේරුම් ගන්න ඕනේ. නිකන් බොරුවට ගිහිල්ලා ඉලක්කම් ටිකක් කියලා වැඩේ ගොඩ කියලා Facebook post දාලා හරියන්නේ නැහැ. හරි, කොච්චර සමාජ මාධ්‍යයේ ආණ්ඩුව අරහෙම හොඳයි මෙහෙම හොඳයි කියලා කිව්වට මේ ළඟදි දැක්කනේ මේ කොහෙද මේ රිසර්ච් එක පෙන්නලා තිබුණානේ ආණ්ඩුවට තියෙන මතයට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි, හොඳට තිබිච්ච එක දැන් පල්ලෙහාට වැටලා තියෙනවා කියලා. ඕක තමයි යථාර්ථය.
0: කෙසේ වෙතත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ විද්‍යාත්මක දත්ත මත පදනම්ව ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නා බවයි.
2: ඇත්තම ජනාධිපති උපදෙස් දුන්නා මම හිතන්නේ නිවාස අමාත්‍යතුමාට යම් කිසි ඔඩිට් එකක් කරා. ඔඩිට් එකක් කියන්නේ අර වැරදි හොන ඔඩිට් එකක් නෙමෙයි. අපි සයන්ටිෆිකලි මොඩර්න් මහජන අවශ්‍යතාවයන්ට ගැළපෙන විදියට අපි අපේ මේ කාර්යාල සංකීර්ණ සකස් කරලා තියෙනවාද කියලා බලන්න කියලා. මොකද අපි දැන් බද්දගම සිරිඳු නෙමෙයිනේ අපි ඉස්සරහට එන්නේ නේද? බද්දගමනේ. දැන් බද්දගම සිරිඳු නෙමෙයි අපි ඉස්සරහට එන්නේ. මේ රටේ ගෞරවනීය පුරවැසියෙක්. ලොක්කෙක් දැක්කම කනසා ඔළුව සාක්කුව දාගන්න මිනිස්සු නෙමෙයි. අපිට එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම එහෙම මුකුත් ඕනේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ආයතන ප්‍රධානිය මුණ ගැහෙන්න පුළුවන් ආයතනකට ආවම. මං සරලව ගත්තොත් අපි මේ බිල්ඩින් එකේ හදන්න යන්නේ මොන විදියෙ මහජන සම්බන්ධතා ප්‍රමාණයක්. ඒසා බිල්ඩින් එකක ඔෆිස් එක ඩිසයින් කරොත් එහෙම කොටු ගහලා අරම කරලා හරිම අමාරු වෙනස් කරා. දැවලා තියෙන එක යන්න ඕනත් යන්න බෑ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට මහජනතාවට දුන් පොරොන්දු අමතක වී ඇති බවයි.
3: එදා මේ අද ඉන්න ජනාධිපතිවරයාගේ ප්‍රධාන සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ සටන් පාඨය පාදක කරගෙන තමයි එදා පැවති හැම ආණ්ඩුවකටම මේ ආණ්ඩුව සහය දුන්නේ. හැබැයි අද ඒක උන් අමතක කළා. අද ජනාධිපතිවරයා ශේෂාධිකරණයේ විනිසුරුවන්ගේ කාලය දික්කිරීම පිළිබඳව අද කටයුතු කරනවා. අද මේ ආණ්ඩුව මහ බැංකු බැඳුම්කරු වංචාකරුවන් සමග ඩීල් දවමින් සිදු කරන්නේ මොන්ට අවශ්‍ය විදිහට මේ අධිකරණය පාවිච්චි කරන්න අද මේ ගන්න උත්සාහයද කියන සැකය මේ රටේ ජනතාව තුළ අද ගොඩනැගෙමින් තිබෙනවා.
0: කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා පැවසුවේ විපක්ෂයේ කලබල වූවාට ආණ්ඩුව බිඳ දැමිය නොහැකි බවයි.
4: දැන් කලබලයට පත් වෙලා තියෙනවා විපක්ෂ. අර අපි කියන්නේ නේද ගම් අතුර වෙලාවට නයි මුගටි එක කොටේට නගිනවා වගේ. එයාලා එකට සම්දානගත වෙලා තියෙනවා මේ ජනතාවාදී ආණ්ඩුවට එරෙහිව. මේ ආණ්ඩුවට එරෙහිව යෝජනා අදහස් යම් යම් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව එලවන්න ජනාධිපතිවරයා වෙනුවට තව ජනාධිපතිවරයෙක් ගේන්න ඕන කියලා කල්පනා කරන්. එහෙම මතයක් නැහැ.
0: නේපාලයට බලපා ඇති විනාශකාරී ගං වතුර තත්ත්වයේ හේතුවෙන් අතුරුදන්වුවන් සහ මృతදේහ සොයාගැනීමේ කටයුතු වේගවත් කිරීම සඳහා බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ සඳහා හමුදා නිලධාරීන් 1200කින් සමන්විත විශේෂ කණ්ඩායමක් යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. රසුප්පා සිට චිට්වන් දක්වා ගංගා නිම්නාශ්‍රිතව මෙහෙයුම් සඳහා මේ පිරිස යොදවා ඇති බවයි නේපාල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. මේ අතර නේපාලයට බලපා ඇති විනාශකාරී ගං වතුර තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 93000කට ආසන්න සංඛ්‍යාවක් අවක් පීඩාවට පත්ව සිටින බවත් නැවත වරක් ගංගොතුරු තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවත් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පෙන්වා දෙනවා. විපතට පත්වුවන් උදෙසා හදිසි ජීවිතාරක්ෂක සහන සැලසීම සඳහා ස්විස් ෆ්‍රැන්ක් මිලියන 25ක මුදලක් ලබා ගැනීමට හදිසි ආයාචනයක් නිකුත් කර ඇති අතර තමන්ගේ සමස්ත ගෝලීය ජාලයම මේ සඳහා සක්‍රිය කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ. මේ අතර නායාම් හේතුවෙන් නිර්මාණය වී තිබූ තාවකාලික විලෙහි ජලය ගලා ගොස් තිබෙනවා. ඒ මහා ගං උතුරක් වන බවට මුලින් ප්‍රකාශ වුණා. ඒ අනුව සහන කණ්ඩායම්ද මුදාගැනීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්ව සිටියා. කෙසේ වෙතත් තාවකාලික විලෙහි රැඳී තිබූ ජල පහර ගලා ගොස් තිබුණද ඉන් හානි සිදුව නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව සහන කණ්ඩායම් යළි සිය මුදාගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර මේ මහා විපතින් පීඩාවට පත් ජනතාවට සහ ව්‍යාපාර නැවත නගා සිටීම සඳහා විශේෂ පුනරුත්ථාපන සහ සහන පැකේජයන් සකස් කරන ලෙස නේපාල කැබිනට් මණ්ඩලයේ සිනරට මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබෙනවා. එමෙන්ම අපදා සහන අරමුදල වෙනුවෙන් සිය මාසයක වැටුප පරිත්‍යාග කිරීමට නේපාල අමාත්‍ය මණ්ඩලයේ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මාතර දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි රූපලාවන්‍ය ගාරයක් වටලා මද්‍රව්‍ය තොගයක් සමග අතරංගුවටගත් සැකකරු සැප්තැම්බර් 2 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසිය

0: සිද්ධියට අවසරලා තිබෙනවා. එමෙන්ම සිද්ධියට අතරං කොටගත් ඔහුගේ බිරිඳ ලබන එකොළොස් වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ. එම අමුසැමි යෝල අත්තරංගුවට ගනු ලැබුවේ මාතර කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. එය අනුව හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 45ක් අයිස් ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 800ක් සහ මද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් 625,000ක මුදලක් සහ ජංගම දුරකථන 5ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්තරංගුවට ගත් අමුසැමි යෝල මාතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් මොවුන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් මද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. net news nimava net news meelanga pradhana pravruti prakashaya dahawal 12ට etek pain pay pravruti bala protwan mohotin mohota wenas wana alutma torotoru sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathawoth net news.lk apage web adawiyata pivisenna net news
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: FM 95 FM 94.8 net FM divine pura
3: නවලව දැස්සන 7යි

0: අයිබෝවන්ස් කසුන් සචින් නැන්දේ සුබුදසනක්.
1: අයිබෝවන් පැංචෝ, ඔයාට තියෙනවා නේද නම් මාරු වෙන එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ? ඔයාගේ නමත් මම එහම ඊට පස්සෙට පැංචි කියලා කියන්න. අයිබෝන් පැංචි, පැංචි අයිබෝන්,
0: අයිබෝවන් සචින් නැන්දේ.
1: දැන් කොහේ පැංචිට මාරු වෙන්නේ? ඔයාටයි මාරු වෙන්නේ. අර නිකන් අර අපි කියන්නේ අර නිල් වයරක තියෙන රතු වයරක තියෙන එහම වයර් මාරු වෙනවා වගේ මාරු වෙනවා නැද්ද? හරි, දැන් උදේ 7යි විනාඩි 5යි තව චූටකින් 6 වෙනවා. ඉතින් කොහමද දෙන්නටම හොඳින් ඉන්නවද?
0: ආ,
1: දැන් ගිය සතියේ මං ආවේ නෑනේ. සතියකට පස්සෙ තමයි මං ආවේ නේද?
0: ආ,
1: දැන් ගිය සතිය මොනවද කරේ? පංච මොනවද කරේ ගිය සතිය?
0: මම අපි තාත්තගේ ෆෝන් එකේ අපි ගම් වතුර යනවා දැක්කා.
1: ආ, ගම් වතුර යනවා. මම හිතෝ යා ගම් වතුර යනවා. ගම් වතුර එනවා දැක්කා නේපාලි නේද? අපි මේ ගම් වතුර ගැන තව ටික වෙලාවකින් කතා කරමු.
0: ගොඩක් මැරිලා.
1: ඒකනේ. දැන් ඒකට වෙලා තියෙන දේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ ඔක්කොම අපි තව ටික වෙලාවකින් කතා කරමු. නේපාලයේ කියලා කියන්නේ පැන්චෝ, අපි දැන් අපේ රට තියෙන්නේ ආසියානු මහද්වීපේනේ. ආසියානු මහද්වීපේ තියෙන රටක් තමයි නේපාලය කියලා කියන්නේ. හරිම ලස්සන රටක්. ඉතින් නේපාලයට සිද්ධ වෙලා තියෙන ඒ ඛේදවාචකය හරිම දුකයි. මේ වෙනකොට මුළු ලෝකෙම නේපාලය දිහා තමයි බලාගෙන ඉන්නේ. මොකද අපේ ලංකාව වගේ තමයි නේපාලයට ගොඩාක් රටවල් වලින් සංචාරකයන් එනවා නේපාලි ලස්සන බලන්න, නේපාලයේ තියෙන සංස්කෘතිකාංග බලන්න. ඉතින් ඒ සංචාරකිනුත් මේ ඛේදවාචකයට අසු වෙලා ඔන්න ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. සමහර අය හොයා ගන්නත් බැරි වෙලා තියෙනවා. ඉතින් හරිම කනගාටුයි අපේ ආසියාතික රටකට මේ වගේ දෙයක් සිද්ධ වීම ගැන. අපි ඊගෙන ටිකක් වැඩි විස්තර කතා කරමු. තියෙන ලස්සන විස්තරයක් මම කියනං නේපාලය ගැන, වගේම ওই ගංගාවන් ගැන. මොනවද ග්ලැසිය කියලා කියන්නේ නේද? දැන් ග්ලැසිය දිය වෙලානේ මේ දේ සිද්ධ වෙලා තියෙන. ඉතින් ග්ලැසිය කියලා කියන්නේ මොකද? සචින්නද තව ටිකකින් කියලා දෙන්න. දැන් පැංචි මොනවද කරේ ගිය සතියේ?
0: මම ගිය සතිය අපි බ්‍රවුන් බීච් ගියා.
1: හරි.
0: ඊට පස්සේ අපි අම්මගේ ෆෝන් එකෙන් වතුර එනවා දැක්කා. ඊට පස්සේ අපි ටීවී එකේ බැලුවා මේ අලියා පෙරහැර යනවා.
1: අලියා පෙරහැර යනවා, දළදා පෙරහැර යනවා නේද? දැන් රන්දෝලි අවසාන රන්දෝලි පෙරහැර ඔන්න පොයේ දවසේ වීදි සංචාරය කරා නේද? ඉතින් පෙරහැරත් ඔන්න නලවපුත් ගොඩාක් දුවල පුතාලා ඉන්නවා කියලා මම දන්නවා. අපිට දැන් වෙලාව මතක් කරන්නේ උදේ 7යි විනාඩි 8යි. දැන් මගේ ප්‍රශ්නේ අහන්නද ඕගලංගෙන්?
0: සශී නැන්දේ අද අපේ පුංචිගේ බර්ත්ඩේ.
1: කේක් ගෙනාවද ඉති?
0: ආනේ
1: බලන්න.
0: ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ යාළුවන්ට එයා රෝසුයි කිරි දෙනවා.
1: ආ හරි. ඉතින් එහෙනම් අපිට මුකුත් දෙන්නේ නැහැ නේ. අපි මොකටද කියන්නේ නේද පැංචි? ඔව්ලු. මම පැංචි කියලා කිව්වේ. දැක්කනේ. ඔයාට අමතකුණා වගේ නම. ඔයා පැංචා නේද? හරි. දැන් එහෙනම් අපි සුබපතුමු අපේ පැංච් කවුද? අපේ පැංචිගේ පුංචි. අනේ ගැළපෙනවා. පැංචගේ පුංචි. හරිද? හරි. දැන් එහෙනම් මගේ ප්‍රශ්න මං අහන්නද? මේක තමයි අද මම ඔයගලට දෙන තේරවිල්ල. ඔන්න නැත FM Facebook fan page එකට ගියොතින් මේ ප්‍රශ්නෙට උත්තරේ කමෙන්ට් කරන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා. පැහැයකි, ගසකි, පොකුණකි? මොකද්ද? පාටක්, ගහක්, පොකුණක්. හැබැයි තනි වචනයකට එනවා. මොකද්ද මේ?
0: පාට මොකද්ද?
1: පාට. ඉතින් පාට කියන්න බෑ.
0: කන්න පුළුවන්.
1: බෑ, කන්න බෑ.
0: එයාට ඇවිදින්න පුළුවන්ද?
1: බොන්නත් බෑ, එයාට ඇවිදින්නත් බෑ. හැබැයි එතනට අපිට යන්න පුළුවන්.
0: ගහ කන්දක තියෙනවද?
1: කන් දෙකක් නෑ.
0: කට?
1: නෑ, කටකුත් නෑ.
0: අතු තියෙනවද?
1: නෑ, අතුත් නෑ. පාටක්, ගහක්, පොකුණක් තුනම එක නමක තියෙනවා. උදව්වක් කරන්නද? බෑ, අනේක බෑ වගේ. ඔගොල්ලෝ හොඳට හිටියොත් තමයි උදව්වක් කරන්නේ.
0: නෙළුම් මල?
1: නෑ, නෙළුම් මල නෙවෙයි. ඒක තමයි මං හනි. එහෙනම් මොකද්ද? කල්පනා කරන්න, මේක ගමක්. ඔන්න උදව්වක් කරා මම. මේක ගමක්. හරිද?
0: ලෝකෙද?
1: ලෝකෙ නෙවෙයි, මේක ගමක්. ලංකාවේ තියෙන ගමක් මේක.
0: ගමක්ද?
1: ඔව්, ලංකාවේ තියෙන ගමක්. මොකද්ද? කල්පනා කරලා කියන්න බෑනේ. ලංකාවේ තියෙන ගමක්. පාටක්, ගහක් පොකුණක් හරි ලේසි අපි නිතැන් ෆස්බුක් ෆෑන් පේජ් එකේ ඔන්න පෝස්ට් එකක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයාලට උත්තරෙත් කමෙන්ට් කරන්න අවස්ථාව තියෙනවා. උදේ 7යි විනාඩි 10යි අපි යනවා දීකිරි කන්න. කන්න නෙවෙයි දීකිරි සින්දුව අහන්න. ඊට පස්සේ පුළුවන් නම් කියන තරග වටේ තියෙනවා අර විස්තරෙත් එක්කම තමයි ඉඳ දිගටම නැත FM කලබල පැංචාගෙන ඉන්න.

0: ルベンチャー。
1: උදේ 7යි විනාඩි 13යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5 smart drive smart savings. බිඳුවයි එකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
9: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
10: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
9: මෙත් net පාමුල.
10: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
9: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ අටට දුකින් එතෙරවන මග සොයා යමු.

0: Daily Venture。උදේ 7යි විනාඩි 16යි පාටක් මොකද්ද ගහක් පොකුණක් ඒක තමයි අද තේරවිල්ල හරිද හා දැන් ඔන්න නැන්දල මාමලත් අපිට WhatsApp කරන උත්තරේ කියලා හරි වැඩේ දැන් දෙන්නට හොයාගන්න පුළුවන් වේද මොකද කියන්නේ ඔව් ඔන්න නැ උදේ 8ට කලින් හොයාගන්න ඕනේ දැන් ඔන්න හොයනවා කියලා කිව්වා අපි බලමු නැන්දා කෙනෙක්ද මාමා කෙනෙක්ද නැත්නම් අක්කා කෙනෙක්ද අයියා කෙනෙක්ද මුලින්ම උත්තරේ හොයාගන්නේ කියලා හරිද හරි දැන් මම කියවානේ අපි නේපාලයේ ගැන තුට මේ ග්ලැසිය ගැන තවත් ඓතිහාසික විස්තරයක් ගැන තව ටික වෙලාවකින් කතා කරමු කියලා හරිද දැන් මේ නේපාලයේ කිව්වම අපිට හිම මතක් වෙනවානේ හරිද හිමෙන් වැහිලා තියෙන කඳු මතක් වෙනවා ලෝකයේ උස්සම කඳු මුදුන් මතක් වෙනවා ඉතින් ඒ කඳු අතරින් ගලාගෙන යන ගංගා මතක් වෙනවා මේ හැම දෙයක් එක්කම මතක් වෙන රටක් තමයි නේපාලයේ කියලා කියන්නේ ඉතින් අපි අර කලින් කිව්වා වගේ දැන් මේ සුන්දරත්වයේ පිටිපස්සේ අද ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ග්ලැසිය දියවීමෙන් ඇතිවෙච්ච මේ මහා ඛේදවාචකය ගැන දැන් ඔයගොල්ලෝ දන්නවද මේ ග්ලැසිය කියන්නේ මොකද්ද කියලා දන්නවද
1: නෑ
0: හා මං කියලා දෙන්නම්කෝ ග්ලැසිය කියලා කියන්නේ සාමාන්‍ය හිම ගොඩක් නෙවෙයි වසර සිය ගණනක් සමහරලාට දහස් ගණනක් වෙන්න පුළුවන් මේ දහස් ගණනක් තිස්සේ එකතු වෙච්ච හිම තමන්ගෙම බර නිසා මේ හිමවලම තියෙන බර නිසා අයිස් තද අයිස් බවට පත්වෙලා ඉතාම හිමින් ගලාගෙන යන දැවැන්ත අයිස් ගංගාවක් වගේ හැසිරෙන ස්වභාවික නිර්මාණයක්. ඉතින් හිමාලයේ තියෙන මේ ග්ලැසිය තමයි නේපාලයේ තේ අවට රටවල්වල ගංගා පද්ධති වලට ජලය සපයන වැදගත් මූලාශ්‍රයක් වෙන්නේ. ඉතින් ප්‍රශ්නය පටන් ගන්නේ කොතනද දන්නවද? දැන් මේ ලෝකේ උෂ්ණත්වය ඉහළ යනවානේ අපේ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් මේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මේ උෂ්ණත්වය ඉහළ යනකොට මේ ග්ලැසිය දියවීම වේගවත් වෙනවා. ඉතින් ඒ දියවෙන ජලය ඇතැම් අවස්ථාවල මේ ග්ලැසිය අවට තියෙන විල් වලටත් එකතු වෙනවා. ඉතින් හිතන්නකෝ මේ විශාල අයිස් කන්දක් දීවලා ජලය විශාල ප්‍රමාණයෙන් විලකට එකතු වෙනවා. හැබැයි ඒ විලේ ස්වභාවික බැම්මට මේ ජලය දරහා ගන්න බැරි වෙලා පිපරුණොත් එකපාරට ඒ බැම්ම කැඩුණොත් මොකද වෙන්නේ? අන්න දැවැන්ත ජලය වේගයෙන් පහළට ගලාගෙන එනවා. අන්න එතකොට හදිසි ගම් වතුර තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනොත් මාර්ග, පාලම්, නිවාස මේ හැමදේම විනාශ වෙනවා. ඉතින් නේපාලයේ කඳු අතරින් මේ උපදින ජලය ගංගා බවට පත් වෙලා පහළට ගලාගෙන යනවා. ඉතින් නේපාලි ජීවිත විතරක් නෙවෙයි ඉන්දියාවේ සහ අවට ප්‍රදේශවල ජන ජීවිතයටත් ඉතාම මේ බලපෑම් කරන්න පුළුවන් තත්වයක් තමයි මේක. දැන් මේ ගංගාවන් ගැන මේ ස්වභාවික විපත් ගැන කතා කරනකොට පැන්චෝ ඉතිහාසයේ අවුරුදු 2500කට කලින් ඈත අතීතයේට මේ විනාශයන් ගැන අපිට සඳහන් වෙනවා. දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නවා නේද?
1: ආ
0: බුදුහාමුදුරුවෝ ගැන පැංචි
1: කතාවක් තියෙනවා මට බුදුහාමුදුරුවෝ ගැන.
0: තියෙනවද? හා අපි මේ කතාවෙන් පස්සේ ඒ කතාවත් කියමු. හරිද? හා දැන් මේ බුද්ධ චරිතය සම්බන්ධයෙන් ඉතාම වැදගත් ගංගාවක් තියෙනවා. ඒ තමයි අශිරවතී ගංගාව කියලා කියන්නේ. පුරාණ ඉන්දියාවේ මේ කොසල් රාජධානිය හරහා ගලාගෙන ගිය මේ ගඟ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීම් රසකට සම්බන්ධ වෙනවා. දැන් අපේ දුවල පුතාලත් විශේෂයෙන්ම සමහර ලොකු දුවල පුතාලා මේ ශාක්‍ය සංහාරය ගැනත් අහලා ඇති. ශාක්‍ය සංහාරය කියලා කියන්නේ දුවේපතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෑදෑ පරපුර වුණ ශාක්‍ය වංශිකයන්ව කොසල් රජතුමාගේ පුතා වුණ විදුඩබ රජතුමා විසින් අතිශය දරුණු විදිහට ඝාතනය කළා විනාශ කර දැමීමේ ඓතිහාසික කතාවට. දැන් මේ කතාවට මේ පාදක වුණ සිද්ධියත් මම ඉක්මනින්ම කියන්නම්. පසේනදී කොසල් රජතුමා ශාක්‍ය වංශික කුමාරියක්ව විවාහ කරගන්න ඉල්ලුවම ශාක්‍යයන් තමන්ගේ වංශවත්කම ගැන මාන්නෙන් හිටපු හින්දා ශාක්‍ය රජුට දාසියකගෙන් ලැබුණ දියණියකව පසේනදී රජතුමාට ඔන විවාහ කළා දුන්නම. ඉතින් ඇයට ලැබුණ පුතා තමයි මේ විදුහඩබ කුමරු කියලා කියන්නේ. ඉතින් පුංචි කාලේ යනවනේ නෑදෑගෙවල් වල. දැන් ඕගොල්ලෝ යනවා නේද නෑදෑගෙවල් වල? අම්මගේ තාත්තගේ නෑදෑගෙවල් වල යනවනේ නේද? ඉතින් මේ විදුහඩබ කුමාරයාත් තමන්ගේ මව්පාර්ශවයේ නෑදෑන් බලන්න කපිලවස්තුපුරයට යනකොට අර ශාක්‍යයන්ගේ දැඩි අවමානයට ලක් වෙලා. ඒ කියන්නේ මේ විදුහඩබ කුමාරට විහිළු කරන්න අරගෙන ඔයාගේ මව දාසියක් අපි ඔයාව ගණන් ගන්නේ නැ ඔන්නෝ වගේ එක එක විහිළු කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ විදුහඩබ කුමාරයාට මේක දරා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි විදුහඩබ කුමාරයා ඉඳගෙන තියෙනවා අසුනක. ඊට පස්සේ මේ අසුන කිරි වලින් හෝදලා පිරිසුදු කරනවා. මේ විදුහඩබ කුමාරයා දැකලා තියෙනවා. ඉතින් තමන්ට කරපු අවමානයක් විදිහට විදුහඩබ කුමාරයා මේක අරගෙන තියෙනවා. ඉතින් ඇත්තනේ අවමානයක් නේ මේක. ඉතින් විදුහඩබ කුමාරයා හිතුවලු කවදා හරි දවසක ශාක්‍යයන්ගේ ලේන් මේ අසුන හෝදනවා කියලා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. පලිගන්නවා කියන එක එච්චර හොඳ සිතුවිල්ලක් නෙවෙයි. ඒ හොඳ සිතුවිල්ලක් නෙවෙයි කියන එකටත් උදාහරණ ඉස්සරහට තියෙනවා මේ කතාවේ. හරිද? ඉතින් මම කියවන්නේ ලොකු වෙලා විදුහඩබ කුමාරයා හිතාගත්තා කියලා මේ ශාක්‍යයන්ව විනාශ කරනවා කියලා. ඔන්න ඉතින් විදුහඩබ කුමාරයා රජ වුණාට පස්සේ ශාක්‍යයන්ව විනාශ කරනවා කියලා ඔන්න කපිලවස්තුපුරයට ගිහිල්ලා තියෙනවා. හැබැයි එහෙම යනකොට බුදුහාමුදුරුවෝ දිවසින් දැකලා තියෙනවා මේ විදුහඩබ කුමාරයා එන්නේ ශාක්‍යයන්ව විනාශ කරන්න කියලා. ඊට පස්සේ විදුහඩබ මේ බුදුරජාණන් වහන්සේ එකපාරක් හරිම වියලි ගහක් යට ඉඳලා මේ විදුහඩබ කුමාරයායි සේනාවයි එන මග රැකගෙන ඔන්න ඒ ගහ යට ඉඳලා තියෙනවා. එතකොට විදුහඩබ කුමාරයා බුදුරජාන් වහන්සේට කියලා තියෙනවා, ස්වාමීනි මේ වියලි ගහක් යට ඉන්නේ නැතුව සෙවණකට ගිහිල්ලා වැඩ සිටිය මැනවි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, තමන්ගේ ඥාතීන්ගෙන් ගේ පැත්තෙන් එන හුලඟත් මට ප්‍රියයි කියලා. ඉතින් මේ ආකාරයට බුදුරජාන් වහන්සේ විදුහඩබ කුමාරයාට කිව්වම විදුහඩබ කුමාරයා තමන්ගේ හමුදාවත් අරගෙන ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි එතනින් නැවතිලා නැහැ. තුන් පාරක් විතර විදුහඩබ කුමාරයා ඇවිල්ලා තියෙනවා මේ ශාක්‍යයන්ව විනාශ කරන්නේ. හැම වෙලාවකම බුදුහාමුදුරුව මේක වළක්වලා තියෙනවා. හැබැයි හතරවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ශාක්‍යයන්ට අතීතයේ කරපු අකුසල කර්මයක් තියෙනවා පරිසම් දෙන්න කියලා. ඉතින් ඒ අකුසල කර්මය මොකද දන්නවද? ශාක්‍යයන් අතීතේ ගඟකට වහදාලා තියෙනවා. ඉතින් ඒ අකුසල කර්මයට හිමිකම් කියන හින්දා මේ පාරේක වළක්වන්න බැහැ කියලා බුදුහාමුදුරුවෝ ඒකට මැදිහත් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ කපිලවස්තුපුරයට ගියපු විදුහඩබ රජතුමයි සේනාවයි පුංචි දරුවාගේ ඉඳලා මහලුම අය වෙනකන් ශාක්‍යයන් දරුණු විදිහට ඝාතනය කළා තියෙනවා. ඉතින් ඝාතනය කළා ආපහු එන අතරතුරේදී අචිරවතී කියන ගංගාව අසබඩ කඳුරු බැඳගෙන හිටියට පස්සේ ඒ රාත්‍රිය ඇති වුණ චණ්ඩ මාරුතයකින් හදිස්සි ගං වතුරක් හේතුවෙන් ඒ පිරිසම ඔන්න මරණයට පත් වුණා. දැක්කනේ මම කිව්වා පලිගන්න එක හොඳ දෙයක් නෙමෙයි. පලිගත්තට පස්සේ විදුහඩබ රජතුමාටත් ඒ දේම සබයි සිද්ධ වුණේ. ඔය අතීතයේත් මේ ගංගාවන් චණ්ඩ මාරුතවලින් විනාශයට පත් වෙලා ගහගෙන ගිහිල්ලා දැඩි විනාශයන්ට පත් වෙලා තියෙනවා. මේ අචිරවතී නදිය කියලා කියන්නේ බෞද්ධ ඓතිහාසික පුවත් සහ ඔය පාලි ත්‍රිපිටක සාහිත්‍ය තුළ නිතර සඳහන් වෙන දඹදිව තියෙන පංචමහා නදීන්ගෙන් එකක්. හරිද? වර්තමානයේ මේ ගංගාව හඳුන්වන්නේ රප්ති රිවර් කියලා. රප්ති රිවර් කියලා තමයි ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ. ඉතින් එදත් එහෙමයි අදත් එහෙමයි ගංගාවන් කියලා කියන්නේ අපි දන්නේ කොයි වෙලාවේ දරුණු වෙයිද කියලා නේද? හා ඉතින් ඒක හින්දා අපි මේ කතා දැනගන්න උන අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ඉස්සරහට දැන් මේ මිනිස් ක්‍රියාකාරකම් හින්දත් මේ ගංගාවන් ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්න ඕනේ පැංචි? පරිසරයට අපි ආදරේ කරන්න ඕනේ නේද? අපි මේ හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න ඕනේ. නරක දේවල් කරොත් අපිට මොකද වෙන්නේ පැංචෝ? නරක දේවල් කරොත් මොකද වෙන්නේ? අපිට නරක දේවල් තමයි සිද්ධ වෙන්නේ නේද? හා ඒකනේ. හරි, දැන් පැංචර තියෙන කතාවක් කියන්න. කියන්නකො බලන්න කතාව පැංචාගේ. ද කතාව ගොඩයි ඉතින්. කියන්නකො බලන්න.
1: ඔන්න එක මත්තක කැලේක හිටිය හාමුදුරු කෙනෙක්.
0: හරි.
1: කැලේ පන්සලේ හිටිය හාමුදුරු කෙනෙක්.
0: හා.
1: පන්සලේ කන්න කෑම නෑන හාමුදුරුට.
0: හා.
1: ඉතින් එයා පින්නපාතේ ගියා.
0: පින්නපාතේ වැඩියා.
1: ඔව්.
0: හරි.
1: ඊට පස්සේ පින්නපාත යනකොට මැනි පොලිෂ් කරන කෙනෙක් ගෙදරකින්
0: මැනි
1: පොලිෂ් කරන ගෙදරකින් රසයට කෑම උයලා තිබ්බා.
0: හරි.
1: ඊට පස්සේ හැමදාම දානේ වලන් දන්නේ ගෙදරින්.
0: දානේ වලන් දන්නේ ගෙදරින්.
1: හරි. වැඩිපුරම දානේ වලන් දන්නේ. ඊට පස්සේ දවසක්ද මැනි පොලිස් කරන හාමුදුර ආව දාන ගන්න. ඊට පස්සේ මේ මැනි පොලිස් කරන එකන එතකොට මස් කප කප හිටියේ. ඊට පස්සේ රජතුමාගේ මාලිගාවේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ මැණිකක් කරන් ඇවිල්ලා දුන්න මේක පොලිෂ් කරලා
0: දෙන්න කියලා
1: මාලිගාවට අරන් එන්න කියලා. ඊට පස්සේ දැන් ලේ පිටින්ම ගත්තේ. එයා මස් කප කපන හිටියේ.
0: ඒකනේ
1: ලේ පිටින්ම ගත්තා. ඊට පස්සේ අත හොදන් යන අත හොදන් එනකොට කුරුල්ල මැණිකක් කියලා හිතල් මේ කුකුල් මස් කෑල්ලක් කියලා හිතල ඒ මැණික ගිල්ල.
0: අර දැන් ලේ ගෑවිලානේ තිබ්බේ නේද? ඊට පස්සේ
1: දැන් මේ අත හොදන් එනකොට
0: මැණික නෑ
1: හොයනවා නෑ.
0: එමෙයන්
1: පොලිෂ් කරන එක නෑ හොයනවා නෑ. ඊට පස්සේ එයා ඒ මැනි පොලිස් කරන එක්කෙනා ඇහුවා එයාගේ අම්මගේ ඔයා ගත්තද කියලා ඇහුවා. ඊට පස්සේ අම්ම කිව්වා නෑ මං ගත්ත නෑ කියලා කිව්වා. ඊට පස්සේ දැන් හාමුදුරුවෝ සැක කරන්න ගත්තා.
0: හාමුදුරුවෝ ගත්තා කියලා නේද?
1: හාමුදුරුවෝ දැන් මැනි පොලිස් කරන එක්කෙනා ඇහු කිව්වා මෙතෙන්ට පිට කවුරුත් ආවේ නෑනේ හාමුදුරු විතරයිනේ හිටියේ කියලා කිව්වා. ඊට පස්සේ දැක්කේ නෑ වගේ සද්ද නැතුව හිටියා හාමුදුරුව. ඊට පස්සේ හොඳටම කේන්ති ගිහිල්ලා ලණුවක් කරන් බැන්දා බුදු හාමුදුරුවන්ගේ ඔළුව.
0: හාමුදුරුවන්ගේ ඔළුව? හරි.
1: ඊට පස්සේ නහයි ලේනවා අලුවෙන් ලේනවා ඒ ලේ සුවඳට කුරුල්ල
0: අපවාවද
1: අපවාව ලේ බොන්න.
0: හරි.
1: ඊට පස්සේ ඔය මේ මැනි පොලිෂ් කරන එක්කෙනා ඇහුවා ඔයා මොකටද මැටෙන්ට ආවේ කියලා පයින්ගක් ගැහුවා බිච්චේ කරකිලා බිච්චේ වැදෙන්න.
0: හරි.
1: ඊට පස්සේ හාමුදුරු කිව්වා මං ගැන නෙමේ බලන්න ඕනේ අර කුරුල්ල ගැන බලන්න එයා මැරෙයි වතුර ටිකක් දෙන්න ඇහැරවන්න වතුර ටිකක් දීලා ඇහැරවන්න කියලා කිව්වා. ඊට පස්සේ මැනි පොලිෂ් කරන එක්කෙනා කිව්වා ඔව් එයා දැන් මැරිලා තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ හාමුදුරු කිව්වා බඩේ ඇතුලේ තමයි මැණික තියෙන්නේ කියලා.
0: කුරුල්ලගේ බඩේ ඇතුලේ.
1: ඔව් කුරුල්ලගේ බඩේ ඇතුලේ.
0: හා.
1: ඊට පස්සේ බඩ හාමුදුරු කිව්වා බඩ කපලා බලන්නකෝ කියලා කිව්වා.
0: හරි.
1: ඊට පස්සේ බලන්නකොට බඩ කපලා කිව්වා මැනි පොලිෂ් කරන එකනම් බලනකොට ඇත්ත නේනම් මැණික තියෙනවනේ කුරුල්ලගේ බඩේ ඇතුලේ කියලා කිව්වා.
0: හා.
1: ඊට පස්සේ මැනි පොලිෂ් කරන එක්කෙනාගේ මැනි පොලිෂ් කරන එක්කෙනා මේ අර හාමුදුරුන්ගේ සමාවිල්ලුව අනේ මට සමාව දෙන්න කියලා
0: ඉල්ලුවා. එයාට වැරදීමක් නෙවුනේ නේද?
1: මම ලොකු වැරද්දක් කරේ කියලා කිව්වා.
0: ඒකනේ අපි කලබල වෙන්න හොඳ නෑ දේවල් මේ ප්‍රශ්න කරනකොට නේද?
1: ඊට පස්සේ
0: ඊට පස්සේ මොකද?
1: ඊට පස්සේ දැන් මේ කිව්වේ නෑනේ හාමුදුරු වැන්දනේ. ඊට පස්සේ කිව්වා මැනි පොලිස් කරන කෙනා ආයි වෙනදා වගේ අපේ ගෙදරින් දාන්නේ වළඳන්න කියලා කිව්වා. ඊට පස්සේ නෑ මං ගෙය ඇතුළට ආව නිසා තමයි ඒ ප්‍රශ්නේ වුණේ ආයි මං ගෙය ඇතුළට ගෙදරට එන්න ගෙදරටවත් එන්න කියලා කිව්වා. එතනින් යන්න ගියා.
0: එතනින් යන්න ගියාද?
1: දැන් දැන් මේ මැණික් පොලිෂ් කරන එක්ගෙනාගේ අම්ම එන්නානේ.
0: ඔව්.
1: එයාගේ කුරුල්ල මැරිලා නින්නේ.
0: ආ.
1: එයා අබබෙක් විදියට ඒප දුණා.
0: ආ, හිමද?
1: ඔව්.
0: හා.
1: ඊට පස්සේ මැණික් පොලිෂ් කරන එක්ගෙනා මැරුණා.
0: හා.
1: එයා අපායේ පොදුනේ.
0: ඒකනේ ඉතින් වැරදි වැඩ කරාම නේද?
1: දැන් ඔව්. ඊට පස්සේ දැන් අම්මා මැරිලා දිව්‍ය ලෝකේ ඉපදුනේ.
0: හා.
1: අම්මයි බබයි.
0: හා.
1: ඒකෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද?
0: මොකද්ද ගන්න තියෙන්නේ?
1: හොඳ වැඩ කර හොන් කරන් දව. හොඳ වැඩ කරන්න ඕනේ.
0: හොඳ වැඩ කරොත් දිව්‍ය ලෝකේ නේද? ඔව්.
1: නරක වැඩ කරොත් අපාය යනවා.
0: අපාය. ඒකනේ.
1: අපේ යාළුවොත් හොඳ වැඩ කරන්න නරක වැඩ කරන්න එපා.
0: නරක වැඩ කරන්න එපා. හොඳ වැඩ කරන්න ඕනේ පංච කියන විදියට. උන හොඳ වැඩක් තියනවා තවත් කරන්න ඕගලන්ට. මතක් කරන්නේද මේ පාරත් උන මේ අවුරුද්දෙත් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තර තරගේ උන ආරම්භ කළ තේන්නේ අවුරුදු දෙකම ආරත් හයත් අතර දුවල පුතලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. මේ පාර තේමාව මොකද දන්නවද? උදෑසන හරිම ලස්සන මාතෘකාවක් මේ පාර තෝර අරගෙන තියෙන්නේ. ඔක්තෝබර් පළවෙනිදට කලින් උදෑසන ගැන චිත්‍රයක් ඇඳලා තැපැල් පෙට්ටිය 78 ගල් කිස්ස කියන ලිපිණියට එවන්න අමතක කරන්න එපා. උන 12 වෙනි වතාවට තමයි සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තරංගයේ පැවැත්වෙන්නේ. උදෑසන තමයි මාතෘකාව. ඔන්න චිත්‍ර ටික අඳින්නකෝ. අපි තවත් විස්තර ඉදිරියට කියන්නම් ඕගලන්ට. උදේ 7:32 සචින් නැන්ද ඔන්න අර ගංගාවන් ගැන කිව්වනේ. ගංගාවන් ගලාගෙන ගලාගෙන යන්නේ මහ මුහුදට. අතීතයේදී අපේ ලංකාවේ රජවරු ගංගාවන් කෙරෙව්වා නේද? ඇල පොකුණු විල් කෙරෙව්වා. ඉතින් ඒ හැම එකක්ම ප්‍රයෝජනෙට අරගෙන තමයි මුහුදට ගලාගෙන ගියේ. ප්‍රයෝජනෙට අරගෙන නැතුව මුහුදට ගලාගෙන යනවා කියලා කියන්නේ හරිම අපරාධයක්. අන්න ඒ ගැන තමයි මේ ලස්සන සින්දුවෙන් කියවෙන්නේ. අහන්නකෝ බලන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Kalabele Kalabele Kalabele Kalabele Kalabele Pencha උදේ 7යි විනාඩි 36යි වෙලාව දැන් අපි ඔන්න නිර්මාණ පිටුව තමයි ඊළඟට පටන් ගන්න හදන්නේ. එහෙනම් පටන් ගමුද අපේ නිර්මාණ පිටුව අපි?
2: හා.
1: හරි. ඔන්න එහෙනම් පටන් ගමුකෝ අපේ නිර්මාණ පිටුව.
3: පුංචි අපේ නිර්මාණ පිටුව.
1: හරි. ඔන්න පටන් ගත්තා. පැංචි කියන්නේ කො බලන්නේ මේ පළවෙනි චිත්‍රයේ මොකද්ද පේන්නේ ඔයාලට?
2: ඉර බැහැගෙන යනවා
1: ලස්සනට ඇඳලා තියෙනවා නේද? කවුද අර පියාඹන්නේ?
2: කුරුල්ලෝ.
1: කාක්කෝනේ.
2: කාක්කෝ
1: පියාඹනවා. හරි, ඊළඟට මුහුදෙත් නානවා ළමයි දෙන්නේ. පොල් ගහක් තියෙනවා.
2: වහිනවත්
1: එක්කද? හා, මුහුද වෙරළේ අසරිය අපිට ඇඳලා වෙලා තියෙන WA යනාරා මිනෝදී මායාදුන ජාතික පාසලට යන්නේ හංවැල්ල. දෙක වසර තමයි ඉගෙන ගන්නේ. ඊළඟට පැංචා කියන බානේ මේ චිත්‍රය මොකද්ද කියලා?
2: ගොළුබෙල් මෝස්තරය.
1: ඔව්, අපේ ගෙදර මල්ගස් කන්නේ නෝ ගොළුබෙල්ලෝ. හයියෝ, මල්ගස් කන්න ගොළුබෙල්ලෝ එනවා ලේගලන් ගෙදර. ඒ පෝලිමට එනවා, පෝලිමට ඇඳලා තියෙනවා. SM Chaniru Binev Lohas අවුරුදු 4 මාස 6 යට වයස. පෙරපාසලේ නම සඳහන් කරලා නැහැ. පෙරපාසල ප්‍රී ස්කූල් කියලා විතරයි තියෙන්නේ. හා, හරි. මේ මොකද්ද පැන්චි මේ?
2: ගෙයක්.
1: තව
2: ගෙදරක් තියෙනවා. ගස් තුනක් තියෙනවා. ඊට පස්සේ කන්ද උඩ ළමෙක් ඉන්නවා.
1: සෙනුකි, සෙහන්සා, රණසිංහ බැමිනියන් වල කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ. හතර ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. මේ බලන්නකෝ පැංචෝ, මේ මොකද්ද මේ?
2: අවුරුදුද?
1: ඔව්නේ, අවුරුදුද.
2: කනාමුට්ටි බින්දින
1: එකක් ඇඳලා වෙලා තියෙන්නේ. KP හසනි ඩිලක්ෂි ඩයල්ස් විජේවර්ධන මහවිද්‍යාලය යන කිරිවත් උඩුව. ඊළඟට තවත් චිත්‍රයක් ගමු. මේ මොකද්ද පැංචි? අමෙත් ගයක් නේද?
2: ඔව්, ගේක මනුස්සෙක් යනවා.
1: ගේක මනුස්සෙක් යනවා. මං හිතන්නේ මල් වලට වතුර දාන්න නේද? තෙනුල්ලිය 30 තමයි මේක ඇඳලා වෙලා තියෙන්නේ. පුංචි කැකුළු පෙරපාසලට යන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට තවත් චිත්‍රයක් අපි ඉක්මනටම කියමු. පැන්චු, මේ කවුද මේ? ඒක තමයි. කවුද මේ?
2: ආරයද.
1: කවුද ඒ ආරයා කියන්නේ?
2: මේ නැට්ට දිග කෙනාද?
1: නැට්ට දිග කවුද? කවුද කියලත් මේ යාළුව සඳහන් කළා නේ. කොටියෙක් නේද?
2: කොටියෙක් නෙමෙයි.
1: එහෙනම් කවුද?
2: අර
1: මේ හාවිකුත් ඉන්නවා.
2: පූටෙක් වගේ නේද පැන්චු? ඉස්සර කාටුන් එකේ යන්නේ.
1: ඔව්. එයාද? නම් මොකද්ද?
2: නම් දන්නේ.
1: ඒකනේ ඔයගලට නම් මතක නෑනේ.
2: ඉස්සර අපි පොඩි කාලේ මොන්ඩිසෝරි යන දවසේ.
1: පොඩි කාලේ දැල් ලොකුයි නේද?
2: ඔව්. අයියත් එක්ක මම බැලුවා ඒක.
1: බැලුවද?
2: අම්මා මයි අයියේ ටීවී එක බලනවා.
4: මම බැලුවා.
1: බැලුවා. හරි. දැන් මේ ඔන්න කොටියා වෙන්න පුළුවන්. ඔන්න හාවගේ පිටිපස්සේ මං හිතන්නේ දුවනවා නේද? මේ කොතලාවල ඉන්නකො මොකද කොතල? දනිදු, හිරාණ්‍ය, දම්සර, සිරිපීරතන කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ. හතර වසරේ තමයි ඔන්න යාළුවා ඉගෙන ගන්නේ. මේ මොකද්ද මේ පැන්චි? මේ මොකද්ද?
2: මොනරෙක්
1: ව ඇඳලා තියෙන්නේ කොහොමද?
2: අත්තිං
1: අත් දෙකේ පාට ගාලා ඇඟිලි පහ ඔන්න කොලේක තීර තමයි මොනරව ඇඳලා තියෙන. ඔයගලට උත්සාහ කරන්න පුළුවන් මේ යාළුවා වගේ. නැන්දි මම තනියෙන් ඇඳේ කියලා ඔන්න මේ යාළුවා සඳහන් කරලා තිනවා. උවේන් විශ්මිත දිසානායක අවුරුදු 4 කටුපිටිය තමයි ඉන්නේ. නැන්දි මට බ්ලැක් බෝඩ් එකක් ඕනි කියලා සඳහන් කරලා තිනවා ජයග්‍රහණය කරොත්. ඊළඟට තවත් චිත්‍රයක් බලමු. මේ මොකද්ද මේ පැන්ච කියන්න බලන්නේ? මේ මොකද්ද මේ? මහා මායා දේවිය දුට සිහිනය නේද? ඉනුරි උපුන්‍යා 6 වසර තමයි ඉගෙන ගන්නේ ධර්මපාල විද්‍යාලයට යන්නේ. කලබල පැංච නිර්මාණ පිටුවට අන්න ලස්සන චිත්‍රයක්. අපි අතරින් ඔන්න වියෝන නන්දා මාලනී මහත්මියව තමයි චිත්‍රයෙන් ඇඳලා වෙලා තියෙන්නේ නේද පැන්සල් චිත්‍රයක් පැන්සලින් හරිම ලස්සනට ඔන්න එතුමියව ඇඳලා වෙලා තියෙනවා එස් ඒ බුදාරා මෙතුම්ලි තිලකරත්න තමයි අපිට එතුමියව ඇඳලා එවලා තියෙන්නේ ඉතින් අපි එතුමියගේ සින්දු ඔන්න අහන්න පුළුවන් net fm දිගටම අහගෙන හිටියෝ ඉතින් එතුමිය හරිම ලස්සන ගීත ගායනා කරලා තියෙනා නේද හරි ඊළඟට චිත්‍ර බලන්න මේ චිත්‍ර මොකද්ද චිත්‍ර දෙකක් තියෙනවා පැන්ෂා කියන්න බලන්න උඩ තියෙන චිත්‍රේ හා පරිසරය සුරකින්න පාසල් ළමුන් තමයි චිත්‍ර මාතෘකාව ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන දැන් ඔන්න පරිසරය ඒගොල්ලෝ සුරකිනා නේද ගස් වලට වතුර දානවා අනවශ්‍ය දේවල් ලයින් කරනවා වයිඑම් සනාෂා හසන්දි ආලෝකන තමයි ඇඳලා වෙලා තින්නේ ෆර්ගසන් උසස් විද්‍යාලයට යන්නේ දිනුවත් පොත් කටලයක් එවන්න කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා ඊළඟට බලමු තවත් ලස්සන චිත්‍රයක් මේ මොකද්ද මේ පැන්චි කියන්නේ බලන්න
2: සම්මනලේ
1: මීමස්සේ
2: පැණි අරන් යන්නේ
1: ඒකනේ මීමස්ස පැණි අරන් යන බාස්කට් එකකුත් අරන් ඇවිල්ලානේ අයියෝ ගොඩක් පැණි අරන් යන්න හදනවා නේද සනුෂි සෙහන්ස තමයි වුණ අපිට මේක නිර්මාණය කළා වෙලා තියෙන්නේ දෙහිඔ විට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ ඊළඟට නිල් දිය පොකුණද කියලා තියෙන උත්තරේ නෑ නිල් දිය පොකුණ නෙවෙයි හරිද හරි බලමු උත්තරේ මොකද්ද කියලා උත්තරේ තුන සඳහන් කරලා තියෙනවා පැන්ච කියන්නේ මේ චිත්‍ර මොකද්ද කියලා
2: මෝදෙන්නේ කිනවල් ඔය එක්කෙනෙක් පිරිමි සතෙක් එක්කෙනෙක් ගෙන සතෙක්
1: එහෙමද හරි මිනිසි නිහන්සා 6 වසර තමයි ඉගෙන ගන්නේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ කැලේ ඉන්න මෝ කියලා තමයි ඔන්න මාතෘකාව සඳහන් කරලා තියෙන්නේ
2: මෝ දෙන්න වගේ ගස් දෙකකුත් තියෙනවා ඇදවල් දෙකකුත් තියෙනවා දෙපැත්තේ
1: ඒක තමයි හරිම ලස්සන
2: කඳු දෙකකුත් තියෙනවා
1: කඳු දෙකකුත් ඔක්කොම දෙක නේද
2: ඔව් ඊට පස්සේ පොල් ගස් දෙකකුත්
1: තියෙනවා මෙතනත් දෙන්නේ කින පැන්චයි වගේ නේ නේද? දැන් හැබැයි මම දැන් මේ අපේ යාළුවන්ට කියනුනේ පැන්චි චූටි උනාට චූටි නෙමෙයි. ඔගල වයසයි නේද?
2: නෑ.
1: වයසයි. ඒකනේ නුගලට නම් අමතක වෙනවා. ආ තිබ්බ තැන් අමතක වෙනවා. දේවල් අමතක වෙන්නේ වයසක අයද. නේද? ඔව්. ඔව් ඒක තමයි. ආ දැන් ඒක හරිනේ. එතකොට ඔය 100 කෙනෙක්. නෑ. ඔය 100 ආච්චි මම ඊට පස්සේ පැන්චි කියන්නේ 100 ආච්චි කියලා කියන්නේ. හාද? බෑ බෑ නෙමෙයි මං එහෙමයි කියන්නේ. හරි දැන් එහෙනම් මේ සීයා යාචි ඔහොම චුට්ටක් ඉන්න. මම දැන් එහෙනම් කියන්නේ අද දවසේ ටැග් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා අපේ නිර්මාණ පිටුවට ලස්සන චිත්‍රයවල ඔමාලි විනුද්යා. දුටු කැමුණු ආදර්ශ විද්‍යාලයට තමයි යන්නේ. හතර ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. ඉතින් හරිම ලස්සනට අපේ පරිසරය කියන මාතෘකාවෙන් ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. ඉතින් මේ ආලුවා වගේ ඕගලන්ට චිත්‍ර එවන්න පුළුවන් නිර්මාණ පිටුවට. එවන්න පුළුවන් ලිපිනේ මතක් කරන්න බලන්න. නිර්මාණ පිටුව
2: net fm කලබල පැංජා තැපැල් පෙට්ටිය 2645 කොළඹ
1: අන්නේ ලිපිනේට ඔයගලගේ ලස්සන චිත්‍ර මේ පැත්තේ වන දැන් අපි ගන්නවා විරාමයක් විරාමෙන් පස්සේ සෙල්ලම් ගෙදර පටන් ගන්නවා සෙල්ලම් ගෙදරට එන්න පුළුවන් දුරකථන අංකේ පැංචි කියන්න බලන්න
2: 0112553 යාළුව අපිට කෝල් කරන්න
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
6: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
5: එල්බී රන් අය තමයි මගේ හයිය
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
1: ඔතේ 7 විනාඩි 45යි
7: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
8: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
9: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
12: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: ඒසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
14: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
15: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
16: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න. 0770 313 36.
17: ඒ කාලේ හිටම සින්දු.
18: වැදවල් මල් රැඟු.
19: මේ කාලේ හිට්ම සින්දු
20: වෙරළු මල් වෙරළු මල්
17: හැම කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න සෙනසුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
21: නැතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
17: අහන්න අහන්න.
1: ඔරේ 7:48 සෙල්ලම් ගෙදර දොර අරිමුදේ නං අපි. සෙල්ලංගෙදට චූටිම චූටිම චූටි ආලියෙක් මුලින් ඇවිල්ලා ඉන්නවා කතා කරන්න බලන්න මේ ආලුවත් එක්ක.
22: අයිබෝවන් සුබු දසනක්.
1: අයිබෝවන්?
23: අයිබෝවන්.
22: නම් මොකද්ද?
23: කවෙන්
22: කී වසරේද?
1: ආනේ මොන්ටිසෝරි යන්නෙත් නෑ. ඔයාගේ වයස කීයද? කීයද? අවුරුදු 7යි. හරි. දැන් ඔයා අපිට සින්දුවක් කියනවද ලස්සන්ට?
23: ඔව්.
1: හා කියන්නකෝ එහෙනම්.
23: වත්කට යන්න මල අඩන්නම් අම්මට දෙන්නම් ඊල වඳින්නම් පොට්ටික ගන්නම් පාසල් යන්නම්
1: හොඳ ජයක් ලබන්නම්. ලස්සන්ට කිව්වනේ ඔයා. සුබ දවසක් ඔයාට. ඔන තවත් යාළුවෙක් ඉන්න පැංචි කතා කරන්න මේ යාළුවත් එක්ක.
22: අයිබෝවන්.
1: ආනේ ෆෝන් එක කට් කරගත්තනේ චූටි යාළුවා නේද? හරි. දැන් ඔන තවත් යාළුවෙක් ඉන්න පැංචි කතා කරන්න මේ යාළුවත් එක්ක.
22: අයිබෝවන්.
24: අයිබෝවන්.
22: නම් මොකද්ද?
24: කියන්න යන්නේ ඉංග්‍රීසි කතාවක්.
1: ඉංග්‍රීසි කතාවක්. ඔයාගේ නම කියන්නකෝ ඉස්සෙල්ලා.
24: ඉසුරු දින්සල.
1: ඉසුරු කී වසරේද?
24: 3.
1: 3. මොකද ඉස්කෝල ඉසුරු?
24: මිනු නාලන්දා මධ්‍ය පේවි මධ්‍ය විද්‍යාලය.
1: හා එහෙනම් දැන් කතාව කියන්නකෝ බලන්න.
24: My family. My mother's name is Pubudu Sevwandi. My father's name is Rukma Lindika. My grandfather's name is S.A. Hemapala. My
1: Cool. අනේ යාළුවා ෆෝන් එක කට් කරගත්තනේ පෙන්චෝ නේද? හරි ඔන්න තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පෙන්චි කතා කරන්න මේ යාළුවත් එක්ක.
22: අයිබෝවන්. නම් මොකද්ද?
24: එසේ මල්ලින් සාම ඇසිලුනේ.
22: කී වසරේද?
24: එක වසරේ.
22: ඔයාගේ ඉස්කෝලේ?
24: ඔයාගේ මඩොල් ප්‍රාථමික විද්‍යාලය.
22: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
24: කවියා.
22: එහෙනම් ලැසන්ඩ කියන්නකෝ බලන්න.
24: සමගිය බලය වේ කැමැතම සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමතම විපත් ඇති වේ.
1: ලස්සන්ට කිව්වා ඒ යාළුවත් නේද? ඔන තවත් යාළුවෙක්ට අපි අවස්ථාව දෙන්න පුළුවන්. පැංච මේ යාළුවත් එක්ක කතා කරන්නකෝ.
22: අයිබෝවන් සුබු දැසනක්.
24: අයිබෝවන් සුබු දැසනක්.
22: නම් මොකද්ද?
24: මනාලි නවෝදය.
22: කී වසරේද?
24: තුන වසරේ.
22: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
24: සී බුද්ධ ජයන්ති පාතිනක විද්‍යාලය.
22: අද මොකද්ද කියන්නේ? කතාවක්ද සින්දුවක්ද?
24: ගාතාවක්.
22: ලස්සන්ට කියන්නකෝ.
24: යතපි පුප්පරම් සීමා කයියාරමගුණේ බහු ඒතන් දාතේන මස්සේන කත්තම් බන් කුසයන් බහුන්.
1: අනේ යාළුවා ගාතාව හරි ලස්සන්ට කිව්වා නේද? හරි, දැන් උන තවත් යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ අතරතුරේදී මම මතක් කරන්නම් විෂන් කියව පාට සිත්තම් උනේ තරඟය ගැන. මේ පාර තරඟයේ තේමාව තමයි හෙට ලොව දකින මාගේ දැස්. දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලීක්, තෙල් සායම් ඕනම මාධ්‍යකින් ඔගලන්ට චිත්‍රය පාට කරන්න පුළුවන්. අඟල් 18-14 ප්‍රමාණයකට තමයි චිත්‍රය අඳින්න පුළුවන්. කඩදාසි, බෝඩ්, කැන්වස් නැත්නම් ඕනම මතු පිටක ඉදිරිපත් කරන්න පුළුවන්. තිරස් අතට නැත්නම් සිරස් අතට එක්කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් එක නිර්මාණයක් විතරයි. මතක තියාගන්න, ඕගොල්ලෝ අඳින හැම චිත්‍රයක්ම විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමා, විෂය භාර ගුරුතුමා සහතික කරන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි, අවසන් වටේට තෝරගන්න තරඟකරුවන්ට සජීවීව චිත්‍ර තරඟයකට සහභාගී වෙන්නත් සිද්ධ වෙනවා. ඕගලන් බය වෙන්න එපා. මොකද දන්නවද, මූලික ප්‍රාථමික, මූලික ද්විතීක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ඒ වගේ මේ ජ්‍යෙෂ්ඨ ද්විතීක, ඒ වගේ එක වසර ඉඳලා 13 වසර වෙනකම්ම ඔන්න දුවල පුතාලට මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්. කරන්න ඕනේ ඔබලාගේ චිත්‍රේ 2026 සැප්තැම්බර් 12 වෙනිදාට කලින් ඕනම විෂන් කෑ ශාඛාවකට ඇවිල්ලා හරි විෂන් කෑ ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිනේ තැපැල් කරන්න. වැඩි විස්තර දැනගන්න WhatsApp එකට එන්නත් පුළුවන් 0977 981 6713. එහෙම නැත්නම් www.visioncare.lk වෙබ් අඩවියටත් යන්න අවස්ථාව තියෙනවා. හරි, ඕන තවත් යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. කතා කරන්න පැංචම යාළුවත් එක්ක.
22: අයිබෝවන් සුබු දැසනක්.
24: අයිබෝවන් සුබු දැසනක්.
22: නම් මොකද්ද?
24: මිනිද බිනු විදානගේ.
22: කීය වසරද යාළුවේ?
24: එක වසරේ.
22: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
24: මම මෙවනා බුද්දිස් කොලේජ්.
1: මොකද ඉදිරිපත් කරන්නේ?
24: පොයින් එක.
1: හා, කියන්නකෝ බලන්න.
24: The butter with the butter is the butter that is better.

0: යතුර.
1: හා එනම් මම මට දෙන්න යතුර.
0: හා හරි. ආව් අපේ පැන්චට නෙමෙයි අපේ සීයාට යතුර දෙන්න. සීයා හෙට කසිනියන්දර යතුර දෙයි. හරිද? හා දැන් එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන යන්න විදිහක් නැහැ. තේරවිලට උත්තරේ දැනගන්න නැතුව මොකද උත්තරේ? පාටක් ගහක් පොකුණක් පැහැයකි ගසකි පොකුණකි මොකද්ද? මොකද්ද ඒ? මං කිව්වා ගමක් කියලා. හරි මං පාට කියන්නද?
1: හා
0: හා. කළු.
1: කළුයි.
0: ඔව්. ගහ මොකද්ද දැන්?
1: කළුයිනේ.
0: ඔව්. කළු තමයි ඔන්න වචනේ.
1: ගම්වතුරද?
0: ගම්වතුර නෙමෙයි යන්නේ. හා?
1: එන.
0: මොකද්ද?
1: කළ.
0: නෑ.
1: කළු ගඟ.
0: කළු. දැන් ගහක් වෙන්න ඕන ඊළඟ එක. කළු.
1: කළු ගහ.
0: නෑ. කළු බෝ. ඔන්න බෝ තමයි ගහ. කළු බෝ. මොකද්ද?
1: කළු බෝ.
0: කළු බෝ විල.
1: කළු බෝ විල.
0: ඔව් කළු බෝ විල.
1: මොකද්ද?
0: ගමක් ඉතින් කළු බෝ විල කියන්නේ. හරිද?
1: හා.
0: හා හරි. එහෙනම් ඉතින් අපි ට්‍රිප් එක අහන ගමන් යමුද?
1: හා
0: හා එන යාළුවන්ට යනවායි කියන්නකෝ.
1: මම ඔයගොල්ලන්ගේ දඟන ටිපෙන්ජි ටටා බයි බයි උමාතරේ නම කලබල පෙන්ටා බයි ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන් පරිස්සමෙන් ඉන්න බයි.
0: හරි එහෙනම් හැමෝටම පරිස්සමට ඉන්න මං ඔයාලගේ ආදරණීය සචින් නැන්දා උදේ 7:56යි.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම

0: ගණකම මින්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙලොයික ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
3: සිනසුරාදා සිත් නිත් අසපුව
4: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මය බලවත්
5: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
2: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
3: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිඩ්නේ තසපුවහන්න.
6: සවදස්සනක් වෙලා 8:00.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නියුස්.
2: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නැත් නිවුස් සමග මම සමීර. අද දහවල් 12:11ට පල්ලවරායන් කඩු, අක්‍රයන්කුලම්, අරවියල් නගර, පුදුකුරුරිප්පු සහ අන්තපුරම් ප්‍රදේශවලට ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී ඊයේ සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් සූර්යා පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අද දිනේ බස්නාහිර සහ සවර්ගමු පළාත් තුලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයම් පළාතේ වැසිවර කිහිපයක් සහ ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දෙවැනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් අද දිනේද පවතින ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීලගනිත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news, the truth people trust. fm 95, fm 94.8, net fm.
3: FM සංසාර කතන්දර, සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: වසරින් වසර, මාසෙන් මාසේ, දිනෙන් දින, තත්පරෙන් තත්පරේ කිවිලා ගිහිල්ලා සංසාර කතන්දර තවස් සෙනසුරාදාවක් උදා වෙලා තරංග.
4: ඔව් නේද සමීර?
2: ආයිබෝ
4: ආයිබෝ. කවදා හරි මේ සංසාරෙත් කෙලවර වෙනවා වගේම ජීවිතේ දවස්වලත් අවසානයක් තියයි නේද?
2: හැම දෙයකම අවසානයක් තියෙන්න ඕනේ. ඒක හරි හොඳ තැනකදී කියලා මට හිතෙනවා තරංග.
4: ඇත්තටම සුඛෝ බුද්ධානං උත්පාදෝ, බුදුවරයෙකු පහළවීම මොන තරම් අසිරිමත් දෙයක්ද?
2: ඒ අසිරි නිසාම තමයි අපි වාසනාවන්තයන් වෙලා තියෙන්නේ. බුදුවරයෙකු පහළ වුණු මේ කාලයක ඉපදෙන්නත් අපි කොයිතරම් වාසනාවන්තද?
4: ඇත්තටම.
2: ඉතින් තරංගා, මේ කපිලවස්තුවෙත් ඇසල උළෙල පැවැත්වෙන කාලය මේ.
4: අනේ,
2: යමුද කපිලවස්තුව පැත්තට?
4: අනිවාර්යෙන් යන්නෙනවා.
2: මහාමායා දේවියයි සුද්ධෝදන රජතුමයි ලොකු කතාවක්.
4: වාසනාවන්
5: ඇසලූලිල මෙතරම්ම උත්කර්ෂවත් ලෙස කපිලවස්තුවේ පැවැත්වෙනු ඇතැයි මම නම් බලාපොරොත්තු වූයේ නැහැ ස්වාමීනි.
6: දේවිය මායාවෙනි, අද මේ සයවෙනි දිනය. රෝහිණී නදී සීමාවෙන් මෙපිට සෑම ගම් දනව්වකම ජනී ජනයා මේ අයුරින් තැන තැන විනෝදයෙන් පසුවෙනවා.
5: රාත්‍රී අන්ධකාරය මෝරමින් පවතිනවා ස්වාමීනි. එහෙත් ජනතාවගේ උද්‍යෝගය හීනවන බවක් නම් පෙනෙන්නට නැහැ.
6: ප්‍රජාපතියනි,
5: ස්වාමීනි,
6: බලන්න නගරය දෙස. අර
5: විලක්කුවලින් ආලෝකමත් ස්ථාන කිහිපයක් එකිනෙකට ඈතින් දක්නට ලැබෙනවා ස්වාමීනි.
6: දේවිය මායා,
5: ස්වාමීනි,
6: මෙවර ඔබ දෙපළගේ සොහයුරුනුත් මෙහි පැමිණ සිටීම ගැන මම බොහෝ සතුටු වෙනවා. ඇතැම් විට ඔබේ දණ්ඩපාණී අයියන්ඩියව්වත් තෙල පෙනෙන ස්ථානයක තවමත් කෙලිදෙලෙන් පසු වෙනවා ඇති.
5: එසේ විය නොහැකි ස්වාමීනි, දණ්ඩපාණී අයියන්ඩි මාලිගෙහි පසු වෙනවා ඇති. ස්වාමීනි, ඔබගේ නැගණිය අමිතා සහ සුප්‍රබුද්ධායන්නෙත් විනෝදයට බොහෝ සේ ප්‍රිය කරනවා.
4: කෙසේවත් ස්වාමීනී, දුගී මගී ආචිකාතින් ගැන මානම් මේ අවස්ථාවදී අමතක කළේ නැහැ. ආහාර පාන, වස්ත්‍රාභරණාදිය ඔවුන් අතර බෙදා දීමට මම කටයුතු පිළියෙල කර තිබෙනවා.
6: අගේ අගේ දේවිය, එය බොහෝම යහපත් ක්‍රියාවක්.
4: දුගී මගේ ආජකාදීන් අතර බෙදා දීමට සුදුසු කලමනා දැනටමත් මාලිගයේ සූදානම් කරනවා. දන්වැට පැවැත්වීමේ කටයුතු දණ්ඩපාණි අයියන්ට සහ සුදත් අමාත්‍යන්ට පැවරුවා.
6: ඒ සියල්ල ඔබේ මනාපය අනුව කරන්න දේවිය.
4: ස්වාමීනි,
6: දේවියනි,
4: අනතුරුව චිත්ත විවේකයක් අපේක්ෂාවෙන් මම පෙහෙවස් සමාදන් වෙනවා.
6: පෙහෙවස් පවාරණය කිරීමෙන් පසුව ඔබට සහභාගී වීමට හැකි වේවි. ඇසල සැනකෙළියේ අවසන්.
4: නැත ස්වාමීනි, පසුගිය දිනවල ක්‍රමවත් නිින්දක් නොලැබුණු නිසා මම මනාපයි.
5: සයනේහි වැතිර අතපය දිගහැර සුවසේ නිදන්න. එසේ නොවේදක්කන්නේ
4: නැගනියනි, සුව පහසු නින්දක් ලැබෙන්නේ නම්
5: සුබ සිහින දකින්නටත් හැකිවේවි.
6: සුබසිහින, සුබසිහින, මානම් දකින එකම සිහිනය මාගේ රාජ්‍යයේ උරුමය උදෙසා කුමරෙකු ලැබීමයි.
7: සමීර, ඒක සුබ හීනයක්. මට හිතෙන හරිම පින්වන්ත හීනයක් වගේ.
8: අපි ඒ හීනේ පලාපල දැනගන්නත් ලෑස්ති. ඉන්නකො සංසාර කතන්දරත් එක්ක.
9: ඉතින් ජීවිතේ හමුවීම් වෙනවීම් මැද මේ යන ගමනේදී ඔන්න හදත් ලස්සන හමුවීමක් වෙලා කියලා තරංගත් එක්කමම කිව්වනේ නේද? හරි, ඉතින් ඔයාට අදත් පුළුවන් 0711 95 95 95 සංසාර කතන්දර ගැන අට දැනෙන දේවල් ලියන්න. එහෙම කියනකොටම අපිට මැසේජ් එකක් එවලා තියෙනවා නදි මහරගමින්. ලස්සන දවසක් වේවා ආදරණීය තරංග සමීර. අදත් සංසාර කතන්දර හරිම ආසාවෙන් අහගෙන ඉන්නේ. මේ වගේ පින් සිතිවිලි ඇති වෙන කතා ගෙන එනකොට ඔයාලට ගොඩාක් පින් කියලා තියෙනවා. ගොඩක් පින් නදීවාටත්. ඒ වගේම දයාව කරුණාව පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා සමීර මල්ලි තරංග නංගි. සනිපෙන් ඉන්නව නේද? ඔව්ව, අද හොඳටම සනිපෙන්. ඉතින් කොහොමද කියලා අහලා තියෙන උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ බණහන බීමයි සේච්චිකරතාවලු ආනේ. ඉතින් හම්බුන්නේ නැහැ අපි. අන්ලම්මත් කතාව ආසාවෙන් අහගෙන ඉන්නවලු ධම්මිකා ජයසිංහ. කොටගම රඹුක්කන ඉඳලා තමයි අපිට මෙසේජ් එක තියලා තියෙන්නේ. මාර්ගම දුලානි, ඔයත් අපිට මෙසේජ් එකක් තියලා තියෙනවා. සුබ දවසක්, අදත් අපි සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා. ඒ අතරේ මේ මෙසේජ් එක මෙහෙම ලස්සන ඇසල් සෙනකලියක පොතකවත් කියවල නැහැ. ගනිමුල්ලි චාලට් අම්මා, අනේ ඔය ආදරේට අපි හරි ආදරේ. සුබ දවසක් සමීර ඔබටත්, ඒ වගේම තරංග ඔබටත් කියලා තියෙනවා. තුමුල්ලේ සෙට් එකක්ම කියලා තමයි කියලා තියෙන්නේ. ඔහොම ඉන්න සංසාර කතන්දරත් එක්ක

0: අපිට මේ මැසේජ් එක එවලා තියෙන 0715 95 95 95ට ගොඩක වෙලින් ප්‍රදීප්. ඉතින් කොහොමද ප්‍රදීප්? සුබ දැසනක් ඔයාලා දෙන්නටම කියලා තියෙන අපිත් සංසාර කතන්දර හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තමයි ප්‍රදීප් කියලා තියන්නේ. ආතත් හිතන දේවල් අපිට ලියන්න පදත් 0715 95 95 95ට.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර් නේද? එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
0: 8:14
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-112-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 ගිරිබත්ගොඩ වාහන නැමතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අද වෙන්න.
11: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
12: කවදත් අලුත් කාගෙත් නෙත්.
13: ජීවිතය ආදරෙන් කියවා ගමු.
14: සමීර, මහාමායා දේවි හරිම පින්සාර හීනයක් දැකලා සුදු ඇත් පොවෙක් සුදු නෙළුමක් අරගෙන දේවියගේ සයනය මට පැදකුණු කරලා.
0: ඉතින් ඒ ලස්සන පින්සාර හීන ගැන දැනගන්න මායා දේවිය නොයව සිල්ලෙන් ඉන්නේ. අපි යමු ඒ පැත්තට.
14: යන්න.
15: දේවිය මායා.
16: ස්වාමීනි.
15: බමුණු පඬිවරුන් වෙනුවෙන් සැකසුණු සෙව් සැටක් හිස්සසුන් දෙස මුහුණලා අප නොයව සිල්ලෙන් පසුවන්නේ ඔබතුට ස්වප්නයේ පෙරනිමිති දැනගැනීමට.
16: අපට මෙන් නොයවසිල්ලක් නැහෙනේ ස්වාමීනි. පඬිවරුන්ට ඔවුන් තවමත් භෝජනාගාරයේ.
15: පළමුවෙන්ම ඔවුන් ප්‍රණීත ආහාර පාන සංග්‍රහයෙන් තෘප්තිමත් කිරීමයි සිරිත. ස්වප්න විමර්ශනය පිණිස ඔවුන්ගේ තීක්ෂණ බුද්ධිය නිරවුල් දැක්ම.
16: තීක්ෂණ බුද්ධිය සහ නිරවුල් දැක්ම වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ උදර පෝෂණයෙන් පසුවද?
15: එසේ විය හැකි, එසේ විය හැකි. අනමේ ඇමති සුදත්ත පැමිණෙනවා.
17: අවසරයි රජතුමනි.
15: අවසරයි.
16: භෝජන සංග්‍රහය අවසන්ද සුදත්තේනි.
17: එහෙමයි දේවීන් වහන්ස. ඔවුන් පැමිණෙනවා.
18: ස්වස්තේ සිද්ධම් මහරජ.
15: ස්වාගතයි පඬිවරුනේ, ස්වාගතයි.
18: රජතුමනි, මායා දේවිය විසින් දක්නා ලද ඒ අසිරිමත් ස්වප්නය පිළිබඳව අපගේ භාවි කථනයට පෙර ඒ අසිරිමත් ස්වප්නයට අදාළ තවත් කරුණු ස්වල්පයක් ගැන දේවියගෙන් විමසීමට අවසර.
15: හොඳමයි පණ්ඩිතේනි, අවසර.
18: දේවින් වහන්ස, සයනය ඔසවාගෙන ගොස් සිරිගල් තලාව අසර සල්ගස් සෙවනෙහි තැබූ දෙවිවරුන් සිව් දෙනා පෙනුමෙන් එක හා සමානද?
16: නැත නැත පඬිතුමනි, ඔවුන් පෙනුමෙන් බොහෝ සෙයින් එකිනෙකාට වෙනස්.
18: ඕ, එසේනම් එයින් සනාථ වෙනවා ඔවුන් සතරවරම් දෙවිවරුන් බව. ඔවුන්ගේ මෙහිසියන් සිව් දෙනා අනෝතත්ත විලේ ජලයෙන් ඔබ වහන්සේ නහවා, දිවසලු අන්දවා, දිව්‍ය ආභරණ සහ මල්මාලා පළඳවා රිදී පර්වතයේ පිහිටි රන්මාලිගේට රැගෙන යාමෙන් පසුව
16: එහෙමයි
18: සැතපීම සඳහා පැන වූ සයනෙහි මේ සිරස යමු වූයේ කුමන දිසාවටද?
16: බටහිර දිශාවට පඬිතේනි.
18: ඔබ වහන්සේ ඒ සයනෙහි සැතපී සිටියේදී රන් පර්වතයෙහි ඇවිද රිදී පර්වතයෙන් නැගී සොඳින් පියුමක් රැගෙන කුංචනාද කරමින් පැමිණි ඇත්තටවා කුමන දිසාවෙන්ද රන් විමනට පිවිසුනේ?
16: උතුරු දිසාවෙන් පඬිතේනි. ඒ ඇත්පැටවා තුන්වරක් මගේ සයනේ වටා ගමන් කිරීමෙන් පසුව මගේ දකුණු ඇලෙන් කුස තුලට පිවිසියා.
18: ප්‍රමාණවත් දෙවින් වහන්ස, ප්‍රමාණවත්. එසේනම් මාගේ මිත්‍ර පඬිවරුනි, දෙවින් වහන්සේගෙන් විමසීමට තවත් ගැටලු තිබේද? නිහැනියාවෙන් හැඟෙන්නේ ගැටලු නොමැති බවයි. එසේනම් මහරජ, අපගේ භාවි කථනයට සවන් දෙනු මැනවි.
15: එසේ
18: ඒ ඇත්පැටවා දේවියගේ කුසට පිවිසුන බව දැනුන මොහොතේ පින්වත් කුමරුවෙක් කුසයෙහි පිලිසිඳ ගත් බව අවධාරණය කළ හැකි.
19: අනේ, ඒ හීන අර්ථය පුත්කුමරුවෙක්, මේ තුන් ලෝකෙම ගලවගන්න එන පින්වන්ත පුත්කුමරුවෙක්.
15: සොද්දෝදන රජතුමාගේ මායා දේවියගේ හීනය හැබෑ වෙන්නයි යන්නේ. මේක මුළු ලෝකෙම හීනයක්.
0: ඉතින් කොහොමද හෝකන්දර රුක්මණී අක්කේ, හඳෙන් ඉන්නව නේද? අපිට ඉතින් මෙන්න මෙහෙම පණිවිඩයක් තියලා තියෙන්නේ. මම මේ පන්සලට දානෙ වෙන ගමන් ඔයාලා අහගෙන ඉන්නේ තරංග සමීර මස් මාළු නැතුව බත් ටිකක් කාලා යන්න එන්න ඕන. හොඳේ, එන්නම්කෝ එන්නම්කෝ අක්කේ. ඉතින් අපි ඔය පැත්ත වෙලාවක, හරිද? මැසේජ් එනවා දිගට හරහට. කවුද මේ සුබදේශන කොහල දෙන්නටම ලස්සනට වැඩසටහන කරනවා? අපිට පන්නල නයනයි විදිහට මැසේජ් එකක් තියලා තියෙනවා. දික්වල පද්මා මුණසිංහ සුබම දවසක් කියලා තියෙනවා. මම ඉක්මනට මේ මැසේජ් කියවන්නේ. ගොඩාක් අපිට මැසේජ් එවලා තියෙනවා කියලා. සමිරයට එම්බිරිසාව හොඳයිනේ, එල්පිටේ පුන්සරා කියලා තියෙනවා එහෙම අපිට. එතකොට ඉන්දියාවේ බුද්ධෝත්පාද කාලයට ගියා වගේ දෙනවා සමීර මල්ලි. හරිම ලස්සනයි. සනෝජක්කා සනෝජ හේරත් ඒ විදිහට අපිට මැසේජ් එකක් කියවලා තියෙන්නේ. හා, ඉතින් සුබෝදයසන කදත් ආසාවෙන් කතාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පබෝ ඔයා තමයි අපිට මෙසේජ් එක එවලා තියෙන්නේ. හරි, සුබදසනක් තරංගාට සහ සමීර දෙන්නටම රමණී සුමේදායේ විදිහට අපිට මෙසේජ් එකක් එවලා තියෙද්දි මේ මෙසේජ් එක එවලා තියෙන්නේ ඉතින් හරිම ආසාවෙන් අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. චන්දන ස්ටෝස් එකේ චාන්දන චාන්දනි ප්‍රදීපා නිමල් මේ කට්ටියම ඉන්නවා කියලා තියෙනවා සංසාර කතන්දර අහගෙන. හැමදාමත්ම වගේ ඉතින් හරිම ලස්සන ෆොටෝ එකක් එක්ක අපිට මෙසේජ් එවන බලංගොඩ අම්බලංගොඩ නේද මනෝජ්? මනෝජි වත් අපිට ඉතින් ලස්සන්ට මෙසේජ් එක අදත් එවලා තියෙනවා. සුබ දවසක් දෙන්නටම. දවස පටන් ගද්දීම හිතට සහනයක් ගෙන දෙන සංසාර කතන්දර අහගෙන ඉන්නවා. ඉතින් ඔයාලා දෙන්නටම පින්. දෙමෝදර බැද්දෙවිල ස්වර්ණමාලි තමයි මේ මෙසේජ් එක අපිට තියලා තියෙන්නේ.

0: අතරින් කියවාගමු.
1: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක බොහොම සැනසෙල්ල ඉන්න දවසක්.
2: ලස්සනම ලස්සන හීන දැකලා ඒ හීන මල්පල දරන්නද මන්ත ඔන්න වෙසක් මාසෙකුත් උදා වෙලා.
1: මෙන්න මායාදේවිය මවුරටට යන ගමන් තරංග අර බලන්නකො, ලුම්බිනි සල්ලු වෙන දැකලා මං හිතන ටිකක් නැවතුන වගේ හදන්නේ.
2: මුළු පරිසරයම සල් සුවඳයි.
3: බලන්න එක නියනි අක්කන්ඩි, අවට තුරුලිය පිපුණු මලින් බර වෙලා. ලුම්බිනි උද්‍යානයට පිවිසෙන තෙක්ම මට සිහිපත් වූයේ නැහැ මේ වසන්ත සමය බව. කාලය අපටත් නොදැනිම වේගෙන් ගත වෙලා.
4: දැනුනේ නම් නැහැ, ඒත් අක්කන්ඩි අපට නම් පෙනුනා ඔබේ හැඩරුවෙන්.
3: නැගනියනි, මා අදහස් කළේ වෙනත් දෙයක්. දෙව්දහනුවර බලා යන මේ ගමන මෙතරම් ඉක්මන් වූ සැටි.
4: දෝලාවෙන් අප පිටත් කළේ අපේ රජතුමා විශේෂයෙන්ම ඔබ ගැන සැලකිලිමත් වූ නිසයි.
3: මේ උද්‍යානයේ මද වෙලාවක් විවේකයෙන් පසුවන්නට තිබේ නම්.
4: සේවකයිනි, නවතින්න, දෝලාව පහත් කරන්න. අපට බිමට බසින්නට අවශ්‍යයි. අක්කන්ඩි,
3: නැගනිය,
4: පළමුුවෙන් මම බැහැරවෙන්නම්. අක්කන්ඩි, දැන් අක්කන්ඩි පැමිණෙන්න. අද දෙන්න මෙහට. දැන් සෙමෙන් බිමට පය තබන්න. පරිස්සම්.
3: දැන් ඉතින් අපි කිමිත් ඔබ හිස හරවා බැලුවේ.
4: අප දෝලාවෙන් බැහැර වූ බව සුදත් ඇමතිට හඟවන්න. දැන් ඉතින් ආරක්ෂක පිරිසටත් විවේකයකට ඉඩ සැලසේවිනේ. අපි යමු ඉදිරියට. මේ සිත්කන්නාසලු පරිසරයක් අක්කන්නේ.
3: නැගෙනියනි, මලින් පිරිය සල් ගසක්.
4: මේ මුල සිට ඉහළටම මල් පිපිලා අතුපතර අලංකාරයිනේ. මේ
3: මලින් පරවුණු සල් අතු වටා තතදිගු කොට සල්ලත්තක් අල්වාගතහොත් මට
4: අකනේ,
3: මට කුමත් මේ සිදුවන්නේ? අපහසුයි නැගනියනි, මට දැනෙනවා අපහසු බව. මට
4: කන්නේ ඔහම මගේ උරහි සල්වා ගන්න.
3: හොඳයි,
4: ඔන්න ඔහම හිස රඳවා ගන්න.
3: හරි,
4: මෙසේ අවස්ථාව එළඹ තිබෙනවා විය යුතුයි. සේවිකාවනි, සේවිකාවනි, වහම පැමිණෙන්න, ඉක්මන් කරන්න. දෝලාවේ හෙට සියලු ඇතිරිලි සලුපිලි රැගෙන එන්න, ඉක්මන් කරන්න. සුදුසු පරිදි ඒ සියල් අතුරා දේවියට වැතිරෙන්නට සැලැස්විය යුතුයි, ඉක්මන් කරන්න. සුදත් එමෙතියනි, සුදත් එමෙතියනි, වහම පැමිණෙන්න.
5: කිමෙත්ද දේවියනි? කිමෙත්ද දේවින් මහන්ස?
4: එමෙතියනි, වටතිර යොදා මේ ගස්සාවට ඇවුරුමක් සේ සකස් කළ යුතුයි අප්‍රමාදව.
5: එහෙමයි දේවින් මහන්ස,
4: ඉක්මන් කරන්න.
5: ඉක්මන් කරනු, ඉක්මන් කරනු.
4: සුදත් එමෙතියනි, සුදත් එමෙතියනි, රජතුමාට මේ බව වහම දන්වන්න.
5: එමෙතියනි මහන්ස, රාජපුරුෂයා කපිල වස්තු පුරපලා දැන්ම පිටත් වන්න වහම.
2: අනේ, මේ තුන් ලෝකෙ සිද්ධ වෙච්ච අසිරිමත්ම උපත සිද්ධ වෙන්නයි යන්නේ. සමීර, මට නම් ඒ උත්පත්තිය ගැන අදහ ගන්නවත් බෑ.
1: මේක මායා දේවියකේ සුද්ධෝදන රජතුමාගේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම 31 തലേമ സമസ്ത വിശ്വേമ ബലാപുറത്തുവാക്ക് കവതത് അലുത് കാഗെത് നെത്ത്
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26000 සිට ඩේවිඩ් පිරිස් e-mobility
6: වෙතේ 8:33
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
8: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
9: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
10: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා
11: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
12: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
13: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
14: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය හතලිස් වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දොය 47 31 33 540
15: ඒ කාලේ හිටම සින්දු
16: රදවල් මල් රැංගු සිරිපාට දේනු
17: ඒ කාලේ හිට්ම සින්දු
18: වෙරළු මල් වෙරළු මල් වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල
15: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
19: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
15: අහන්න අහන්න
14: කවදත් අලුත් කාගෙත් නෙත් ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: අපි නැවතත් සංසාර කතන්දරත් එක්ක.
2: සමීර සුද්දෝදන රජතුමන්ගේ හීනේ ඉටු වෙලා. ඒ හීනේ ප්‍රීතිය කොයිතරම්ද කියලා කියලා දෙන්න. මට හිතෙනවා මේ ලෝකෙ කිසිම භාෂාවක වචන මදි කියලා. ඉතින් අපිට තියෙයිද කියන්නක වචන භාෂාවලත් නැතුව අපි යන්න ලුම්බිනිය පැත්තට.
1: ඔව් අපි කියනවට වැටිය අපි අසිරිය අහලා දෙක ගමු.
20: මහා මායා දේවිය සුව නින්දේ පසු වෙනවා. ඇයට බාධා නොවිය යුතුයි.
21: එහෙමයි ස්වාමීනි.
20: ආ මේනම් මේන මාශ්චර්යයක්
21: ස්වාමීනි අපතුට සිදුවීම් සිතිය නොහැකි තරම් දුර්ලභයි අහසෙන් නැදී ආ ආලෝකයන් සමූහයක් වටපිටාව ඒකාලෝක කරමින් කුටියට පහත් වුණා
20: ආශ්චර්යයක් රජතුමනි ආශ්චර්යයක් විශ්වාස කරනු මැනවේ මායා දේවියට සමීපව සිටි සියල්ලෝම ඒ මොහොතේදී ඉබේටම පිටතට යොමු වුණා ඔවුන් නිතනට අනවශ්‍ය බව විය යුතුයි එයින් හැඟවුණේ මේ අවස්ථාවේ මාගේ මායා දේවිය සහ පුත්කුමරු නිරුපද්‍රිතව සුවසේ පසුවීම සතුටක් එසේම විය යුතුයි රජතුමනි එසේම විය යුතුයි මෙය දෙවි දේවතාවුන් වැඩි අවස්ථාවක් ඇතැම් ආලෝකයන් ආපසු නැගෙනවා අපට දක්නට ලැබුණා
21: ස්වාමීනි, ලතරු කුමරු බිහිපු විගස, බ්‍රහ්මයන් සිව් දෙනෙක් සහ ඉන්පසු වරම් දෙවිවරුන් සිව් දෙනෙක් විසින් රන් දෑලකින් පිළිගත් බව දැනගන්නට ලැබුණා.
5: අන්න රජතුමනි, තවත් ආලෝකයක්.
21: ස්වාමීනි බලන්න, අර
5: මොනවා? මගේ බිරිඳ පුත්‍රයා
21: දිවසලුවත් ඒකාංශ කොට දබටාගෙන ඉදිරියට.
5: දෙවියන් වහන්සේ,
3: මොනවා
5: එක් වරම පියුමක් පිපුණා, දෙවෙන්ත
21: පියුමක්.
5: මගේ බිරිඳ පුත්‍රයා පැමිණෙනවා ඉදිරියට. බැබිනෙනවා පියාණන් වෙත. දකුණත ඔසවාගෙන යමක් පවසන්නට මෙන්.
4: හමස්මි ලෝකස්ස ජෙට්ටෝ, හමස්මි ලෝකස්ස සෙට්ටෝ, හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දානී පුනබ්බවෝ.
5: බිලිඳු පුතුනුවනි, ඔබ ලොවට අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි.
2: ලෝකෙටම අග්‍ර වුණු, ලෝකෙටම ජ්‍යෙෂ්ඨ වුණු, ලෝකෙටම ශ්‍රේෂ්ඨ වුණු පුත්‍රුවනක් ඉපදුනා. සාදු සාදු සාදු.
1: ඉතින් ඒ උත්තම පුත්කුමරා පිළිගන්න දෙවියන් වැඩම කළා, බඹුන් වැඩම කළා, නිලුම් මල් හතක් පිපුණා. මේක මහා සිරියක්. ඔහොම මෙන්න මේ සංසාර කතන්දරේ කොහෙටද දිගෙරෙන්නේ කියලා බලන්න.
6: හරිම සුන්දරව අවස්ථාවක්, හරිම පින්බර අවස්ථාවක්. එයතර ඔබ එවල තියෙන මැසේජ් ගොඩාක් තියෙනවා. එයතරින් කීපයක් හරි කියවමු නේද? සංසාර කතන්දර අහගෙන ඉන්නේ මොරටුවේ සුජානි චන්දිම අපිට මේ මැසේජ් එක තියලා තියන්නේ. අනේ ඇගේ හිරිකඩු පිපෙන තරම් මේ සංසාර කතන්දර. සමීර තරංග කියන වචන නෑ ඔය දෙන්නගේ හඬ භාවනාවක් වගේ. සිංගප්පූරුවේ ඉඳලා චම්පි අපිට ඒ ලස්සන මැසේජ් එක තියලා තිනවා. ඔගොල්ලෝ ඉතින් පරිස්සමෙන් ඔය දුරට ඉඳලා ඉන්න ඕනේ. ඊට පස්සේ මේ මැසේජ් එකවත් තියලා තින්නේ සමීර මල්ලි තරංග. අපිත් හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා. හැමදාම උන්මංගී ජාතික අපි ඇහුවා මේ පරදු ඕලෙවල් ලේනවා. අපි අක්කල ඉබ්බාගම ඉඳුවර ඉලෙක්ට්‍රිකල්ස් එකෙන් කියලා තමයි මේ මැසේජ් එක තියලා තියෙන්නේ. මේ මැසේජ් එක වල තියෙන්නේ දැරණියගල දෙමෙදින් මයුමි පබසරා. එතකොට මේ මැසේජ් එක කවුද කියලා ඒවල තියෙන්නේ බලංගොඩින් චිත්‍ර. ඉතින් කොහොමද චිත්‍ර, සජි කවි පුතාල දෙන්නත් එක්ක සංසාර කතන්දර අහගෙන ඉන්නවලු. පුතා සමිතත් එක්ක මම කතා වහගෙන ඉන්නේ දුවනම් පන්ති ගිහිල්ලා. කෑගල්ලි කුමාරිය අක්කා හොඳින් ඉන්නා නේද? අපිට මැසේජ් එකක් කියලා තියෙනවා. සුබ දවසක් දෙන්නට මුංග කාලෙකින් මැසේජ් එකක් දාන්නේ. අම්මා අසනීප වෙච්ච හින්දා සුබ පතන ඔයාලා දෙන්නටම. හිත හොඳ ජයන්ත අයියේ. ඔයා තමයි මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. ඒ අතරේ කවුද මේ සුබදැසන කාල දෙන්නටම හොඳටම වැඩසටහන කරන ඔයාලා දෙන්න කියලා තියෙනවා මැසේජ් එන අතරේ. කලවන පුෂ්ප තමයි අපිට මැසේජ් එකේවල තියෙන්නේ. බෝසත් සිදුහත් කුමරු පින්වත් ඇසලේ මහරෑ මද සුදවුන් මහමායා සෙනෙහස දෙඩ රැකවල් මල් වරුසා මැද මේ විදිහේ ටිකක් දිග කවියක් හදත් එවල තියෙනවා. හැමදාම අපිට කවිලියන කවිකාරයා පුබුදුලක් මාල් වික්‍රමාර චිංගිරි ඉඳලා තමයි මේ මැසේජ් එක අපිට එවල තියෙන්නේ. අදරණීය තරංග සමීර, අපිත් සංසාර කතන්දර ආසාවෙන් මහගෙන ඉන්න ගමන් ඉන්නේ. ඔයාලා දෙන්න හරිම ආදරණීය විදිහට වැඩසටහන කරනවා. බුදු සරණයි. ඇහලිගොර චමින්ද මෝටර්ස් එකේ බොස් ඇතුළු හැමෝම අපිට මේ මැසේජ් එක තියලා තියෙන්නේ.

0: නෙත්තෙෆෙම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: ඉතින් ඔන්න මහා විශ්වයෙන් බලාපොරොත්තුවෙන් හිටපු පුත් කුමාරයා ඉපදුනා.
2: පුත් කුමාරයා හරිම නිරෝගීව ඉපදුනානේ සමීර. මෙන්න මාලිගාවට අමුත් එක් ඇවිල්ලා.
1: කවුද ඒ?
3: දේවින් වහන්ස සුදෝන් රජුගේ පියාණන් වූ සීහහනු රජතුමාගේ අග්‍ර පුරෝහිත ලෙසින් කටයුතු කළේත් මමයි. මෙතුමා මගෙන් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළේ අන්න ඒ අවධියේ.
4: මාගේ පියාණන්ගේ ඇවෑමෙන් පසුවයි ඔබතුමා තවුස් දෙවියට නැඹුරු වූයේ.
3: මගුල් යන්නේ අසපුවෙහි තවුස්තම් පුරමින් අෂ්ඨ සමාපatti පංචාභිඥා උපදවා ගත්තා. සමහර මිනිසුන් කාල දේවල ලෙසත් මා හඳුන්වනවා. දේවින් වහන්සේ
2: දන්නවා ඒ බව. මා දන්නවා පඬිතුමනි.
4: ඔබතුමා දිගු කලකින් මෙහි නොපැමිණියේ හිමාලා අඩවියටවත්?
3: නැහැ රජතුමනි, මම සපත්තුනා තෞතිසා දෙව්ලොවට ධ්‍යාන සුවයෙන් පසුවන්නට. ඒ අතරේ ශක්‍රයා ඇතුළු දෙව් පිරිසක් සැනකෙලි පවත්වමින් විනෝදවනු මට පෙනුණා. එයට හේතු විමසීමෙන් පසුවයි මා පැමිණියේ රජතුමනි, ඔබතුමාට ලැබුණු පුත් කුමරුන් දැක ගැනීමට.
4: දේවිය ප්‍රජාපති
2: ස්වාමීනි,
4: යහන් කැප වෙත ගොස් මායාවන්ට බාධා නොකොට අපගේ පුත් කුමරුන් රැගෙන එන්න.
2: හොඳමයි ස්වාමීනි.
3: රජතුමනි, මාතංග පසේ බුදුන් වහන්සේ ගැන ඔබතුමා දන්නවනේ?
4: එහෙමයි එහෙමයි පණිතුමනි.
3: ඒ තමයි මේ කල්පේට පහළ වූ අන්තිම පසේ බුදුන් වහන්සේ. දේවතාවෙකුගෙන් මට අසන්නට ලැබුණා, පසුගියදා මාතංග පසේ බුදුන් වහන්සේත් හිමාලයට වැඩමකොට පිරිනිවන් පෑ බව.
4: එහෙමයි
3: රජතුමනි, පසේ බුදුවරුන්ගේ ආයුෂ කාලය අවසන් වෙන්නේ බුදු බව ලබන උත්තමයකු ලොව පහළ වූ විටකෙති පමණයි.
2: මෙන්න රජතුමනි අපගේ පුත් කුමරුවා.
4: දේවිය පුතුන් ලවා තාපසතුමන්ට නමස්කාර කරවන්න.
2: හොඳයි. කිමෙක් තේ සිදු වූයේ?
4: තාපසතුමාගේ ජටා මඩුලු මත දෙපා රැඳ වුණා. පුදුමයට කරුණක්, ලුම්බිනි උද්‍යානයේදී ශාක්‍ය වර්ධන දේවතාවුන්ට පුත්කුමරුන් නමස්කාර කිරීමේදී එම පිළිමය ඉබේටම පසෙකට ඇද වැටුණා. මට සමාවෙන්න තාපසතුමනි, මට සමාවෙන්න.
3: ඒ ගැන නොතැවෙන්න රජතුමනි.
4: කිමෙද මේ තාපසතුමනි? තාපසතුමනි, ඔබතුමාගේ මේ ප්‍රතිචාරය මට වටහා ගැනීමට අපහසුයි.
3: රජතුමනි, මේ උතුම් කුමරුවා බුද්ධත්වය ලබන බව මා දිවැසින් දුටුවා. ඒ සතුට නිසයි මා සිනාසුනේ. එතුමා බුදුවීමට පෙර මගේ මරණය සිදුවන නිසයි මා හඬන්නට වූයේ. කෙසේ වෙතත් රජතුමනි, ඔබගේ පුත් කුමරුන්ට තවම නමක් තැබුවේ නැද්ද?
4: නැත පඬිතුමනි. ඒ සඳහා උත්පත්තියෙන් 5 වැනි දවස අප නියම කරගෙන තිබෙනවා.
2: පුංචි කුමාරයාට නම් තැබීමේ මංගල්‍යය තියන්න ඔන්න දින නියම කළා.
1: තරංග, අපි බලන් ඉමු මේ තුන් ලෝකයටම අර්ථයක් සිද්ධ කරන කුමාරයාගේ නම මොකක්ද කියලා. ඔද 8:51.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
6: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. Bidway 1-1-125-125ට අදම call කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt.mobitel.lk වෙත පිවිසෙන්න.
8: Master Guide ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World Kelniya Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036. දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා, TravelNet.
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
0: සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: ලුම්බිලි සල්ලු එනදි සිද්ධ වෙච්ච ඒ අසිරිමත් උපතින් දවස් 5කුත් ගෙවිලා ගිහිල්ලා ඔන්න කුමරුට නම් තබන දවසත් උදා වුණා.
1: බලන්නකෝ තරංග, බමුණන් 108ක් රැස් වෙලා නම් තියන්න සූදානම්. ඒත් මත දෙකක් තියනවා වගේ.
2: ඒකනේ සමීර.
3: රජතුමනි, දෙවියන් වහන්සේ. එක් කරුණක් අරභයා අපහට ඒකමතික නිගමනයකට එළඹෙන්නට හැකිවුයි නැහැ.
4: පවසන්න කොණ්ඩඤ්ඤ පණ්ඩිතතුමනි. කුමක්ද ඒ කරුණ?
3: පණ්ඩිතයන් 108 දෙනාම කුමරුන්ගේ ශාරීරික ලක්ෂණ ඉතා සියුම් නිරීක්ෂණයකින් පසු රාම, ධජ, ලක්ඛන, මන්ති, භෝජ, සුයාම සහ සුදත්ත යන 7 දෙනාගේ නිගමනය වන්නේ කුමරා ගිහි ගෙහි විසුව හොත් සක්විති රජකුවන බවයි. පැවිදි වුවහොත් බුදුවන බවයි.
4: කුමක්ද ඔබතුමාගේ නිගමනය?
3: මා භාවිකතනය කරන්නේ ඒකාන්තයෙන්ම කුමරා පැවිදි වී බුදුවන බවයි.
4: ඔබ තව කෝටිකයක්. එසේනම් පණිතුමනි, කුමරුන්ට සුදුසු නම පැහැදිලි කරන්න.
3: හොඳයි. මේ පින්වත් කුමාරයා සකල ලෝකයාටම අර්ථය සිද්ධ කරන්නෙක්. එනිසා පුත් කුමරුවන්ට සුදුසුම නාමය

0: එසේනම් අපගේ පුත්‍රයාගේ නාමය සිද්ධාර්ථ.
1: කොණ්ඩඤ්ඤ පණ්ඩිතේනි,
2: රජතුමනි,
1: තවදුරටත් ඔබතුමාගෙන් විමසිය යුතු පැනයක් තිබෙනවා අපහට.
2: රජතුමනි, කුමක්ද එම පැනය?
3: පණ්ඩිතේනි, කවරෙකුවත් තවුස්තම් රැකීමට පෙළඹෙන්නේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරීම නිසා නේද?
2: එහෙමයි දේවීන් වහන්ස, එහෙම තමයි හේතුව.
3: එසේ කලකිරීමට හේතුව වන්නේ කුමක් විය හැකිද?
2: එක් එක් පුද්ගලයා එක් එක් දේ දැකීමෙන් කලකිරීමට පත්විය හැකි දේවීන් වහන්ස.
1: එසේනම් අපගේ පුත්‍රයා කලකිරීමට පත්වන්නේ කුමක් දැකීමෙන්දැයි ඔබට පැවසිය හැකිද පණ්ඩිතය?
2: රජතුමනි, පුත් කුමරා කලකිරීමට පත්වන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මලසිරුරක්, ශ්‍රමණයෙක් යන සතර පෙර නිමිති දැකීමෙන්.
1: හොඳමයි, හොඳමයි පණ්ඩිතේනි. එකී පෙරනිමිති සතර මාගේ පුත්‍රයාට දැකීමට නොලැබෙන පරිදි සතර දිසාවෙහිම ගව්වක් බැගින් මා මුරකාවල් යෙදුවහොත්?
2: නිෂ්ඵලයි රජතුමනි, නිෂ්ඵලයි.
1: ඒ කිමද?
2: සිදුවීමට නියත දෙයක් වළක්වන්නට නොහැකි. මම අවධාරණයෙන් පවසනවා, සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව.
4: ලෝකයටම අර්ථයක් සිද්ධ කරනවා කියන මහා විශ්වාසයෙන් ඒ පින්වන්ත කුමාරයාට නම තිබ්බේ සිද්ධාර්ථ කියලා.
5: සිද්ධාර්ථ භවයේ ඉපදෙන්න ඉස්සල්ලා බෝධිසත්වයන් සසර පුරා පෙරුම්දම් පුරපු බොහෝ දේවල් අපි සෙනසුරාදා උදේ හම් වෙලා කතා කරා තරංග.
4: සමීර, සංසාරයක් තරම් දිග නැති කාලයක් වුණත් සංසාර ගණනාවක අත්දැකීම් මේ දෙහෝරාවේ ඇතුළේ අපි මේ පුංචි දවස් ටිකේ එකතු කරගත්තා.
5: දන්නවද කියන්න තියෙන තවත් සුබ ආරංචියක්?
4: මොකද්ද?
5: මේ සංසාර ගමනේ අපි යනකොට අපිට ධර්මයේ පිළිසරණක් වෙන්නේ සංසාර ගමන කෙටි වෙන්න
4: නිසකවම.
5: ඉතින් ඔන්න ලබන සතියේ ඉඳලා ශාක්‍යාවලෝකනය සදහම් කතිකාවත පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ සමග පවත්වන්නට සෙනසුරාදා උදේ 8 වෙලාව වෙන් කරලා දෙන්න අපි දැස්ති.
4: සමීර, නෙත්ති ෆිම් ශ්‍රාවකයන්ට මේ සෙනසුරාදා උදේ 8 උදේ වරුව කියලා කියන්නෙම හරීම පිංවන්ත දේවල් හමුවන ගුවන් කාලයක් නේද?
5: අනිවාර්යෙන්ම. එහෙනම් තරංගටයි මටයි මාස කිහිපයක් ඒ ගුවන් කාලය ලස්සන්ට පින්බරව ලෙංගතුව හැඩ කරන්න අවස්ථාව ලැබුණා.
4: ඒ මුළු කාලය ඇතුළෙම මේ පින්සාර අවස්ථාව ඔබට හැඩ කරලා දෙන්න සමීර සහෝදරමට ගොඩක් උදව් කළා.
5: අපිට අමතක කරන්න බැරි නමක් තියෙනවා, ඒ තමයි ආනන්ද පුංචේව මහත්තයා. එතුමන් තමයි මේ වැඩේ ලස්සනට නිෂ්පාදනය කරලා නාට්‍ය ටික අපිට ගෙනල්ලා දුන්නේ.
4: ඔව්.
5: එහෙමනම් ඉතින් අපි සමුගන්නේ මේ සංසාරේ කොහේදී හරි ආයෙත් මේ වගේ ලස්සනට හමු වෙන බලාපොරොත්තුවේ.
4: ඔව්, සංසාරයේ කළ පින් මහිමය වැඩි නම් ආයෙත් මේ වගේ ලස්සන හමුවීමක් ඔබට මට ලියවිලා ඇති මේ විශ්වයේ.
5: මම පොඩි ප්‍රාර්ථනාවක් කරනවා තරංග.
4: මොකද්ද සමීර?
5: තව භව දෙක තුනකින් මේ සංසාර ගමන තරංග කිටි වෙන්න කියලා.
4: අනේ සමීර, ඒ ප්‍රාර්ථනාව මම සමීරටත් කරන්න කැමතියි. සමීර, මට කලේ මගේ ජීවිතේ මම බහුලව ප්‍රාර්ථනා කරන මිහිරිම ප්‍රාර්ථනාව. ඒකට ගොඩාක් පිං.
5: එහෙනම් අපි ගිහිල්ලා එන්න. ආය දවසක මේ විදිහටම හමු වෙමු. මම සමීර.
4: මං තරංග.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අම්මේ.

0: උටා
1: ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
3: සුබ දසනක් වෙලා උදසන 9යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
2: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. පදුක ප්‍රදේශයේ සිදු රියන්තරකින් කිරිඳිවැල පදිංචි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ හංවැල දෙසට ධාවන වූ ලොරි රථයක විරුද්ධ දෙසින් පැමිණි යතුරු පෙදියක් ගැටී අනතුර සිදු ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රේදුරා අත්අඩංගුවටගත් බවයි පාදුක්ක පොලිසිය පැවසුවේ. මෙවර පන්දුවර 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට තායිලන්ත කණ්ඩායම සමත් වුණා. එය හොංකොං කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 6කින් ජය ගනිමින් තරගයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 120ක් රැස් කළා. එහෙත් හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවර 20දී කඩලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණයි. ඊළඟ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: සත්‍ය අන්තය.
4: හලෝ හලෝ
3: සත්‍ය අන්තය.

Good morning, good morning, good morning. Velavude navayai vinadi. Hatai api hello hello satyante patangan. Hadanne senasuradu de paandarama. Katiya mokadda eka kiyanne ara nidigata harala. Harada nidimata pattakin thiyala. Negitla sindu ahana gaman wera tikak karanna thamai thiyenne. Senasurada dawase kiyala nidagin indala hariyanne ne neida? Gedaratama vela indala hariyannit na mama kiyanne. දැන් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔය සමහර කට්ටිය ඉන්නවනේ බදාදා ඉඳලම නිවාඩු දාපු නේද? එතකොට මේ කට්ටිය තාම ලොง වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ට්‍රිප් එකේ හොඳම හරියේ ඉන්නවා නම් උදේ ඉඳලම හවස වෙනකන් සින්දු ටිකක් අහන ගමන් ඔයාලට එන්ජොයි කරන්න චාන්ස් එක තියෙනවා. හෙලෝ හෙලෝ සතියන්තේ පැත්තට ඇවිල්ලා 0711 95 95 95 අපි මැසේජ් එකක් දාලම වැඩේ පටන් ගමුනේ. ඊට පස්සේ කතා කරන්නත් පුළුවන්. සාමාන්‍ය වීකෙන්ඩ් එකේ වැඩිපුරම අපිට කතා කරන්න chance එක හම්බ වෙනවනේ නේද? ඔයාලට ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න අයිඩියා එකක් එහෙම තියෙනවා නම් 255 33 63 ට අගල කෝල් එකක් ගන්න. ඒ වගේම NetFM official Facebook page එක පැත්තට ගිහම මම wall post එකක් දාලා තිනවා. ඔයා ගිහලා ටග්ගාල එකට comment එකක් තියන්න. මම අහලා තින්නේ අද උදේ පාන්දර නැගිට ගමම්ම ඔයා දැක්කේ කාවද කියලා. ඔය සමහර වෙලාවට අපේ අම්මලා අච්චිලා සීයලා හැම කියනවනේ උදේ නැගිට ගමන් දකින්න කෙනා නුව අපේ දවස තීරණය වෙනමයි කියලා. ඇත්තද නැත්තද දන්නේ නැහැ. අපිට ඔලොකුට හිතන්න ඕනෙත් නැහැ. මම නිකන් ජොලියට වගේ වාගෙන් අහලා තිනවා කාවද උදේ පාන්දර දැක්කේ කියලා. ඔයාලා නිකන් දැක්කට පස්සේ ඊතුරු මොනාද කියලාත් comment එකක් දාන්න. අපි ඊයෙවිලා වාර්තා තියපු දවසක් දවසින් දවස අලුත් වෙන NetFM DJ Night වාර්තා අතරට ඊයේ රාත්‍රිය තමතක නොවන රාත්‍රියක් බවට පත් වුණා. අපි වාට කිව්වා වගේම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ අතර ඊයේ දවසේ හිතාගන්න බැරි තරම් සුපිරි තරඟයක් පැවැත්ුණා. ඉතින් එතකොට අපි මීට කලින් සතියේ කියන්නේ ඊයේ නෙමෙයි ඊට කලින් සතියේ වැඩිම මනාප සංඛ්‍යාවක් වාර්තා කරානේ. කමෙන්ට් 67000 සීමාවෙනේ අපි හිටියේ. හැබැයි ඊයේ දවස වෙනකොට මේ සියලු වාර්තා යලි යලි තලුත් කරමින් මනාප 77000 සීමාවට ළඟා වෙන්න තරගකරුවන් දෙදෙනාට අවස්ථාව ලැබුණා. ඒ නිසා දැන් කොල්ල දෙන්නම දුර ඉඳලානේ ආවේ. එක්කෙනෙක් පොළොන්නරුවේ අනිත් එක්කෙනා මාතලේ. තාම ගෙදර යන ගමන්ලු ඉන්නේ. අපි ඔය අතරමැද්දේ පොඩ්ඩක් ජයග්‍රහණය කරපු අපේ මාතල දිස්ත්‍රික්කයේ ඩීජේ මදුෂ පොඩ්ඩක් මේ පැත්තට සම්බන්ධ කරගන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොහොම වුණත් ඔයාලට මතක් කරන්න තියෙන්නේ ලබන සිකුරාදාව වෙන් කළා තියාගන්න ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කයේ අතර තමයි NetFM DJ Night Face to Face Attack Show එක තියෙන්නේ. ලබන සතියෙන් පළවෙනි තරඟ බටේ අවසන් වෙනවා. ඊට පස්සේ අපි යන්නේ දෙවැනි තරඟ බටේට. ඒ කියන්නේ ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් කරවන දෙවන තරඟ බටේ සඳහා අපි මේ වෙද්දි සියල්ල සකස් කළා හමාරයි. දැස් වෙලා ඉන්න. ওই විදිහට ඉතින් වීකෙන්ඩ් එක පටන් ගන්නකොටම ඔයාලට කියන්න දේවල් සෑහෙන්න තියෙනවා. මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. උදේ පාන්දරම සෑහෙන්න කට්ටියක් good morning අසා කියලා නිදිමත පැත්තකින් තියලා මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කට්ටියවත් මතක් කරන්න ඕන. මට මුලින්ම අර මැසේජ් එක දාලා තියෙන්නේ නිෂු good morning. මම ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න ගමම්ම NetFM hello hello සතියන්තය උදේ 9 ඉඳලා 12 වෙනකන් අසා එක වෙරඩික පටන් ගන්න තියෙන්නේ. හරිද? ඔය ආසම සින්දු ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන ඔය වැඩිපුරම කැමති සින්දු ටිකත් එක්ක දවල් 12 වෙනකන්. ඒ කියන්නේ බත් කන වෙලාව වෙනකන් මාව අහගෙන ඉන්න පුළුවන්. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 9යි විනාඩි 18යි දැන්. Good morning.
5: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
6: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
5: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
0: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
8: වව් ලක්ෂ ගණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
9: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0.773 523 555
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
10: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්න කියලා මට නිෂු මැසේජ් කරලා තියෙනවා. දිලිනිමයි ජෝනවයි ගොඩාක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා දිනෝ. ලස්සනට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? රයිට්. ඊළඟට අපි යන්නේ කොහෙටද? මම මෙහෙමම යන්න හදන්නේ තංගල්ල පැත්තට. සුපුරුදු විදියටම දෙපාන්දරම අප්සරාමා වහගෙන ඉන්නවා. අද ඇවිල්ලා උතුරන්න මැසේජස් එන දවසක් නේද? සෙනසුරාදා කියලා හෙලෝ හෙලෝ සතියන් තියාගෙන ඉන්න කට්ටිය මන් දන්නවා නිදාගෙන කම්මැලියෝ වගේ ඉන්නේ නෑනේ. ලස්සන සින්දුරිකක් අහගෙන ගෙවල් දොරවල් අස්පස් කරලා. හරිද? ඔය කාඹරේ මං හිතන්නේ සතියකින් විතර අස් කරන්න නැතුව ඇතිනේ නේද? පොඩ රේඩියෝ එකේ සද්දේ වැඩි කරලා ලස්සන සින්දුවක් අහන ගමන් පොඩ්ඩක් කෙලවරක ඉඳලා පටන් ගන්න කාඹරේ අස් කරන්න. හරිද? ඊට පස්සේ රේදි ටික පොඩ්ඩක් තැන් තැන් වල දාලා තියෙනවනේ පොඩ්ඩ ඒ ටික හරියට නවලා කරලා අල්මාරියට දාලා පරණ රෙදි තියෙනවනම් පොඩ්ඩ හොදන්න අරගෙන අන්න එහෙමනේ කොල්ල කෙල්ල වුණාම ඉන්න ඕන සෙනසුරාදා දවසේ නේද? හරි, කොහේ හරි දුර ගමනක් ගිහිල්ලා නම් ඉන්නේ එන්ජොයි කරන ගමන්ම වහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාන්න 0711 95 95 95 තියෙනවා. අපිට කතා කරන්නත් පුළුවන් 255 33 63 නම්බර් එකට ටග්ගල කෝල් එකක් ගන්න. ඊළඟට මම මතක් කරන්නේ මගේ වෝල් පෝස්ට් එකේ කමෙන්ට් කරන සෙට් එක. ටග්ගල ආයි කමෙන්ට් එක දාන්න. මම අනිවාර්යෙන්ම මතක් කරන්නම්.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
6: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
7: අනේ මන්ද.
6: මේ ඔයා නොදන්න උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
7: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගේ විතරයි.
8: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
9: Net FM 4 වතේ.
10: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
1: Net FM. Hello, hello, Satyantaya.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: සමා වෙන්න හිතවතුනි DJ එකක් දැම්ම දෙන්න බෑ මොකද ඊරෑ DJ එකක් දුන්න නිසා හරිද right එතකොට මම මේ වෙලාවේ මතක් කරන්න හදනේ මට WhatsApp එකේ මැසේජ් කරපු කට්ටිය මම ඔයාලට කියලා තිබ්බේ හැබැයි Facebook එකේ comment කරන කට්ටිය මතක් කරනවා කියලා තාම පොඩ්ඩක් වෙලාව නිකන් වැඩි වගේ වාට තව පොඩ්ඩක් comment කරන්න වෙලාව දෙන්නන්නේ මාර comment ටිකක් තියෙනවා මේ පැත්තට ගියාම කියලා බලන්නකෝ Hi, Gomadasa. Hello, hello. Good morning. අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ලෙබනන් වල ඉඳලා අලු සෙට් එකක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලගේ නම් ටික එවන්න. එතකොට මට ලේසි මතක් කරන්න. හරිද? ප්‍රියන්ත, thank you message කරාට. අපිත් මේ වෙලාවේ hello hello සතියන්තය අහගෙන ඉන්නවා. හංගම ඉරෝෂි, අම ප්‍රියංගිකාවයි තාත්තාවයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම good morning අසා. අපිත් මේ වෙලාවේ hello hello සතියන්තය අහගෙන ඉන්නවා. අපිට පොඩ්ඩක් වහිනවානේ කියලා තියෙනවා. යශෝ තෙමෙන්න එපා පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ඕනේ හරිද ඒ වගේම සුගන්ධි මැසේජ් එකක් දාලා තිනවා සායියේ good morning අපි තුදේ පාන්දරම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන වැඩේ පටන් අරගෙන තියෙන්නේ කියලා මෙන්න මේකයි දැන් වැරද්ද හරිද ඔයා දන්නවා හෙලෝ හෙලෝ සතියන්තය පටන් ගන්නකොටම මම ඔයාට කිව්වා දැන් සතියේ දවස්වල මැසේජ් කරනවා වගේ ඔයා හෙලෝ හෙලෝ සතියන්තයට මැසේජ් කරලා බෑ මැසේජ් එක පටන් ගන්න මොන hello hello කියලා හරිද hi අනම් මනම් ඊව හැමදාම කියන කතාවනේ යනේ ආ hello hello කියලා තමයි මැසේජ් එක දාන්න ඕනේ හරිද එතකොට තමයි මම මතක් කරන්නේ ඒ වගේම තමයි ඊළඟ පැයදී මං chance එක දෙනවා මට කතා කරන කට්ටියට 2:55:33:63 ට call එකක් ගන්න අපිට program එකේ කතා කරන්නත් වෙලාව දෙන්න පුළුවන් අද නිදහසේ ඉන්න දවසනේ නේද ඒ නිසා අනිවාර්යෙන් කතා කරලා message කරලා ඔයා පැය 3ම මේ පැත්තටම වෙලා ඉන්න මතක් කරන්න එපා okay හයි කොහොමද සාපිත් මේ වෙලාවේ වහගිරින් අර ඉතින් හයි කියලා ආයි දාලා බලන්නකෝ හෙලෝ හෙලෝ කියලා පටන් ගන්න කියලා මේ කියලා කටගත්තා විතරයි ආ මෙන්න ඉන්න හොඳ ළමේ කාර්ද හෙලෝ හෙලෝ අසා ගුඩ් මෝර්නින් ආ හොඳින් ඉන්නව නේද කියලා හල් දිනු මං හොඳින් ඉන්නවා මට මැසේජ් එක දාලා තියෙන කලුතරින් චන්දි අතුළු පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා ඕකේ අන්න බලන්න කියන දේ අහන හොඳ ළමේ ඉතින් එන්සා ආව අනිවාර්යෙන් මම එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට උදේ 9:00 විනාඩි 45යි Tak galam ebat terinna.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura.
1: Right, Pilava Navayai Vinadi 54යි අපි අලුත් පැයකට යන්න හදන්නේ. Hello hello asa good morning. කොහමද අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි මේ වෙලාවේ දුර ගමනක් යන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. බාපවයි පුංචිවයි හස්බන්ඩ්වයි චුටිමැණිකේවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හොරණින් වෙනුෂා මැසේජ් එකක් දාලා තිනවා. Thank you darling. පරිස්සමින් දිග්ගටම මාව අහගෙන යන්න ඕන. අපි ළඟ පැදි හම්බෙමු.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල කොට

0: ටිකලොතරයි මණ්ඩලය.
1: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයායකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර්. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමඟ ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 කිරිබත්ගොඩ වාහන නැමතුම් පොළ SLT මොබිටෙල් ෆයිබර්. Real Fiber, Real Performance.
3: අක්මා විතෙල් ෆැටි ලිව. බයවෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: Kills within the now nishpadana sandaha aduma milak wataka gram 100ක් දැන් රුපියල් 12යි. පේර gram 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම gram 100ක් දැන් රුපියල් 249යි. Kills now bye aduma milai.
6: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටර් ඔෆ්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු. ජානු.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
10: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
14: Good morning, Bella Ude Dahayaidan.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවසම Net News.
2: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමගම මම සමීර. කොළඹ වරායනගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාශය මගින් සීගිරිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. පසුගිය ජූලි 23 වනදා කොළඹ වරායනගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔහුගේ සිරුර සොයාගෙන ලැබුවේ ඇහැලීගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබියදී. සිද්ධියට අදාළව මීට පෙරද සකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. කෙසේ වෙතත් අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැසුසක්කරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලිසිය අනාවරණ කරගනු ලැබුවා. ඒ අනුව සකකාර චීන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහායද ඉල්ලා තිබුණා. එවන් පසුබිමක් තුළ සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී මෙම චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙලඟනෙත් නිවස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවස් YouTube නාලිකාවට සහ නෙත් නිවස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
3: Satti Antea.
4: Hello, hello.
3: Satti Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: රයිට් වෙලාවදේ දහයයි විනාඩි දහයයි දහයයි දහයයි වෙලාව මොකක්දරාර කියන්නේ එන්ජල් නම්බ එකක් දෙක නෑනේ කොහමරි කමන්නේ වා මේ වෙලාවේ මොකක් හරි විශ් එකක් කරන්න වා හිතන දේ හරියයි හරිද මන්නේ කියන්නේ හයි ගුඩ් මෝර්නින් හෙලෝ හෙලෝ අසා කොහමද අපි ඔන්න උදේ පාන්දරම ආව අහගෙන ඉන්නේ කියලා තියෙනවා දේ 10 කියන්නේ නම් ඉතින් වාටයිමටයි පාන්දර උනාට රටේ ලෝක මිනිස්සුන්ට නම් මේක පාන්දර නෙමෙයි හරිද නිලු මිනුවන්ගොඩින් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඕකේ නිලු මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් හෙලෝ අසා කොහමද අපි චාමර ස්ටෝස් එකෙන් මේ වෙලාවේ සද්දරම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා චාමරක තනූජ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ බලන්න ඉතින් හායි හායි හායි කියලා ගොඩාක් මෙසේජ් දාලා තියෙනවා හැබැයි වාගේ නමත් නැහැ ගමත් නැහැ මුකුත් නැහැ කොහොමද එතකොට මම ඔයාව මතක් කරන්නේ හායි මේ වෙලාවේ මට මෙසේජ් එකක් දාලා තියෙනවා හායි ඔයාව එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට උදේ 10යි විනාඩි 11යි අපි බලමු මේ පැයේ වාසනාවන්ත දුරකතන ඇමතුම මට ගන්න කවුද කියලා මම මේ පැයේ චාන්ස් එක දෙනවා ප්‍රෝග්‍රෑම් එකේ වාට කතා කරන්න ඉතින් ඒ නිසා 2:55:33 ට කෝල් එකක් අරගෙන පළවෙනි වාසනාවන්ත ඇමතුම ලබා ගන්නා හිතවතා හෝ හිතවතිය කවුද කියලා මම බලන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි බලමු රයිට් එනන් සින්දුවකට යන්න හදන්නේ මේ පැයේ දිත්වා මැසේජ් කරන්න කෝල් කරන්න Facebook එකට ගිහිල්ලා ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දාලා තිනු එකට ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා හරිද දන්නවනේ තවල් 12 වෙනකන් මං ඉන්නවා ඔයත් එක්ක

හයස කොහමද අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා good morning හම්බන්තොට කළුදොතල් කඩේ අපි මේ වෙලාවේ සද්දරම අහගෙන ඉන්නවා කියලා ශානක ආනන්ද ඊට පස්සේ නිලන්ත එක්ක මහීමා ඒ වගේම සශීමා කටි ඔක්කොම මැසේජ් කරලා තියෙනවා thank you ඒ වගේම අපිට ලස්සන සින්දුවක් ඕනේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා වාද්දුවේ ඉන්දිය අපරල් එකේ සෙට් එක ඔක්කොම එකතු කරගන්නම් හෙලෝ හෙලෝ සා good morning මම ලව් වෙන නිලානි පවුල කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ හයි කොහමද සර් good morning අපිත් මේ වෙලාවේ සද්දරම ඔයාව තමයි අහගෙන ඉන්නේ නිතුග රාජ්‍යයේ සෙට් එකව මතක් කරන්න ඕනි අටියන්තොට ඉඳලා ලක්ෂාන් රුක්ෂාන් ඊට පස්සේ ජයම්පති සෙල්වම් කුමාරමල්ලිවත් එකතු කරගෙන සුපිරි සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් thank you ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩික ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සමා තෙල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර්. එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: උදේ 10යි විනාඩි 31යි දැන්.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0773 313636.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra Fat Spread Gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipen Lemon Puff Gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
9: අක්මා විතල් Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල Liver Boosting Capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
10: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
11: ශාක්‍යාවලෝකනය.
12: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්, භයත් අවසන්.
10: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
11: සෑම සෙනසුරාදාවකම උදේ අටට
10: ශාක්‍යාවලෝකනය.
11: මොනිපන දෙන සසර නිවීමට
13: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
15: එහෙයි.
14: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
15: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
14: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
15: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
16: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
17: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
18: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
19: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
20: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
21: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
22: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
18: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
0: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රීරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.

රයිට් වෙලාව උදේ 10යි විනාඩි 41ක් වෙනකොට හෙලෝ හෙලෝ අසා අපි මේ වෙලාවේ සින්දු ටික අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චාරු. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. චාරු ආවත් එකතු කරගන්න ගමන්ම මම මේ මතක් කරන්න හදන්නේ NSB පාට පාට හපන්කම් 2026 චිත්‍ර තරංගය ගැන. ඔයාගේ පුංචි පැටියට කුඩාවදී ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියා දෙමි. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුව 2026 අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන දැවැන්තම චිත්‍ර තරඟය තමයි NSB පාටපාට හපන්කම් කියලා කියන්නේ. ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල දුවදරුවන්ට අවස්ථාව තියෙනවා තරඟය සඳහා ඉදිරිපත් වෙන්න. පුංචි ඉදිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ ඔයාලට පුළුවන් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉතිරි කරනවා කියලා කියන්නේ මුදල්ම විතරක් නෙමෙයිනේ නේද? තව කොච්චර දේවල් තියෙනවද? ඉතින් ඒ නිසා නිර්මාණශීලීම චිත්‍රය එවන් අමතක කරන්න එපා. කාණ්ඩ හතරක් යටතේ තරඟය පැවැත්වෙනවා. පළවෙනි කාණ්ඩය 1 2 3 ශ්‍රේණි, ඒ වගේම දෙවන කාණ්ඩය 4 5 6 ශ්‍රේණි, ඒ වගේම තුන්වන කාණ්ඩය සඳහා 7 8 9 ශ්‍රේණි වලට අවස්ථාව තියෙනවා. ඒ වගේම හතරවෙනි කාණ්ඩය 10 11 12 සහ 13 ශ්‍රේණි වලට තමයි අවස්ථාව තියෙන්නේ. ඔයාලට පැස්ටල්, දියසායම්, ඊට පස්සේ තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍ය භාවිතා කරලා සිතුවම නිර්මාණය කරන්න පුළුවන්. හිතාගෙන බැරි තරම් ලොකු තෑගි හිමි කරගන්න අවස්ථාව තියෙනවා. වගේම තමයි ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මාසේ පළවෙනිදා සහ දෙවෙනිදා NSB ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සඳහා එක් එක් කාණ්ඩයෙන් හොඳම නිර්මාණ 15 තෝරගන්නවා. ඒ අතරින් ජයග්‍රහකයන් සඳහා ත්‍යාගයේ ප්‍රධාන උත්සවය ඔක්තෝබර් මාසේ 3 වෙනිදා පවත්වන්නත් සූදානම් වෙලා ඉන්නවා. ඔයාට චිත්‍රය වන්න පුළුවන් අන්තිම දවස තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ චිත්‍රය එවන්න. වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන NSB ශාඛාවට යන්න, එහෙම නැත්නම් nsb.lk වෙබ්සයිට් එකට ගියාට ඔයාලට විස්තර දැනගන්නත් පුළුවන්. ඔයාලට අයදුම් පත්‍ර ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඒක න මතක් කරන ගමන් හෙලෝ හෙලෝ අසා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිට නිදියන්න දෙන්නේ නැද්ද? ඊයේ 12 පහ වෙනකන් ඔයාව තමයි අහගෙන ඉන්නේ, මේ දනුත් ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා රුක්මණී මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙම තමයි, හොඳ ගෑන් ළමයි ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින්, මාත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ, ලස්සන සින්දුවක් දෙන්න කියලා ගාල්ලෙන් සුජී විජේනායක මැසේජ් එකක් දාලා තිනවා. වගේම කෑගල්ලෙන් රාම් ඔයාවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you, ජය වේවා.

0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 21 33 540.

රයිට් වෙලාව 10:53යි. අපි ඊළඟ පැයේදී Facebook live එකක් කරනවා. ඔයාලා ඇස්ති වෙලා ඉන්න Facebook live එකේදී හම්බ වෙමු. මැසේජ් කරන සෙට් එකට 0711 95 95 95 තියෙනවා. පැගල කෝල් එකක් ගන්න, මැසේජ් එකක් දාන්න, තමතක් කරන්න එපා.

0: 104.8 දිවයිනපුර කවදත් අලුත් කාගෙත් net
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: වෙලාව උදේ 11:00 දැන්

0: සත්‍යා. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත් නියුස්.
3: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමගම මම සමීර. නේපාලේ හටගත් ගංගොතර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවම වශයෙන් පුද්ගලයන් 1924 දෙනෙකු තවමත් අතුරුදන් බව එරට ආපදා කළමනා කරන අධිකාරිය පවසනවා. ආපදාවට ලක්වුවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරන බවත්, විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මෙම තීරණය වෙනස් කිරීමට නේපාලයේ දැන් පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.
5: Hello, hello.
6: Sati Antea.
5: Hello, hello.
6: Sati Antea.

0: රයිට් වෙලාවේ 11 විනාඩි 8ක් වෙනකොට අපි හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊයේ රාත්‍රියේ ඇවිල්ලා නේ FM DJ Night වාර්තා අලුත් කරපු රාත්‍රියක්. හරිද? ඉතින් එතකොට අපි ලෑස්ති වෙන්නේ ඊයේ දවසේදී වාර්තා අලුත් කරපු අපේ මාතලේ දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයව මේ වෙලාවේ පොඩ්ඩක් හොයාගෙන යන්න. Good morning අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණු මදුෂ්. Good morning. ඉතින් මොකද මේ වෙලාවේ ලැබෙන ප්‍රතිචාර කොහොමද?
1: ආරණං හොඳයි අයියේ. ඇත්තටම ගමේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා.
0: දැන් ගෙදර යනකොට කීය වුණාද?
1: අයියා මම එනකොට 8:00 විතර වුණා.
0: රයිට්. එතකොට ආපු ගමන් මුලින්ම වාට විශ්කරේ කවුද?
1: විශ්කරේ ගෙදරයි තමයි.
0: ගෙදරයි තමයි නේ. එතකොට ඊයේ දැන් ගෙදර යන වෙලාව වෙනකන් කෝල් සාමාන්‍යයෙන් කීයක් විතර ආවද?
1: සාමාන්‍යයෙන් අයියේ හිතා ගන්න බැරි විදිහට කෝල් ආවා.
0: සෑහෙන කෝල් ප්‍රමාණයක් ආව නේද? වැඩි වුණාට පස්සේ අපිත් එක්ක කතා කරන්නවත් වෙලාවක් හම්බුනේ නැහැ. ඒ තරම්ම කෝල් ආව නේද?
1: ඔව්.
0: මේ කවුද අර දැන් ඊයේ? එතකොට දැන් මාතලේ ඉඳලා කොළඹ එනකොට යාළුවෝ කට්ටියක් මාව කිව්වනේ.
1: ඔව්.
0: කවුද ආපු යාළුවෝ සෙට් එක?
1: අයියා කියන්නේ නම් වශයෙන් කියන්න බෑ. ගොඩක් යාළුවෝ කට්ටියක් ඇවිල්ලා
0: හිටියා. හා හා. ඒ කියන්නේ මාතලේ ඉඳලා මෙහෙර ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා නේ?
1: ඇවිල්ලා
0: හිටියා. රයිට්. එතකොට දැන් මෙහෙමයි. මම ඔයාගේ මෙහෙම අහන්නම්. දැන් ඊයේ දවසේ වෙනකොට මනාප සංඛ්‍යාව 77,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තිබ්බනේ.
1: ඔව්.
0: කොහොමද මේ කැම්පේන් එක? ඒ කියන්නේ කලින් කොහොමද ඔයා මෙච්චර වෝට් ප්‍රමාණයක් ලබා ගන්න මහන්සි වුණේ? මොන වගේ දේවල් කළාද?
1: මගේ යන්නේ ගොඩක් යාළුවෝ සෙට් එක උදව් කරා.
0: ඊට
1: අමතරව අයියේ මගේ මේ මාතලේ ඩිස්ත්‍රික්ක ඇතුළත
0: ඔව්.
1: ඒ කියන්නේ FB page කරන අයියලා ගොඩක් support එක මට දුන්නා.
0: සෑහෙන්න දුන්නනේ Facebook එකේ. එහෙම අපි දැක්කා. රයිට්. එතකොට දැන් කට්ටිය පාටි இல்லන්නේ නැද්ද?
1: පාටි යන්නේ අදින් කොහොමත්
0: පාටි තමයි ඉන්නේ. රයිට්. එතකොට සැප්තැම්බර් මාසේ අපි ලෑස්ති වෙලා ඉන්නවා. සැප්තැම්බර් මාසේ අන්තිම සතිය වෙනකොට net fm dj night දෙවනි තරඟ වටේ පටන් ගන්න. මොන වගේ බැටල් එකක්ද දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ? දැනට මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ?
1: ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා යමං.
0: රයිට්. ඕකේ. එහෙනම් ඉතින් සුබ පතනවා. බොහොම ස්තුතියි ආය දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. දෙවනි තරඟ වටේදී එහෙනම් හම්බ වෙමු. රයිට්. ඕකේ. අන්නේ විදිහට තමයි ඊයේ දවසේ වාසනාවන්ත ජයග්‍රාහකයා සතුට සමරන්නේ. ඉතින් ඒ නිසාම අපි ඔය කියන්නෙත් නැතුව තමයි එකපාරට කෝල් එක ගත්තේ. ආරංචි ආවේ දැන් පොඩ්ඩකට කලින් තමයි ගමට ගිහිල්ලා තියෙන්නේ කියලා. අන්නේ විදිහට ලබන සිකුරාදාවෙත් අපි net fm dj night face to face attack show එකේ පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාව අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟකරුවන් දෙන්නේ කෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් පස්සේ අපි යන්නේ වාසනාවන්ත ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරවන දෙවන තරඟ වටයට. ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ජයග්‍රහණය කරපු රියල් වැඩෝ ගොඩක් දෙවන වටය සඳහා සුසුකම් ලැබලා ලෑස්ති වෙලා ඉන්නවා තරඟේ අරන් එන්න. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න බලාගෙන ඉන්න ඔයත් ඊට පස්සේ අහගෙන ඉන්න ඔයත් අලුත්ම වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න. අපි දැන් මේ ගමන් ආවනේ net fm official facebook page එකෙන් live එකක්. ඒ නිසා දැන් ඔන්න ඔයාලා chance එක තියෙනවා ටග් ගාලා page එක පැත්තට ඇවිල්ලා live එකේ comment කරන්න. අද ටිකක් වැඩිපුර වෙලාවක් live එකේ ඉන්නවා. ඉතින් ඒ නිසා නිවාඩු පාඩු ඔයත් ගෙදරට වෙලා ඉන්න දවස නිසා ටග් ගාලා facebook live එකට එන්න මම ඔයාව මතක් කරන්නම්. හරිද?

0: Net FM. Hello, hello, Satyantea.
1: රයිට් වෙලාව හරියටම 11:21 වෙනකොට මම Facebook live එකේ ඉන්නේ ලසන්ත සඳරුවන් කවුද මේ මට කමෙන්ට් කරලා තියෙන Facebook live එකේ කට්ටියව තමයි මම මේ මතක් කරන්නේ හරිද මහේෂී ඉන්නවා ඊට පස්සේ කවුද ඉන්නේ ක්‍රිෂානි ගීතිකායි අපිවත් ලසන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ලක්ෂ්මී දිසානායක ඔයාව තමයි යන්නේ උදේ පාන්දරම Facebook එකේ දැක්ක ඉතින් ඒ නිසා දවසම සුබයි කියලා තියෙනවා බලන්න නේද මේවා අපේ ගෙවල් වලින් දකින්න ඕනේ කමෙන්ට්ස් අනේ ඊට පස්සේ සුජීව ප්‍රසන්න අයි අපිත් ඊයේ ඩිජනයිට් එක බැලුවා නියමයි කියලා තියෙනවා thank you ඒ වගේම අනුර ලක්ෂ්මන් නාමල් ප්‍රශාන්ත ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම සංජනා ඔයත් ඉන්නවා මේ වෙලාවේ සඳු ලියනගේ අපිත් ඊයේ ඩීජේ එක බැලුවා නියමයි මම සඳු ෆර්නැන්ඩෝ කියලා තියෙනවා thank you සඳු ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම යන්න හදන්නේ ලස්සන සින්දුවක් ඔයාලට අහන්න දෙන්න Facebook live එක පැත්තට ආවෙ නැත්නම් tag ගාලා ඉන්න

0: ಚಿತ್ರ ಅಂದನ ಲುಕು ಲುಕು ತ್ಯಾಗಿದಿನಾಗ ನಾಸೈ ನೇತ ವಿಷನ್ ಕೆ ಪಾಠ ಸಿತ್ತಂ ಹೆಟ ಲುವು ತಕ್ಕಿನ ಮಾಗೆ ದ್ಯಾಸ್ ಮಾತೃಕಾವಟ ಸೆಪ್ಟೆಂಬರ್ 18 ಕಲಿನ್ ಒಯಾಲಗೆ ಚಿತ್ರಯ ಲಂಗವ ವಿಷನ್ ಕೆ ಶಾಖಾವಟ ಗೆನೆವಿತ್ ಬಾರ ದೆನ್ನ
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
3: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
4: මන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
5: එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
6: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇද්දක ඉන්නත් කලින් ඉඳන්නේ
5: එල්බී රන් අය තමයි මගේ හයිය
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රයිට් වෙලාව 11යි විනාඩි 31ක් වෙනකොට අපි අධිවේගයෙන් යන්න හදන්නේ අපේ විමුක්තිව හොයාගෙන
1: ආයිබෝන් කොහොමද ඉතින්?
0: රයිට් ඕකේ විමුක්ති අපි ඔන්න මෙහෙනම් ලොකු වැඩ ප්‍රමාණයක් ඉවර කරලා දැන් යන්න හදන්නේ SLT fiber ගැන වැඩි විස්තර දැනගන්න. අද දවසේදී මොනවාද වෙන්නේ කොහෙද ඉන්නේ මේ විස්තර ටික දැනගන්න තමයි ඔය පැත්තට පොඩ්ඩක් අධිවේගයෙන් ආවේ.
1: ඉතින් නියමයි සන්තෝෂයි. ඉතින් අද SLT fiber සම්බන්ධතාවයත් එක්ක අපි මේ සම්බන්ධතාවය ගැන කියන්න මේ වෙලාවේ මේ අස අපි ඉන්නේ කිරිබත්ගොඩ මේ පොදු වෙළඳපොළ සංකීර්ණයේ තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් එදිනදා වැඩ කටයුතු කරගෙන යනකොට අපි ස්ලෝ වුණොත් මොකද වෙන්නේ? ඒවා ටිකක් වැඩ කටයුතු අතපසු වෙනවානේ. ඔය ආසෙ නිකන් ඉන්ටර්නෙට් එකක් ස්ලෝ වුණොත් එහෙම
0: ඉවරයිනේ නේ.
1: නිකන් එපා වෙනවනේ නේද? ඒ නිසා මේ ජීවිතේට දැන් ඉන්ටර්නෙට් කියලා කියන්නේ මේ ලොකු සම්බන්ධතාවයක් තියෙන මේ වැඩ කටයුත්තක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ඉතින් ඒ නිසා මේ SLT fiber පිළිබඳව අපේ ආදරණීය පාරිභෝගිකයන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් සඳහා මේ SLT fiber සේවාව ගැන ඔවුන්ට ඒ අත්දැකීම ලබා දෙන්න, ඒ පහසුකම ගැන හඳුන්වා දෙන්න තමයි මේ වැඩ කටයුත්ත අපි සංවිධානය කරලා තියෙන්නේ මේ කිරිබත් ගොඩනගරේ ඉඳලා. ඉතින් SLT fiber ගැන කියනකොට මේ එකම සම්බන්ධතාවෙන් තව සම්බන්ධතා තුනක් හදා ගන්න පුළුවන්. ඔය පරණ සම්බන්ධතාවයම දැන් හැම එකක්ම අයින් කරලා දාලා අලුත් සම්බන්ධතාවයකට ඔයා මාරු වෙනවනම් ටෙලිෆෝන් ලයින් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්ටර්නෙට් පැකේජ් තියෙනවා. ඒ වගේම තමයි Tio TV සම්බන්ධතාවය. මේ තුනම එකම තනින් වාට කරගන්න පුළුවන්. අපේ රටේ විශ්වාසවන්ත සේවා සැපයුම්කරු තමයි මේ SLT කියලා කියන්නේ. ඉතින් රුපියල් 12,500කට ඔබට මේ සේවාව ඔබ වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන්. අද විශේෂත්වය තමයි රුපියල් 4,500ක් ගෙවලා ඔයාගේ නමින් ඔයාට මේ සම්බන්ධතාවය අද දවස ඇතුළත වෙන් කරගන්න පුළුවන් මේ කිරිබත්ගොඩ නගරයට එන හැම දෙනා වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි VR ගේම් තියෙනවා, තවත් ගේම් තියෙනවා, ලස්සන කුඩ තියෙනවා, විවිධ තෑගි භෝග ගොඩක් දීලාද DJ සංගීතයත් එක්ක සුප්‍රියට සතුටින් ගත කරන්න පුළුවන් දවසක් තමයි මේ කිරිබත්ගොඩ නගරය අද පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ හෙට මේ වැඩ කටයුත්ත අරගෙන අපි මීරිගම නගරයට එනවා. අපි අහගෙන ඉන්න හැමෝටම මේ වෙලාවේ අපි මතක් කරලා කියන්නේ ඔයා දැම්මම SLT සම්බන්ධතාවයක් ගත්තේ නැත්නම් ඒ සම්බන්ධතාවේ ළඟම තියෙන ටෙලිකොම් කාර්යාලයට කතා කරලා ඔබට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි විස්තර සඳහා net දිගටම අහගෙන ඉන්න ඔබට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරිබත්ගොඩවට නම් ඉන්නේ ඔබ මේ පැත්තේ ඉන්න SLT fiber සම්බන්ධතාවය ගැන ඔබට කියලා දීලා මේ පහසුකම ලබා දෙන්න අපි ලෑස්ති. එහෙමනම් අපි ආයෙත් හම්බෙමු. අධිවේගයෙන් ජයවා, භවිෂ්‍යති, සුබ දවසක්.
0: ජය වේවා විමුක්ති. අපි වැඩි විස්තර දැනගන්න ඔයාව ආයෙත් සම්බන්ධ කරගන්නම්. ඒකටත් විස්තර කියලා අපි සින්දුවකට යන්න හදන්නේ. 11:33 දැන්.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura.
1: හයි කොහොමද සා හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නේ මගේ පවුලේ කට්ටිය හැමෝමයි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මයුමි පවසරා මැසේජ් එකක් දාලා තිනවා thank you මයුමි ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම මරත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බලංගොඩ කොහෙන්ද මේ පෙට්ටිකලින් ශ්‍රියානි මැසේජ් එකක් දාලා තිනවා ඔකේ අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ ජොයම්පති බුලත් කොහොම පිටින් ඉඳලා මේ වෙලාවේ සද්දෙරම හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා thank you ජය වේවා සෙට් එකම එකතු කරගන්නම් ලාස්ටි කරගෙන තියෙන මෙන්න මේ සින්දුවට මැසේජ් එකක් දාන්න යන්න කලින් ඔයාවම මතක් කරන්නම්

0: Net FM. Hello, hello, Satyantia.
1: Right, pelawa ekolahai binadi hatali sayai. Istuti sindu lassanai. Harima short and sweet message ekak kewala thiyenawani. Thank you hebe wage namat ewwanan thamai watinne. Harida? ඊට පස්සේ හෙලෝ හෙලෝ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා සහ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා හර්ෂ මට මැසේජ් එකක් දාලා තියෙනවා. Thank you හර්ෂ. සද්දරමනේ තහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට සමන් මැසේජ් කරලා තිනවා. Thank you සමන්. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම වොයිස් මැසේජ් එකක් කියූපෙ කෙනෙක් ඉන්නවා. මම ප්‍රෝග්‍රෑම් එක ඉවරලා අහන්නම්. හොඳේ. කාංචනා thank you මැසේජ් කරාට. ඔයාවත් ලස්සන කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට.

0: FM 95.8 Net FM Divaina Pura.
1: Right, ekolahai vinadi 53 me velave mata yanna velawa thamai ewilla tiyenne. Me velawa vena mukuth neme mata yanna velawa thamai ewilla tiyenne. Iyela indala me wenakan Net FM ahagena indapu live karapu ඊට පස්සේ message karapu ඊට පස්සේ call karapu hamotama thank you. මෙතනින් එහාට අපේ දිව්‍ය ජානු දෙන්න ඇවිල්ලා ඉන්නවා බත් කන ගමන් සින්දු ටිකක් අහන්න දෙන්න. දවල් 12 ඉඳලා 3 වෙනකන් ඒ දෙනවත් අහගෙන ඉන්නමත කරන්න එපා. එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන සඳුදා හවස 4ට වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. ගිහලා නම් පරිස්සමින් ඉන්න ජය වේවා. මම DJ අසා.

0: ගිටාරෙන් අත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.slt.mobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
4: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මදෝකා කැස්සට පැනියා. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද. 0747-21-33-540. මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
5: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
6: ගින්දර හැන්දෑව විජානු. ජානු.
7: FM 95. FM 94.8. Net FM. Divina Pura.
8: සුබ දහවලක් වේලාව දැන් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් ප්ලාස්ටර් දැම්මම

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-0776-716-3672
1: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම

0: ආයිබෝන් අද 2026 අගෝස්තු 29 වනදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සේලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල තිරිඟු පිටි මිල ඉහළට පරාටා එළවලු රොටි ඇතුළු කෙටි ආහාර සහ ආප ඉදිආප මිලත් අද මැදියම් රැයේ සිට ඉහළ තමයි. ගමේකීය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය දානවත දෙපාර්තමේන්තු තීරණය පස්වරවේ. ඖෂධ වේදීන්ගෙන් රජයට අනුතුරු ඇඟවීම් සඳුදා වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් සැරසෙයි. චීන ජාතිකයේ ඝාතන සිද්ධියට කට්ටි පනිමින් සිටි තවත් චීනු දෙදෙනෙක් සීගිරියේදී අත්අඩංගුවට. කාන්තා ආසියානු කුසලාන 2020 තරගාවලියේ ශ්‍රී ලංකා පළමු තරගය අද. තිරුංගු පිටි වර්ගවල මිල අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දමා තිබෙනවා. එනුව පරාටා එළවලු රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉදිආප රුපියලකින් හා ආප බිත්තර ආප මිල රුපියල් 2කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දානවා කියලා තමයි ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය කියන්නේ. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ප්‍රීමා සහ සෙරන්ටිප් සමාගම් අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝක මිල ගණන් අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දමා තිබවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මේ වන විට තමන් සතු තිරිඟු පිටි තොග පැරණි මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බව වතුකරේ වෙළඳුන් පැවසුවා. මේ අතර තිරිඟු පිටි මිල ඉහළයාම හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට පරාටා එළවලු රොටි බිත්තර රෝල් ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් මෙන්ම ඉදිආප ආප සහ බිත්තර ආප මිල ගණන්ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් net news ට අදහස් දැක්වූ එම සංගමේ සභාපති හර්ෂින රුක්ෂාන් මහතා.
2: තිරුඟු පිටි මිල මේ සති දෙකකට කලිනුත් අපිට දැනගන්න ලැබුණා එක්තරා ආයතන රුපියල් 10කින් වැඩි කරා. දැන් සියලුම ආයතන එකතු වෙලා නැවත රුපියල් 17ක මිලකින් ඉහළ දාල් තිනේ. ඒ කියන්නේ කසකාරය දවල් සති දෙකකට කලින් කසේ හැඬලුවා. ඊට පස්සේ බෙරවාය පෙරහැර දැන් ඉන්නේ. ඔය දෙයට ප්‍රතිචාරයක් දැක්වීම විදිහට. මොකද අපි අන්තිම මාස දෙකක් තුනක් ඇතුළත කිසිම ආකාරයකින් අපි ආහාර මිල ඉහළ දැමීමක් සිදු කරේ නැහැ. මොකද මස් මාළු කිරි බිත්තර පළතුරු මෙලෝලු සියලුම මිලවල්. ආව කීරි සම්බ වෙන සියලුම ආයතන වල අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහිලා තිබ්බත් අපි කිසිම ආකාරයකින් ආහාර මිල ඉහළ දැමීමකට කියේ නැහැ. උදකේ රජයේ සහය දැක්වීම සහ අහිංසක පාරිභෝගික ජනතාව වෙත හිදලා. නමුත් දැන් මේක මේ වෙළඳ ඒකාධිකාරී විසින් නැවතත් මේ මාෆියාව පටන් ගන්න කියලා හැංගෙනවා. මේ දෙයට එරෙහිව අපි කටයුතු කරනවා. ඒක හන්ද අපි මේ වැඩිවිච්ච තිරිඟු පිට මිලට සාපේක්ෂව කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5කින් කි රෝල්ස් ෂෝටිස් පරාට බිත්තර රොටි වැනි ආහාර අයිටම් වල මිල රුපියල් 5ක් වෙන මිලකම ඉන්දියාප්පේක මිල රුපියල්කම ආප බිත්තර ආප වල මිල රුපියල් 2ක් වෙනි ඉතා සුළු මුදලකින් අපි වැඩි කරනවා. මොකද අපි මේ කසේ ගහනවා. දැන් හේතුව තමයි මේ ආයතන වලට ඕනු විදිහට නටන්න දෙන්න ඕන නම්
3: ඔබතුමාලා කසේ ගහනවා කියලා කිව්වට කසේ වැදලා තියෙන්නේ පාරිභෝගිකයන්ට
2: අනිවාර්ය මොකද මේක පාරිභෝගිකයගෙන් හටක් නැගින්න ඕනේ මොකද ආයතන විසින් මිල ඉහළ දාන්න දාන්න අපි නිහඬව හිටපු හන්දනේ පාරිභෝගිකයට මේක දැනුන්නේ නැත්නම් මොකද පාරිභෝගිකය ඇවිල්ලා අපෙන් තමයි පරාට බිත්තර රොටිය ෂෝටිස් එක රයිස් එක කොත්තුව බත් පැකට් එක අරන් එන්නේ නමුත් අපි මිල ඉහළ දැමුවේ නැහැ කිසිම මොහොතක අපි ඒ ඉහළ දැමපු නැති හන්ද තමයි පාරිභෝගිකයට ලොකු බරපැන ගියේ නැත්
0: ඉතාම උද්වේග කර තරගයකින් පසු නෙත FM DJ Nighty ඊයේ රාත්‍රියේ පැවතු face to face attack show හි ජය හිමි කර ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJ මදුෂ් සමත් වුණා. ඔහු සමග තරග වැදුනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කළ DJ නිෂායි. ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය තුලද ඉතා ඉහළ අවධානයක් දිනාගත් නෙත FM DJ Night face to face attack show සඳහා වාර්තාගත මනාප ප්‍රමාණයක් ප්‍රකාශ වුණා. ප්‍රකාශ වූ මනාප ඡන්ද ගණන 78,000කට අධිකයි. නෙත FM DJ Night මේ වන විටත් රේඩියෝ මාතේ මෙන්ම සමාජ මාතේද බොහෝ දිනාගේ අවධානය දිනාගත් සහ පෙරලිකාර වැඩසටහනක් වී අවසන්. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නෙත FM DJ Night face to face attack show පැවැත්වෙනවා. ලැබෙන සිකුරාදා එහිදී තරඟ වදින්නේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයයි. නේපාලයට සහ ටිබෙටයට බලපෑ දරුණු හිමකඳු නායෑම සහ හදිසි ගංවතුර හේතුවෙන් මියගිය සහ අතුරුදන්වුවන්ගේ සංඛ්‍යාව සීක්‍රීන් ඉහළ යමින් පවතින බව නේපාල ආපදා අවධානම් අවම කිරීම සහ කළමනාකරණය පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා. එම අධිකාරිය විසින් මීට සුළු මොහොතකට පෙර තැබූ සමාජ මාධ්‍ය සටහනකට අනුව නේපාලය තුළ පමණක් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව අතුරුදන්ව සිටින පුද්ගලින් සංඛ්‍යාව 2426ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ දිනේදී අතුරුදන්වුවන්ගේ සංඛ්‍යාව 1924ක් ලෙස සටහන් වූ අතර නේපාල පොලිසිය විසින් මීට පෙර මියගිය ගණන 610ක් ලෙස වාර්තා කර තිබුණා. මෙවැනි විට සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එක්ව දැවැන්ත සෙවුම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද අයහපත් කාලගුණය සහ විනාශ වී ඇති මාර්ග පද්ධති හේතුවෙන් එම කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසය මගින් සීගිරිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පසුගිය ජූලි 23 වෙනිදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑපද ස්ථානයක තිබේදී. සිද්ධියට අදාළව මීට පෙරද සිකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර තිබුණා. කෙසේ වෙතත් අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ සිසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලිසියට අනාවරණ කරගනු ලැබුවා. ඒ අනුව සැකකාර චීන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහයද ඉල්ලා තිබුණා. එවන් පසුබිමක් තුල සීකිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියේදී මෙම චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. දීර්ඝ සත්‍යන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද හාහෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ.
4: මේ සතියන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකියතු උත්තිය සමිතියක් විදියට කණගාටුව පළ කරනවා. අපි උපරිම උත්සාහ කරනවා දෙපාර්තමේන්තුවට බල කරලා යම් කිසි විශේෂ දුම්රිය ප්‍රමාණයක් මේකට යොදවයි කියලා. ඒ යෙදුණත් ප්‍රමාණවත් නැත්නම් කලට වේලාවට දුම්රියට එන්න පාපුරුවේ රැඳී නොසිටිමින් හැකිය තාක් දුරට තමන්ගේ ආරක්ෂාකාරීව දුම්රිය ගමන් කරන්න කටයුතු කරගන්න. ඒ පණිවිඩය විතරයි අපිට කියන්න තියෙන්නේ.
0: ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසුවේ සාමාන්‍ය දුම්රිය වාර නියමිත පරිදි ක්‍රියාත්මක බවයි. ඊට අමතරව බාතර රඹුකන සහ මහව සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය කිහිපයක් එදවීමට සලකා බලමින් සිටින බවද ඔහු පැවසවා.
5: ඔව් ඇත්තටම අමතර දුම්රිය සාමාන්‍යයෙන් දීර්ඝ සතියන් තුළ යෙදීම සිදු කරනවා. මේ දවස්වල අපේ තියෙන බලෑනියත් එක්ක අමතර දුම්රිය යෙදවීමේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍ය දුම්රිය සේවා වාර්තික සියලුම් පරිදි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි සැලසුම් කරනවා දැන් අද හවස සහ හෙට දින උදෑසන තවත් අමතර දුම්රිය සේවාවක් කිහිපයක් විශේෂයෙන් මාතර රමුක්කන මහව වගේ ප්‍රදේශවල සිට කොළඹ දක්වා ධාවනය කරවන්න තියෙන හැකියාව සලකා බලමින් පවතිනවා. තවමත් එහෙම නිශ්චිත තොරතුරක් කියන්න බැහැ. අද හවස තමයි කියන තීන්දුව ගන්න තියෙන්නේ. නමුත් අපි සාමාන්‍ය දුම්රිය සේවාවල සැලසුම් කරපදි සියල්ලම ධාවනය කරන්න කටයුතු කරනවා.
3: අමතර දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා තියෙන කුමක්ද තියෙන ගැටලුව?
5: මේවයි අමතර දුම්රිය සේවාවාර කියන්නේ. අමතර දුම්රිය සේවාවාර ඇත්තටම අපි විශේෂයෙන් මේ මීට පෙරත් කියන්න කරන්නේ ඔය ඇසල පෙරහැර, ඒ වගේ මඩු උත්සවය, එහෙම නැත්නම් නල්ලූරික, ඒ වගේ විශේෂ අවස්ථාවල තමයි අපි අමතර දුම්රිය සේවාවාර කියන්න කරන්නේ. එතකොට මේ වගේ වෙලාවෙදී අපි කරන්නේ පවතින දුම්රිය සේවාවාර අවලංගුවීමකින් තොරව ධාවනය කරන එක තමයි. ඉතින් අපි මඩු එකට ඊටසේ නල්ලූරිකට අමතර දුම්රිය සේවාවාර එකතු කරලා තියෙනවා. මේ වෙලාවෙදී අපි කරන්නේ පවතින සේවාවාර අවලංගුවීමකින් තොරව විශේෂයෙන් කාර්යාල දුම්රිය සේවාවාර මගින් බලාපොරොත්තු වෙන විශේෂයෙන් කාර්යාල දුම්රිය සේවාවාර අවලංගුවීමකින් තොරව ධාවනය කරන්න. ඉතින් අපි ඒක ඒ ආකාරයේ ක්‍රියාත්මක කරන සැලසුම් කළා තියෙනවා.
0: ලබන සඳදා වන විට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදනොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුවෙති ගැටලු කිහිපයක් මුල් කරගෙනමින් ලබන සඳදා පෙරවරු 8 සිට එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය දැනටමත් තීරණය කර ඇත්තේ. එම සංගමේ සභාපති අජිත් පීතිලකරත්න මහතා චෝදනා කරන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය 29 වනදා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් ඖෂධ වේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය අමතර සේවා දීමනා ලෙස සංශෝධනය කරද වෛද්‍ය සේවාවේ බලපෑම් මත පසුව එය හදිසියේ අවලංගු කළ බවයි. මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නොමැති බැවින් අදාළ චක්‍රලේඛයේ නැවත බලගන්වන ලෙස බල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා. මානසික පදනම මත මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු නොකරන බවයි රජයේ ඖෂධ වේදින්ගේ සංගමේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසුවේ. සෙසු සියලුම රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදවා ඇති අතර සංගමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අපහසුතා අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බවයි. මෙවර පන්දුවර 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින පළමු තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ සත්කාරක එක්සතරාවි එමීර් කාන්තා කණ්ඩායම සමගයි. තරඟය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා සංචිතයට හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හරි සහ නිලක්ෂිකා සිල්වා ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිනවා. එක්සතරාවි එමීර් රාජ්‍ය කණ්ඩායම මෙහෙවනු ලබන්නේ ඒෂා ඕෂා විසින්. වත්මන් ආසියානු කුසලාන ශෝරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේද ජයග්‍රහණින් ආරම්භ කිරීමේ අරමුණින් අද තරගයට අවතීර්ණ වීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරගෙන් ජය ගැනීමට තායිලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ හොංකොං කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 6කින් ජය ගනිමින් තරගයේ ප්‍රථමින් පන්දුවට පහර දුන් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 120ක් රැස් කළා. එහෙත් හොංකොං කණ්ඩායමට නියමිත පන්දු අර 20ේදී කඩලු 7ක් දැවී රැස් කිරීමට හැකිවේ ලකුණු 114ක් පමණයි. මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඇතුළත්. ඒ කාණ්ඩ යටතේ ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං යන කණ්ඩායම් තරඟ වදිනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සතරාවි එමීර් රාජ්‍ය සහ ඉන්දුනීසියාව යන කණ්ඩායම් තරඟ වදින්නේ බී කාණ්ඩ යටතේ. ඉන්දුනීසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා. සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිදුවනිනව ක්‍රීඩා කරන ඉංගලන්ත කණ්ඩායම දෙවන දිනට තරගයේ නතර කරන විට කඩලු 3ක් දැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියා. ඒ අනුව ඔවුන් පාකිස්තානයට වඩා ලකුණු 261ක් ඉදිරියෙන් පසු වෙනවා. තරගයේ කාසේවාසේ දිනුව පාකිස්තාන කණ්ඩායමේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් ඉංගලන්ත කණ්ඩායම සිර දිනා දැවී පළමු ඉනිමට ලකුණු 290ක් රැස් කළා. ඉංගලන්තයේ වෙනුවෙන් ජේමි ස්මිත් ලකුණු 61ක් සහ ජෝඩන් කෝකස් ලකුණු 55ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී පාකිස්තානයේ මොහමඩ් අබ්බාස් ලකුණු 73කට කඩලු 4ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට ඉංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ සිරු දෙනා දැවී රස් කරගත හැකිවේ ලකුණු 110ක් පමණයි. පාකිස්තාන ඉනිම සුණු විසුණු කළ ඔලි රොබින්සන් ලකුණු 11කට කඩලු 4ක් සහ ජොෆ්‍රා ආචර් ලකුණු 26කට කඩල තුනක් දවා ගත්තා. තනගේ තෙවන දිනේ අතයි. තනගේ තුනකින් සමන් විත මෙම ටෙස්ට් තනගාවලිය එකට බිඳුවක් ලෙස දැනටමත් පෙරමුණගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. වෙනසේලාවේ පවතින බැරල් බිලියන 65කට අධික තහවුරු කළ බොරතෙල් තැන්පතුවල බහුතර පාලන බලය ඇමරිකා එක්සත් ජනපදයේ විසින් හිමිකරගෙන තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම ලෙස මෙය හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මේවව නිල වශයෙන් නිවේදනය කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූපියෝ, ආරක්ෂක ලේකම් පීට් හේග්සෙත් සහ වෙනසේලාවේ තාවකාලික ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගෝස් අතර පෞද්ගලිකාංශයේ සහභාගීත්වයේද සහිතව මෙම ඓතිහාසික ගිවිසුමට එළඹෙති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම ගිවිසුම මගින් ඇමරිකාවේ තෙල් සංචිත ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වන අතර ඇමරිකානු ජනතාවට ඉන්ධන බිල සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට මෙයින් අවස්ථාව හිමිවන බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ. Net News Nimava. Net News Milanga Pradhana Pravruti Prakashaya Savas 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News Rava Pratirava. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ මෙදහස් දැක්වීම ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන ලහිරු පෙරේරාගෙන්.
6: මම news එකකින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම විශ්වාසය. ඒ ගන්න ෆැක්ට් එක ඒ අහන දේ හරියටම හරි කියන එක. ඉතින් ඒක මං හිතන්නේ අපි ලොකු වෙනකොට, ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා පොඩි කාලේ හිතන් ඉන්නේ ඔක්කොම දේවල්, අපි දකින දේවල්, අපි අහන දේවල් ඇත්ත කියලා තමයි අපි හිතන් ලොකු වෙන්නේ. ලොකු වෙනකොට තමයි තේරෙන්නේ සමහර තැන්වල මැනිපියුලේෂන්, සමහර තැන්වල එක එක වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ ඉතිහාසය ගත්තත් ඉතිහාස කතාවත් වෙනස් කරලා තියෙන මේ ලෝකයක් තමයි මේ තියෙන්නේ. ලංකාව විතරක් නෙමෙයි ඔක්කොම මේ ට්‍රයි කරන එක. ඒ කියන්නේ net news මේ ට්‍රයි කරන එක ඇත්තම කියන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ කිසිම බොක්කෙම කිව්වොත් එම කඩේ යාමක් නැතුව. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනීකරණය වෙලා ඒකේ එක එක කට්ටියගේ වාසිවලට එක එක දේවල් අපි ඇත්ත වෙනස් කරන්න ට්‍රයි එකක් දෙනවා ගොඩක් තැන්වල. ඉතින් මේ කරන දේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේක දිගටම මිනිස්සුන්ට විශ්වාසයකින් යුතුව නිවුස් එකක් අහන්න පුළුවන් මට්ටමකට ඉස්සරහට දැන්පත් කරගෙන යනවා. net news තමයි දැන් ඒ දැනට නම්බර් 1 වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් මේක දිගටම කරගෙන යන්න කට්ටියට නිවුස් අහද්දි විශ්වාසයක් ඇති කරන්න ආයේ. ඉතින් ඒක net news වලට කරන්න පුළුවන්. ජය වේවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 Net FM Divina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: සුබ දහවලක් වේලාව දවල් 12 විනාඩි 21යි දැන්.
1: සත්‍ය අන්තය.

0: Sati Antea.
1: සුබම සුබ දහවලක් වේවා ජානු.
2: සුබ දහවලක් වේවා, සුබ දහවලක් වේවා.
1: අපි කොහොමද පටන් ගත්ත සින්දුව?
2: අයියෝ, ඒ වුණාට ඔයා දන්නවද, පොඩක් අද නිවුස් ඇහුවාම මගේ හිත කඩාගෙන වැටුණා.
1: මට තේරුණා ඒවල මිල ගණන් වැඩි වුණා කිව්වහම ඔයා බෝල වෙන්න හිතාගෙන හිටපු ක්‍රමේ අසාර්ථක වුණා කියලා මට දැනුණා.
2: ඔව්, ඒ කියන්නේ මම කල්පනා කරනවා තව කීයක් හරි වැඩිපුර දෙන්න බෑ රෝල්ස් එකක් පරාටයක්. ඔය වගේ දෙයක් කනකොට ඉතින් නේද
1: ජානු, මේ සයිස් එකට මහත් වෙලා තියෙන, මහත් කියන්න බෑ. ඒක ඇවිල්ලා බ්‍රෑන්ඩ් එක.
2: ඔව් නැත්තම් මේවා බෝල,
1: මේවා බෝල වෙලා
2: තියෙන තඩි නෙමෙයි,
1: බෝල බෝල බෝල ජානු.
2: ඒ හින්දා ඒවා මේ අර පටල ගන්න එපා. ඉතින් ඒ හින්දා මගේ පොඩ්ඩක් මේ මම කල්පනා කරනවා තව කීයක් හරි එකට මට වියදම් කරන්න වෙනවනි කියලා. ඇයි නේ අපිට මෙහෙම වෙන්නේ
1: කියලා වැඩ නැහැ.
2: දැන් මේ වෙලාවෙ දුන්නොත් කන්නේ නැද්ද ඔයා?
1: පිස්සුද කනවා. ඉතින් මෙතන දීලා මෙතෙන්ද ගේන්න බෑ. හැබැයි මෙතන ගේන දුන්නොත් අපි නොකා ඉන්නවද?
2: පිස්සුද.
1: මම උදේ දැක්කවගම මේ ජානු පාංගඩිය තියාගෙන හොගාලා
2: කනවා. ඔව් ඔව්. හවුදන්නේ. දැන් මෙහෙම අද මධ්‍යම රාත්‍රී ඉඳන් මේ වගේ ගණන් වැඩි වෙන්නේ.
1: ඔව් ඊට කලින් කමු.
2: ඊට කලින් කමු.
1: ඒ කියන්නේ දෙන්නල කන්නේ නැද්ද?
2: නෑ ඉතින් ඒත් කයි නේද අපිනා.
1: මම නෑ ඉතින් අර ගාන අඩුවට තියෙද්දි කෑවා. ඊට පස්සේ වැඩි වුණා කියලාත් එහෙම ඉතින් නවත්තුනේ.
2: එතකොටත් කෑවා.
1: අත්‍යවශ්‍ය දේවල්.
2: ආ නැත්තම් ඉතින් හද වීකෙන්ඩ් එක දැන් මේ දැන් මේ සතියේ අර අතරමැද තිබුණානේ නිවාඩු. එතකොට ඊයේ හොර නිවාඩු දාපු කට්ටිය ඉන්නවා අදයි හෙටයි දවස් දෙකක් ගෙදර. මං අහන්නේ ඉතින් මෙව්වා අර මම නම් අර මෙහෙමයි අර අපි නිවාඩු කියන වචනෙට කැමති නැති හින්දා අපිට ඕක ප්‍රශ්නයක් නෙමෙයි.
1: ප්‍රශ්නයක් නෑ, අපි ගන්න කැමති නෑ.
2: ඕ නී කියන වචනවත් කැමති නෑ.
1: කොහමයි දවස් පහක් විතර එක දිගට ලොง වීකෙන්ඩ් එකක් ගත කරන ආදරණීය ප්‍රජාවක් අපිට ඉන්නවා.
2: ඕ ඉතින් අපි අපේ උත්තමාචාරය ඔය ඊළට.
1: ඉතින් ඔයාට අදත් පුළුවන්. ඔයා ගෙදර ඉන්නවනේ දවස් පහක් ගෙදර ඉන්නවනම්. ඔයාට පුළුවන් දවස් පහක් ගෙදර හිටියා කියලා අපිට මෙසේජ් එකක් දාන්න. කොහොමද මෙසේජ් කරන්නේ?
2: 0711595 95 95.
1: එහෙම නැත්තම් අර ජානු කිය විදිහ බනිස් එකක් මේ වෙලාවේ කකා ඉන්නවනම්, පාම් පිටි නිෂ්පාදනයක් කකා ඉන්නවනම් අපිටත් කතා කරලා කියන්න මේ වෙලාවේ මෙන්න මෙව කකා ඉන්නවා.
2: මට නම් එක මතකයි. 0112553063.
1: මෙයාට සතියක් දුන්න එයා පාඩම් කරගෙන. අර හොඳ ප්‍රගතියක් තියෙනවා ජානු. ආ මේක මේ ගහලා තිබ්බ ඉන්න හොඳයි. ඉතින් ඔයාට පුළුවන් අපි දෙන්නට කතා කරන්න, කෝල් එකක් දෙන්න, මෙසේජ් එකක් දාන්න. අද අපි දෙන්න මේ පෑ තුන පුරාවට බලාගෙන ඉන්නවත් එක්ක ඔයාට ඔන්නෑ අපිත් එක්ක කතා කරන්න චාන්ස් එක හදලා දෙන්න. ඉතින් මේ පෑයේ බලමු කවුද පළවෙනිම වාසනාවන්තයා කියලා. ඉතින් ඒකින්ද දැම්ම කෝල් එකක් දෙන්න මේ පැත්තට 0112553063 WhatsApp එක නම් මේ වෙද්දිත් පිරිලා.
2: දිගට හරහට කට්ටිය මෙසේජ් කරන. මං හිතන්නේ මේ වීක් අර දවස් කීපයක් නිවාඩු තිබිලා ගෙදර හොඳට නිදාගෙන කරගෙන ඉඳලා දැන් නිින්දයන් නැද්ද?
1: දැන් නිින්ද. දවල්ට කන ගම හොඳ මෙනියු එකක් රස විඳින ගමන් අපි දෙන්නයි තින් කාලා.
2: තාම උයන්දි හිතලා නැත්තම් අපි කියන්නම් හොඳ
1: මෙනියු එක
2: කොහොමද අද වෙන්න ඕනි කියලා වගේ ලන්ච් එක.
1: හරි. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. මේ දැන් ඉඳලා හවස 3 වෙනකන් අපි දෙන්නත් එක්ක ලස්සනම ලස්සන සින්දු ටිකක් එක දිගට අහන්න. දිගටම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න
2: මං ජනු
1: මන්දිව්‍යා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් 12 වෙනිදි 35යි.
4: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra Fat Spread Gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipan Lemon Puff Gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
5: Oh, blast them, mama!

0: වෙනුවෙන් කරගන්න.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 කිරිබත්ගොඩ වාහන නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-872.
6: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
7: NetFM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
8: අපිට මේ සින්දු එක දිගට අහන්න දෙන්න වෙන්නේ ඔයාලා මෙසේජ් කරලා ගොඩක්.
9: මේ ටික කියන්න නැතුව කොහොමද දෙන්නේද?
8: ඒකනේ.
9: බලමු කොහෙද යන්න තියෙන්නේ කියලා. මුලින්ම රාජංගන ඉඳන් අහගෙන ඉන්නවා සමීර. ලස්සන සින්දු ඕනි දිකටම. එහෙනම් අපි කතා කරන්න නැතුව සින්දු ටික විතරක් දෙන්නද? මොකද කියන්නේ? කොහොමද හොඳ අපි දෙන්නගේ සද්ද අහන්න ඕනේ නැද්ද? හෙලෝ හෙලෝ සතියන්තේ. ජානු මණිකවයි දිව්‍ය මණිකවයි ආදරෙන් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. මාෂියුක් වෙලින් මැසේජ් කළා තියෙනවා. අපිත් ආදරේ යාට.
8: හෙලෝ කොහමද? මම මනෝජ්. මගේ රත්තරන් පුතා ඉන්නවලු විලේෂ. අමුතු නමක් නේ.
9: මනෝජී.
8: මනෝජීද? මනෝජී. ඊට පස්සේ චූටි දුව, මැනික, මිනාරා. මේ මට ඔය ඕක කියවන්න බෑ.
9: මගේ චූටි දුව මැනික, මිනාරා, සෙහන්සා. ඊට පස්සේ මහත්යද?
8: මහත්යා
9: හේරත්. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිත් ඔයාල දෙන්නත් එකතු වෙලා සින්දුවක් අහමු කියලා දෙනවා. ඕකේ, මෙහෙන සින්දුවට එකතු කරගන්නම්.
8: ඊට පස්සේ අපේ සුජානි අක්කා මොරටුවේ ඉඳලා මෙසේජ් එකක් දාලා දෙනවා. අපි දෙන්නා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා.
9: එදිනින් පස්සේ SL ප්‍රනාන්දු අයියා මැසේජ් කළා තිනවා බරු දැල්පලින්. ඔයාවත් එකතු කරගන්නම්. හායි ජානමණික. SMT අප්‍රල් හුනස් කිරි අපිට අවසන්දිරම අහගෙන ඉන්නේ. ලස්සට සින්දුවකට එකතු කරගන්න. උඹ භාගයක්ක් දෙන්න බැරිද අද කියලා.
8: භාග භාග එහෙම දෙන්න බෑ පිස්සුද.
9: දෙන්න මේ සඳුදාට. මම දැන් ඊ ඔක්කොම ටික දුන්නනේ. සඳුදා වෙනකන් තියාගන්න කියලා තමයි ඔක්කොලටම දුන්නේ.
8: මේ මම ප්‍රශ්නයක් අහන්නද? ඔහ ඔක්කොම ටික දුන්න කියනවා දවසකට සාමාන්‍ය කීයක් විතරද?
9: එහෙම ඒක ඇවිල්ලා මට මදි වුණොත් මන් දන්නවා එක්ස්ට්‍රා අරගන්න ඒවා.
8: උන්නනද ඒ කියන්නේ?
9: අර ඒ කියන්නේ මම ඒව ඔක්කොම ගබඩා කරලා තියෙන්නේ. ටග් ගාලා මම දැන් අද දවසට මදි වුණොත් අර ඔයගේ දේවල් වලින් අරගන්න. ඒ ගබඩා කරලා තියෙන තැන් වලින් අරගන්න.
8: ඔව්, දැන් ඔයා කවදා හරි දවසක ඔයාට අහගෙන ඉන්න ඔයාලට chance එක හම්බුනොත් net fm අපේ මේ operation office එකට එන්න. ජානුන්ට වෙනිම මේ store එකක් හදලා දෙන උම්ම දාලා.
9: ආයි. පොලි මේ ගන්න එක එක්කෙනා පොලි මේ දාලා එන්න එන්න එන්න කියලා එක්කෙනාට එක ගානේ දීලා යවන්නේ.
8: ඉතින් මේ පැයේදී අපි තව සුට්ටකින් අපේ ආදරණීය කෝල කෙනෙක් ගන්නකට කරගන්න බලාගෙන ඉන්න. ඔයා ටක්කල් කෝල් එකක් දෙන්න මේ පැත්තට කෝල් කරේ නැත්නම් 0112 55 33 63
9: WhatsApp message එකක් දාන්න 0112 695 95.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. Meldol, Hisaratia, Una Semprati Shava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
1: Kiris Elolu Palatrual and Elm Bava, Kavada Teva Gamai, Gana Tadui, Obat, Adabin.
2: Kiels, Naum Bavai, Adumumilai.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540
7: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝන නැ සතිය තවස්සල උදේ 6ට Alpha Studio හන්නකෝ. ඒ vibe එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95 Net FM Facebook Live.
9: Brought to you by
10: Haride Hari Tanin Araganna Vision Care. Supahadili dasunak paripurna jeevithayak.
11: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
12: Net FM. Hello, hello, Satyantea.
13: දවල් 12:52 වෙලාව කාල්ස් ආවා කියන්නේ ඒක නතර කරගන්න බෑ මේ තාම එනම කෝල්
14: අර මේ ජානු බනිස් කන්නෙත් ඒ වගේ නතර කරගන්න බෑ
13: අනේ ඉතින් මගේ කෑම කරේව කියලා කතා කරන්න එපා
14: කියන්නේ
13: මේ කට්ටිය උපාලිය කතා කරා වල් පිට මුල්ලෙන් වයිෆ් දම්මියක්ක තුෂාන් මිහිරංග පුතාල දෙන එකතු කරගන්නකෝ සුනේත් මහ හොරණින් කතා කළා ඊට පස්සේ අම්මා තාතා නංගී එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා රමණියක කතා කරා වෙන්ද වගේම පොළොන්නරුවෙන් ආවත් එකතු
14: කන් දිගටම අහගෙන ඉන්න හොඳේ
13: හා හරි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව දවල් 1:01 දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: වැඩියෙන් දෙනවනම් ඇයි

0: වෙනුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුම
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා. සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයාට සිය කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණු බවයි අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එම කොමිසම හමුවේ පෙනී සිට නැහැ. ඒ අනුව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද එලෙස මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එම අවස්ථාවේ නිවසේ නොසිටි බවයි අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: fm 95 fm 94.8 net fm
4: Sati Antaya.
3: FM Anupaha. Anu Hatarai Dashama Atta. Net FM. Divaina Pura.

0: Santé Antea. Santé Antea.
1: අපි දෙන්නත් එක්ක ඔන්න ඩූම් ගාලා
2: ආවා දෙවනි පැයට
1: ආවා. ඉතින් මේ දෙවනි පැය වෙද්දි වාට මොකද හිතෙන්නේ?
2: දෙවනි පැය වෙද්දි අපි මේ පැය දිනේද අපේ Facebook live එක හැම වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඔව් අපි එකහමාර විතර වෙද්දි එනවා ඔයගොල්ලොත් එක්ක.
2: වෙලාව නම් වෙලාව අපි ඉතින් අපි වෙලාවට වැඩ කරන මිනිස්සු. ඒ හින්දා අපි අනිවාර්යෙන් එනවා.
1: ඔව්.
2: මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා. මේ පැය දිත් ඉතින් call කරන්න, message කරන්න, සින්දුවක් ඉල්ල ගන්න, live ඔන්න කතා කරන්න ඔයාලට chance එක තියෙනවා. අපි තාම කවුරුත් සම්බන්ධ කරගත්තේ නැහැ.
1: අපි තාම chance එකක් දුන්නේ නැහැ. ඔවා වෙන්න පුළුවන් පළවෙනි
2: කෝල
1: එනිසා ඉක්මනට ගන්න කෝල් එක 0112 55 33 63 අපි යනවා WhatsApp එකේ පැත්තට කවුද ඉන්නේ ජානු
2: හායි කොහොමද මොකද දරුවනේ නේද
1: දරුවනේ
2: අනේ ඔයාලා හැම වෙලේම ඔයාලත් එක්ක මං ඉන්නවා කියලා මැසේජ් කළා තිරා පිසුජීවක්ක සයි ප්‍රසලින් ඔත් පරිස්සම දිනෝනි සුජීවක්ක එකතු කරගන්නම් ඊළඟ සින්දුවට ඊට පස්සේ හැඩකාරියෝ දෙන්නා මාත් ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා අපේ මාපලගම් පියල්ජේ අයියා එකතු කරගන්නම් ඊළඟ සින්දුවට
1: මගේ ගෙදර සියලු දෙනාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ඒ වගේම වැඩ කරන පාදුක්ක සිරිපිය රතන මධ්‍ය මහාවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයත් එකතු කරගන්න කියලා අපේ ඉන්ද්‍රනීල් තමයි පාදුක්ක ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ.
2: ඊට පස්සේ හයි ජානු දිව්‍යනංගි වසනවන්ත සෙනසුරාදාවක් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පරිචන්දන ස්ටෝස් එකේ අපේ චන්දන අයයි චන්දනී අක්කා ඊට පස්සේ කොට්ටාව මතකඩ කලන කොස්තා ඒ වගේම නිශාන්ත සින්දුවකට එකතු කරගන්න කියලා
1: තියෙනවා. මේ කලන කොස්තා මං අහලා තියෙන නම.
2: ආහෙමද?
1: ප්‍රේස් පදිනු.
2: ආ ඔයා දන්න දෙහෙන
1: ඒකනේ නෑ මම මේ ළඟද තමයි දැනගත්තේ ඔය අපිට නෑ දෙහි වලින් කතා කරන කට්ටිය කලන කොස්තගේ රිලේෂන්ස් ලා කියා
2: ආ හා හා
1: දැන් ඒකින්ද අද ඔය ඕක කියන්න වෙන්නේ දිලම දාලා එවන්නේ නැත්තේ
2: ඊට පස්සේ අපිට මතක් කරන්න තියනවා මෙන්න මේ ගැන දැන් ඔයා හිතන්නකෝ පවුලක් ඇතුලේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා
1: ඔව්
2: කීයක් නම් ප්‍රශ්නද
1: අනිවාර්ය
2: හිතේ කරදරෙන් ඉන්න ඕනි ආ එළියට ගියත් බයේ ඉන්න ඕනි අම්මෙක් තාත්තෙක් නම් මේ ළමයා එළියට ගිහින් ගෙදරට එනකොට මොනව කරගෙන එයිද කියලා.
1: ඔව් පොලිසියට අහුවෙයිද? තවත් මේ වගේ ජාවාරම් කරුවන්ට අහුවෙයිද?
2: ඊට පස්සේ අර වටේ පිටේ ගෙදරක ඉන්නවා කියලා හිතන්නකෝ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. කොච්චරනම් කඩදරයක් දෙයක. ආ කී දෙනෙක් ඉස්සරහා ඔයා අපහසුතාවයට පත් වෙනවද? එහෙම නැත්නම් සමහර වෙලාවට සමහරු උත්සාහ කරනවා ප්‍රශ්න විසඳ ගන්න මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න. ප්‍රශ්න විසඳනවා කියලා හිතනවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා.
1: මේකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත්
2: උඩුදුවන එක සහ හිතන්නේවත් නැති ප්‍රශ්න වලට ඔයාට ජීවිතේ මුණ දෙන්න වෙන එක. ඇයි මෙහෙම වෙලා තියෙනවා හිතලා නැද්ද? මේකෙන් මිදෙන්න මේ වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මේ මතක් කරන්නේ රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න.
1: ඔව් අනිවාර්යෙන්. ඔත් මද්ද්‍රව්‍යයට විරෝධයක් දක්වන පුරවැසියෙක් නම් අනිවාර්යෙන්ම
2: ඒක එහෙම වෙන්න ඕනි.
1: එහෙම වෙන්න ඕන. මොකද විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපිට ගොඩාක් ටැලන්ට්ස් තියෙන දක්ෂ දරුවෝ ගොඩාක් ඉන්න රටක් අපේ රට කියන්නේ. දකුණු ආසියාව ඇතුළෙම ගත්තාම. ඉතින් ඒ වගේ රටක අපේ තරුණ ප්‍රජාව ගොඩාක් මේ මද්ද්‍රව්‍ය වැඩවලට මද්ද්‍රව්‍ය ජාවාරම් වලට ගොඩාක් ගොදුරු වෙනවා. ඉතින් ඔබත් වගකීම් සහිත පුරවැසියෙක් විදිහට අනිවාර්යෙන් ඔබ යවට කෙනෙක් එලෙස මද්ද්‍රව්‍ය වලින් හානියට පාත්‍ර වෙනවනම් ඔබට පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන් දෙපාරක් හිතන්න නැතුව ජානු ඒක වළක්වන්න. ඉතින් ඒ නිසා අදම මේ ක්‍රියාන්විතයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න කියලා මතක් කිරීමත් එක්ක අපි යන්න හදන්නේ ඊළඟ ගීතයට.
2: ඊළඟ ගීතයට එකතු කරගන්න
1: කොහෙද මේ ජානු එයාස් හෝගාල මැසේජස් හොයනවා.
2: අපිට ඊළඟ සිද්ධුවට එකතු කරගන්න කෝල් ගත්ත කට්ටිය ඉන්නවා. හරිද? කෝල් කරපු කට්ටිය ඒ කට්ටිය එකතු කරගන්නම්. අපේ මේ ටයිටැනික් සලෝනගේ තුෂාරගේ තනින්න නතර වුණේ. එයා කිව්වා මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා. බොස් සුන්දරම් ඊට පස්සේ රුවන් ඊට පස්සේ අලුත් බොයිගේ නම කොහොමවත් මතක නැහැ. ලස අයෝ රසික අයෝ එකතු කරගන්න කියලා ගිහින් ඊට පස්සේ දුලන්ස කලතරින් කතා කළා. අම්මා තාත්තා අයියා චීසියා එකතු කරගන්නකෝ. නිවුස් මියර් වලින් ගීතිකා කතා කරා. නයනා ලකි දෝෂන් ප්‍රියන්ත මෝඩිසගේ ප්‍රියන්තයි රන්ද මෝඩිසගේ රන්දයි පූජනී සරංග ෆැෂන් එකේ සෙට් එක එකතු කරගෙන අපේ දලු කන්න කෙල්ල සෙට් එකත් එකතු කරගෙන සින්දක් අහමු කියලා ගිහින් සූර්ය වැවලඟ ප්‍රේම කුරුල්ලා අපේ කාන්ති අම්මවයි යාගේ ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන නැතිම කතකතු කරගෙන සින්දාකම කියලා තමයි කිව්වේ.
1: දැන් අපිට මේ හෝගාල පෑවුවර ජානු අර නිවුස් මිය පැත්තට හොඳට වහිනවා.
2: ඔව් මේ අනික් එක මේ දන්නවද?
1: මේ දවස්වල ඉරට
2: වෙලා තියෙන දේවල් ලංකාවේ ප්‍රදේශ කීපයකට සූර්යා හිස්සට කෙලින් ඉහළින් ගමන් කරනවා. ඒ කියන්නේ අර ඒකත් එක්ක අපි අර මේ හෙවණල්ල අර පෙනි අර පේන්නේ නැති තරමට අර පුංචි වෙනවා. ඒ කියන්නේ මේ ඊරු කිරණ ඍජුවම වැටෙන හින්දා හෙවණැලි හරිම කෙටි වෙන අවස්ථාවන් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් වෙලාවට මේ දවස්වල මේ තත්වය පල්ලම ඊට පස්සේ අක්කරේපත්තුව අම්පාර පුදුකුඩි රිප්පු වගේ ප්‍රදේශවලට තමයි වැඩි වශයෙන් බලපානවා කියලා තියෙනවා.
1: හා හා ඉතින් ඒ පැත්තේ ඉන්නවනේ ඔක බලන්න ඕනේ නේ අනිවාර්යෙන්.
2: ඉර මුදුන් වෙනවා.
1: මේ පැත්තර නම් අනේ ප්ලීස් එන්න එපා.
2: අනේ එපා මේ තියෙන රස්නේ හොඳටෝම ඇති. තව ඉරත් මුදුන්නුනොත් තව.
1: අපි යනවා ඊළඟ සින්දුවට. යන්න කලින් මතක් කරමු WhatsApp number එක.
2: 0765 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බි රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් එකයි විනාඩි 24යි.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටර් දැම්ම මං කතා නවතින්නේ නැහැ දැන්. රාතා ඉතින් ක

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: කීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි. පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි. කීල්ස් නව බබයි අඩුම මිලයි.
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 කිරිබත්ගොඩ වාහන නැමතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
5: අනේ මන්ද.
4: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාව විතරයි.
6: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
7: Net FM හතර වටේ.
8: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
9: Net FM hello hello satyantaya
10: අපේ අශෝකක්කේ ඔයාලට තමයි මේ සින්දු හොඳද බද්‍රලි අශෝකක්ක කතා කළා මේ සින්දු අහන්න ඕනිම කිව්වා ඉතින් මං හිතුවා මේ සින්දුවට අහන්න දෙන්න අහමුකෝ

0: ඊළඟ සින්දුවට යන කලින් අපි දෙන්න ආයා ඔයාට කියන්න පොඩි පණිවිඩයක්.
1: පොඩි පණිවිඩයක් කියන්න ඕනි ඊට කලින් මෙන්න මේ ගැනත් කියන්න ඕනි. අපි දෙන්න මේ වෙලාවේ අපේ ජයග්‍රාහී ලෙස
0: කිව්වනම් කිව්වා වෙලාව
1: ලයිව් වෙලාව 1යි විනාඩි 30 වෙනකොට අපි දෙන Facebook live එක on කරා ළමයි.
0: ඔව්.
1: දැන් ලයිව් එකට join වෙන්න පුළුවන් ටග්ගල කට්ටියට. හරි. ලයිව් එකට කට්ටිය join වෙන අතරේ මදක් කරන්න ඕනේ ඔයාට. මේ NSB පාඩපත හපංකම් ක්ෂේත්‍ර තරගයේ 2026 ඔයාගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව සංවිධානය කරන NSB පාඩපත හපංකම් ක්ෂේත්‍ර තරගයේ 2026. ඉතින් මේ වෙනුවෙන් දිව්‍යා ලංකාව පුරාවටම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල දරුවෝ දැරියන්ට ආරාධනා කරනවා NSB බැංකුව විසින්. ඉතින් මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. ඉතින් මේ කියන මාතෘකාවට නිර්මාණශීලී සහ අර්ථවත් නිර්මාණයක් කරන්න පුළුවන් වාටත් ඉතින් පැස්ටල් දියසායම් තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරලා මේ නිර්මාණය කරන්න පුළුවන්. කාණ්ඩ 4ක් යටතේ තමයි මේ තරඟය සිද්ධ වෙන්නේ. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි, ඒ වගේම හතරවෙනි කාණ්ඩය 10-11-12-13 කියන ශ්‍රේණි වලට තමයි මේ විදිහට කාණ්ඩ 4ක් තියෙන්නේ. ඉතින්
0: දැන් දින්නොත් මොනවද දෙන්නේ?
1: දින්නොත් ඉතින් මුදල් තෑගි හම්බ වෙනවා. හරිද? මුදලින් පළවෙනි ස්ථානයට 50,000ක්, දෙවෙනි ස්ථානයට 35,000ක්, ඒ වගේම තුන්වෙනි ස්ථානයට රුපියල් 25,000ක් විදියට තෑගි දෙනවා. සහ මේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන සියලුම තරගකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍ර හිමි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාටත් පුළුවන් ඔයාගේ දරුවව මේ තරගය සඳහා යොමු කරවන්න. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ නිර්මාණ දැන් මේ කාණ්ඩ 4ක් යටතේ මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේ කාණ්ඩ 4ෙන් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගන්නවා. එක එක කාණ්ඩෙන් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි පළවෙනිද සහ දෙවනිද ඔක්තෝබර් පළවෙනිද සහ දෙවනිද NSB ප්‍රධාන කාර්යාලයේ චිත්‍ර තරඟය පැවැත්වෙන්නේ. ඒ වගේම මේ චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ඔක්තෝබර් 3 වෙනිදා ත්‍යාග ප්‍රදාන උත්සවය සිද්ධ වෙනවා. එතකොට මේ නිර්මාණ බාර දෙන්න ඕනේ අන්තිම දවස. ඒ දවස තමයි සැප්තැම්බර් 10 වෙනිදා. ඉතින් සැප්තැම්බර් 10ට කලින් ඔයාගේ නිර්මාණයත් කරලා ඔයා බාර දෙන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන් www.nsb.lk වෙබ්සයිට් එක හරහා. ඔයාට අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට එන්න ඔයාට පුළුවන් එතනනොත් අයදුම් පත්‍රය ලබා ගන්න වැඩි විස්තර දැනගන්න. ඉතින් ඊට පස්සේ උපදෙස් පත්‍රිකාව කියවලා බලලා ඔයාගේ නිර්මාණය කරලා සැප්තැම්බර් 10ට කලින් ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න ඔයාටත් පුළුවන්. NSB පාඩපත හපංකම් චිත්‍ර තරඟයේ 2026 එක්ක එකතු වෙන්න ඔයාගේ පුංචි දුවව පුතාව මේ තරඟය සඳහා යොමු කරවන්න.
0: ඔව්. ඉතින් ඔන්න ඔය මතක් කිරීමත් එක්ක අපි දැන් මේ වෙලාවේ ඉන්නේ Facebook live එකේ කියලා කිව්වනේ. ඉතින් ඔයා ටක් ගාලා දැම්මේ යන net fm official fan page එකට ගිහිල්ලා හතාම අපි follow කළා නැත්නම් like කළා නැත්නම් දැම like එකක් follow එකක් දාලා දැන් මේ live එක පැත්තට අද අපි පොඩි game එකක් play කරන්න හදන්නේ ඔයාලා එක්ක. හරි. එනිසා ටක් ගාලා එන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින කේඩි රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: කීර්ස් එළවලු පළතුරුවල නැවුම් බව කවදත්තේ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
2: Net FM. Hello hello Satyante.
3: FM Anupaha 94.8 Net FM Divina Pura.

0: Bopsy.
1: Mago Risa.
2: Bumble PTA. Payment take a ine.
1: Then a payment take a sir hine.
2: Marabisi, Paradike, Settela, Magori Sasi, Sibasare.
3: එකයි විනාඩි 49යි. ලයිව් එකේ තාම අපි ඉන්නවා. තව පොඩි වෙලාවයි අපිට තියෙන ලයිව් එකේ ඉන්න. ඉක්මනට කමෙන්ට් කරන්න ඕනි. හරිද?
1: ඔව්.
3: එහෙම වැඩිපුරම කමෙන්ට් කරන කෙනාව අපි ඔන්නෑ කතා කරන්න ගන්නවා නේ.
1: ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න ගන්නවා. අපි ඒ අතරතුරේ අපේ ලයිව් එකේ ඉන්න කට්ටියව මෙන්ෂන් කරමු.
3: ඔව්.
1: නිරංජය බගහගේදී ඉන්නවා, මහේෂී සුභාෂිනී ඉන්නවා.
3: රාෂා මදුෂානී ඉන්නවා ට්‍රින්කෝවලින්. ඊට පස්සේ ප්‍රනීත් ප්‍රබෝධ කටුකරින් ඉන්නවා. ඩීල් රත්නායක ඉන්නවා. ඊට පස්සේ තව කවුද?
1: අපේ මකුල් ඔලිවර් රංජිත අයියත් ඉන්නවා.
3: දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ අපිට මිස් වුණා කමෙන්ට්ස් ටිකක් නේද?
1: ඔව්, අපිට එක දිගට කමෙන්ට්ස් ගොඩක් ආවා. මොකද අපි ලයිව් එකේ පොඩි ගේම් එකක් කරනවා. එක දිගට කමෙන්ට්ස් 10ක් දාන්න ඕනේ. හැබැයි මැද්දෙන් කවුරු හරි දැම්මොත් ඒ ගේම් එක කැන්සල් වෙනවා. ඔයා කොහොම හරි 10ක් එක දිගට දාන කෙනාට අපි චාන්ස් එකක් දෙනවා. අද ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න. ඔබ තමයි අපි දුන්න ගේම් එක.
3: අපිට කෝල් කරපු කට්ටිය මතක් කරගෙන යමුද? අපේ කිතුල් කටේ ප්‍රේම්සිරියා කතා කරා, අම්ම ගුණවති, විනෝෂා, ගණේෂ්, ශමිලානි, කිරණිතු, බිම්සර, අසංක. ඊට පස්සේ ගොඩකවලින් චානකයා කතා කරා, සින්දුකර එකතු කරගන්නකෝ. ගණේමුලි අයරංගනී අම්මා, මොත් පුතා, නොමදු. ඊට පස්සේ අවෙන් ලියොන් බබල දෙන්න. ඊට පස්සේ ඉන්ද්‍රාණියක් කවත් එකතු කරගන්නකෝ. එයාගේ හොඳම යාළුවා ලයිබ්‍රේකේ රමණී ආන්ටි වයි. ඊට පස්සේ එයාගේ ඉතුරු යාළුවෝ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්න කියලා කෝ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. කාන්ති අම්මා මා බිමෙන් කතා කළා. අද නම් උම්ම ඕන් නැහැ කිව්වා.
1: අපි දැන් ඊළඟට යන්න ලෑස්ති වෙන්නේ.
3: පොඩක් ඉන්න.
1: ආ, තව ඉන්නවද?
3: ඔව්, ඊනකෝ පෙටියවයි, සංගීත් පුතාවයි, ලියන රචයයවයි, යගේ ෆැමිලි කේ හැමෝම එකතු කරගන්න
1: කිව්වා. හරි. දැන් යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ පැත්ත. හරිද? අපේ සලෝන් දිනේශ්‍රීගේ කේ සෙට් එක අපි දෙනවා මේ වෙලාවේ. සාදර මහගඩ ඉන්න ලස්සන සින්දුවක් ඉල්ලනවා. අපේ සඳීපනී නංගි ඉන්නවා, නුවන්තිකා නංගි, ඊට පස්සේ ශාමා අක්කා, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන ඊළඟ ගීතයට. යන්න කලින් තව WhatsApp එක පිරි ඉතිරිලා ගිහිල්ලා
3: මෙන්න මේ කට්ටිය එකතු කරගමුකෝ. ඔන්න අපිත් අද ඔය දෙන්නගේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ. ඊයමගේ උපන්දිනේ, ඉතින් වස්තුවේ දෙනවද මට? සුහාන්ගේ ආදරේ සින්දුව හරි පිටකවර සින්දුව හරි කියලා අපේ මේ රමණි සුමේදක්ක මැසේජ් කළා තියෙන්නේ. අනේ ඉතින් අපිට ඊයේ වාව මිස් වුණානේ. ඔයාගේ බර්ත්ඩේ එකට අපි අද විශ් කරමු.
4: Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you.
3: රමණි අක්කේ, ඔයාට සුබම සුබපන්දිනක් වේවා කියලා නේ ටීම් එකේ අපි ගොඩාක් ආදරෙන් විශ් කරනවා. කළුතර ශෂි දෙවුලි බාති තුසිත කල්හාරි එවින් එක. ඊට පස්සේ කැනඩාවෙන් ඉන්න චාන ඇන්ජි මිෂෙල්, ඇන්ජල, ඇඩ්‍රියන් එක, පුජි සෝෆියා. බර්ත්ඩේ එක හින්දා අපි උම්මකක් දෙමු. හරිද?
1: දෙන්න. හරිද? ලස්සන්න දුන්නා ඒක. තව කවුද ඉන්නේ?
3: ඊට පස්සේ ඉන්නවා කළුතර පනාපෙඩිය චාමර ස්ටෝස් එකේ අපේ චාමර අයියයි තනුෂක් අයිනෝ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඊට පස්සේ අපේ මේ අර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අපේ ටීචර්ස්ලා සර්ලා ටික ඉන්නවා. අපේ චම්පික ලලිත් පෙරේරා අය මැසේජ් එකේ වෙලා තියෙන්නේ. නිරෝෂන් බණ්ඩාරස, කොස්සත්ස, ඒ වගේම නිකවරටි එක්ස්ප්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ කස්සුන් මල්ලි, රොහන් මල්ලි, පරිපාලනශ්‍රී සිසිල් ඉන්ද්‍රානන්ද සර් ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නිකවරටි චම්පික ලලිත් පෙරේරා අය මැසේජ් කළා තියෙන මෙහෙන සින්දුවට මේ එකතු කරගන්න.
1: අපි හැමෝම ඊළඟ පැයේදී

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
3: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130636
5: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
6: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
9: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
11: සුබ දහවලක් වේලාව දවල් 2:00 විනාඩි 1යි දැන් හා

0: සත්‍ය. ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: පැය අලුත් වන අලුත් පැය විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. ඉරාන නෞකා පෙළක් නැවත වරක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැම්ගුරම්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෆයිනන්ෂල් ටයිම්ස් වෙබ් අඩවියට අනුව මෙම ඉරාන නෞකා පෙළ මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැම්ගුරම්ලා තිබෙන්නේ අමෙරිකාව

0: විසින් පනවා ඇති බලවත් නාවික සහ ආර්ථික සම්බන්ධක හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැම්ගුරම්ලා තිබෙන මෙම ඉරාන නෞකා තෙල් ප්‍රවාහන නෞකා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ. මුහුදු මාර්ග නිරීක්ෂණ දත්තවලට අනුව ඉරානයට අයත් සහ ඊට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 20කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැම්ගුරම්ලා තිබෙනවා. මුහුදු මාර්ග නිරීක්ෂණ දත්ත වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්නයේ මෙම නෞකා නැංගුරම්ලා තිබෙන බවයි. නෞකා සියල්ලම හිස්ව පවතින බවද වාර්තා වනවා. කෙසේ වෙතත් නැවත ඉරාන වරායන් වෙත ගියහොත් මෙම නෞකා අමරිකානු ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් පවතින බවයි නාවික විශ්ලේෂකයන් පවසන්නේ. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම නෞකා ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 12ක සීමාවෙන් එනම් ප්‍රාදේශීය මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකාවට ඍජු වගකීමක් නොමැති බවයි. මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් පහසුකම් සපයන්නේ නැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: fm 95 fm 94.8 net fm Sati Antea. Hello, hello. Sati Antea.

0: Sati Antea. Sati Antea.
1: අද සාර්ථක විදිහට අපි දෙනගේ අවසාන පැයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අති සාර්ථක විදිහට අපි ලයිව් එකත් ඉවර කළා.
2: දැන් ඉතින් මේ පැයදීත් කෝල් කරලා මැසේජ් කරලා හිමිහිට සින්දුවක් ඉල්ලගන්න එහෙම පුළුවන්.
1: පුළුවන්.
2: එහෙම කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය ඉන්නවා.
1: මට පෙනීගෙන යනවා WhatsApp එක පැත්තේ.
2: ඕ තාම මේ අපි මේකේ පැය මැසේජ් ටික කියන්නේ. ඉතින් හිතන්නකෝ.
1: හිතන්නකෝ. ඒ ආදරිට නම් හැබැයි ගොඩක් ආදරේ.
2: Hello hello weekend. කොහොමද ජානුමණික? ඊට පස්සේ අපේ දිව්‍ය බබා.
1: ආ
2: Hi. ලස්සන සින්දුවකට මාතර කිංකිණි චතුමි අසාරා එකතු කරගන්න උදයන්ගේ නැතුමි ඔයාලා දෙන්නගේ ලස්සන කතා අහගෙන ඉන්නවා. හැපි වීකෙන්ඩ් කියලා තියෙනවා. හැපි වීකෙන්ඩ් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට කඩවල H&B ෆයිනන්ස් බ්‍රාන්ච් එකේ අපිත් මේ වෙලාවේ ඔයාලව අහගෙන ඉන්නේ. අපිවත් මතක් කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා මදු. හරි මදු, අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අනුර ලක්ෂ්මන් ඉතාලි මෙසිනාවල පුතා ඩිලේක, ඊට පස්සේ වයිෆ් ෆ්ලොරිඩා, ඊට පස්සේ හෙන්රි අයියා ඇතුළු රෙතෙ මහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට.
1: හයි හයි අක්ල දෙන්නට. අපි තාල දෙන්නව සද්දට මහගෙන ඉන්නේ. අද මගේ අයියා දිමුතුගේ උපන්දිනේලු. අම්පාරෙන් සඳලි තමයි අපිට මැසේජ් එක දාන්නේ. ලස්සන සින්දු ගොඩක් ඕනෙලු.
2: Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. දිමුතු අයියා, happy birthday. net team එක වෙනුවෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම wish කරනවා ඔයාට. ඔයාගේ family එකේ හැමෝම ඔයාට wish කරනවා වගේ. ඊළඟ සින්දුවට එකතු කරගන්න.
1: අපි ඊළඟ සින්දුවට යන්න හදන්නේ. ඔයාලට පුළුවන් මේ පැයදීත් අපි දෙන්නට message එකක්, call එකක් දෙන්න. ඔයාගේ call එකේ නැකන් අපි දෙන්න මේ මටත් වඩා ඔයා කියන්නේ ජානු phone එක දෙන්නෙත් නෑ මට.
2: නැත්තම් මට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න.
1: එනිසා දැම්ම මේ පැත්තට WhatsApp message එකක් දාන්න.
2: 0765 95 95
1: කාලයක් දෙන්න. 0125 53 63 ට.

0: ඔන්න අපි දෙන්නගේ වැඩසටහනටම පළවෙනි වාසනාවන්තයව තමයි මේ අරගෙන ආවේ.
1: කවුද ඉන්නේ කියලා බලන්න හදන්නේ. අපි යනවා බෝධිමලුව පැත්තට. බෝධිමලුවේ ප්‍රියන්ත අයියා.
0: හෙලෝ.
1: ඉන්නව නේද? ප්‍රියන්ත අයියේ.
2: ප්‍රියන්ත අයියා නෙවෙයි, නිකාරටි සම්පිත.
0: මං හිතන්නේ අපිට ලයින් එක ඩිස්කනෙක්ට් වුණා. අපි ආයෙ වතාවක් මේ ලයින් එකට ගන්නවා ටක් ගාලා. එතකන් එන මේ සින්දු අහලා එන්න. අපි ටක් ගාලා අපු එකගෙන එමු හොඳේ.
1: හරි.

0: ਹੁਣ ਨਾ ਇੱਕ ਕੇ ਨਾ ਛੱਗਲ
1: ਛੱਗਲ ਇੱਕ ਕੇ ਨਾ ਵਾ ਆਪੇ ਉਧਰਿੰਗ ਮੇ ਆਪੇ ਮੇ ਮੇ ਚੰਪਿਕਲਾ ਲੀਤ ਪੇਰੇਰਾਇਆ
0: ਆਈਬੋਨ
1: ਨਿਕਵਰਟੀਆ ਮੇ ਵਿਭਾਗ ਮਨ ਮੇ ਸੰਬੰਧੀਕਰਨ ਮਧਿਅਸਥਾਨੇ ਸੈੱਟ ਕਰੇਦ
2: අපේ
1: ටීචස්ලා සර්ලා ටික මේ ඔය වැටික් කරන ගම අපි වහගෙන ඉන්නවා නේද
2: ඔව් දැන් අපි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කරන්නේ පේපර් නිකුත් කිරීම
1: ඉන්
2: පස්සේ අපි නිකන් ඉන්නවනේ
1: නිකන් ඉතින් අපි වහගෙන ඉන්නවා නේද
2: හරි හරි ගෙදර ඉන්නකොට net එකම තමයි
1: අහන්නේ නියමයි නියමයි දැන් මේ exams ඉවර වුණා කියලා බෑ අපි හැමදාම අහන්න ඕන හරිද ඉතින් කවුද ඉන්නේ
2: අපේ ඉන්නවා සුපුරුදු පරිදි අපේ බණ්ඩාරක ඉන්නවා රොෂන් බණ්ඩාරක ඒතකොට පොස්ට් ඉන්නවා ඒතකොට එක්ලස් කිරීම මධ්‍යස්ථානයේ තියෙන එක වැරදි ඒ ටවුන් එකේ එතන ඉන්ද්‍රාංශ ඇතුළු අණ්ඩයමක් ඉන්නවා කතුන් මල්ලි රොහාන් මල්ලි සුපුරුදු කට්ටි ඉන්නවා ඉතින් හැමදාමත් අපි නෙත් එෆ්එම් අහනවා
1: හරි දැන් ඔතනින් වැඩියෙන්ම සැර කොයිසද
2: වැඩියෙන්ම සැර අපේ කොස්සත්ස
1: ආ කොස්සත්ස හැබැයි අපි හිතන්නේ
2: හරිම නිමිච්ච කෙනෙක්
1: ආ ඒ උනාට සැරයි
2: බණ්ඩාරස හොඳට නිවිලා
1: ආ බණ්ඩාරස නිවිලා කොස්සත්ස නිවිලා නෑ
0: එහෙම තමයි නේ
1: එහෙම තමයි
0: ඉන්න නැතුව බෑ
1: ඔව් ඉන්න ඕනේ එක්කෙනෙක් හරි නේද
2: ඔව් ඉතින් ඒක තමයි
1: හැබැයි ඔය මේ ගොඩාක් සැර සර්ලා ටීෂර්ලා ඉන්නව නේද ඒගොල්ලන් තමයි වැඩි DM ආදරේ ළමයින්ට. ඒක හොඳටම තේරෙන්නේ ඉස්කෝලෙන් අයින් වෙන දවසට.
2: ඒක
0: තමයි.
1: එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා සුබ්බම සුබ විශ්‍රාම දිවියක් ගත කරන්න ලැබේවා කියලා.
2: කොස්සත් දුවපත්ත මාමි. කොස්සත් විද්‍යාලය.
1: හරි එහෙනම් කට්ටියම එකතු කරගන්න අපි ඊළඟට හන්න දෙන්න ලෑස්ති කරගත්ත සින්දුවල thank you ඔය විදිහට හැමදාම net එක්කම ඉන්න ඕන හරිද?
0: බොහොම ස්තුතියි අපිට කතා කරාට අපි දැන් යන්න හදාන ඊළඟ ගීතය අහන්න මේ සින්දු අහලා ආපහු මේ පැත්තෙම යමු ජනු
1: හරි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර් නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බීරන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බීරන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හෙලෝ හෙලෝ සත්‍යන්තට වේලාව දවල් 2 විනාඩි 23යි දැන්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 ගිරිබත්ගොඩ වාහන නැමතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
7: Kiehl's වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 212යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
8: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
9: Net FM. Hello hello Satyante.
3: අපි හිතුවා අද වාසනාවන්තයෝ ටික එක දිගට එක දිගට අරගෙන ඉන්නවා.
10: ඔව්.
3: මේ ඉන්න අද දවසේ තේවරි වාසනාවන්තය අපි වැඩසටහනේ. ආ වාසනාවන්තය.
10: ඔව් වාසනාවන්තය අපේ මේ මහරගම චාන්දනී අක්කා.
3: හයි. ඔව් වන්.
11: හයි හයි. හෙලෝ සත්‍යන්තේ.
10: ඔව් කොහමද ඉතින් මොකද වෙන්නේ විස්තර මොනවද
3: කොහොමද ජීවිතේ?
11: ජීවිතේ ඉතින් ඔයාලත් එක්ක තමයි
3: ඉන්නේ. සුන්දරයිනේ.
11: ගමන් ඔයාලාගේ. ඔව් සුන්දරයි.
10: ඉතින් චාන්දනී අක්කා වීකෙන්ඩ් එකේ මොනවද දැන් මේ පහුගිය දවස් ටිකේ නිවාඩුත් තිබුණා. වීකෙන්ඩ් එකෙත් නිවාඩු පාඩුවේ ඉන්නවා. දැන් ඉතින් දවල්ට කාලා බීලාද?
11: ඔව් දැන් නම් කාලා බීලා ඉන්නේ. දැන් ආයේ වැඩ පටන් ගත්තා.
10: මං කියන්නම් මොනවද කරන්න කියලා.
3: අපි දෙන්නට තොන්නෝ මූණු දෙක දාලා ටීෂර්ට් එකක් හදලා ගමු අක්කේ.
10: ඉතින් කවුද ඉන්න සින්දු අහන්න?
11: මහත්තයා සමන්, අඳු අනුසිකා, හසිත, ජනීෂ, මහරගමින් නැත්තේ මහන හැමෝම දම්පෙලින් දික්කෙල්ලින් හැමෝම එකතු කරන නැත්තේ ටීම් එකේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ජනී මල්ලි ඔයාලා දෙන්න ආදරෙන් එකතු කරගන්නා
10: නංගී
11: ලස්සන සින්දු ටිකක් අහමු.
10: හරි එහෙනම් ඉතින් ජය වේවා.
11: හරි ඔයාලට ජය වේවා.
3: ගොඩක් ස්තුතියි එහෙනම් අපි දෙක එකතු වුණාට. ආය දවසක අනිවාර්යෙන්ම කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ චාන්ස් එක තව බෑ භාගයයි අපි දෙන්න ඉන්නේ. මේ විනාඩි 30 ඇතුළත ඔයාලත් මේ චාන්ස් එක හිමි කරගන්න පුළුවන්. 0112553363 දැම්ම කෝල් එකක් දෙන්න. ඒත් එක්කම දැන් ජානු කලෙක්ට් කරගෙන ඉන්න ලිස්ට් එකම ඔයාලට කියන්න.
10: ඔව් මේ අපේ මේ වලස්මුල ෆිල්ම් හෝල් එක ඉස්සරහ ත්‍රිවිල් පාක් එකේ වීරය අයියා කතා කරා. ධර්මය අයවයි බණ්ඩාර අයවයි එකතු කරගෙන සින්දුවක් අහමුකෝ. බෝධිමලෝ ප්‍රියන්ත අයියා කතා කරා. ඊට පස්සේ ගාලෙන් රමණී අම්මා කතා කළා. ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කිව්වා. අපිට මෙසේජ් මැසේජස් ගොඩාක් දෙනවා. ටග්ගල මෙඩික ඔක්කොම කියාගෙන යමුද?
3: හා
10: අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි දෙමෝදර බැද්දවෙල හස්බන්ඩ් කුමාර ෂුටිදු ආයුෂි අම්ම නන්දවති සුගත් ගංගා නදීකා නෙතු චතු සනුකී පසිඳු නදීෂ් නදී ගවීෂ දේවිකා එකතු කරගෙන සින්දුවක් අහමු කියලා සන්නමාලි මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න නම්
3: ඒක ගයන්න කොහෙවත් වීෂ කොහෙවත්
10: මේ වෙලාවේ අපි net අහගෙන ඉන්නේ. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න පොඩි දුව ජෙනුදි, ලොකු දුව යොහනි, හස්බන්ඩ් අරුණ යටියන්තුඩින් සෙවන්දි මැසේජ් කරලා තියෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්න. කිරිවතුඩුවෙන් නිවාඩුවකට ලොකු අම්මලා ගෙදර ආව කුරුවිට. ලිහිණි ලලිතා හර්ෂා නොන්නාර ලොකු අම්මා ලොකු තාත්තා එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් කරලා තිනවා. ඊට පස්සේ මගේ ඩ්‍රීම් කන්ට්‍රි එක තමයි පැටියෝ. ටර්කි කියන්නේ. හරිද? ටර්කි වලින් මං අපේ සමන් අයියත් එක්ක මේ දවස්වල පොඩි චැට් එකක් දාලා ඉන්නේ.
3: සමන් අයියා පරිස්සමෙන්.
10: හයි සමන් අයියා. ටර්කි වලින් එකතු කරගන්න කියලා දෙන අපි අහගෙන ඉන්නා කියලා මේ සින්දුවට එකතු කරගන්නා.
3: අපි ගිහින් එන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: දෙවන දරසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
7: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
8: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
9: Net FM. Hello, hello, Satyante.
10: දවල් දෙකයි විනාඩි 46.

0: දෙන්නගේ අන්තිම විනාඩි කීපයට තමයි ජානු අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි හැබැයි අපිට මෙසේජ් කරපු කට්ටිය අමතක කරන්න බෑ.
1: අමතක කරන්නේ ඔක්කොමද කියලා තමයි යන්නේ. කෝල් කරා රිකිලකස් කරින් අරුණායි ඊට පස්සේ ට්‍රින්ක වලින් රංෂා කතා කළා අක්කගේ බබා විනුදි තාත්තවයි එකතු කරගෙන සින්දුවක් අහමුකෝ ඔයාවත් මතක් කරන්න කියලා කිව්වා. ඔන්න මම පණිවිඩේ ඔක්කොටම ඇහිලා ඊට පස්සේ අපිට මෙසේජස් වල තියෙනවා හෙලෝ හෙලෝ අපිත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න ලුණුවිල සුසිල් ශෛලි සෙත් සුබන්යා කටි එකතු කරගන්න කියලා තිනවා අනිවාර්ය එකතු කරගන්න ජන බෝලි දිව බෝලි අපි කැන්ඩි බොයිස් ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න කියලා තිනවා අනිවාර්ය එකතු කරගන්න ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් ඕනි හසලකින් කුමාරී මැසේජ් කරලා තියන්නේ එකතු කරගන්න ඊළඟ සින්දුවට මකල ගල්පත හන්දිය ප්‍රියන් සමරවීරය මැසේජ් කරලා තිනවා එකතු කරගන්න ඊළඟ සින්දුවට මඩපාද ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජවෝ රෙක්ක භාග්‍ය අවිෂ්ක සේරුවිල කෙරිකේ සමරසිංහ එකතු කරගන්න ඊළඟ සින්දුවට
0: එත්තකම දිලා නිරෝෂ් හංවැල්ලෙන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා අවත ආදරෙන් එකතු කරගන්නවා
1: ඊට පස්සේ ලක්මාල් මෙසේජ් කරලා තිනවා සින්දු කර එකතු කරගන්න කියලා ඊළඟ සින්දුවට එකතු කරගන්නම්
0: හෙලෝ ගුඩ් මෝර්නින්
1: ගුඩ් ඊවෙනින්
0: අපිත් අහගෙන ඉන්නවාලව ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා කඳානේ 12නේ චන්ද්‍රකාන්ති එකතු කරගන්නවා නිසන්සලා එරන්ද එරික් මේ හැමෝමත් එක්ක net family එකත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යනවා
1: ඊට පස්සේ අපිටත් සින්දුවක් ඕනි මම කටි එකතු කරගන්න කැලි කැම්පස් එකේ අප්සරා වීර සූර්ය ඊට පස්සේ ආගේ බෝයි ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කියලා දරන සඳමාලි නංගින රංගවලින් දේවි කලසන්ති මංචල ප්‍රියන්ත පල්ලිබැද්දෙන් ඊට පස්සේ පල්ලිබැද්ද ස්ටිකර් කඩේ මදු ආර්ට්ස් එකේ කට්ටිය ඊට පස්සේ රත්නපුර සින්ඩරෙලා ෆැෂන් හවුස් එකේ නිලු අමරකොන් තමයි මැසේජ් කෙවලා තියෙන එකතු කරගන්න මේ සින්දුවටම
0: අපි එහෙනම් මේ සින්දුව අහලා එන්නම් යන්න කලින් ආයවතාවක් කෙනාට කතා කරන්න

0: අපිට යන්න වෙලා ඉතින් ඇවිල්ලා.
1: එහෙනම් අපි යන්නයි හදන්නේ. යන්න කලින් ටගල වෙන මේ කටියත් කියන්න සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාර්ක් එකේ ලසායා ටයිටැනික් සලෝනෙක තුෂාරවත් එකතු කරගන්න. දෙන්නටම උතුරන්න හරියන්න ඕනි ජානු මැණික් කියලා තිනවා. අපිට විතරක් නෙමෙයි හාලා සෙට් එකටම ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි, උතුරන්න හරියන්න ඕනි. ඊට පස්සේ අපේ ඩෙලියා මලී, ඔලු මලී, ඔය දෙන්නම හරිම ලස්සනයි යන්නේ. ආසාවෙන් අදත් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. අකුරස යෂෝ මැසේජ් කරලා තිනවා ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ අපි හෙලෝ හෙලෝ සතියන්තය හගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හැරියුගොඩ අපේ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකක් මැසේජ් කරලා තියෙනවා. සෙට් එකම එකතු කරගෙන එහෙනම් ඉතින් අපි දෙන්න තියන්න තමයි හදන්නේ.
0: යන්න තමයි හදන්නේ. හැබෝම මේ අන්තිම සින්දුවට එකතු කරගන්න හදන්නේ. අපි දෙනගෙන් පස්සේ ඉන්දුයි කවිෂුයි දෙන ලෑස්තිලා ඉන්නවා. අලත් එක්ක පැය තුනක් හවස 6 වෙනකම් මේ වැඩේ කරගෙන යන. එහෙනම් අපි අදට ගිහින් යන ලබන සෙනසුරාදා ආයෙත් නම ජානුත් එක්ක එනවා වීකෙන්ඩ් එකට. ඊට
1: කලින් මම එනවා සතුදා හරියටම අපි දෙන්නගේ ටයිම් එක දවල් 1 ගින්දර හැන්දෑවෙන් හම්බ වෙමු.
0: එහෙනම් අදට ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.
1: ගිහින් එන්න මං ජනු
0: මන්දිව්‍යා.

0: FM anu hatarai dashumata net FM
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන

0: එන්.එස්.බී පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
4: net fm hello hello satyante
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
7: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
6: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
9: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වේලාව සස තුනයි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුමට අදාළව 2025 ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා සමස්ත වැටලීම් 261375ක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 260660ක් බවයි පොලිසිය පැවසුවේ. එම අත්අඩංගුවට ගත් පිරිස අතරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1025 දෙනෙකු සහ රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් 3427 දෙනෙකු අයත්. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2399 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවත්, සැකකරුවන් 406 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පැවසුවා. මීළඟ නෙත් නිවුස් පස්වරු 4ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95, FM 94.8, Net FM.
6: Sati Antea.
7: Hello, hello.
6: Sati Antea.

0: Sati Antea. Sati Antea.
1: Hei, hei.
2: Hello, hello.
1: Så det gikk etterpå å se om jeg ville til en av hittet. Dange kare indu, ei?
2: Dange kare indu, nemi dange kare indu. Kattekare, ni?
1: Dange kare indu.
2: Dange kare indu, dange kare kare. Velav hauset da nei, vinaadi atai, deng, onna. Api apu velav hondai.
1: Ei, ei.
2: Mankene api netteket, api net paula teket vetsu velav pava hondai.
1: හොඳයි.
2: මොකද අපිට ඉස්සර කිව්වේ නෑ ඉන්ටර්න්ෂිප් ආපු මුල්ම කාලේ නිකන් ග්‍රහලෝක හොයා ගන්න වගේ කතන්දර මෙහෙ හිටපු අක්කලා අයියලා. හරි ආදරේ.
1: ග්‍රහලෝක අපි කරකවලතට අරගෙන තියන්නේ.
2: දැන් දැන් පුළුවන්
1: නේද? ඒ
2: වුණාට ඉන්ටර්න්ෂිප් එකේ මුල් දවස් ටික අපි කොෆී මැෂින් එක කොහොමද වැඩ කරන්නේ මේකේ වෙනවද? ඊට පස්සේ මේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක පටල ගන්න නැතුව කොහොමද ටයිප් කරන්නේ?
1: වයිෆයි පාස්වර්ඩ් එක මොකක්ද?
2: මොකක්ද කියලා හොයා ගන්න එක තමයි මිෂන් එක.
1: කෝල කෝල ටියුන් නම්බර් එක මොකක්ද?
2: අන්න හරි හොට්ලයින් නම්බර් එක ඉස්සර මතක හිටින්නම නෑ කවියට. ලියාගෙන හරි කියලා කොහොම හරි දැන් කොල්ලට ඒක මතකයි
1: මතකයි මතකයි
2: දැන් කොච්චර කාලද ඔයා ඇවිල්ලා මම කියන්නේ අපි ඉන්ටර්න්ෂිප් මේ යන කාලේ කරන්නේ අනේ ඒ ඇස්සේ නාසයකට ඉන්ටර්න්ෂිප් ගියපු අවුරුදු 17ක පැන්චෙක්
1: කොළු
2: ගැටෙක් හරියටම
1: මේ මං වගේ
2: තුන්වෙනි දවසේදී අලුත් ග්‍රහලෝකයක් හොයාගෙන දෙයියනේ
1: මං හිතමු ඔෆිස් එක මනිත් පැත්ත ගහලා කියලා
2: ඒ වගේ දෙයක් තමයි මුළු ලෝකෙම මනිත් පැත්ත ගැවුවා වගේ අපේ පෘථිවියට වඩා පෘථිවියට වඩා 6.9 ගුණයක් විතර නෙමෙයි 6.9 ගුණයක් විශාල ප්ලැනට් එකක් හොයාගෙන තියෙන්නේ මේකට තියෙනවා මේ තාරකා දෙකක්
1: වටේට තාරකා දෙකක්
2: ඔව් තාරකා දෙකක් කියන්නේ දැන් අපිට ඉර තියෙන්නේ අපිට එක ඉරයිනේ තියෙන්නේ ඉරවල් දෙකක් තියෙන ප්ලැනට්
1: එකක් මේක
2: yes හරිද ඉතින් මේකට කියනවා සර්කම්බයිනරි ප්ලැනට් එකක් කියලා මේ ලෝකේ පළවෙනි වතාවට සර්කම්බයිනරි ප්ලැනට් එකක් හොයාගෙන තියෙනකොට මේ කොළු ගැටය අවුරුදු 17
1: ඒ කොළු ගැටය කොමන රටේ උපත ලද්දා හුද
2: මෙයා ඇවිල්ලා වුල්ෆ් කක්කිය කියන නම තමයි තියෙන්නේ.
1: ඔය නම මට කියන්න දෙන්න එපා. වැරදිලා.
2: වුල්ෆ් කොල්ලා කියන්නකෝ.
1: ඔකේ වුල්ෆ්.
2: ඔව්. අපේ වුර්කේක් වගේ පොඩි කොල්ලෙක්. ඉතින් මෙයා ඉදින් වෙන කොහෙද? නාසයක තියෙන කොහෙද? එහෙ තමයි මෙයා තින්නේ. මං හිතන්නේ වෙන රටක ඉඳන් ඉන්ටර්න්ෂිප් ගිහපු කෙනෙක් නෙමෙයි. එහෙම සඳහනක් නම් මේක නැහැ. ඉතින් මේ ෆස්ට් වීක් එකේ අපි කරන දේවල් එක බැලුවම නේද? තුන්වෙනි දවසේ ග්‍රහලෝකයක් හොයාගත්ත කියන්නේ. එහෙම
1: බුද්ධිමත්
2: ශ්‍රේෂ්ඨ වැඩ කරන ඇති. ඒ අලුතින් net පවුල් එක්ක එකතු වෙලා ඉඳන් අංගිලා මහල්ලීලා ඇවිල්ලා ඉන්නවා. අපි දකින්නද මේ දවස්වල? අපිට කියන්න තියෙන්නේ
1: නේ ග්‍රහලෝකයක් හොයාගෙන net යනුවෙන් නම් කරන්න.
2: එපා එච්චර දේවල් එපා. කොහොම හරි මේ මේ කියන්නේ අඩුවෙන් වැඩ කළා වැඩියෙන් සැලරි හම්බෙන මෙතඩ් එකක් හොයාගෙන වෙන්නන්නකෝ. එහෙම එකක් හොයාගත්ත දවසට කවීමයි ගානේ ආලට දෙනවා උසස් වීමක්.
1: උසස් වීමක්. ඔයාලටත් පුළුවන් අලුත් දෙයක් සොයාගත්තා නම් ඔන්න අද දවසේ අලුත් කෑමක් වුණත් කමක් නැහැ අලුත් රෙසිපි එකක් වුණත් කමක් නැහැ හොයාගත්තා නම් මේ වතර කෝකලා අපිටත් කියන්න.
2: 0112553 63 වගේම වත්
1: මැසේජ් එකක් දාන්න පුළුවන් 0711 95 95 95ට
2: බලන්න අපි පෝස්ට් එක දැන් දාන අපි දෙන්න ඇඳන්ගෙන විදිය චුට්ටක් වෙනස් ඔයාලට මොකක්ද ඒකට හේතුව කියලා තව ටිකකින් අපි කියන්න
1: දෙල කියලා බලන්න ඕන ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න
2: වැඩි වැඩියෙන් තරු දෙන්න
1: oh my god
2: අපි දෙන්නට
1: හරිනේ මගේ ප්‍රේම සුදා අපි යමුද
2: අපි යමු ඊගාව සින්දුවට හවස 6 වෙනකල් අපි දෙන්න අහගෙන ඉන්න
1: ඕකේ

0: FM Anu Paha, FM Anu Hatrai Tajma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වේලාව හවස 3යි විනාඩි 19යි.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
12: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 කිරිබත්ගොඩ වාහන නැමුතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
13: Kills within the now nishpadana sandaha aduma milak wataka gram 100ක් දැන් රුපියල් 12යි. 13 gram 100ක් දැන් රුපියල් 31යි. ISO මධ්‍යම gram 100ක් දැන් රුපියල් 249යි. Kills now bagai aduma milai.
14: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්අට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
15: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
1: ඉස්සර කාලේ ඔය මයිකෙගේ ගේන එක චුට්ටක් වැඩි කරන්නනේ මට මාව ඇහෙන්නේ වගේ
0: කොබලන්
1: කොබලන් තව චුට්ටක් වැඩි කරා ආ දැන් හරි දැන් මොකද්ද මොකද්ද මොකද්ද ඇහුවේ
0: සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් කියලා ඔයා කැමති සිහිනෙන් කව දකින්නද
1: සිහිනෙන් මං කැමති මං පොඩි කාලේ ස්කූපිඩු කාටුන් එක බලලා ස්කූබිඩු චිත්‍රපටය ආවන ඊට පස්සේ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ඒක බලනකොට මට හිතුණා ඒ කියන්නේ කාටුන් එක බලන කාලේ නම් අපි ගොඩක් චූටීනේ එතකොට අපි කැමති නෑ ගෑන් ළමයි පිරිමි ළමයි යාළු වෙනවට නේ කාටුන් වල අපි කැමති නෑ
0: ඒ කාලේ ඉඳලා මතෙත් ඒ තිබිලා තියෙන ඉරිසියාවයි කුහකකම
1: නෑ නෑ පුංචි කාලේ ඔය ලව් තේරෙනවදනේ මට ඉතින් මේ මම මේ කියන්නේ චූටි මින්දුනේ මේ ඊට පස්සේ ලයිව් ඇක්ෂන් මූවී කියන කාලෙ වෙනකොට අනේ මං හීනෙනුත් දැක්කා මේ ඩැෆ්නි ෆ්‍රෙඩ්ඩුයි කපල් එකක් විදියට ඉන්නවා කියන්නේ ඒක තමයි ඒ කාලේ මට හීනෙන් දකින්න
0: උනේ ඒක නේද ඔයාගේ හදවතින් වායි දෙනවා කපල් එකක්
1: හදවතින් මං ඒ දෙන්න ලස් දෙන්නම ලස්සනයිනේ නේද ඩැෆ්නිත් මොඩර්න් ලස්සනයි දැන් විල්මයි ෂැගී තම කමක් නැහැ එකතු වුණාට ඒ දෙන්න පොඩ්ඩක් එක වගේ ඉන්නා ඩැෆ්නි ෆ්‍රෙඩි පොඩි වෙන ලෙවල් එකක් හින්දා මං ඒ කාලේ ඊනෙනුත් දකින්න ওই දෙන්න මේ කපල් එකක් ඉන එක ඒගලගේ බබාලා ලස්සන බබාලා
0: මේ මාවයි තව කවුරු හරිද මේ මාවයි තව කවුරු හරි
1: වැඩ අයියා ෆ්‍රෙඩ්ද
0: අයියා ඔය දෙන්න කියලා කිව්වේ
1: ආ මේ අහන්නකෝ අද ඔයාට ඕනනම් කැමති නම් ඔයාට ආව ෆ්‍රෙඩ් විදිහට අඳුර ගන්න අද chance එකක් තියෙනවා අද විතරයි හැබැයි
0: අද විතරයි ඒකට හේතුව කියලා කිව්වොත් මොකක්ද කියවන්නවා කියන්නේ
1: අද තමයි ඉන්ටර්නැෂනල් කොස්ප්ලේ ඩේ එක I think අද රටවල් ගණනාවක් තමන් ආසම කරන කාටුන් චරිතයේ විදියට ඇඳගෙන ලස්සනට මේ හැලෝවීන් වගේ එකක් නෙමෙයි මේක හරියද තමන් ආසම කරන කාටුන් චරිතයේ විදියට ඇඳගෙන cosplay festivals වලට යනවා ඒ විදියට කතාබහ කරනවා මතකද ගිය අවුරුද්දේ අපිත් තිබ්බ ලංකාවේ තිබ්බ cosplay එකක් මේ ඒ තිබ්බේකින් ආට මතකද how to train your dragon චිත්‍රපටයේ හිටපු එක එක characters නිරූපණය කරන ලස්සන costumes නිර්මාණය
0: වෙනවා
1: අපි අද මේ පාරත් බලාගෙන ඉන්නවා ඉතින් හැම එකක් කරනවා show
0: මට දැන් තමයි තේරුනේ මේ ඇයි මේ අද wall post එකට මේ තරම් මේ උඩගෙඩි දුන්නේ කියලා
1: ඉතින් මේ අද cute විදිහට අපි දෙන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට තමයි ඔයාට පුළුවන් වුණා අපි දෙන්නට මේ බොරළුයි බොරළු ගොඩයි මේ විමලයි වගේද සමාවෙන්න බොරළුගොඩගේ වයිෆ් නෙමේ විමල ගලයාගේ වයිෆ්
0: නෑ නෑ ඒක අපි අපි හිතන් ඉඳී පොඩි කාලේ හැමනේ
1: ඔව් ඔව් ඔව්
0: ඒ දෙනව අපි වෙනම සම්බන්ධතාවයක්
1: ගොඩනගනවා ඔව් ඒ වගේද එහෙම නැත්නම් ඩැෆ්නි ෆ්‍රෙඩ් ওই වගේද එහෙම නැත්නම් මොනවද ඒ වගේ කපල් ඉන්නේ තව තව කවුදනේ ඉන්නේ
0: තව කපල් සාරංගයි දිනක්ෂි වගේ
1: වගේද ඒගොල්ලෝ කාටුන් නෙමේ නෑ
0: නෑ ඒගොල්ලෝ කියන්නේ real like
1: any real oh jana prehinda oh ema igavata panchai panchi wageida dangeyai margaret oi wageida oi wage cartoon chartalin api denada match wenak ena comment ekak da de yanna mention karanne na eyala
0: ena api denna mention karanna puluwa
1: api denna mention karala me mona wage de kiyala comment ekak da gane yanna api amu denan callers la pattata
0: yamu mulima katha kara mata ada wal pita mulla patten kiyanna kawuda kiyala प्रेम सिरिया गुणवती दिनूषा गणेशा चमिलानी भीमसर हिरणिंदु इवागेम असंखवत අමතක කරේ නෑ එකතු කරගන්න කවුද ඉන්න WhatsApp එක පැත්තේ
1: WhatsApp එක පැත්තේ ඉන්නවා අම්මෝ අම්මෝ අම්මෝ අපි මුලට යමු
0: මුලට මුලමත
1: කරනවා ගිනි ගතේනින්
0: ගිනි අරගෙන
1: නෑ හරිම කාම් එකේ චිල් එකේ ඉන්නේ අද සතියන්තේ අපි දෙන්නව අහගෙන ලීනා ලීලා නන්දයියා එතකොට බිරිඳ අනුෂා දුවරිතී ශායක කාවින්ද අදවල දෙන්නේ කිනා හරි ඊගවට සුබ සන්ධ්‍යාවක් වේවා
0: සුබ සන්ධ්‍යාවක් වේවා
1: හෙලෝ හෙලෝ සතියන්තේට අපිටත් සින්දුවක් දෙන්න කියලා පුසල්ලාව බීෆ් ජනපදෙන් අනුරායිය ඉන්නවා
0: සින්දුකට ගොඩක් දෙනවා
1: ඊගවට ලස්සන සින්දුවක් ඕනේ කියලා අපිට එල්පිටින් පුන්සරණගේ මැසේජ් එකක් දාලා තිනවා
0: සර Well, Mahela.
1: Ah, onna kheva hava.
0: Mama, alutte ka khedu e bumsara wenu.
1: Malsara, geng chuttak parisang vela inna punsara. Okay, api ga message ekata yannone. Indu mani kapuwat sindu ekata ekathu karaganna. Yati antata people's bank ekak naga three wheel park ekek kolla set ekek inna. Lasa, Lakmal, Dinet, Sisira, Baba, Tawa Kitulgala saman dakka Kitulgala santosen jeevath wenna Sajith ekata.
0: Ehema thamai eka peena neida? Kitulgala සජිත්
1: එකතු කරගන්න කියලා කියනවා දෙන්නටම ජය වේවා කියලා තමයි
0: තියෙන්නේ
1: වේවා වේවා අපි නං
0: අර අපේ මේ මේ අපේ පානේ ජූස් එක අපේ මේ
1: කැකිරි පානේ ඇත්තටම
0: ප්‍රොමෝෂන් එකක් දුන්නේ නැහැ නේද සෑහෙන කාලෙක.
1: ඒක තමයි නේ සීනි කැකිරි ඇත්තටම ඇඟට ගුණයි.
0: දැන් මේ දවස්වල ගොඩක්
1: වෙයි මේ දවස්වල එල් නීනෝ තියෙනවා.
0: අනේ හරි එල් නීනෝ තත්ත්වයේ හැමෝම ඕක වැසි වැසි වැසි පවතින ප්‍රදේශවලටත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.
1: ඔන්න ඇත්තටම අපේ මේ නායක හාමුදුරුවරු පවා දැන් වැසි පිරිත් කියනවලු මේ දේශනා කරන්න ලෑස්ති වෙනවලු නියං කාලයක් එන හින්දා මේ සමහර පැතිවලට ඇත්තටම වියලි කලාප වගේ වෙලා තියෙන හින්දා.
0: ඒකට අපෙන් හොයාගත්තු නව නිපැයුම තමයි මොකද්ද?
1: සීනි
0: කැකිරි. නවතම පානය.
1: මේ පානෙන් ඔබගේ ඇඟ සිසිල් කරයි. තමනත් කියන්නේ
0: ගත තරුණ කරයි.
1: මනස ප්‍රබෝධමත් කරයි.
0: ඔබ සුවපත් කරයි.
1: අපි කුල්මත් වේ. අපේ බිස්නස් වැඩි වේ. එනිසා සීනි කැකිරි ඔබත් අදම ට්‍රයි කර බලන්න.
0: ඔබත් අදම මිලදී ගන්න. කවයන් නින්දුගේ සීනි කැකිරි.
1: සීනි කැකිරි තමයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
0: එහෙම කදුනේ.
1: අද මං කිව්වනේ මේ ඉන්ටර්නැෂනල් කොස්ප්ලේ ඩේ එක තියෙනවා කියලා.
0: ඔව්.
1: මට පොඩි හම්බුණා විද්‍යාත්මක පරීක්ෂණයක්. මේ පුංචි කාලේ කාටුන් අපිට අම්මල බලන්න දෙන්නේ පැය දෙකයි නේද?
0: ඔව්. පොඩි කාලයක් දෙනවනේ.
1: ඔව්. ඒ කියන්නේ කේකයි බිස්කට් එකයි ඉවර වෙනකන් බලන්න පුළුවන්.
0: අර හෝම්වර්ක්ස් ටික කරගන්නකන් අර මේක කරාට පස්සේ එක්ක හෝම්වර්ක්ස් කරනව නැත්නම් හෝම්වර්ක්ස් කරන්න කලින් පොඩි වෙලාවක්.
1: අපේ නම් එහෙම නැහැ. තේ හදපු වෙලාවේ සිට පැය දෙකක් පමණයි තියෙන කාටුන් එක බලන්න ඕනේ. තේක නිවුණට පස්සේ කාටුන් බලන්න බෑ.
0: ඔබතුමිය දැන් ওই පවසන අන්දමට ඔබගේ තේ එක පැය දෙකක් පුරාටම පවතීද?
1: නෑ මම හිමීට හිමීට පොඟවගෙන බිස්කට් කනවනේ. ඉතින් අහන්නකෝ මේ පරීක්ෂණය කරලා තියෙන්නේ
0: කරලා තියෙන්නේ
1: කැලිෆෝනියා ස්ටේට් යුනිවර්සිටි එකකින්. හරිද? මේ පරීක්ෂණය කියලා තියෙනවා මේ වැඩිපුර පුංචි කාලේ කාටුන් වලට ඇබ්බැහි වෙලා වගේ බලන දරුවෝ ඒ කාලෙදිම සැහෙන ලොකු ඩොපමින් රශ්කයකට මොළයේ ඇතුලේ මොළයේ ක්‍රියා අධික්‍රියාකාරීත්වයකට හුරු වෙනවලු. හරිද? දැන් කාටුන් වල තියෙන මොනවාද බක බක ගාලේ නෑන දේවල්නේ තියෙන්නේ ගොඩක් නේ.
0: ඒකත් එක්තරා විදිහක අවශ්‍ය ඇබ්බැහියක්.
1: ඇබ්බැහියක් තමයි. එතකොට මේ ඩොපමින් මට්ටම ලොකු වෙනකොටත් මෙයාලා පිටතින් ගන්න බලාපොරොත්තු වෙනවලු. අපිට ලොකු වෙනකොට කාටුන් බලන්න ඉන්ට්‍රස්ට් එක නැති වෙලා යනවනේ. ඒක වෙනුවටලු සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ.
0: මත්ද්‍රව්‍ය කියවහම නේද හින්දු හදවත සලිත වෙලා යනවා.
1: ඒකනේ කියන්නේ දැන් සලිත වෙන්න ඕනේ නැහැ. අපිත් මේකට අතල් බැඳගෙන තියෙනවා. ඔයාටත් පුළුවන් පුළු පුළුවන් විදිහට රට මේකට ජාතික ව්‍යාපාරයට මේ විදිහට එකතු වෙන්න මේ ජාතික වැඩසටහන රජෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැමෝම මේ වෙනකොට දන්නවා. ඉතින් මත්ද්‍රව්‍ය විකිණීමට එරෙහිව, ජාවාරම් කිරීමට එරෙහිව වගේම පරිභෝජනයට එරෙහිව තමයි අපි මේ වැඩපිළිවෙල දියත් කරගෙන යන්නේ. මොන සමාජ මට්ටමේ හිටියත්, කුමන සමාජ තරාතිරමක හිටියත්, කොච්චර හයිකාරකම් තිබ්බත් නේද, කොච්චර සල්ලි තිබ්බත්,
0: කොච්චර දැනුම තිබ්බත්,
1: ඉහළ
0: රජයේ නිලධාරියෙක් වුණත්, පෞද්ගලික අංශේ වුණත්, ඒකට කිසිම තත්ත්වයක් පාටක් වයසක් වයස් ભેදයක් අදාළත්වයක් නැහැ.
1: අදාළ නැහැ. මේ මත්රකු සාමද්‍රව්‍ය ශරීරගත වුණා කියලා කියන ඔබ ලෙඩෙක්. ඒ නිසා ඉක්මනටම මේ දේවල් වලට විරුද්ධව තමන් ගන්න පුළුවන් පුංචිම ක්‍රියාත්මක වීමක් හරි කරන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ.
0: මත්ද්‍රව්‍යට එරෙහිව බෙහෙත් ගැනීමට වඩා ඒ වළක්වා ගැනීම අතිශය මහත් වැදගත්.
1: අන්න හරි. එනික තමයි පණිවිඩේ.
0: අපි අමුතු බෝඩින් පැත්තට.
1: හරි, ඉන්න ඉන්න. WhatsApp එකෙන් තව එක්කෙනෙක්ව ඒ ගාව සින්දුවට එකතු කරගෙන.
0: එහෙනම් යාවත් අපි බෝඩින්මටම දාගමු. අපි මේ ගාන පොඩක් එකතරා බෙදිලා යනවා.
1: ඔව්. ගුඩ් ඩබල සුබ දහවලා කැටි අන්තර නිතු ගරාජ් හොරන්දල යටි අන්තර අපිත් අහගෙන ඉන්නවා. ලක්ෂාන් රොක්ෂාන්ද ජයම්පති සෙල්වම් කුමාර මල්ලි කට්ටියම එකතු කරගන්නවා. ওই දෙන්නනම් මරුහතයි කියලා තමයි කියන්නේ.
0: අනේ. මරුහතන මේ පැත්තට කෝල් කරන්න අමතක කරන්න එපා. 0715 95 95 95 මැසේජ් එකක් දාලා.
1: දාලා.
0: 0112 55 ස්තුනයි
1: 63ට කෝල් එකක් ගන්න. මට අමතකුණා කියනක හොට්ලයින් එක දැන් හරි.
0: දැන් හරිනේ.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ල විස් සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: හෙලෝ හෙලෝ සත්‍යාන්තයේ විලාස සතුනායි විනාඩි 42යි දැන්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: Daily drive එකකට smart choice එකක්. BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. බිද්වා 1-1-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
13: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එකේ හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
14: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකන්
15: ගින්දර හැන්දෑව විජානු. ජානු.
16: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
17: Net FM. Hello, hello, Satyante.

0: අහක බල බල ඇයි යන්නේ?
1: අහක බල බල යන්නේ මූණ දිහා බලන්න බැරි හින්දා කැත්ත බලන්නකෝ.
0: ඔයා මේ මගේ මූණටම කිව්වද මම කැතයි කියලා?
1: නෑ නෑ අනේ මම කියන්නේ සමහර පිරිමි ළමයි ඉන්නවා.
0: ඔව්.
1: නංගි මේ මේ කියන්නේ මෙහෙමයි. ඒ වගේ වෙලාවට අපිට ඇස් පේන්නේ නැහැ.
0: අපිට නෙවෙයි උට ඇස්.
1: මට
0: ඇස් පේන්නේ.
1: අනේ නේ නේ.
0: ඇස් පේන්නේ.
1: ඔය කන්නට දෙක දෙන්න එහෙනම්. අලුතින් ගත්ත දෙක දෙන්න එහෙනම්. මාව කේන්ති ගසන්න නැතෝ. මම කියන්නේ කහ ගන්න කලින්.
0: හා ඕකේ ඕකේ. ආගෙ.
1: මම මේ කියන්නේ ඒ වගේ සුකුරුත්තන් මේ මොත්තේ දාන කොට අයියලා. නංගිලා ඉස්සරහා. ඒ වගේ වෙලාවට නංගිලාගේ ඇස් පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවට නංගිලාගේ කන් ඇහෙන්නේ නැහැ. ඒ වගේ නංගිලාට ඒ වගේ වෙලාවට නංගිලාට හිත පපොක් නැහැ.
0: නැහැ.
1: ඒ නිසා කරුණාකරලා පාරයන්කට ඉස්සස් ගාමේ නවතින්න අපි
0: මේ. එතකොට හිතයි පපොයි කොහෙද යන්නේ? ඒ වෙලාවට විතරක් හිතයි පපුවයි කොහෙද යන්නේ?
1: ඒ වගේ වෙලාවට හිතයි පපුවයි අපි කොහේ හරි තාක්කුවකට හරි ඔබා ගන්නවා නැත්තම් ගේම රැවටෙන ඔය සුකුරුත්තන් බඹරු ඇවිල්ලා මෙතන සූස් සූස් ගාන හැමපාරම අපි බලන්න ගියොත් එම හරි වැඩේ තමයි. කැත බලන්නකෝ ගෙම්බෙක් වගේ.
0: කාටද ඔය කියන්නේ?
1: එහෙම කරන සමහරුන්ට කියන්නේ.
0: ඔයා මේ එහා පැත්තේ ඉන්න කෙනාට නේද කියන්නේ?
1: නෑ නෑ නෑ. ඔයාටත් නෙමෙයි කියන්නේ, යාටත් නෙමෙයි කියන්නේ. පව්වේ ළමයා. මේ අහන්නක ළමයි වෙලාව හවස 3 විනාඩි 49 අපි දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකේ ෂෝක් අහගෙන ඉන්න චුට්ටක්වත් කම්මැලි නෑ කියලා අපිට කතා කරලා කිව්වා අරුණ රිකිල්ල ගස්කඩි.
0: අරුණ. අරුණ ඔයාව හරි ආදරෙන් මෙන්න මේ ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. තව
1: ඉන්නවා මේ පැත්තේ මල්ලිකා අක්කා ඉන්නවා හොකන්දර ඉඳලා ෆැමිලි එක හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඒ ගාවට යටියන්තර ටයිටනික් සැලොන් එකේ කවුද?
0: කවුද? තුෂාරයියා.
1: අපේ බාබරයියා තුෂාරයියා ඉන්නවා අපිව අහගෙන. ඒ වගේම බොස් සුන්දරම් බොස් රුවන්නයියා
0: අලුත්
1: අයියා ඉන්නවා. අලුත් අයියා කොණ්ඩේ ටින්ට් කරලා තියෙන සෝල්ට් ඇන් පෙපර් වගේ චුට්ටක් නාකි පාටයි කියලා තුෂාරට කියාගන්න විදිහක් නැතිනේ මට කියලා කියවෙව්වා.
0: දැන් හරි. අපේ සූර්ය වැවෙන්නේ.
1: හා සූර්ය වැවෙන් කවුද?
0: ප්‍රේම කුරුල්ලා.
1: ඕකේ.
0: ලීනාරචින අපි අහගෙන ලීනාරචීරේ අහසබ දිහා බලද්දී එයා තැගලා තියෙන වල්ගා තරුවකුයි ග්‍රහලෝකයකුයි.
1: අනේ අනිවාර්යෙන් ලස්සනට දිලිසි දිලිසි තිබ්බ කැරකි කැරකි බෝලේ වගේ ග්‍රහලෝකේ මං වගේ කියලා නේද කිව්වේ?
0: හරියට හරි.
1: එහෙම නේද?
0: ග්‍රහලෝකේ ඉන්දු කිව්වා වල්ගා තරුව කවිය කියලා කිව්වා.
1: හොඳයි හරිනේ.
0: හොඳයි හරි.
1: කොහොමත් වල්ගා තරුව ඔයා තමයි. වල්ගේ විතරයි චුට්ටක් හොයා ගන්න නැත්තේ.
0: නැත්තේ.
1: ඒකත් අපි කාලෙකදී සෙට් කරලා ගන්නම්කෝ.
0: බලංගොඩ හෙළපන්දරියෙන් ජයපාල අත්තනායක එකතු කරගන්න. හොරණ මිල්ලෑවට අපි යනවා.
1: සරත්
0: විරකොන්, වයිෆ් රාණි, පුතා සංජීව, දුව විනූෂා. ඊට පස්සේ මම යනවා මැල් සිරිපුර පැත්තට.
1: හරි.
0: අපේ කුමාර ඉන්නවා. නුගේකොඩ බැංක එක මේ වෙලාවේ ආරක්ෂක නිලධාරී තනතුර දරමින් තමයි ඉන්නේ.
1: ඒක හරියම් බාර දුර වග කිව යුතු කටයුත්තක්. හැබැයි අපි වහගෙන ඉන්නකොට ඔයාට හොරු පවා මිස් වෙන්න පුළුවන් hina
0: ගිහිල්ලා.
1: ඒ නිසා එක කණක් මේ පැත්තේ තියාගෙන අනෙක් කණ යැහැයි. ඒ කියන්නේ පොඩක් චුට්ටක් වපරයි වගේ පෙනේ කට්ටියට ගණන් ගන්න එපා. එක කණක් මෙහෙ තියාගෙන අනෙක් කණ පොඩ්ඩක් තියාගෙන ඉන්න හොරු වෙනවා.
0: ඔයාට පුළුවන් ද
1: යන්න කියලා?
0: ඉන්දු චිත්‍රාඳින්න.
1: මට පුළුවන් ද චිත්‍රාඳින්න? මට පුළුවන් චිත්‍රාඳින්න. හැබැයි ලිමිට් එකක් තියෙනවා.
0: ලිමිට් එකක් තියෙනවා.
1: අර කියනවනේ හැම දෙයකටම මේ ලිමිට් එකක් තියෙනවා කියලා. ඒ වගේ මගේ ලිමිට් එක තමයි මට චිත්‍රාඳින්න පුළුවන් කෝටු සහ බෝල පාවිභාගිතෙන් පමණයි.
0: අර පොඩි කාලේ මොන්ඩිසෝරියට ගියාම මේ අර අපේ කොන්සර්ට් එකේ නටන්න දෙනවනේ.
1: ඔව්.
0: මම කැමතිම චරිතය තමයි. වගෙස් කරන්.
1: අර මලගාවින සමනලයා වෙන්නේ
0: නැති. නෑ.
1: නැත්තම්
0: වෙනන ගහ.
1: ලස්සන
0: වැඩකිට බලන්න.
1: ඒ වගේම අපේ FB page එක තියෙන official page එක fan page වලට රවටෙන්න එපා. official net fm page එකත් FB page එකත් follow කරගෙන like එකක් දාගෙන යන්න. චිත්‍ර ගැන කතා කරනකොට ඔන්න තියෙන අපේ පොඩිත්තන්ට පණිවිඩයක් කියන්න. NSB වෙතින් ඔන්න අලුතින්ම අලුතින්ම නෙමෙයි හැමදාම කරපු වැඩ දැන් මේ අලුත් සීසන් එක පටන් ගන්න.
0: 2026ට.
1: Yes, NSB පාඩපත් හපංකම් 2026 චිත්‍ර තරඟේට දැන් ඇප්ලිකේෂන් බාර ගන්න. ඔයාටත් පුළුවන් ඔයා එක වසර හිටියත් 14 වසර හිටියත් ඔයා එක වසර 13 වසර නොඉඳවාගේ දරුවා එකේ ඉඳන් 13ට කොයිම හෝ වස් ශ්‍රේණියක ඉගෙන ගන්නවා නම් එයාට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා නම් ඔන්න ඒ කුසලතා ඔප්නං වන්න. මේ අවස්ථාවත් එක්ක එකතු වෙන්නේ මේ කුසලතා ඔප්නං වෙනවා විතරක් නෙමෙයි බබාට මොනහරි ෆික්ස් එකක්
0: දාන්න පුරුද්දකුත් කියලා දෙනවා.
1: පුරුද්දක් කියලා දෙනවා. මොකද පළවෙනි ස්ථානයේට රුපියල් 50000ක්, දෙවෙනි ස්ථානයේට රුපියල් 35000ක්, තෙවෙනි ස්ථානයේට 25000ක් ආකාරයට මුදල් ත්‍යාග හම්බ වෙනවා. එතකොට දරුවත් එක්ක ගිහලා දරුවාට කියලා දීලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න, දරුවගේ අනාගතයට ඉතිරියක් කරන්න, NSB එකත් එක්ක මත්තල් බැඳ ගන්න ඕන නම් ඒ මුදල් ත්‍යාගය අරන් ගිහිල්ලා හරි වාට ඉතුරු කිරීමේ පුරුද්ද දරුවන්ට කියා දෙන්න පුළුවන්.
0: අපි ලේලා රචිනවා කියවනේ හතරවන කාණ්ඩය යටතේ තරඟ වදින්න.
1: හතරවන කාණ්ඩය කියන්නේ පහ ශ්‍රේණිය නෙමෙයිද?
0: නෑ නෑ.
1: හා ආ ආ.
0: 10 11
1: 12 12
0: 13.
1: කොහොමද හිටපු ගම ලේනාරච්චි අයියා මේ ලෙවල් වගේ ප්‍රශ්න අහනවා මගෙන්? මගේ මොලේට සම්නල් ගැටේ වැටලා තව බඹරු කැරකිනවා වගේ එක්කුත් වෙනවා ඒ වෙලාවට. හැබැයි කමක් නැහැ මං ආදරේ. වෙලාව හවස 3 විනාඩි 53යි. අපි ඊගව සින්දුවට යන්න.
0: අපි යමු නේද සින්දුවකට. ඔයා කැමතිද සංකර චංචල ගෑනු ළමයේ කතහඬකින් ලස්සන සින්දුවක් අහන්න?
1: මං ওই සංකර වැඩවලට නැහනේ. බලන්න මං කොච්චර පිළිවෙලට ගෞමක් ඇඳගෙන දාද ඇවිල්ලා ඉන්නේ කියලා.
0: ස්ටුඩියෝ එකට වතුර අරන් එන්නත්
1: බැහැ. අපි සින්දුවක් අහලෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: වෙලාව හවස 3:57
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
3: කොල්ලෝ කෙල්ලෝ

0: ලොතරැයි මණ්ඩලය
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: හොඳ මමිලට ක්වලිටි එක 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. මොබිටෙල් 1598.
6: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
7: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
8: අනේ මන්දා,
7: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
8: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
9: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
10: Net FM 4 වටේ.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්

0: එහෙම ගණන් නැහැ. අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නැන්නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
1: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
2: හෙලෝ හෙලෝ සොතියන්තයට විලාසස 4 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
2: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 95,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මෙම මාසයේදී රෝගීන් 9,699 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තා වී තිබෙනවා. මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම රෝගීන් සංඛ්‍යාව 50,287ක්. දකුණු පළාතෙන් රෝගීන් 13,843ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,647ක්, සබරගමුව පළාතෙන් රෝගීන් 7,808ක් ලෙස වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ. මේළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM.
7: Hello, hello.
8: Sati Antea.
7: Hello, hello.
8: Sati Antea.

0: Sati Antea. Sati Antea.
1: අපේ සේනිකැකිර ව්‍යාපාරේ
2: ජය වේවා. සේනිකැකිර ව්‍යාපාරේ ජය වේවා.
1: මේ ඉන්දින වෙලාව කියලම වෙලාව හවස 4 විනාඩි 7යි දැන්. හරිද? හැම වෙලේම නැත්තම් අපි කියවන්න පටන් ගන්නවා වෙලාව කියන්නේ නැතුව. මේ අපේ සේනිකැකිර ව්‍යාපාරෙන් ලැබෙන තව බෙනිෆිට් එකක් අපිට කියන්න අමතක නැහැ.
2: ඒ මොනවාද?
1: ඇඟ සිසිල් කරනවා කියලා කියන්නේ ඇඟේ තියෙන තෙල් අයින් කරනවා. ඒ කියන්නේ ඇඟ කූල් කරනවා වගේම ඇඟ කෙට්ටු කරන්නත් සේනිකැකිරි වලට පුළුවන්. මොකද මේකේ තියෙන sugar එක හොඳයිනේ.
2: අද මාදේ බිස්නස් එක කරගන්න වෙන්නේ. මන්දන දැන් කෙට්ටු වීමේ උන රෝගයක් ගහලා තියෙනවා මගේ අල්ලපුවට ඉන්න ඉන්දුනම් කාන්තාවට. ඉන්දුනම් දැරවියට.
1: කෙට්ටු වීමේ නෙවෙයි මට බර අඩු කරගත්තා.
2: බර අඩු කරගත්තා. ඔකේ. සේනිකැකිරි ව්‍යාපාර ලාභයක් ලැබෙයිද යනකොට?
1: මේ ලාභයක් මං අරන් දෙන්න කොලාභේ.
2: කොහොමද?
1: ව්‍යාපාරේ අපි සෙල් කරන සීනිකැකිරි වලින් හරිද භාගයක් මම ගන්නවා. ඉතුරු භාගය සෙල් කරනවා.
2: කුණුකොල්ලට
1: ලාභ නැද්ද?
2: කුණුකොල්ලට
1: නෑ කුණුකොල්ලට මං ගන්නවා. අනිත් අයට වැඩිපුර ගන්න සෙල් කරනවා වගේ එකක් කියන්න තිබ්බ අපේ කස්ටමර්ස්ලා අහන් හිටියේ නැත්නම් අපි එහෙම කරන්නේ නෑ.
2: ඔව් ඉතින් ඔර රහසේ කතා කරන්න ඕන මේව.
1: ඒකනේ කියන්නේ මේ අහන්නකො දැන් ඩයට් කරන කෙනෙක්ට මම්මේ මගේ මං මං මම් මේ දවස්වල මුහුණ දෙන ප්‍රශ්නේ ගැන මම්මේ කියන්නේ හරිද? ඩයට් කරන අය දැන් අර ආහාර පිරමීඩ කියලා එකක් අපිට පුංචි කාලේ සෞඛ්‍ය පොතේ තිබ්බ මතකද?
2: ඔව් මතකයි.
1: ශාරීරික සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පොතේ
2: මතකයි.
1: ඒ පිරමීඩ උඩම තිබ්බ මොනවද කියලා මතකද?
2: අහන්න එපා මතක නෑ.
1: අනේ මොන අම්මෝ
2: මතක
1: නැත්ත?
2: මතක නෑ.
1: මට මතකත් නෑ. මට මතකයි. උඩම තිබ්බ ප්‍රෝටීන් ජාති නේද?
2: ඒ පිරමීඩ විදිහට
1: කෑවා
2: බීවනම්. අද මේ වෙනකොට කොතනද? කොතනද?
1: කොතනද?
2: කොතනද?
1: කොතනද?
2: කොහේ හරි
1: කොහෙද ඉතින් ආ ගෙදර නම් ඉන්නේ කියන්නේ ඒ පිරමීඩ විදිහට කන්න කොච්චර හම්බ කරන්න ඕනද මං කියන්නේ
2: නේ නේ අපි කනවනම් ඇත්තටම මේ වගේ පිරමීඩයක් තමයි කන හේතුව ඒ කියන්නේ මේ පිරමීඩයක් කන්න නෙවෙයි
1: පිරමීඩ කන්න එපා
2: ඒ වගේ ආහාර පිඟානක් අපි කන්න පිඟානක්
1: කන්න ඒකට
2: පිඟාන කන්න එපා පිඟාන තියෙන ආහාර ටික කන්න ඕන සම්බල ආහාර
1: වේලක් සම්බල ආහාර වේලක් ඔය ආහාර පිරමීඩට ගිය අවුරුද්දේ එකතු වෙලා තිබුණා රතු හාලුයි පොල් සම්බෝලයි කියන දෙක.
2: ෂා. ඒ කියන්නේ පොල් සම්බෝලවල ඇත්තටම පෝෂ්‍ය පදාර්ථ ගණනාවක්
1: තියෙනවා. අපි නොහිතුවට. අපි හිතන්නේ අයියෝ පොල් සම්බෝල කාලා මොනා කරන්නද?
2: මට නම් පොල් සම්බෝලයි පරිප්පු ටික කොයි තිබ්බා කියලා කියන්නේ ආයේ මාසයක් වුණත් එක දිගට කන්න පුළුවන්.
1: මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා.
2: හරිද?
1: දැන් ඔය ආහාර පිරමීඩේ තියෙනවනේ මේ ප්‍රෝටීන් බහුල ආහාර, විටමින් බහුල ආහාර, ඊළඟට තෙල් සහිත ආහාර හොමුම කියලා තියෙනවනේ වෙන් කරලා. ඔය ගොඩේ තියෙනවා. අපිට හෙල්ති ෆුඩ් විදියට මේ චිකන් බ්‍රෙස්ට් එක තියෙනවා. ඊගාවට එතකොට එළවලු ජාතික තියෙනවා, පළතුරු ජාතික තියෙනවා, කිරි බිත්තර තියෙනවා, චීස් උත් තියෙනවා. හරිද? තියෙනවා. හැම් බේකන් උත් තියෙනවා.
2: හැම් බේකන් උත් දාලාද?
1: නෑ මං කියන්නේ හැම් බේකන් කියන්නේ ප්‍රොසෙස්ඩ් මීට් අරුණාම අනිත් සාමාන්‍යයෙන් මස් වර්ග ටික තියෙනවානේ. හැබැයි දැන් ඒව හෙල්දි ෆුඩ් වෙලා කොහමද ඔය ටික එකට දාලා හදන බර්ග් එකයි පීට්සා එකයි අන්හෙල්දි ජංක් ෆුඩ් වෙන්නේ කියන්න
2: කොමට්ට
1: අය අපිට ඒව හෙල්දි විදියට
2: කන්න බලන්න දරු දෙරියනේ නැන්දේ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලි
1: මොකද කියන්නේ
2: තරම මගේ අල්ලපු වැටේ නින්දු නම් යෝතියගේ මොලේ තරම
1: මොකද අනේ වැට ගන්න එහා පුටුවේ ඉන්නේ
2: අර අනේ
1: මං අහන්නේ කොහොමද එහෙම වෙන්නේ කියන්නේ එළවලුත් හොඳයි නං මස් මාළු චීස් උත් හොඳයි නං එතකොට තෙල් වර්ග ඇඟට ඕන නම් ඒව ඔක්කොම දාලා හදන ඒව ඔක්කොම දාලා හදන බර්ග් එක පීසා එකට මොකද වෙන්නේ
2: පාම්පිටි අධිකව ගන්න හොඳ නෑ ළමයි ඔය ඔක්කොම එකට දාලි වෙන වෙලා එකට කවලම් කරලා සලාඩ් එකක් වගේ දෙන්නේ නෑනේ
1: පාම්පිටි නේ දෙන්නේ
2: ඔකට පාම්පිටි කුලියක් නේ දෙන්නේ
1: ඒක තමයි ප්‍රශ්නේ නේ
2: ඕක තමයි ප්‍රශ්නේ
1: එහෙනම් කටිය පාම්පිටි ගන්න නැතුව අපිව කන්න පොඩ්ඩක් මේ පැත්තට එන්න WhatsApp එක පැත්තට අපිව කන්න ආපු ළමයි ටික ඉන්නවා අපි ගිහින් බලමු කොයි පැත්තේද ඉන්නේ කියලා
2: කොයි දිසාවෙන්ද මේ යුවතියන් එකතු වෙන්නේ
1: ඕකේ ඉන්න පොඩ්ඩක් පොඩකින් WhatsApp එක ලෝඩ් වෙනකන් අපි
2: රවුමට කැලකෙන තාලේ
1: අපි එතකන් ඔයාලට කතා කරපු කොහලස ටිකේ නම් ටික කියලින් මුතු.
2: දිනුෂ කතා කරා අපිට මාතරේ ඉඳලා.
1: ඔකේ.
2: නුගේ ගොඩින් අපිට කතා කරා සස්මිත.
1: හහ.
2: අද බර්ත්ඩේ එකක් තියෙනවා කියලා කිව්වා යාගේ තාත්තගේ. හහ. ඒකටත් අපි විශ් කරන්න ඕන අපි ලස්සන විශ් එකක් දෙමු. තාත්තගේ නම තමයි සඳහන් කරේ නැත්තේ. සස්මිතක තාත්ත කියලවත් කියමු අපි.
1: එහෙම එහෙමනේ කියන්නේ අපි නේද? ක්ලාස් කරනකොට කොහොමවත් ඔයා එහෙමනේ කියන්නේ.
2: එහෙම තමයි කියන්නේ.
1: ඒගවට අපි යනවා WhatsApp එක පැත්තට ඕන. දැන් මේක කැරකිලා කැරකිලා ආවා. හෙලෝ හෙලෝ ජය වේවා ඔයාලට සරච්චන්ද්‍ර ඩයස් අයියා ඉන්නවා අපි වහගෙන. ඒගවට කවියගේ කටහඬ හරි ලස්සනයි.
2: දෙයනේ දෙයනේ.
1: ලස්සන සින්දුවක් දෙන්නලු.
2: පුන්සරාක්කේ.
1: පුන්සරාට කවියක් කියලා හිත මල්සරා අල්ලගෙන ඉන්න
2: පුන්සරාක්කේ.
1: සුබදාවලක් වේවා ආදරණීය කවි සමගාදරණී ඉන්දුට. සුබරුද පරිදි අපිත් හෙලෝ හෙලෝ සතියන්තය අහන ගමන් ඉන්නේ උසස් පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉන්න කට්ටිය තමයි මෙයාලා එකතු කරගන්න කියලා කියන්නේ නිකවරටි චම්පික ලලිත් අය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මගේ එක කියවන්නේ නැහනේ. මොකද හදාන්නද කියවන්නේ කියන්නේ.
2: මේ ඇන්ග්‍රි බර්ඩ් මූණක්
1: දාලා තියෙනවා. මාවත් එකතු කරගන්න සින්දුවකට මම බලන් ගොඩින්. ඉෂාර විදුරංග.
2: ඉෂාර විදුරංග. දැන් අපිත් එහේ හරි බලන්න ඉන්දෝ ඒකෙත් හරි අපූර්ව.
1: ඒ මොකද?
2: අපිත් එක තරහ වුණොත් කේන්ති ගත්තොත් කේන්ති ගන්න එක්කෝ ඉෂාරා එක්කෝ ඉෂාර.
1: ආ නේ.
2: බලේ නමේ අවුලක්ද
1: තියෙන්නේ? අවුලනේ.
2: අවුල අවුල සෑහෙන අවුල.
1: අපේ අම්මයි තාත්තයි එකතු කරගන්න කෝ මගේ මැසේජ් එක කියන්න කෝ කියලා තමයි කේන්ති අරන් තියෙන්නේ. ඉතින් ඉෂාර අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔව් වැඩිපුර කොහිල කන්න ඕන જાතියේ පුද්ගලෙක්. ඩයට් එක කෙසේ වෙතත් කොහිල කන්න අමතක කරන්න එපා.
2: ආදර්ශයට ගන්න අපි දෙන්නා. කේන්ති යන්නම නෑනේ.
1: අපි
2: බොහොමයි සකයි.
1: ඔව් ඔව් මේ නිදාගත්තාම කවිෂ්ණා. අපි දඹුල්ලෙන් ආදර්ශවත් එකතු කරගෙන යන්නවා. ඊළඟ සෝන් එක හදින්න.
2: යම
1: වෙලාව 4:12.

0: FM Anu Paha, FM Anu Hatara Ita Shumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දැන් වේලාව හවස 4 විනාඩි 19යි.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
5: මට උණ වගේ සේන.
4: ලින් පස්පංගුව බමු.
5: සෑහෙන වෙලාවක් යයිනේ.
4: මොන ගත්තා තැඹුව සුටුසු ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
6: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Kiosk within the now nishpaban sandaha aduma milak wataka gram 100ක් දැන් රුපියල් 12යි. පේර gram 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම gram 100ක් දැන් රුපියල් 249යි. Kiosk now bye aduma milai.
9: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 30 මීරිගම බස් නැවතුම්පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
11: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
12: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
14: Net FM. Hello, hello, Satyantaya.

0: ஹலோ ஹலோ, சத்யாந்தர் விழா சவச ஹத்ரா வினாடி வீசி
1: පහයි පහයි පහයි පහයි මටත් දෙන්න ලස්සන සින්දුවක් දෙන්නටම ගොඩක් ආදරෙයි. බලංගොඩ පෙට්ටි ගලින් ශ්‍රියාණි අක්කා ඉන්නවා ඔන්න අපි වහගෙන.
0: ඒ ආදරේ ඔය පෙට්ටි එක දාලා මේ පැතරේ වන්න. ඔය ආදරේ එකතු කරගන්න මං හරි ආසයි.
1: ඔයා දන්නවද පෙට්ටි එකට දාලා අපිට සීන් කැකිරි විකුණන්න පුළුවන් කියලා?
0: ඒ කොහොමද?
1: අපිට පුළුවන්. මේ බිස්නස් ඐඩියා එක හම්බුනේ කොහෙන්ද දන්නවද? නාලන්දේ සඳුගෙන්.
0: නාලන්දේ සඳු බිස්නස් කරන ලේඩි කෙනෙක් විදියට
1: එයාගව
0: ගොඩක් ලොකු බිස්නස් ඐඩියාස් තියෙනවා.
1: අපිට හොඳ ඐඩියා එකක් හම්බුණා. පෙට්ටි ගත මොකද බොක්ස් කරපු සීනි කැකිරි. කොහොමද මේක හදන්නේ? මේක හදන්නේ සීනි කැකිරි වලට සීනි දාලා.
0: සීනි කැකිරි වලට සීනි දැම්මහම අපේ අර තියෙන ගුණාත්මක භාවය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනව නේද?
1: ඔව්, ඒක ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ඉතින් ඒක හරියට අර පුහුල් දෝසි වගේ සීනි දෝසි හදන්න පුළුවන්. සීනි කැකිරි දෝසි.
0: සීනි කැකිරි දෝසි අපිට බැරිද?
1: ඔක වෛරල් යනවා.
0: සීනි කැකිරි වලට ඔය තව ගොටකොළ වගේ දේවල් ටිකක් මික්ස් කරලා සීනි කැකිරි කේශවර්ධන තෛලය වගේ එකක් හදන්න අපේ MCR කේ ඉන්න අපේ සහෝදරයා වෙනුවෙන්.
1: පුළුවන් පුළුවන් පුළුවන්. හැබැයි මෙහෙමයි, අර සමහර පේජ් වලින් කියනවා වගේ නෙමෙයි, ඇත්තටම ප්‍රතිඵල දින තුනෙන් ලබා ගන්න පුළුවන් ඕනේ. මැජික් ඔයිල් එක
0: කෙස් හිටවන්න ඕනේ.
1: අපි හදමු. හරි, දෝසේක මුලින් කරමු. ඊට පස්සේ ඊට අමතරව අපි හෙල්ත් කෙයා පැත්තත් පටන් ගමු. එක්ස්පෑන්ඩ් කරන්න පැදින පත. ඊගවට ඔන්න මහරගම පැත්තට මම යනවා. හරිද, මහරගම චාන්දනියක් අපි වහගෙන ඉන්නවා. ටී ෂර්ට් මහරගමන් කියලා කිව්වා.
0: ආ, චාන්දනියකට අපි ඕඩර් එකක් දෙමු. සීනික කිරේ ව්‍යාපාරය කියලා මේ ප්‍රින්ට් කරලා අපිට ටී ෂර්ට්ස් ටිකක් මහලා දෙන්න
1: කියලා. මහලා දෙන්න කියලා. ඔන්න බිස්නස්. ඒගාවට චන්දනියක්කගේ මහත්තයවයි ජනේෂ පුතාවයි කෞසල පුතාවයි අපි තව කට්ටියක් ඉන්නවා කිව්වා. එහම ඕම ආදරෙන් එකතු කර ගන්නවා. කුසුමාවති අම්මත් කතා කරානේ අපිට.
0: කුසුමාවති අම්ම හරි ආදරෙන් කතා කරා. බෙහෙත් බීලා බයිඩින් කකාලා දැන් කෙවුමක් කරලා තේ බොනවලු.
1: ඒ වගේ කතා කිව්වහම හරි අමාරුයි.
0: අපිට හිතට හරි වේදනයි.
1: මම මුංකෑම් කන්නේ නැහැ, ඒත් මටත් අමාරුයි. මුංකෑම් කන්නේ මං ඇත්තටම කන්නේ අර පැණි මුට්ටියේ දාන චූටි කැවුම් જાතිය තියෙනවා
0: නේද? පැණි කැවුම.
1: පැණි කැවුම.
0: දහලෙගේ සකරු පුවක්සේ කැවුමක් ඇතේ පුරුෂයෙකු ලැබෙවා කියලා මම අපේ ඉන්දුට විශ් කරනවා.
1: කරුණාකර නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
0: දහලෙගේ සකරු පුවක්සේ.
1: සකරු පුව කියන්නේ මොකක්ද?
0: සකරු පුව කියන්නේ පැණි කැවුමක් කියන එක.
1: සකරු පුවක්සේ පිරිමියෙක් දෙහම්මේ
0: නෑ. දාහලේගේ සකරු පුවක්සේ මුහුණ ඇති.
1: දාහලේගේ කියන්නේ මොකද්ද? ඔයා කියන්නේ කුසරස්තුමා වගේ කෙනෙක් හම්බෙන්න කියලා නේද ඔය කියන්නේ?
0: හරියටම.
1: සමා වෙන්න මට මම මෙහෙම කතා කරනවට මට මේක කේන්තියක් නැක්. එහෙනම් මම පබාවතී තරම් ලස්සන ඇත්ති කවි.
0: හරි. හරියට හරි
1: මේ. මම පබාවතී තරම් ලස්සන ඇත්ති කවි.
0: ඔයා අල්ලගත්තේ.
1: හැබැයි තින් කුසරජෝ තරම් එච්චර හැන්සම් කෙනෙක් මට එපා.
0: බබා නේ ඔය බබා.
1: අපි ඊගාවට ශ්‍රියාණි අක්කවත් අරගෙන සින්දු ටිකට ඊගාවට අපි යනවා. කොහෙද කොහෙද? මාතරට. මාතර ඉන්නවා උදයන්ගේ නෙතුමි. උදයන්ගේ අක්කා මාතර කිංකිණි වයි චතුමි අසාර තුන්දෙනාව එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් කවි පුතා ඉඳ මැනික කියලා තමයි දාලා තියෙන්නේ.
0: කිංකිණිගේ නාද කිංකිණි නාදයක් වගේද?
1: ඉන්න බලන්න දෙහිවල පැත්තට ගිහිල්ලා බලමු අපි. දෙහිවල නැදිමාල තියෙනවා.
0: නැදිමාල.
1: කිංකිණි නාද නැදිමාල. නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන චන්දනි ආත්මීය ලව් බර්ඩ් කපල් එක තමයි ආතරින් එකතු කරගන්නේ.
0: ඕකේ.
1: ඒ ගාවට සීනි කැකිරි ව්‍යාපාරයට ජය වේවා කියලා මැසේජ් එකක් ආවිල්ලා. සුන්දර හන්දාවක ලස්සන දවසක් දෙන්නටම කියලා මැසේජ් එක එවන දින අපිට දමිත් දර්ශන අයියා.
0: හින්දු.
1: ඔව්.
0: දැන් ඔයාට හදිස්සියේවත් කියොත් සීනි කැකිරි එකක් චිත්‍රගත කරන්න කියලා.
1: හා.
0: මේ
1: අඳින්න කියලා ද කියන්නේ? හදන්නේ චිත්‍රගත කරන්න කිව්වම අපිට නිකන්.
0: අපි අර කියන්නේ උඩු ගුවන් ගත.
1: ගුවන් ගත, බාගත.
0: බාගත. ඒ වගේ චිත්‍රගත. බූගත.
1: හරියට ඇඳ නැත්තම් බූගත වෙනවා.
0: බූගත වෙනවා. ඒ විදිහට චිත්‍රගත කරන්න කියලා කිව්වොතින් ඔයාට පුළුවන් දෙයක් කරන්න.
1: මට බෑ. මට කලින් හිටිය ක්‍රෂ් එකක්. එයාට නම් ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. මේ සත්‍ය සුදීම ඇසුරින් අපි කතා කරන්නේ හරිද?
0: මට මතකයි, මට මතකයි, මට මතකයි.
1: මං එයාගෙන් තමයි මේ හරියට පූසෙක් අඳින්න පුරුදු වුනේ.
0: හරියට පූසෙක් අඳින්න.
1: ඔව්, මෙන්න මේ හෙඩ්ෆෝන් එක මේ මට විහිළු කරන හෙඩ්ෆෝන් එකේ වම ඇහෙනකොට දකුණ ඇහෙන්නේ නැතුව යනවා. මොකද මේ වෙන්නේ? මං හිතන්නේ පිරිමි ළමයා අහගෙන ඉඳලා ශාප කරනවද? මේ අහන්නකෝ. මේ මෙහෙම නෙමේ, ඇත්තටම මේ බ්ලෙසින් එකක් නේ. ගොඩක් ආර්ටිස්ටික් ස්කිල්ස් ගොඩක් ළමයින් දරුවන්ට පිටනවා. හරි අඩුයි. ගායන හැකියාව වෙන්න පුළුවන්, නර්තන හැකියාව වෙන්න පුළුවන්, චිත්‍ර හැකියාව වෙන්න පුළුවන්. හරි අඩුවෙන් පිටාරයි. ගොඩක් ඒකනේ ඉන්ජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා ඔහොම ඔහොම ගොඩ පිරිසක් ඉන්න. හැබැයි කලාකරුවෝ හරි
0: අතලොස්සක්.
1: හැබැයි දන්නවද, කලාත්මක දෙයක් ඇඟේ තියනවා කියලා කියන්නේ ඒ කෙනාට ඒ කෙනාගේ බුද්ධිවර්ධනය වැඩි, ඒ වගේම තමන්ට ඉමෝෂන්ස් දැනෙනවා වැඩි. හරිම යහපත් පුද්ගලෙක් ඉතින් සමාජගත වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි. ඒ නිසා තමයි අම්මලාට කියන්නේ තාත්තලාට කියන්නේ අපි පුංචි කාලෙම ආර්ට් එකකට එහෙම නැත්නම් මොකක් හරි කලාවකට දරුවව යොමු කරන්න කියලා.
0: මේ අපි වගේ.
1: මේ අපි වගේ. අපිත් කරන්නේ කතා කරන කලාව.
0: කතා කරන කලාව.
1: අන්න හරි. ඉතින් චිත්‍ර රඳන කලාව ඉන්න පුංචි දුවා දැරියන්ට ඉස්කෝලේ රජී ඉස්කෝලේ කීටියත් නේද පෞද්ගලික පාසල කීටියත් මේ කොහොම වුණත් එක වසර ඉඳන් 13 වසර වෙනකම් වුණ දැන් ඇප්ලිකේෂන් කෝල් කරලා තිනවා NSB පාට පාට හපංකම් 2026 චිත්‍ර තරඟයේ සඳහා. ඇප්ලිකේෂන් එක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් www.nsb.lk එකට ගිහිල්ලා. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ෆීල් කරලා ඔයාට තියෙන්නේ චිත්‍රය ඇඳලා ඊමේල් එකක් හරි WhatsApp එකක් හරි දාලා වින් කරන්න තමයි. විනාස්ලට මොනවද හම්බෙන්නේ කවි?
0: විනාස්ලට හම්බෙනවා මුදල් ත්‍යාග.
1: මුදල් ත්‍යාග විතරදනේ? තව මොනවදනේ?
0: පළවෙනි ස්ථානයේ ලබගෙන ජයග්‍රහණයකට රුපියල් 50,000ක්. දෙවන ස්ථානයේ රුපියල් 35,000ක්. තුන්වෙනි ස්ථානයේ රුපියල් 25,000ක් දක්වා මුදල් ත්‍යාග දිනා ගන්න පුළුවන්.
1: ඒ වගේම අනිත් හැමෝටම සැනසිලි ත්‍යාගයේත් එක සර්ටිෆිකේට් එකක් හම් වෙනවා කියලා මතක තියාගෙන NSP පාට පාට හපංකම්.
0: පාට පාට හපංකම්.
1: පාට පාට හපං කන්න වෙන්නේ අපි දෙන්නට දැන්. පාට පාට හපංකම් 2026 චිත්‍ර තරඟයට ආදත් ඔයා ආයදුම් පතක් එවන්න.
0: ඕකේ. සඳ මිතුරු හම්බෙන්නේ යමුද?
1: යමු.
0: ඔයාට සඳ මිතුරු හම්බුණොත් ඔයා මොනවද යාට කියන්නේ?
1: මං කියනවා
0: කියන්න බලන මොකක්ද
1: නෙත ෆෙම් එකේ මල් සරෙක් ඉන්නවා ඒකොල්ලගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා.
0: සඳ මිතුරි මම එහෙම නෑ අනේ මම හරි අහිංසකෙක්.
1: වෙලාව හවස 4:31යි දුවන්න සඳ මිතුරි දුවන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත
2: වේලාව සවස 4 විනාඩි 39යි දැන්
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
5: box bar නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
7: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
11: Meltol hisrathaya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
12: paata hate tagi pirunu fun idirena pa

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: විශ්වයට
1: සාධාරණයක් මට කේන්ති ගියා කලින්. මං කතා කරපු විදිහව දැක්කනං ඇඬෙනවා මෙතන. මං හෙඩ්ෆෝන් එකේ වයර් එක එකතක තියාගෙන හෙඩ්ෆෝන් එක නිකන් කනේ ගහගෙන කතා කරේ කලින්.
0: මම
1: කියන්නේ කිසිම කෙනෙක්ට තමන්ගේ ක්‍රෂ් එක මතක් කරාම ක්‍රෂ් එක ඒ විදිහට අපහාස කරන්න හොඳ නෑ. يعني එයා යුනිවර්ස් එකෙන් එහෙම මැසේජ් එකක් එවපු ඉඳන් මට මෙහෙම කතා කරගන්න බැරි වෙලා කි.
0: මම ඉඳපු ඉඳුර මුඛත් එකපාරට මේ හොඳට ඉඳපු ඉඳුර උනේ කියලා.
1: අපි තව ටිකකින් ලයිව් වෙන්න යන්නේ. ඊට පස්සේ මං ආයි හොඳ වෙයි. ඔයාලගේ මූණ ටික දැක්කම කමෙන්ට්ස් ටික දැක්කම ලයිව් එකට යන්න කලින් තමයි මේ පැත්තට ආවේ ඔන්න ලයිව් අපේ එනවා කියලා කියන්න.
0: අපි ලස්සන වෝල් පෝස්ට් එකකුත් දාලා තිනා. ඒකටත් ලස්සන ලස්සන කමෙන්ට්ස් ගුඩ ගුඩ ගුඩ ගුඩ දාන්න පුළුවන් ඔයාලට.
1: මොනාද මොනාද ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් කියලා බැලුවද ඔයා?
0: මම මුහුණු පොතේ සමූහ ජාලයේ පැත්තට ගියේ නෑ.
1: ආ හරි. මම ගිහිල්ලා ඉන්නේ දැන්. හරිද? රවින්ද ලක්ෂාන් දාලා තිනවා. බෙන් ඇන් ජූලි වගේලු අපි දෙන්නා. දැන් මට කියන්න මොකද කටුන් එක කියලා?
0: දන්නේ.
1: මම දන්නේ නැහැ. දන්නේ නැහැ.
0: දන්නේ නැහැ. මේ ජූලි දන්නේ නැහැ. මේ මාසේ සහ ජූලි මාසේ
1: බෙන් 10 බැලුවද? බෙන් 10.
0: ආ බෙන් 10 එකේ. බෙන් 10 එක කවුද?
1: කවුද? බෙන් කියන්නේ බෙන්.
0: බෙන් කියන්නේ බෙන්.
1: ඔව්. ජූලි කියන්නේ ග්වෙන්ගේ දෙවෙනි නමද දන්නේ නැහැ නේද?
0: මට ඒක. අර ග්වෙන්ගේ නංගි කෙනෙක් ආව නේද?
1: එයාද දන්නේ නැහැ. එයාගේ නියුන් සහෝදරිය මං හිතා. නිලුෂිදා දිනු නියම එකක්. හලේ සී දේවි. ඉට්ස් රයිට්. හලේ සී දේවි.
0: අපි දෙන්නට නෙවෙයි වෙන තියාසම කැරක්ටර්ස් දෙක වෙන්නේ.
1: වෙන්නේ නැති. සුජීව මధుරංග හට් දාලා තිනවා. අරුණි සමරවීර හට් දාලා තිනවා. කමනි සිල්වා හට් දාලා තිනවා. හලේ සී දේවි තමයිලු. අම් පාරු ජැකට් කෙල්වින් කඩේ. හලේ සී දේවි ආසම කැරක්ටර් එක වෙන්නේ නැතිනේ. හැබැයි මම දැම්මේ නම් අපි දෙන්නට ගැලපෙන කැරක්ටර්ස් දෙක දාන්න කියලා. ජයන්ත හේරත් සුදර්ශනි සන්ධ්‍යා අනුර ජයසේකර මෙන්න මේ කට්ටිය හට් දාලා දාගෙන දාගෙන දාගෙන ගිහින් තියෙනවා. ඉතින් තාමත් පෝස්ට් එක තියෙනවා. ඒ වගේම අපි තව ටිකකින් ලයිව් එක පැත්තට එනවා. කරන්න තියෙන්නේ අපේ ඉනති ෆිම් ඔෆිෂියල් පේජ් එකට එන්න.
0: එන්න එන්න එන්න.
1: එන්න එන්න. WhatsApp එක පැත්තට යන්නයි හදන්නේ
0: දැන්.
1: හාඳ.
0: හරි. යා.
1: ඉක්මනට යන්න.
0: යම්.
1: හරි. නෙළුම් කුමාරයෝ. සීනියස් කුමාරයෝ.
0: ඔව් ඔව්.
1: සුබ සන්ධ්‍යාවක්
0: වේවා. සුබ සුබ සන්ධ්‍යාවක් වේවා.
1: ඔය මුවින් තෙපලන වදන් හරි ෂෝ යන්නේ.
0: මේ මගේ මුවින්ද?
1: දෙන්නට කියලා තියෙන්නේ. ආ නිකන් එහෙම වද්ද ගන්නපා. හරිද? මං ඉතින් හැමදාම අහන්නේ ඔය දෙන්නගේ ඉවරයක් නැති කියවිල්ල ලස්සන සින්දුවක් දෙන්න මං අකුරැස්සෙන් යෂෝ කියලා මැසේජ් එකක් දාලා දෙනවා. අපි යෂෝවත් අරගෙන ඊගාව යාළු කාලට යනවා ආදරේ කරා.
0: යාළු කාලට ගිහලා අපි ආදරේ කරලා එමුද?
1: මං අසනේ වට.

0: වෙලාව හවස 4:00 විනාඩි 50යි දැන්.
1: FM 95 94.8 Net FM දිවයින පුරා.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: මාස්ටර් ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
8: Kiehl's වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 212යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-3131-540.
10: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
11: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
3: NetFM Hello Hello Satyantaya

NetFM. Hello, hello, Satyan there.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: හලෝ හලෝ දැන් වේලාව හවස 5යි

0: කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇල මාර්ගයක පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා. මියගිය තැනැත්තා නෙළුම් මල් කැඩීමට ගොස් කිඹුල් ප්‍රහාරයට ලක්ව අතුරුදන්ව සිටි අයකු බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කළා. මරණකරු හොරණ කණන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි මදුර ජිනේන්ද්‍ර නැමැති 44 හැවිරිදි දෙදරුපියෙක්. මෙම පුද්ගලයා පසුගිය 27 වැනිදා නෙළුම් මල් කැඩීම සඳහා බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇල මාර්ගයකට බැස ඇති අතර එහිදී ඔහු අතුරුදන් වැටැයි පොලිසිය පැවසුවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

0: වෙලාවම හවස 5යි විනාඩි 9යි දැන් හරිද? කවේගේ පරිස්සම් කිරිල්ල ගැන අපිට පොඩි ලෙසන් එකක් කියලා දෙන්න තියෙනවා.
1: කියන්න බලන්න.
0: දැන් කවි මෙතන ෆෝන් එක චාර්ජ් එකට ගහලා තිබ්බා. දැන් අපි බලමු මේක බිඳිලාද කියලා. මොකද දැන් මෙතන පොඩි අකරතැබ්බයක් වුණා නෑ. දෙයියන්ගේ පිටේ මුකුත් වෙලා නෑ.
1: එහෙම තමයි.
0: මොකද ෆෝන් එක යුනිවර්ස් එකන ඉස්සරහා ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්න මේ යුනිවර්ස් එක. යුනිවර්ස් සයින් එක අනන්තය දාගෙන.
1: දැන් අර මේ ලයිව් එකේදී මට මේ අපේ මහින්ද ඉෂාරද කවුද කිව්වේ?
0: කවුද කිව්වේ?
1: මේ ෆොටෝ දෙන්න කියලාද ඉන්දුට චුට්ටක් වාඩි ගන්න?
0: ඔව් අන්න මට දුන්නා දැන්.
1: ඔය කිව්ව හින්දා මං ඉතින් ෆොටෝ දීලා ඉන්දුට මං අයින් වුණා. අයින් වුණා විතරයි කෙලිම යුනිවර්ස් එකකින් මට මැසේජ් එකක් දුන්නා.
0: මොකද්ද?
1: ඇයි දුන්නේ කියලා?
0: නෑ නෑ නෑ නෑ. දැන් ඔයා හිතන්නේ යුනිවර්ස් එකකින් මට ෆොටෝ දුන්න එකට අවුලෙන්ද මේ ෆෝන් එක වැට්ටුවේ කියලාද?
1: නෑ නෑ එහෙම වෙන විදිහක් නැහැ.
0: නෑ මෙච්චර වෙලා ඇයි ඔක ගෑනු ළමයට දුන්නේ නැත්ත කියලා ෆෝන් එක වැට්ටුවේ කවි.
1: ඔයා කියන්නේ යුනිවර්ස් එක කියන්නේත් හරිනිත යුනිවර්ස් එක කියන්නේ විශ්ව මාතාව.
0: විශ්ව මාතාව ෆෙමිනිසම් වැදගන්න එපා මෙතනට. ලොකු කලබැගෑනියක් වෙනවා. හරිද? හරි. දැන් ඔන්න අපිට තියෙනවා WhatsApp එක පැත්තට යන්න මාව පේන්නේ නැද්ද? අපිව පේන්නේ නැද්ද? අපේ මැසේජ් විතරද කියවන්න බැරි?
1: නෑ පේනව සතරනේ.
0: ඔහොම කියවනකොට හිතරි දෙනවා මගෙත්. ඒ නිසා අපි ඉක්මනට යන් ඒ පැත්තට.
1: Good evening. දෙන්නටම මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම බරදල්පොල LS ප්‍රනාන්දු.
0: Okay.
1: ඔයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා
0: අපි. අපිට හાર્ට් පොකුරක් එන්විලොප් එකක දාලා ඉවලා තියෙනවා.
1: අහම්. අනේ මාවත් එකතු කරගන්නකෝ. ඔයාවත් එකතු කරගන්නම්කෝ. සේපාලි හෝටලේ සේපාලිකා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ.
0: සේපාලිකා කියන්නේ හරි ලස්සන නමක් වගේම ලස්සන මලක්.
1: ලස්සන මලක්.
0: සේපාලිකා මල ඉන්ස්පයර් වෙච්ච කතන්දරයකුත් තිබ්බ මතකද ඔයාට?
1: එහෙම
0: එක එකේව තිබ්බ මට මතකයි.
1: හයි හයි ඉන්දු, හයි හයි කවීෂ්, හයි හයි හයි. හෙලෝ හෙලෝ සත්‍යන්තය හගරින් අපිත් ගොඩක් හරි ආසාවෙන් ලස්සන සින්දු ගොඩ ගොඩාක් දෙන මම රවිඳු ගම්පහෙන්. රවිඳු තමයි මැසේජ් එක දාලා තියෙන ගම්පහ ඉඳගෙන.
0: ඒක අපිට සද්දටම ඔයාලව මමත් අහගෙන ඉන්නේ අම්පාර පරණ ගවමන්ට් හන්දියේ. හෙල්මට් ජැකට් කඩේ අතුරු අතු කෝරලා අයියා.
1: අතු කෝරලා අයියා.
0: Yes.
1: අයියේ අතු කෝරලා අයියේ.
0: අයියේ.
1: සිරිවර්ධන අයියේ. මමත් ඉන්නවා දත් අහගෙන. ලස්සන නේද එලිසමය. මමත් ඉන්නවා අදත් අහගෙන.
0: ඔයත් එක්කලා.
1: නෙත්.
0: හවස් වෙනකන්
1: net.
0: හවස් 6 වෙනකන් අපි ඉන්නවා හොඳද? දැන් 5යි 11යි වෙලාව. මාපලගම PLG අයිය තමයි අපිට
1: මැසේජ් එක දාලා තියෙන්නේ.
0: මමත් ඉන්නවා ඔයත් එක්කලා කියලා.
1: ලස්සන දවසක් වේවා. අද ලස්සන සින්දු ගොඩාක් ඇහුවා. අද ලස්සන ඉතුරු සින්දු ටික අහන්න අපිවත් එකතු කරගන්න දුවල දෙන්න.
0: මත්මදී.
1: ආ මත්මදී.
0: මත්මදී අමන්දී තමයි දුවල දෙන්න. මහත්තයා හේමන්තද සිල්වා.
1: අම්මා
0: අයියා නිමල් තිලකසිරි. එතකොට සුදු අක්කා.
1: මනෝහරි මනෝහරි. ප්‍රනාන්දු.
0: අනෝමක්කා
1: ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට වෙන කම්පල්ලට බයි
0: මම් බොරු කිව්වොත් නේ.
1: ඔව්.
0: ඔයා බොරු කිව්වොත් මොකද වෙන්නේ කියලා කියන්නේ?
1: උඩට
0: යනවා. උඩට යනවා අපේ මේ ප්‍රාණය උඩට යන්නේ බොරු කිව්වොත්.
1: ප්‍රාණය නිරුද්ධ වෙනවා. ළමයි WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන විතරක් නෙවෙයි Facebook එක පැත්තේ අපි live එකක් ඇවිල්ලා ඉන්නේ.
0: මෙච්චර වෙලා ඉතින් අපි live එකේ නෙහිටි අපි මොටෙම කේකේ හිටි. ඉතින් නිරංජි ඉන්නවා මේ වෙලාවේ, ප්‍රසාද්දිනී ඉන්නවා, තව ගොඩක් කට්ටිය ඉන්නවා, නෙතුෂි ඉන්නවා, ඔන්නෝම ඔන්නෝම සෙට් එකක් ඉන්නවා ඇවිල්ලා.
1: ඔයාලට පුළුවන් සීන් එක කියලා ව්‍යාපාරයට නේද? මේ වෙන සයිඩ් සපෝර්ට්ස් එක කියන්නේ දැන් අපි සීන් එක කියලා ව්‍යාපාරයට කේශවර්ධන තෛලයක්
0: එකතු වුණා.
1: එකතු වුණා. ඊට පස්සේ
0: ඒකට සීනි කැකිරි දෝසි එකතු වුණා.
1: දෝසි එකතු වුණා. වෙන සීනි කැකිරි අපිට පුළුවන් ජූස් එක කොහොමද අපි తీනවනේ? සීනි කැකිරි
0: වෙන සීනි කැකිරි තොල්ලාලේපන.
1: Great idea.
0: Great idea. ගෑන් ළමයි
1: මොනවා appreciate it.
0: කොහොමද proud මූණ පෙන්වන්නේ මෙයා?
1: appreciate
0: මේ සීනි කැකිරි තොල්ලාලේපන. මෙහෙම දාමු අපි. කාන්තාවන්ගේ කළු දෙතොල් රත්රන් පැහැ රතු පහට
1: රත් පැහැ ගන්වන
0: ගන්වන ඊළඟට පිරිමින්ගේ ඔය
1: දෙතොල් අඳුරු බව නැති කරන
0: අඳුරු බව නැති කරන නරක පුරුදු වලින් වෙච්ච කැත කළු තොල් ලස්සන කරන
1: කරන
0: කවිට මේ මම කිව්වේ මම එහෙම කරන කෙනෙක් නෙමෙයි මේ එහෙම එකක් තමයි අපි මාකට් එකට දාන්න
1: උත්සාහ කරන්නේ.
0: මේක ඇවිල්ලා යුනිසෙක්ස් ලිප් බාම්
1: ප්‍රොඩක්ට්
0: එකක් විදියට දාමු. හරි. ඊගව මැසේජ් එකට යන්න. දැන් අපි සීනි කැකිට ව්‍යාපාරයම කර කර ඉඳී වගේ හවස.
1: සින්දු වලට වඩා මේ දෙන්නගේ හිනාව කතාව අහන්න කැමති මං වගේ අය තව ඉන්නවද?
0: අපිට විතරයි මේ වගේ මැසේජ් පේන්නේ. මේවා පෙන්නන්න ඕනේ අපේ බොස්ලාට.
1: ඉන්නවදෝ ඉන්නවදෝ? කවුද මේ?
0: ඉන්නවද ඉන්නවනම් මැසේජ් එකක් දාන්න WhatsApp එකට.
1: වැලිමඩින් සමර් කෝන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ.
0: හරි.
1: හරි ආදරේ.
0: සමර් කෝන් අය ඔයාට අයිස්ක්‍රීම් කෝන් තුනක් තරම් ආදරේ.
1: අන්න සේනෙක ඇකරි අයිස්ක්‍රීම්.
0: අන්න
1: ඒක බලන්න කෙනෙක් අපිට බිස්නස් ඐඩියස් වල දඩ බඩ ගහලා.
0: අපිවත් එකතු කරගන්න නිසංසලා මොමායා විනීතා ඇන් මීගමු මැසේජ් එකක් දාලා තිනවා. අපි ඊගව සින්දුවට යන්නේ මෙන්න මේ කට්ටියවත් එකතු කරගෙන එහෙනම් සේනෙක ඇකරි ව්‍යාපාරයට ජය වේවා කියලා
1: අපි ලයිව්
0: පැත්තට ආපහු එන්න අවසහ වෙනකන් අපි ඉන්න WhatsApp එකට එන්න ඕන නම්
1: 0115 95 95 95 මැසේජ් එකක් දාන්න.
0: කෝල් එකක් දෙනවා නම් 0112 55 33 63 කෝල් එකක් දෙන්න ළමයි.
1: ජය වේවා.
0: වෙලාව හවස 5 විනාඩි 15.

0: මොකදනේ මේ ළමයින්ට වෙලා තියෙන ගෙවල් වල කාලා බීලා පාඩුවේ ඉන්න බැරුවට
1: ඒකනේ මේ මේ මේ අක්කලා මලිලා තරහ වෙලානේ
0: මොකද වෙලා තියෙන්නේ
1: කියලා දසුන් තරහ වෙලා මේ අපේ මේ කවුද සයිරේක
0: දසුන් දසුන් මල්ලිට වයස කීයද?
1: දසුන් මල්ලිගේ වයස නම් අහගෙන බැරුව ගියා. හැබැයි තරහ වෙලා කියලා නම් කිව්වා. දැන් සතියක් තිස්ස තරහ වෙලා කතා කරන්න ලැබුණ අක්කත් එක්ක.
0: ඒ කියන්නේ අනිවාර්යෙන් දසුන්ගේ අක්කගේ නම මොකද දැන්
1: කිව්වේ? සයුරි.
0: සයුරි. සයුරි අනිවාර්යෙන් මල්ලි කෙනෙක් සතියක් තරහ වෙලා ඉන්නවා කියලා
1: කියන්නේ. මොකක් හරි වැඩක් කරන්න නැති තින් අණ්ඩපාල.
0: ඔව් අණ්ඩපාල වැඩක් අක්කගේ අතින් වෙලා. ඒ වගේම ඔයාට මල්ලිට තව සති දෙක තුනක් යනකම්වත් ඔයාගේ අතුරුපස ටික පූජා කරන්න වෙනවා. ආයි ආලු කරගන්න. ඒ වගේම රස කෑමක් හැමදාම හවසට හවස් වරුවට හතර දෙන්න වෙනවා. මං අත්දැකීමෙන් කියන්නේ මම්මගේ ආලු මල්ලිලව ආලු කරගන්න මේ විදිහට තමයි.
1: අපි ඩීල් එකක් දෙමු.
0: මොකද්ද?
1: ඕන දැන් අද සයුරි අද හවස 6 වෙන්න කලින් අපි යන්න කලින් මල්ලිට චොක්ලට් එකක් ගෙනත් දෙන්න ඕනලු. ඕන්න එතකොට මල්ලි ආලු වෙනවා.
0: යා අපි බලන්න ඉතින් අපි කරන්නේ සමාජ සේවයක් කියලා වට තේරෙන්නේ නැද්ද?
1: ඒකන කියන බලන්න අපි අර මේ හැර ගියා එකෙන්ව දෙන්නේ නැහැ.
0: ඒ තරහ
1: වෙච්ච කට්ටිය යාළු කරලා දෙනවා.
0: ඔව්. තරහ වෙච්ච කට්ටිය යාළු කරලා
1: දෙනවා. ඊළඟට දුකින් ඉන්න කට්ටියට සතුට ගෙනල්ලා දෙනවා.
0: දෙනවා. ඒ වගේම අපි හදවත් හොරකම් වැරදුනා. හදවත් සැත්කම් විතරයි කරන්නේ නැත්තේ හදවත් සුවපත්
1: කරනවා.
0: ඔව්. ඉතින් අපි
1: ඊට පස්සේ අපි කට්ටියගේ මේ ආදරණීය මෙසේජස් එක එක්කිනාට හරහා යවනවා.
0: යවනවා. ඊගාවට අපි නේද දූත සේවාවන්
1: කරනවා.
0: ප්‍රේම දූත සේවාවන් කරනවා. ඒ කියන්නේ මේ අනාගතයේ පණිවිඩ අතීතයට රැගෙන යනවා අතීතයේ පණිවිඩ අනාගතයට රැගෙන යනවා ටයිම් ට්‍රැවලිනුත් මේක ASCII අපි කරනවා හරිද ඊගාවට
1: ඔය ලස්සන කොණ්ඩේ හදාගන්න ඔයා සාමාන්‍යයෙන් සැලුන් එක පැත්තට එහෙම යන්නේ නැද්ද
0: මම සැලොන් යනවා
1: ඔව් මෙන්න මෙයාගෙන් සපෝට් එකක් ගන්න පුළුවන්
0: ඔව් මේ සනෝල් සැලොන් දිනේෂ් රේකින් මට සපෝට් එකක් හම්බ වෙයි කියලා මට හිතෙනවා මොකද අපි දන්නේ යාළුවෙක් යාළුවනේ මේ යාළුව කට්ටියකගේ යාළුව කට්ටියකගේ කතන්දර වැඩක්
1: නෑ
0: රිකිල්ගස් කඩ වගේ මයිලපිටියේ සලන් දිනේශ්‍රීක තියෙනවා ඔන්න ඔයාලටත් පුළුවන් ලස්සන රූපලාවන්‍ය දේවල් මෙතනට ගිහිල්ලා කරගන්න ගර්ල්ස් නම් බොයිස් ලා නම් ඉතින් වැඩිපුර මේවට යන්නේ නැහැ නේ සංදීපනී නුවන්තිකා ශාම විජේසිංහ මෙන්න මේ තුන්දෙනාම අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ඉතින් අකිල තුන්දෙනාම ආතරෙන් එකතු කරගන්නවා
1: එහෙනම් අපි හමු සින්දුව ගන්න
0: ඕකේ අපි එන යමු වෙලාව හවස 5 විනාඩි 20යි දැන්

0: Anupaha FM adu hatarai tashma ata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
3: එල්බී රන් අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
4: දැන් වේලාව හවස 5 විනාඩි 23යි
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
9: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
8: අම්මට ඒකත් ඇහුණා.
9: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
11: Kills within the now nishpadana sandaha aduma milak wataka gram 100ක් then rupiyal 12යි pera gram 100ක් then rupiyal 31යි isso madhyama gram 100ක් then rupiyal 249යි kills now bagai aduma milai
6: SLT Mobitel fiber nisa den hama gedarama novenas adivegen superiorama fiber fit okkoma devices connect karanna gaming walta low latency fast and stable unlimited thoraganna package rasak obe gedara adama fiber fit karaganna
12: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
13: යටිහිතේ භාෂාවක් තියෙනවා
14: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
13: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
14: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
13: ඉටු වෙනවාමයි
14: ඉටු වෙනවාමයි
15: Alpha Studio with Kasuni and Lehansa
14: සතිය දවස්වල උදේ 6ට
13: උදේ 6ට
16: brought to you by
17: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
18: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියා බන්න
19: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

0: Anu Paha FM Anu Hatarai Dashmata Net FM.
1: Kaisa ya adre hangan bagila tiyenawane me? Kaisa da siddha ale pa kaisa sirap ekak biwwama hangan neme nathi kellama danna puluwa.
2: Niyam Ayurveda osu kaisa samane karai.
1: Maraine.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් බිද්වයි කයිකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
5: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
6: සිනසුරාදා සිත්නෙත් අසපුව
7: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩිද්දිව චරට කර්මය බලවත්
8: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
5: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
6: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුවහන්න.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7672
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Dahatunai Anuhayamatana.
10: Home Blaster and Mamma, Katana, what you

0: වෙනුවෙන් කරගන්න.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0773 313 36.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
5: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ.
6: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
8: NetFM. Hello, hello, Satyam there.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Akpeng.
1: Net FM. Hello, hello, Satyante.

0: බොරුවට බේව අපි මේ මේ සතුරින් ඉන්නාගේ වෙනන දැන් මේ දුක තියාගෙන
1: දුක තියාන හදවතේ
0: හද කරගෙන
1: එපානේ අපි දුක දීලා යන්න ඕනේ නෑ මෙයාලට
0: අපි සිනහව දෙමු
1: කෙනෙක්ගේ ජීවිතයට අපි ගියත් අනිවාර්යෙන් යනවනම් යන්න ඕනේ සතුට මතක විතරක් දීලා
0: අනේ මතක තියාගන්න කෙනෙක් වාගේ ජීවිතෙන් යන්න මේ යනවනම් එයත් එක්ක තියෙන හොඳ මතක විතරක් ඔළුවේ තියාගන්න ආයේ ගිය කෙනෙක් හිතලා දුක වෙන්න එපා
1: ඉෂාර වගේ
0: ඔව් ඉෂාර වගේ
1: ඔන්න දැක්කන කොහෙන් ගියත් අර මැක්කගෙන් ඉවර වෙනවා වගේ ෂෝ එක ඉවර වෙන්නේ
0: ඉෂාර වගේ
1: හරි අපි දැන් යන්න කියලා තමයි හදාන්නේ යන්න කලින් පුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න මේ පණිවිඩේ පුංචි අයටම තමයි
0: පුංචි අයට අපි වගේ
1: පුංචි අයට
0: NSB පාට පාට හපන්කම් චිත්‍ර තරගයේ 2026 ඉතින් මේක මේ පාර තේමාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන චිත්‍ර තරගයක්ම විතරක් නෙවෙයි ඉතිරි කිරීමේ හොඳ පුරුද්ද කියලා දෙන්න තමයි මේක NSB බැංකුව විසින් සංවිධානය කරන්නේ
1: කොම ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන් පුංචි හීන පාට කරන්න පොඩ පොඩ ඉතුරු කරන්න කියලා දුන්න බැංකුව
0: අනිවාර්යෙන්
1: ඉතින් ඔන්න එහෙමම ඒ විදිහටම තමයි මේ පාරත් ඔන්න කාණ්ඩ 4ක් යටතේ මේ චිත්‍ර තරගයේ සංවිධානය කරලා තියෙන්නේ ඔය අට තියෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හාසිවෙන කාණ්ඩය මොනවද කියලා හොයාගෙන අපි ඔන්න ඔය කියමුද
0: පළවෙනි කාණ්ඩය 1 2 3 ශ්‍රේණි දෙවෙනි කාණ්ඩය
1: 4 5 6 ශ්‍රේණි තුන්වෙනි කාණ්ඩය 7 8 9 ශ්‍රේණි
0: හතරවෙනි කාණ්ඩය 10 11 12 සහ 13 ශ්‍රේණි
1: මේ විදිහට ඕනම රජයේ හෝ පෞද්ගලික පාසලකින් ඉන්න දුව දරුවන්ට මේකට සහභාගී වෙන්න පුළුවන් කරන්න තියෙන්නේ www.nsb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරලා ඔයාගේ චිත්‍රෙත් එක අපහු
0: ඊමේල් එකක් හරි WhatsApp එකක් හරි
1: දාන්න එක සැප්තැම්බර් 10 වෙනිදට කලින් ඔය මේ තරඟයට සහභාගී වෙන්න ඕනේ කියන එකත් මතක් කරන්න ඕනේ ලස්සනම චිත්‍රෙට රුපියල් 50000ක් හම්බ වෙනවා බලාපොරොත්තුෙන් ඉතින් ඔන්න හැමෝම මාදරෙන් එකතු කරගත්තා.
0: අන්න සයිසරි සයිරි ලහි ලහියට යනවල චොක්ලට් ගේන කලින්.
1: අපි දිනට මොන හරි අරන් එනවද සයියෝ අය?
0: රුපියල් 10 ඉතුරුයි.
1: අනේ දෙයි.
0: 400 චොක්ලට් එකක් කන්න යන්න.
1: රුපියල් 10ට දැන් බූල්ටෝවක් තියෙනවද? මල්කී හිටියනම් බූල්ටෝ එකක් ෆ්‍රී ආරිල්ල.
0: 500යිලු අතේ තියෙන.
1: Oh no.
0: කමන්න අපි ටොපියක් ඉල්ලගමු.
1: කමන්න නැහැ. Thank you so much. අපි වහගෙන හිටපු හැමෝටම. ඒ වගේම අපේ ලයිව් බලාගෙන හිටපු අයට. අපි ඔය රේඩියෝ එකේ අහගෙන හිටපු අයට ආදරේ කියාගෙන මේ යන ගම.
0: උඹ බයි ආදරේ.
1: පරිස්සමෙන් සතුටින් ඉන්න මේ සතියන්තේ
0: Love you all.
1: Mama Indu.
0: Mama Kavi.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්‍යෆිම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරුවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. කවදත් අලුත් කාගෙත් නෙත්
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සර්නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: වේලාව හවස 6යි විනාඩි 26යි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
8: රිය පෙදවීමේ අලුත් පරපුර BYD. නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම් පද අහන රාත්‍රිය.
11: සිනසුරාදා සිත් නෙත් අසපුව.
12: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිවත්. චරට කර්මය බලවත්.
13: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
10: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
11: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න.
14: FM 95 94.8 Net FM දිවයින පුර

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0767 16 76
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: අයිබෝවන් අද 2026 අගෝස්තු 29 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය නැතිවස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය නැතිවස් සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්වර්යා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ සිරස්තල ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන රජය අවධානයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් යන විට නිවසේ සිටියේ නැති මන්ත්‍රී රවීගෙන් උත්තර. තිරිඟු පිටිමිල වැඩිවීමට ජනතාවගේ දැඩි විරෝධය. පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ගැන තීරණය සඳුදා. නේපාලයේ ගංවතුරින් සිදු වූ මරණ සංඛ්‍යාව 600ක් පනි. පහළ මල්වතුය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකාවට නොමැති බවත් එම නෞකාවලට පහසුකම් සැපීමක් සිදු නොකරන බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ අතුරු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිටා. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එම නෞකාවලට පහසුකම් සැපීමක් සිදු නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළා. ඉරාන නෞකා පෙළක් නැවත වරක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවියට අනුව මෙම ඉරාන නෞකා පෙළ මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන්නේ අමෙරිකාව විසින් පනවා ඇති බලවත් නාවික සහ ආර්ථික සම්බාධක හේතුවෙන්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන මෙම ඉරාන නෞකා තෙල් ප්‍රවාහන නෞකා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මුහුදු මාර්ග නිරීක්ෂණ දත්තවලට අනුව ඉරානයට අයත් සහ ඊට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 20කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙනවා. මුහුදු මාර්ග නිරීක්ෂණ දත්ත වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නේ මෙම නෞකා නැංගුරම්ලා තිබෙන බවයි. නෞකා සියල්ලම හිස්ස පවතින බවද වාර්තා වනවා. කෙසේ වෙතත් නැවත ඉරාන වරායන් වෙත ගියහොත් මෙම නෞකා අමෙරිකානු ප්‍රහාරවලට ලක්වීමේ අවතාරණමක් පවතින බවයි නාවික විශ්ලේෂකයන් පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට අද උදෑසන අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සඳහා ගොස් තිබුණා. එහෙත් ඒ වෙන විට මන්ත්‍රීවරයා නිවසෙහි රැඳී සිට නැහැ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට දැනුම් දීමක් කර තිබුණා. ඔහු එම දැනුම් දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි මුල්ලදී වාර්තා වුණේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගේ පාර්ශවයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ සමීපතමින් කියා සිටියේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවයි. විමර්ශනයකට අදාළව අලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දීමක් කර තිබුණද අදාළ දිනේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින් නීතිඥයින් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් එලෙස නව දිනයක් ලබා දීමට අලස් කොමිසම එකඟ වී ඇති බවත් අදාළ පාර්ශ්වයන් පැවසුවා. අලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස නිවසට පැමිණ ඇත්තේ එවැනි තත්වයක් යටතේ බවයි මන්ත්‍රීවරයාට සමීප පාර්ශ්වයේ වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර රවි කරුණානායක මන්ත්‍රීවරයා ඉදිරි දිනකදී අලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඒ මහතාගේ නීතිඥවරුන්ද සඳහන් කර සිටිනවා. ඉහළ දැමූ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමිවරුන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළඹෙන සඳුදා දින රැස්වීමට නියමිතයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ පාන් ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් එදින රැස්ව තීරණයක් ගන්නා බවයි. මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
4: තියෙන මිලට හෙටින් තමයි විකුණන්න වෙයි වැඩි කරලා ඉතින් දෙන්න වෙන්නේ ජාතික ජනබලවයිගේ ඉන්න මන්ත්‍රීවරුන්ට යම්තිවරු ඒ කට්ටියට ඇවිල්ලා මේකේ කාල වේල යන්න කියනවා අද කියා පාය ආරයන් ගන්න පුළුවන්ද කරන්න බෑ මේවා ඉතින් පහන්න තමයි වෙන්නේ
5: ඒගොල්ලෝ භාණ්ඩාගාරේ ඉතිරිලා යනවා කියන්නේ මේ වෙලාවේ ඒගොල්ලන් කියන්නේ සාහන දෙනවා කියලා දැන් මොනවද දීලා තියෙන සාහන ඔකට මහත් වූ ගමේ කියනවා කතාවක් අලි මදිවට හරක් කියලා ඒ කියන්නේ දැන් මේ මිනිස්සු අවසායට පත්තල ඉන්න වෙලාවෙම තවත් මේ පිටිවල මිල වැඩි කරනවානේ එතකොට මෙහෙම කරාම තවත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ දැන් නුවරඑළිය බල දැක්ක ගිහිල්ලා මොකක්ද එකක් විරුද්ධ කරන්නේ නුවරඑළි පළාතේ පිටිවල මිනිස්සු තමයි පිටියස් නිස්පාදන ගොඩක් කන්නේ ඉතින් මේ මිනිස්සුගේ ඔළුව අත ගාලා මෙහෙට ඇවිල්ලා ටොක් කරනවා ඉතින් අර මං ඉස්සලා කිව්ව කතාව තමයි නැවත කියන්න තියෙන්නේ
6: මේ බලන්න අපි මේ සීනි රස්සාව ගානේ මේක බොන්නේ කොහොමද බනිස්සයක් කන්නේ කොහොමද එන්න මිල වැඩි වෙනවා ඈ තිරුඹ පිටින් මිල වැඩි වෙනවා කියන්නේ පොඩි මිල වැඩි වෙනවනේ නැල උතුරන්න දැන් සල්ලි තියෙනවා අපිට කවුරු ආණ්ඩු කරත් පස් දැනේ පිටරට වල වලට ආධාර දෙන ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ සහගින්න නිවන්න හොරු වැල්ලුවට පස් දැනේ අල්ලගන්න හොරු ඕන තරක් ඉතින් මේ ජනතාවට සහනයක් දෙන්න
3: පරාටා බිත්තර රොටි ඇතුළු පිටි ආශ්‍රිත කෙටි කෑමවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. මේ අතර ඉන්දියාප්පයක මිල රුපියලකින් සහ ආප්පයක් රුපියල් 2කින් මිල වැඩි කිරීමටත් එම සංගමයේ තීරණය කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගැනීමත් සමග සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය මෙම තීරණවලට එළඹ තිබෙනවා. පහළ මල්වතෝය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද පෙරවරුවේ එහි චාරිකාවක නිරත වුණා. වසර 10කට පෙර ආරම්භ කරන ලද අතරමග නවතා දමා තිබූ මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරුණේ වත්මන් රජයේ යටතේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය යටතේ තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයේ මල්වතුවේ හරස්කර ඉදිකිරෙන ජලාශ්‍රය ඉදිකිරීම අවසන් වූ පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශ්‍රය බවට පත්වනු ඇති. අනුරාධපුරය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලු විසඳුම් දීම කෘෂිකර්මයට ජලය සැපීම, ජලවිදුලි උත්පාදනය, ගංවතුරු පාලනය සහ මිරිදිය මත්ස්‍ය සහ සංචාරක කර්මාන්තය නැගවීම මෙමගින් අපේක්ෂිතයි. මෙම ජලාශ්‍රය ඉදිකිරීමත් සමග මන්නාරම සහල් නැලී ප්‍රදේශයේ කුඹුරු අක්කර 40,000ක් යල මහ දෙකන්නේම වගා කිරීමටද හැකියාව ලැබෙනු ඇති. නිරීක්ෂණ චාරිකාවේදී ව්‍යාපෘති නිලධාරීන් සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ජනතාවට ඉක්මනින් එහි ප්‍රතිලාභ ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී තිබුණේ. ප්‍රතිය නිසා අවතැන් වන පවුල් 315ක් සඳහා ඉඩම් සහ විදුලිය පානීය ජලය සහිත නිවාස ලබා දීමටත් ඒ ඉඩම්වලට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වාරික්‍රම මගින් නවීන කෘෂිකාර්මික වගාවන්ට ඔවුන් යොමු කිරීමටත් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබුණා. හිමාල කඳුවැටියේ ග්ලැසියරයක කොටසක් කඩා වැටීම හේතුවෙන් නේපාලයේ සිදු වූ අනපේක්ෂිත ජල කැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විටත් 626ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කළා. මෙම හදිසි ව්‍යසනයත් සමග අවම වශයෙන් පුද්ගලයන් 1924 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බව එරට අපදා කළමනාකරණ අධිකාරිය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. මේ අතර විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා නොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාලය තීරණය කර තිබෙනවා. ආපදාවට ලක් වූවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරන බවත් විදේශීය ගලවා ගැනීම් කණ්ඩායම්වල සහය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ජල ගැලීමෙන් අතුරුදහන් වූ පිරිස අතර විදේශකීන්ද සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණ වෙනස් කිරීමට නේපාල රජයට සිදුව තිබෙනවා. ඒ අනුව උමං මාර්ගවල සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ සංකීර්ණ මෙහෙයුම් සඳහා මෙන්ම මල සිරුරු හඳුනා ගැනීමේ තාක්ෂණික කටයුතු සඳහාද ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම්වලට නේපාල බලධාරීන් මේ වන විට අවසර ලබා දී තිබෙනවා. පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් හිඟවීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව රෝගීන් පවසනවා. මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිළිකා රෝගීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පිළිකා රෝගීන් හට අවශ්‍ය බෙහෙත් ගෙන්වා දීමට ඉතාම කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
7: මේ ආණ්ඩුව පත්තුනේ ලෙඩුන්ට බෙහෙත් කරන්න කියලා, බෙහෙත් දෙනවා කියලා, ඒනි නමු කියලා හොරගම් කරුවා කියලා මුන් කියලා තමයි ආණ්ඩුව පත්තුනේ. දැන් පිළිකා ලෙඩුන්ට බෙහෙත් ටික නැහැ. දැන් මුන් පත්තුනාට දැන් බේත් පොඩ්ඩක්වත් නැහැ. අපි හැමදෙනම කියන්නේ අපි මේක කරනවා අර කරනවා කියලා කරන දෙයක් තියනවද? නැහනේ. ඒක තමයි අපි කියන්නේ. ආණ්ඩුව ගත්තට උන්ට කරන්න දෙයක් නැහැ. ඒකේ ඉඳලා පිළිකාලෙද්දු හේරම අසරණ වෙලා ඉන්නේ. පිළිකා හොවලට බේත් ගේන්න ගිහිල්ලා උදේ ගියාම රෑ වෙනකන් ඉඳලා ආපහු වෙනවා. ඒ වගේ වෙන්නේ කරන්නේ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. බේත් උඹලා ගත්තන රජය කරපල්ලා බැරනම් බෑ කියලා දීලා පලයල්ලා. තියෙන එක තමයි අපිට කියන්නේ. ගෙහෙරේ නමු කල්ල හොරා කිව්වට මිනිහා ඉන්නකම් බේත් දුන්නනේ. හෙට එන්න කියලා ලබන මාසෙ එන්න කියලා මොකද්ද කරන්න? මොන්ට බැරි නම් බෑ කියලා දීලා පලයල්ලා කියලා තමයි අපි කියන්නේ.
8: ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ හැම ගමකම, මේ අපේ ගමේ දැනට පිළිකා රෝගීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ පිළිකා රෝගීන්ගේ දැනට වියදම ගෙදර උහුලා ගන්න බෑ ඒ කණ්ඩියට. ඉතින් ඔබතුමාට කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබතුමාට පින් දෙනවා. ඔබතුමාව අපි පත් කරගත්තේ ගිය ආණ්ඩුවල හැම ආණ්ඩුවකම තිබුණු හොරු ඔක්කොම එලෝලා මේ හොඳ රජයක් පත් කරගන්න. දැන් ඒ රජේ පත් කරගත්ත අප ඔබතුමාට මමත් ඡන්ද දුන්නා. මේ ගමේ සියලුම දෙනා ඡන්දේ මම ඉල්ලලා දුන්නා. ඡන්දේ ඉල්ලලා දීලා ඔබතුමා පත් කරගෙන අපිට ඕන මේ ගමේ දින මේ දැන් හැමදේම කරගෙන යනවා නම් මේ රජය හැම දෙයක්ම ස්ථිරව කරගෙන යනවා. හොරු ටික එලවල මේ බෙහෙත් ටික මේ ඉන්න මිනිසුන්ට ගෙනත් දීලා මේ මිනිසුන්ගේ ලෙඩ සුව කරගන්න ජනාධිපතිතුමා උදව් කරලවලා මේ ඔබතුමාට පින් සිද්ධ වෙනවා. ඔබතුමාට වැඳලා කියන්නම් කරුණාකරලා ජනාධිපතිතුමනි මේ ටික අපිට කරලා දෙන්න. ඒක ලොකු දෙයක් අපිට. බෙහෙත් නැහැ පිළිකා රෝගීන්ට. බෙහෙත් නැහැ කියන්නේ ස්පිරිතාල වල බෙහෙත් දෙන්න නැහැ. පෙනඩෝල් පෙත්තක් දුන්නට පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් නෙමෙයිනේ ලැබෙන්නේ.
3: මේ අතර නියමිත ලේබල් නොමැතිවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිළිකා ඖෂධ තුගේ සම්බන්ධයෙන් කඩිනම් පියවරගෙන රෝගීන් 75,000කගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මසකට මෙම එන්නත් කුප්පි 25,000ක් පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට රෝහල් පද්ධතිය තුළ මෙහි දැඩි හිඟයක් පවතින බවයි.
9: හැම පිළිකා රෝගියෙකුටම අවශ්‍ය කරන ප්‍රධාන පිළිකා වෛද්‍ය ප්‍රතිකර්මණ අනුතුරු රුධිරගත සුදුරුදුරාණු මට්ටම වැඩි කරන්න, එම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ලබා දෙන GCSF කියලා වෛද්‍ය විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන, නැත්නම් ලංකාව ඇතුලේ විවිධ වෙළඳ නාමයන්ගෙන් හඳුන්වන විශේෂ එන්නත අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ ශූන්‍ය තත්ත්වයට පත්වීම. අද මේ එන්නත නොමැති නිසා මාසයකට මේ එන්නත සාමාන්‍යයෙන් එන්නත් කුප්පි 25,000ක් වගේ ප්‍රමාණයක් ලංකාව තුළ භාවිතා වෙනවා. ඒ කියන්නේ රෝගීන් 25,000කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත නොමැති වීම නිසා තමන්ගේ පිළිකා රෝගී තත්ත්වයට ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකර්මවල සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරුව ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනකට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්න තිබෙන්නේ.
3: සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ සෙවනකල ඒකකයේ කර්මාන්ත ශාලාව නැවත දැනුම් දෙනතුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. සේවකීන් පිරිසක් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ආයතනයේ සිදුවන මුල්‍යමය අලාභය අවම කර ගැනීම මෙම තීරණයට හේතු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ. පසුගිය 25 වනදා පස්වරු 2 සිට සෙවනක ලේකකයේ යම් සේවක පිරිසක් නිෂ්පාදන කටයුතු වලින් බැහැරව සිටි අතර ඒ හේතුවෙන් සිදුවන අලාභය වැළැක්වීමට පසුගිය 26 සහ 27 යන දෙදින තුලදී අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් සේවකීන්ට නිවාඩු ලබා දීමටද පාලන අධිකාරිය විසින් පියවරගෙන තිබුණා. ඊයේ දිනේදී නැවතත් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා දැනුම් දී තිබුණද සේවකීන් තවදුරටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන් මෙලෙස කර්මාන්ත ශාලාවේ කටයුතු දින නියමයක් නොමැතිව වසා දැමීමටයි පාලන අධිකාරිය තීරණය කර ඇත්තේ. තරුණියක් පැහැරගෙන යමින් සිටි මෝටර් රථයක නාරහින් පිට පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත නාරහින් පිට පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ මාර්ග බාධකයේ සිට මෝටර රථය නැවැත්වීමට අනකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෝටර රථය නොනවත්වාම ධාවනය කිරීමත් සමග පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෝටර රථය නතර කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර රථයේ පැදවූ පුද්ගලයා පැහැරගෙන යමින් සිටි තරුණිය සහ මෝටර රථයේ එම ස්ථානයේ දමා පලා ගොස් තිබුණා. පලා ගිය සැකකරු සොයා පොලිස් විමර්ශන අංශය ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ මේ අදහස් දැක්වීම ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන ලහිරු පෙරේරාගෙන්.
11: මම news එකකින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම විශ්වාසය. ඒ ගන්න ෆැක්ට් එක ඒ අහන දේ හරියටම හරි කියන එක. ඉතින් ඒක මං හිතන්නේ අපි ලොකු වෙනකොට කියන්නේ පොඩි කාලේ ඉඳලා පොඩි කාලේ හිතන් ඉන්නේ ඔක්කොම දේවල් අපි දකින දේවල් අපි අහන දේවල් ඇත්ත කියලා තමයි අපි හිතන් ලොකු වෙන්නේ. ලොකු වෙනකොට තමයි තේරෙන්නේ සමහර තැන්වල මැනිපියුලේෂන් සමහර තැන්වල එක එක වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ ඉතිහාසය ගත්තත් ඉතිහාස කතාවත් වෙනස් කරලා තියෙන මේ ලෝකයක් තමයි මේ තියෙන්නේ. ලංකාව විතරක් නෙමෙයි ඔක්කොම මේ ට්‍රයි කරන එක. ඒ කියන්නේ net news මේ ට්‍රයි කරන එක ඇත්තම කියන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ කිසිම බොක්කෙම කිව්වොත් එම කඩේ යාමක් නැතුව. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනීකරණය වෙලා ඒකේ එක එක කට්ටියගේ වාසිවලට එක එක දේවල් අපි ඇත්ත වෙනස් කරන්න ට්‍රයි එකක් දෙනවා ගොඩක් තැන්වල. ඉතින් මේ කරන දේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේක දිගටම මිනිස්සුන්ට විශ්වාසයකින් යුතුව නිවුස් එකක් අහන්න පුළුවන් මට්ටමකට ඉස්සරහට දැන් පත් කරගෙන යනවා. net news තමයි දැන් ඒ දැනට නම්බර් 1 වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් මේක දිගටම කරගෙන යන්න කට්ටියට නිවුස් අහද්දි විශ්වාසයක් ඇති කරන්න ආයේ. ඉතින් ඒක net news වලට කරන්න පුළුවන්. ජය.
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
14: ඒසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට
15: විසි වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
18: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
19: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
20: සිනසුරාදා සිත් නෙත් අසපුව.
21: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව. චරට කර්මය බලවත්
22: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
19: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
20: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුවහන්න. සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
19: ශාක්‍යාවලෝකනය.
23: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ. සෝකයක් නැත. කුතෝ භයං. භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
20: පූජනීය මාපලකම සුසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
19: සෑම සෙනසුරාදාවකම උදේ අටට
20: ශාක්‍යාවලෝකනය
19: මොනිබණ දෙන සසර නිවීමට

0: දැංගලව රාත්‍රී 7යි.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: ඉන්නනම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට. ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathun Vatina. Rhino Premier Roofing Sheet. Petivistra Sandha. Dhatunai Anuhaya Amatana.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
0: ශාක්‍යාවලෝකනය.
3: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ, සෝකයක් නැත. කුතෝ භය, භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
2: පූජනීය මාපලකම සුසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
0: සෑම සෙනසුරාදාවකම උදේ අටට
2: ශාක්‍යාවලෝකනය
0: මොනිබණ දෙන සසර නිවීමට.

0: Sit mit Assapur. Mit Assapur.
1: පයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නේ තසපුවෙන් ලං කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සත් ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිටනේ තසපොට ඊටාම ගෞරවයෙන් දායකත්වයේ දරනවා ගාල්ල තලගහ පදිංචි වෛද්‍ය තනූජා බණ්ඩාර සහ අරුණා බණ්ඩාර යන මහත්මීන් ඒ පවුලේ පින්නතුන් විසින් එයත්තු හැම දෙනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න අපි මෙත්සිතින් සෙත්පතමින් ආශිර්වාද කරනවා. දේශනාව අවසානයේදී ඒ පුණ්‍ය අනුමෝදනාවේ අරමුණු සිහිපත් කරලා අපි ආශිර්වාද කරමු, පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. පින්වත්නි, අපිට මේ බුද්ධ ශාසනයේ ලැබිච්ච කාලේ

0: ඒ ධර්මය ඔස්සේ ඇතිකරගන්න කෙනෙකුට ප්‍රඥාවක් දියුණු කරගෙන ඒ ප්‍රඥාවෙන් තමන්ගේ සංසාර කෙටි කරගන්න මේ ශාසනය කොයි වෙලාවේ තමන්ට අහිමි වෙයිද කියන හැඟීම ඇතුව වීරිය ඇති කරගෙන මං හිතනවා ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔබට යහන දේශනාවෙන් ප්‍රයෝජනෙයි ගන්න පුළුවන්. තමහරු අපිට හම්බුනාට පස්සේ අනේ සන්හන්ස අපිට ඔබ වහන්සේගේ මේ ධර්මය අහමින් අපිට සසර කෙටි කරගන්න ඕනේ කියලා අවෙන් ඉල්ලීම් කරන සමහර අය ඇත්තටම ඒ කරන ඉල්ලීමට සසර කෙටි කරගන්න කියලා කරන ඉල්ලීමට මොනවද කරන්න ඕනේ කියලා අහනවනම් අපිට කියන්න තියෙන්නේ මේ ධර්මය නිකං අහලා එහෙම සසර කෙටි වෙන්නේ ධර්මයක් ඇහුව පමණින් අනිවාර්යෙන් පින්වත්නි සතිය දියුණු කරන්න ඕනේ ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කරගන්න උපකාරයක් මේ ධර්මයේ ඔස්සේ ලැබෙනවා. අදත් අපි ඒ වගේ ප්‍රඥාව දියුණු කරන්න සුදුසු සූත්‍රයක්කින් ඉතාම කුඩා කොටසක් කතා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. නිබ්බේධික සූත්‍රය බොහොම වටිනා සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙන ඒ සූත්‍රයේ පින්වත්නි ධර්මපරයායන් ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රඥාව දියුණු කරගන්න උපකාරී වෙන. ඉතින් අපිට මේ මුළු සූත්‍රයම සාකච්ඡා කරන්න කාලයක් නැහැ. අපි ඔබට මේ සූත්‍රයේ එක පරයායක් සම්බන්ධ ටිකක් සාකච්ඡා කරන්න අද දවසේ අවස්ථාවක් කරගන්න හිතුවා මේ දේශනාවේදී. බුදුරජාණන් වහන්සේ වදාළ නිබ්බේධික පරයාය කියන ඒ කියන්නේ මේ විනිවිද වැටහෙන නුවණක් ඇති කරගන්න තියෙන විවිධ දහම් ක්‍රම ඔස්සේ එක ක්‍රමයක් මේ දේශනාවේ ආරම්භයේදී කියනවා කාමය පිළිබඳව. උන්වහන්සේ කාමය ගැන විස්තර කරද්දී කියනවා කාමා භික්කවේ වේදි තබ්බා. කාමය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. කාමානං නිදාන සම්භවෝ වේදි තබ්බෝ. කාමේ මොකද්ද නිදානය? කාමේ පසුබිම මේක හටගත්ත විදිය ගැන දැනගන්න ඕනේ. කාමානං වේමත්තතා වේදි තබ්බා. කාමේ තියෙන විවිධත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. කාමානං විපාකෝ වේදි තබ්බෝ. කාමේ විපාක දැනගෙන ඉන්න ඕනේ. කාම නිරෝධෝ වේදි තබ්බෝ. කාමයන්ගේ නිරුද්ධ වීම ගැන දැනගන්න ඕනේ. කාම නිරෝධ ගාමිනී පටිපදා වේදි තබ්බා. කාමේ නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව ගැනත් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට මේ කාමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ওই විදියට දේශනා කරපු ওই කාරණා හැම එකක් ගැනම උන්වහන්සේ තවදුරටත් ඒ ධර්මපරියාය විග්‍රහ කරලා තියෙන ලස්සනට මේ සූත්‍රයේ දිග සූත්‍රයක් පින්වත්නි කාමය ගැන විතරක් නෙමෙයි ඒ වගේම වේදනා ගැනත් විග්‍රහ කරනවා සංඥා ගැනත් විග්‍රහ කරනවා ආශ්‍රව ගැනත් විග්‍රහ කරනවා කර්මය ගැනත් විග්‍රහ කරනවා දුක ගැන විග්‍රහ කරනවා ඔයගේ විග්‍රහයන් ගණනාවක් ඒ කියන්නේ ධර්මපරයායන් ගණනාවක් මේ නිබ්බේධික සූත්‍රයේ තියෙනවා. ඒතර සූත්‍රයේම කතා කරේ නැහැ කවුරුත් මේ දේශනේ අහලා අද ගෞතම හාමුදුරුව අපිට නිබ්බේධික සූත්‍රය කියලා දුන්නා කියලා හිතන්න එපා. මේ සූත්‍රයෙන් එක කොටසක් විතරයි අපි කතා කරන්නේ. දැන් අපි බලමු මේ කාමයේ පිළිබඳනේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කාමයේ පිළිබඳ කතා කරනකොට පින්වත්නි උන්වහන්සේ මුලින්ම කියනවා මෙහෙම පංචමේ භික්කවේ කාමගුණ මහණෙනි කාමගුණ පහක් තියෙනවා චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා මේ ඇහින් දැනගන්න සමහර රූප තියෙනවා ඇහින් දැනගන්න ඒ රූප මොන වගේද? ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වභාවයේ තියෙන කැමැත්ත ඇති කරන කෙලෙස් ඇති කරන ඇහින් දැනගන්න රූප. හරිද? එතකොට මෙන්න මේ වගේ ඇහින් දැනගන්න රූප පිළිබඳව කෙනෙකුට අර කාම ගුණයක් වශයෙන් බුදුරජාණන්සේ දරා ගන්න කියලා කියන එක චක්කු විඤ්ඤේය රූප අතරේ තියෙන ඉට්ට කාන්ත පියවනාප කාමූප සංහිත රජනීය රජනීය කියන්නේ කෙලෙස් ඇති කරන ස්වභාවයක් තියෙන රූප. ඉදර කාම ගුණ පහෙන් එකක්යේ දෙක සෝත විඤ්ඤේය සද්දා. ඒ වගේම කනින් අහන ශබ්දත් තියෙනවා. ඒව වෙලා ඉෂ්ටයි කාන්තයි ප්‍රේමනාපයි කාමූප සංහිතයි. ඒවා කෙලෙස් ඇති කරන, කැමැත්ත ඇති කරන ස්වභාවයෙන් යුක්ත කනට එන ශබ්ද තියෙනවා. තියෙනවද නැද්ද? ඔයත්තන්ගේ ජීවිතේ එහෙම කනට එන ශබ්ද තියෙනවා. ඊට පස්සේ ගාන විඤ්ඤය ගන්ධා. නහයෙන් විදින ගඳ සුවඳ තියෙනවා. ඉට්ටාකාන්තා මනාපා, ඉෂ්ටයිකාන්තයි මනාපයි, පියරූපා ප්‍රිය ස්වරූපයක් තියෙනවා, කාමූප සංහිතා කැමැත් ඇති කරන ස්වරූපයක් තියෙනවා, රජනීය කෙලෙස් ඇති කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඔන්න දැන් කාමගුණ පහෙන් එහෙන් දකින රූප, කනට එන ශබ්ද, නහයට දැන ගඳ සුවඳ කිව්වා. ජිවහා විඤ්ඤය රස. දිවෙන් දැනගන්න රසක් තියෙනවා. ඒ වගේම ඉට්ටාකාන්තා මනාපා, ඉෂ්ටයිකාන්තයි මනාපයි, පියරූපා ප්‍රිය ස්වරූපයක් තියෙනවා. ඊට පස්සේ කාමූප සංහිතා කැමැත්ත ඇති කරන ස්වරූපයක් තියෙනවා, රජනීය කෙලෙස් ඇති කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ විදියට රහ විදියට දිවෙන් දැනගන්න ඕන තරම් රස වර්ග තියෙනවා, ප්‍රියමනාප. ඒවත් කාම ගුණ. ඊළඟට කාය විඤ්ඤය පොට්ටබ්බා, කයෙන් පහස විදියට දැනගන්න දේවලුත් තියෙනවා. ඉට්ටාකාන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීය. ඔන්න ඒ විදිහට අපිච්චකෝ භික්කවේ තේනේ නේතේ කාම. මේ මෙතන හරිම මේ වටිනාම කාරණේ. දැන් කාමය කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තේ. හැබැයි දැන් කාමය ගැන මෙතන පංචකාම පහක් ගැන කිව්වා. ඇහින් දැනගන්න කන රූපයි, කනට ඇහෙන ශබ්දයි, නහයට දැනෙන ගඳ සුවඳයි, දිවට දැනෙන රසයයි, කයට දැනෙන පහසයි. ඒවා නිකන් නෙමෙයි, ඉෂ්ටයි කාන්තයි ප්‍රේමනාපයි කාමූප සංහිතයි රජනීයයි. ඔය ස්වરૂපයන් ඔක්කොම තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මෙන්න මේ පහ. ඒතර ඒවට කියන්නේ පංචකාම ගුණ කියලානේ. රෝග කියලා බුදුරජාණන් ශ්‍රී ලංකට වදාලේ අපිච්චකෝ භික්කවේ නේතේ කාම. හරි, මේ වටිනම තැනක් එතන. හැබැයි මේව කාමය නෙමෙයි කියනවා. අපිච්චකෝ භික්කවේ නේතේ කාම. ඔය පහ කාම නෙමෙයි. උනාංශ කියන්නේ කාම ගුණ නාමේතේ අරියස්ස විනේ උච්චන්ති. ඕවට කියන්නේ මේ බුද්ධ ශාසනය තුල, ආර්ය විනය තුල කාම ගුණ කියලයි කියලා කියනවා. එතකොට මිනිස්සු මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒවට කාම කියලා කියනවා. ඕවා කාම නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. මේක හරි හොඳ පොයින්ට් එකක්. මේක තේරුම් අරගන්න පංච කාමය කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට කියන්න එපා කවදාවත්. ඒව පංච කාමේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිච කෝ භික්කවේ නේතේ කාම, ඒව කාමයේ නෙමෙයි. කාම ගුණා නාමේතේ අරියස්ස විනේ උච්චති. අරියස්ස විනේ කියේ මේ බුද්ධ ශාසනය තුල, ධර්මයේ තුල කියන්නේ මේකට කාම ගුණ කියන නමින්. නැතුව කාමයේ කියන නමින් නෙමෙයි. එතකොට ওই ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ලස්සන ගාතාවක් කියනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ටಂತಿ චිත්‍රානි තතේව ලෝකේ අත්තෙත්ත ධීරා විනයಂತಿ චන්දಂತಿ. ඥාති ලස්සන ගාතාවක් පින්වත්නි. තාම වටින අර්ථයක් සහිතයි මේ ගාතාවේ. මේ පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්ප රාගයක් කියනවා. කාමය කියලා අපි කතා කරාට මේක ඇත්තටම වෙලා මේ හිත ඇතුලේ හටගන්න සංකල්ප රාගයක්. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිව්වේ. කාමය කියන එක තියෙන්නේ තනිකර සංකල්පයක් විදියට. ඒක රාගසිත, ඒක සිතේ හටගන්න එකක් කාමය කියන්නේ. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ විසිතුරු අරමුණු තිබ්බට ඒව කාමය වෙන්නේ නැහැ. හරිද? ලස්සන රූප, රස්සන හොඳට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, ගන්ධ සුවඳ, රස පහස, ඕවා කොච්චර ලස්සනට විචිත්‍රව ප්‍රියමනාපව හිත ඇදගන්න දේවල් තිබ්බත් ඕව කාමය නෙමෙයි. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ඊළඟට කියනවා සංකප්ප රාග පුරිසස කාම. ආභෝසරයක් උනසවදාලා මේ කාමය කියන්නේ මේ පුද්ගලයාගේ සිතුවිලි ඇතුලේ හටගන්න රාගයක්. සිතුවිලි වල තියෙන රාගයක්. ඒක සංකල්ප රාගයක්. එතකොට තනිකර මේ සංකල්පයක් වශයෙන් තියෙන දෙයක් කාමය කියන්නේ. මේක හරි ගැඹුරින් හොඳට හිතන්න ඕන, විග්‍රහ කරගන්න ඕන දෙයක්. තිට්ටಂತಿ චිත්‍රානි තතේව ලෝකේ. හරි ලස්සන වචන ටික. උනාසි කියනවා ලෝකයේ විසිතුරු අරමුණු ඒ අයුරින්ම තීච්ඡාවේ. ඉව තියේයි. ලෝකයේ තියෙන ලස්සන දේවල් ඒ තියෙන විදිහට තියෙයි. තිට්ටಂತಿ චිත්‍රානි තතේව ලෝකේ. එතකොට ඒ තියෙන ලස්සන සුන්දර දේවල් තීච්ඡාවේ. අත්තෙත්ත ධීරා විනයಂತಿ චන්දಂತಿ. ඒ වුණාට මේ නුවණින් යුක්ත කෙනා ඒ කෙරෙහි තියෙන හිත ඇතුලේ තියෙන ආසාව තමයි දුරු කරගන්නේ. එතන මේ කාමය හිතේ හටගන්න එකකින්ද, කාමය නයිස්ක්‍රම ජීවිතයකට පෙරලන එක පින්වත්නි තමන්ගේ ඇතුළෙන් කරන එක. නැතුව බාහිර ලෝකෙ තියෙන ලස්සන දේවල් නැති කරන්න, විනාශ කරන්න, ඒ දේවල් වලට වෛර කරන්න, ඒ දේවල් මේ සම්පූර්ණ මේ නොදකින්නයි නොඇසෙන්නයි එකගා හිත හිතින්න, එහෙම කරන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. කතමෝච භික්කවේ කාමානං, දැන් මෙතෙක් වුණ බුදුරජාණන් වහන්සේ කාමය කියන්නේ මොකද්ද කියලා පළවෙනි ප්‍රශ්නේ ඇහුවා පින්වත්නි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නෙට දාලව උන්වහන්සේ දුන්න උත්තරේ හරිම වෙනස් සහ හරිම වටිනවා. හරිද? කාමා භික්කවේ වේදිතබ්බ, කාමය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ කිව්වා. එතකොට උන්වහන්සේ මොනවද මේ කාමය කියන්නේ කියලා කතාව පටන් ගත්තා. පටන් අරගෙන ඒක අවසානයේ කාම ගුණ ගැන කියලා, කාම ගුණ කියන්නේ කාමය නෙමෙයි කියලා, ඒ ගුණ මොනවද කියලා පහක් පෙන්නලා, කාම ගුණ පහ. මේ ආර්ය විනය තුල ඕවට කාම ගුණ කියලා කියනවා. කාමය ඕක නෙමෙයි, කාමය ඇවිල්ලා සංකල්ප රාගය කියලා උන්වහන්සේ හරි ලස්සන්ට ඔන්න එතෙන්දි සංකල්ප රාගයක් විදියට මේ පුරුෂයාගේ කාමය ගැන විග්‍රහ කරලා, මොකද්ද මේකේ බාහිර ලෝකයේ තියෙන ලස්සන සුන්දර දේවල් සහ මේ දෙකේ වෙනස කියලා පැහැදිලි කරා, කාමය කියන්නේ මොකද්ද කියලා. අපි මේවා ඉතුරු ටිකත් කතා කරලම සාකච්ඡා කරමු පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ කතමෝච භික්කවේ කාමානං නිදාන සම්භව, කාමයේ පසුබිම, කාමයේ හටගන්නේ මොනවෙන්ද කියලා ඇහුවොත් කෙනෙක්, කාමයේ පසුබිම මොකද්ද කියලා ඇහුවොත් ඔන්න උත්තරේ තමයි නිබ්බේධික සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළ විදියට, පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භව, මහප්‍රාණ පයන්නේ පස්ස. එතකොට කාමයේ නිදානේ, කාමයේ හට ගැනීම, කාමයේ පසුබිම, ඒක ඇවිල්ලා පින්වත්නි පස්සය කියනවා. මොකද්ද පස්සයක් කියන්නේ? ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි විඥානයයි එකතු වීම. ඉන්නන් සංගති පස්සෝ, තුනක එකතුෙන් තමයි පස්සයක් සිද්ධ වෙන්නේ. පස්සෙන් තමයි කාමයේ පසුබිම හැදෙන්නේ, කාමයේ සමුදය හැදෙන්නේ. ඒක ඔන්න අපිට දැන් හිතන්න තව දෙයක්, කාමයේ පසුබිම පස්සය, පස්සයක් හට ගැනීමෙන් තමයි කාමයක් හටගන්නේ. ඕක අපි කතා කරමු එතන කාමයේ නිදාණයේ විදියට, ඒක තේරුම් අරගන්න. ඊළඟට පින්වත්නි මේවා හරි ගැඹුරුයි, හැබැයි මේවා හරි සරලව තේරුම් ගන්න ඉතාම පහසුයි, ධර්මය තුළ තේරුම් ගන්න, හැබැයි මේක අවබෝධ කරන්න ගැඹුරුයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ, කතමාච භික්කවේ කාමානං වේමත්තතා, කාමේ වේමත්තතා, ඒ කියන්නේ වේමත්තතා කියන වචනේ තේරුම විවිධත්වය, කාමේ තියෙන විවිධත්වයට කියනවා කාමානං වේමත්තතා. මොනවද මේ කාමයේ තියෙන විවිධත්වතාව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අඤ්ඤෝ භික්කවේ කාම රූපේසු, රූපයන් පිළිබඳ කාමයේ එකක්. අඤ්ඤෝ කාමෝ සද්දෝ, ශබ්ද පිළිබඳ කාමයේ තව එකක්. අඤ්ඤෝ කාමෝ ගන්ධේසු, ගන්ධ සුවඳ පිළිබඳ කාමයේ තවත් එකක්. අඤ්ඤෝ කාමෝ රසේසු, රස පිළිබඳ කාමයේ තවත් එකක්. අඤ්ඤෝ කාමෝ පොට්ටබ්බේසු, පහස ගැන තියෙන කාමයේ තවත් එකක්. ඊට පස්සේ බුදුරජාණන් සෝදලා අයං උච්චති භික්කවේ කාමානං වේමත්තතා, මේව තමයි කාමයේ තියෙන විවිධත්. එතකොට රූප කාම එක විදියක්, ශබ්ද කාම එක විදියක්, ගන්ධ කාම තව විදියක්, රස කාම තව විදියක්, පහස කෙරෙහි තියෙන කාම තව විදියක්. දැන් ඔබ මෙතෙන්දි බලයි, ඔය රූප ශබ්ද ගන්ධ රස පහස වෙලා ඉස්සෙල්ලා කිව්වනේ කාම ගුණ, ඔවා කාම නෙමෙයි කියලා. එහෙනම් කොහොමද මට රූප කාම කියන්නේ කියලා? ඒකද මම ඒක මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. රූපය කාමයක් නෙමෙයි, හැබැයි රූපය කෙරෙහි සංකල්ප රාගයක් හිතේ හැටගත්තා නම් අන්නේ සංකල්ප රාගේ රූපකාමයක් වෙනවා. හරිද? රූපය කාමයක් නෙමෙයි, රූපය ඇවිල්ලා කාම ගුණයක්. හරිද? අපි උදාහරණයකට රූපෙකුත් ගමුකෝ. හිතන්න ගෑනු ළමෙක් ඉන්නවා. දැන් මේ ගෑනු ළමයා හරි ලස්සනයි. ඒ ලස්සන ප්‍රියමනාප ගෑනු ළමයා ගේ දකින රූපයක් තියෙනවනේ. එතකොට ඒ දකින රූපය කාම ගුණයක් මිසක් ඒක කාමයක් නෙමෙයි පින්වත්නි. එතකොට ඒ කාමයෙන් ඈත් වෙන්න කැමති කෙනා ඒ ගෑන් ළමයාගේ රූපයෙන් ඈත් වෙලා ඔයා එන්න එපා පැත්ත පලාති කියලා ළමයාව නවත්තනවා. ඒ ළමයා එනකොට ඩග්ගල ඇස් දෙක පියා ගන්නවා, රෙදි කෑල්ලකින් හැබැඳ ගන්නවා. දැන් මේ වගේ පින්වත්නි, ඒ රූපය නොදක ඉන්න දඟලන එක නෙමෙයි කාමයෙන් නිදහස් වෙන්න කරන්න ඕනේ. කාමයක් වෙන්නේ කොහොමද? ඒ ළමයාගේ දකින රූපය රූප කාමයක් බවට පත් වෙන්නේ ඒ ළමයාගේ දැකීමෙන් හටගන්න රූප, ඒ චක්කු විඥාණයෙන් හටගන්න රූපය ඇවිල්ලා කාම ගුණය. ඒ කාම ගුණේ ළමයාව දැකීම, ඒ දකින රූපය කාම ගුණය. හැබැයි රූපයට මෙයා යාගේ හිත ඇතුළේ කෙලෙසෙක් එකතු කරගෙන සංකල්ප රාගයක් හදාගන්නවා. අන්නේ සංකල්ප රාගේ රූපය කෙරෙහි ඇලීමක් හටගන්න දැන් හිතේ. අන්නේ ඇලීම හටගත්තට පස්සේ දැන් ඇලුණු රූපයක් තමයි තියෙන්නේ. දැන් අර පිරිසිදුව දකින රූපය ඇලුණු රූපයක් බවට පත්කලේ හිත ඇතුළේ තියෙන කෙලෙස් එක. දැන් ඒ ගෑන ළමයාගේ රූපය දැකීම රූපකාමයක් වෙලා. හරිද? එතකොට ඒ ළමයාගේ කටහඬත් හරි ලස්සනයි කියමුකෝ. එතකොට ඒ කටහඬ ශබ්ද කාමයක් කරගන්නවා. කොහොමද? ඒ ශබ්දේ කාමයක් නෙමෙයි. ඒ ශබ්දය ඇවිල්ලා කාම ගුණයක් විතරයි. හැබැයි ඒ කාම ගුණය එක්ක පින්වත්නි හිත ඇතුලේ කෙලෙස් එකතු කරලා ඇලුන ගමන් ඒ ශබ්දෙට ඒක අහන්න ඇලුම් කරන ආසාවක් හිතේ හටගත්ත ගමන් දැන් මොකද වෙලා තියෙන්නේ? කාම ගුණයක් වෙලා ඉවරයි. කාම ගුණය කාමයක් කරගෙන ඉවරයි. හරිද? එතකොට ඒ ශබ්දේ කාම ගුණයක් වුණා, ඒකට ඇලුනා. ඇලුන කියන්නේ හරියට කිව්වොත් එහෙම කාම ගුණයක් වූ ප්‍රියමනාප ශබ්දය සහ එකතු කිරීම ඇලීම. හරිද? ඇලීමයි කාම ගුණයයි දෙක එකතුන ගමන් දැන් හිත ඇතුළේ ඒක ශබ්ද කාමයක් වෙලා. එතකොට ඒ ළමයාගේ දකින රූපයට ඇලෙන ඇලීමයි ශබ්දයට ඇලෙන ඇලීමයි දෙක වේමත්තතා වශයෙන් කාමේ වර්ග දෙකක්. කියන්නේ රූපකාම එකක්, ශබ්දකාමේ තව එකක්. අන්න ඒ වගේ ගන්ධකාමේ තවත් එකක්, රසකාමේ තවත් එකක්, පහස කෙරෙහින කාමේ තවත් එකක්. ඔය තමයි කාම වේමත්තතා ටික. ඊළඟට පින්වත්නි මේකේ විපාක ගැන කතා කරනකොට බුදුරජාණන්සේ කාමයේ විපාක ගැන කියනවා මෙහෙම. කතමෝච බික්වේ කාමානං විපාකෝ. මොනවද මේ කාමයේ විපාක? එතෙන්දි බුදුරජාණන්සේ වදාලා යංකෝ බික්කවේ කාමයමානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අනිබ්බත්තේති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා. මේ එතෙන්දි බුදුරජාණන් වදාලා කාමයන්ගේ විපාකය කියන්නේ මොකක්ද? යමක් කැමති නම් කාමය මානෝ, කැමති යමක් තියෙනවා නම් පිනෙහි විපාක වශයෙන් හරි පවේ විපාක වශයෙන් හරි තජ්ජං තජ්ජං අත්තභාවං ඒ ආත්ම භාවවල ඒක උපද්දනෝ. කැමැති යමක් තියෙන නම් පිනෙහි විපාක විදියට හරි අකමැති මේ පවෙහි විපාක විදියට හරි ඒ කෙරෙහි උපදින මොනෝහරි ඒ ආත්ම භාවයක මොකද වෙන්නේ? අර විපාකේ උපද්දනෝ, කාමයේ විපාක. අපි මේක සාකච්ඡා කරමු. එතකොට ඒ කාමයේ විපාක කියලා එකක් තියෙනවා. ඒක තමයි ඔය බුදුරජාණන් සදාලේ කාමානං විපාකෝ. එතන කෙලින්ම භවයේ සකස් වීම පිළිබඳ කතා කරපු හරි අපූර්ව ගැඹුරු පැත්තක් පින්වත්. ඊළඟට කාම නිරෝධය ගැන කියනවා. කතමෝච බික්කවේ කාම නිරෝධෝ. කාමයේ නිරෝධය මොකද්ද? දැන් අපි කොච්චර කාම ගැන කතා කරත් කාම නිරෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ මිසක් වෙන කිසි කෙනෙක් ලෝකේ හොයාගත්තේවත් නැහැ පින්වත්නි. ඇත්තනම ලෝකේ හරියට කාමයේ කියන්නේ මොකද්ද කියලා දන්නේත් නැහැ. කාම ගැන කොච්චර කතා කළත් සංකප්ප රාගෝ පුරිසස කාමෝ කියන ගාතාවෙන් බුදුරජාණන් වදාළ කාමයේ සංකල්ප රාගයක් කියන එක බුදු කෙනෙක් මිසක් මේ ලෝකෙට ලේසියෙන් කෙනෙක් තේරුම් කරලා දුන්නේ නැහැ. කාමයේ කියන්නේ හැමදාම හිතන් ඉන්නේ පේන දේවල්, ඇහෙන දේවල් මේවා කාමයේ කියලා. අදරත් මිනිස්සු රූපකාම, ශබ්දකාම ආදී පංචකාම කියලා මේ රූප ගැන තමයි හිතන් ඉන්නේ. රූපය කාමයක් කියලා. ඒ නිසා කාමෙන් නිදහස් වෙන්න රූපය අයින් කරනවා. ශබ්දේ කාමයක් කියලා කාමෙන් නිදහස් වෙන්න ශබ්දය අයින් කරනවා. ගඳ සුවඳ කාමයක් කියලා ගඳ සුවඳෙන් නිදහස් වෙන්න මේ කියන්නේ කාමෙන් අයින් වෙන්න ගඳ සුවඳ අයින් කරනවා. ඊට පස්සේ රසය කාමයක් කියලා හිතන කෙනා කාමෙන් නිදහස් වෙන්න ඕනනම් රසය අයින් කරනවා. ඈ ගොඩාක් හිත ඇලෙන රස වර්ග තියෙනවා නම් ඒවා නොකා ඉන්න එක තමයි කාමෙන් නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමය කියලා හිතනවා. ඒක අයින් කරනවා. ඔය විදිහට පින්වත්නි කාමයන්ගෙන් ඈත් වෙන්න කියලා පහස අයින් කරලා ඔය විදිහට මේ පංච කාම කියන්නේ මේ බාහිර පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන ගඳ සුවඳ, රස පහස මේවා කියලා හිතනවා. ඉතින් ඒකයි ලෝකයාට කාමයේ කියන එකවත් හරියට දන්නේ නැතුව කාම නිරෝධයක් ගැන කොහේ දැනගන්නද පින්වත්නි? බුදු කෙනෙක්ම තමයි අවබෝධ කළේ. කාම නිරෝධය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධෝ බික්කවේ කාම නිරෝධෝ. කාමයේ සමුදය නිධානය ඇවිල්ලා පස්සය කිව්වනේ. එනම් පස්ස නිරෝධයෙන්ම තමයි කාමයේ නිරුද්ධ කරන්න තියෙන්නේ. එතකොට අපි මේ මහප්‍රාණ පයන්නත් එක්ක පස්සේ කියලා කියන්නේ එකතුව කියලා කිව්වා. ඒ පස්ස නිරෝධයෙන් කොහොමද කාම නිරෝධයක් වෙන්නේ කියලා අපි මේ දේශනාවේදීම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට කාම නිරෝධයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී පටිපදා. මේ කාම නිරෝධ ගාමිනී පටිපදාවකුත් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ආදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනා කාම නිරෝධ ගාමිනී පටිපදාව වඩන කෙනෙක්. කාමයෙන් හිත නිදහස් කරගන්න, කාමයෙන් සදහටම නිදහස් වෙන කාම නිරෝධ ගාමිනී පටිපදාව තමයි ඔය කියපු ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පින්වත්නි, කාමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම පරයය ඔය විදිහට බෙද බෙද වෙන් කරලා පෙන්නනවා. කීයක් කතා කරාද කියලා බලමු. තථාගතයන් වහන්සේතල යතෝචකෝ භික්ඛවේ අරේ ශ්‍රාවකෝ ඒවං කාමේ පජානාති. ඔය විදිහට කාමය මොකද්ද කියලා අරේ ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා, දැනගන්නවා. ඔන්න පළවෙනි එක කාමය ගැන දැනගන්නවා. ඒවං කාමානං නිදාන සම්භවං පජානාති. කාමයේ හට ගැනීම ගැන, කාමයේ නිදානේ, කාමයේ පසුබිම ගැන දැනගන්නවා. දෙකයි. ඊළඟට තුන්වෙනි එක ඒවං කාමානං වේමත්තතං පජානාති. කාමයේ විවිධත්වය දැනගන්නවා. ඒක තුන. ඊට පස්සේ හතරවෙනි එක ඒවං කාමානං විපාකං පජානාති. කාමයේ විපාක ගැනත් අවබෝධයෙන් දැනගන්නවා. ඊතල හතර. පහ ඒවං කාමානං නිරෝධං පජානාති. කාම නිරෝධ ගැනත් දැනගන්නවා. හය ඒවං කාමානං නිරෝධගාමිනී පටිපදං පජානාති. කාම නිරෝධගාමිනී පටිපදා මාර්ගය ගැනත් දැනගන්නවා. සෝ ඉමං නිබ්බේධිකං බ්‍රහ්මචරියං පජානාති කාම නිරෝධං. මේවා ඔක්කොම අවබෝධ කරගත්ත කෙනා සෝ ඉමං නිබ්බේධිකං බ්‍රහ්මචරියං පජානාති කාම නිරෝධං. මේ කාමය නිරුද්ධ, මේව විනිවිද වැටහීමකින් මේවා නුවණින් අවබෝධ කරගෙන කාමයන් නිරුද්ධ කරන බමසර එයා සම්පූර්ණ දන්නවා. ඉතින් ඔය ටික දැනගත්තට පස්සේ බුදුරජාණන් සෝදාලේ ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං. කාමයේ පිළිබඳ යමක් පවසන්න තියෙනවා නම් ඒ සියල්ලම තථාගතයන් වහන්සේ ඔය විදිහට දේශනා කරලා ඉවරයි කියලා. හරීම පැහැදිලි. ආයාකාරයකට කාමය කියන්නේ මොකද්ද? ඊට පස්සේ කාමයේ නිදාණය, කාමයේ හට ගැනීම මොකද්ද? කාමයේ විවිධත්වය මොකද්ද? කාමයේ විපාක මොකද්ද? කාමයේ නිරෝධය මොකද්ද? කාම නිරෝධ කරන ප්‍රතිපදා වැඩපිළිවෙල මොකද්ද කියලා කාමයේ පිළිබඳ අංග සම්පූර්ණ පැහැදිලි කිරීමක් පින්වත්නි ඔය කරුණු ටික ඇතුලේ තියෙනවා. දැන් මේක ඉතින් එකින් එක වෙනම විග්‍රහ කරගෙන චුට්ටක් තේරුම් අරගන්නයි තියෙන්නේ. නිබ්බේධික සූත්‍රයේ කාමේ ගැන වගේම මං කිව්වේ එක වගේම වේදනා ගැන, පස්සය ගැන, මේ සංඥා ගැන, වේදනාව වගේම සංඥා ගැන, කර්මය ගැන, මේ වගේ කාරණම ඔබට ඉස්සෙල්ලා කිව්වා. පැතිකඩ ගණනාවක් කර්ම පරියායන් ආශ්‍රව කියන්නේ මොනවද වගේ හැම පැත්තක්ම පින්වත් බුදුරජාණන් විග්‍රහ කරන නිබ්බේධික සූත්‍රය. කියන්නේ කරුණු හයක් ගන්න තියෙන නිසා ඕක අයිති වෙන්නේ චක්ක නිපාතයට. අංගුතර නිකායේ කారణ 6 ගාන කියන චක්ක නිපාතේ තියෙන්නේ. ඇත්තටම නිබ්බේධික සූත්‍රය කියන්නේ කතා කරලා ඉවරයක් කරන්න බැරි මහ වටිනාම කරුණු පිරුණු මහා ගැඹුරු සූත්‍රයක්. අම වටිනා. ඒතකොට මේ ඒකේ එක පොඩි කොටසක් විතරයි කාමය ගැන කතා කරන ධර්ම පරියාය විතරයි අද දවසේ අපි මේ තෝරගත්තේ කතා කරන්න. ඉතින් ඔබට මේ ටික ඔය විදිහට තේරුම් අරගෙන අවබෝධයෙන් විමසන්න භාග්‍ය ලැබෙන්න ඕනේ. අපි බලමු දැන් ඔය එකින් එක ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. කාමය කියන්නේ මොකද්ද කියන එක ගැන නම් අපි ටිකක් අර සංකප්ප රාග පුරිසස්ස කාම කියන ගාතාවත් එක්ක ටිකක් කතා කරා. එතකොට කාම නිදාණය කොහොමද, පස්සෙන් කාමයක් හට ගැනීම ඒ කාම නිදාන සම්භවය වෙන්නේ කොහොමද කියන එකත්, ඊට පස්සේ කාම වේමත්තතා මේවා ටික පැහැදිලි කරගමු පින්වත්නි. කාම විපාක ගැන එතනත් අපිට මේ කර්ම සකස් වීම පිළිබඳ කතා කරන්න ලොකු දෙයක් තියෙනවා. ඊට පස්සේ කාමයේ විපාක වගේම කාම නිරෝධයයි නිරෝධගාමිනී පටිපදාවයි ගැන කතා කරන්න තියෙනවා. මේ ටික ඇත්තටම කෙටියෙන් කතා කරන්න සිද්ධ වෙන්නේ ඒ නිසා ඉතාම හොඳින් අහන්න. මේ කරුණු හැම එකක්ම ඔබට ඔබේ ජීවිතයේ අවබෝධය පිණිස හේතු වෙනවා. කොච්චර සසර කෙටි කරගන්න ඕනේ කෙටි කරගන්න කිව්වත් වැඩක් නැහැ මේවා දන්නේ නැතුව. මේවා අවබෝධ කරගත්තොත් විතරයි ඔබට සසර කෙටි කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි. සසර කෙටි කරගන්න කොච්චර මිනිසුන්ට සමහරලාට ඕනකම තිබුණත් ගිහිගෙදර ගත කරන අය කාමයට එක්කනේ ජීවිතය ගෙවන්නේ. ඒ නිසා මේ කාමය කියන වචනය ඉඳලා විසඳගෙන ගිහිගෙදර ඉන්න පිරිසක්නේ වැඩිපුර බණ ටික මේ වෙලාවේ අහන්නේ ස්වාමීන් වහන්සේලා අහනවා. එතකොට භික්ෂුව කියන්නේ නෛෂ්ක්‍රම ජීවිතයක් ගෙවනවා, කාමයෙන් වෙන් වෙච්ච ජීවිතයක්. එතකොට කාමයෙන් වෙන් වෙනවා කියන එකයි කාමයට එක්ක ඇසුරු කරගෙන ඇලි ගැලී ඉඳිමින් ජීවිතය ගෙවන අයයි මේ වෙලාවේ මේ කාමී කියන වචනේවත් දන්නේ නැතුව නිවනක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක හින්දා අනිවාර්යෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් කාමයේ කියන වචනේ ඉඳලා විසඳ ගන්න වෙනවා. දැන් ඇත්තටම කාමයේ කෙරෙහි තියෙන ඇල්ම ප්‍රහාණය කරපු පමණින්ම ඔබ දන්නවා එතන අරිහත්වේ නෙමෙයි අනාගාමී ඵලයයි සාක්ෂාත් කරන්නේ. කාමරාග කියන්නේ සංයෝජනය. කාමරාග කියන කාමයට ඇලීම කියන සංයෝජනේ දුරු කරාට පස්සේ පින්වත්නි එයා අනාගාමී ඵලයටනේපත් වෙන්නේ. එතකොට අනාගාමී ශ්‍රාවකෙක් විදිහට එයාට පටිගත් දුරු කරගෙන තරහත් දුරු කරගෙන කාමයන්ගෙන් හිත නිදහස් කරගන්නවා සදහටම සංයෝජනෙම නිදහස් වෙනවා. නමුත් ඒත් රාගය තව ඉතුරුයි. ඒ මොනවාද? රූප රාග, අරූප රාග. ඉතින් ඒ නිසා රාගය ඊටාම තියුණුයි. රාගයේ විශාලම බරක් දරන්නේ කාම රාගයේ. එතකොට කාමයේත් එක්ක ඇලී ගලී ඉන්න කාම ලෝකේ ඉපදිච්ච අපි අඩුම තරමේ ඉස්සෙල්ලා මේ කාමය කියන්නේ මොකද්ද කියන එක විසඳ ගන්න එකම සෑහෙන වටිනවා. ඉතින් අද දවසේ ඒ නිසා අපි මේ කාමයේ පිළිබඳ තියෙන ධම්මපරියාය තමයි නිබ්බේධික සූත්‍රය ඔස්සේ මේ විදිහට සාකච්ඡා කරගෙන යන්නේ. එහෙනම් කාරණා හයක් දැන් කතා කරනවා. ඊගොවා කාමාභික්කවේ වේදිතබ්බා, කාමය කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. කාමාන නිදාන සම්භව වේදිතබ්බෝ, කාමේ සමුදය, කාමේ නිදාණය මොකද්ද කියන එක. එතකොට කාමානං වේමත්තතා වේදිතබ්බා, කාමේ විවිධත්වය දැන් අපි කතා කරනවා. කාමානං විපාකෝ වේදිතබ්බෝ, කාමේ විපාක ගැන කතා කරනවා. කාම නිරෝධ වේදිතබ්බෝ, ඊළඟට කාමයේ නිරුද්ධ කිරීම ගැනත් කතා කරනවා. කාම නිරුද්ධ ගාමිනී පටිපදා වේදිතබ්බා, කාම නිරුද්ධ කරන වැඩපිළිවෙල මොකද්ද කියලා ප්‍රතිපදාව ගැනත් කතා කරනවා. එතකොට ඔතනදී පින්වත්නි කාමා වේදිතබ්බා කියන කේදී කාමයේ කියන්නේ මොකද්ද කියන එක විග්‍රහ කරනකොට අපි බුදුරජාණන් වහන්සේ අර පංචකාම ගුණ ගැන පෙන්නලා තමයි පටන් ගත්තේ. එතෙන්දී ඊටාම පැහැදිලිව කාම ගුණ පහ වෙනමත් ඒ කාම ගුණ කිසිසේත්ම කාමය නොවන බවත් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඒ කාමය කෙරෙහි තියෙන සංකල්ප රාගය තමයි කාමය කියන්නේ. මේ පංචකාම ගුණ කෙරෙහි තියෙන සංකල්ප රාගය කියලා. අපි සරලව ගත්තොත් මාලයක් ගමු රත්තරම් මාලය. රත්තරම් මාලේ කාමේ වෙන්නේ මාලේ නෙමෙයි කාමේ ඇත්තරම. මාලය කාමය කරන්නේ හිත ඇතුලෙන්. එතකොට මාලයට තියෙනවා රජනීය ස්වභාවයක්, කෙලෙස් ඇති කරන ස්වභාවය තියෙනවා මාලය ඇතුලේ. ඒක පිය රූපයි. හරිද? එතකොට කාමූප සංහිත දෙයක් මාලය කියලා කියන්නේ. මාලයේ දකින ඒ රූපය චක්කු විඤ්ඤයියා රූපා. ඇහින් දකින රූපේ මාලේ කියවට මාලෙත් නෙමෙයි අතන. මාලයේ දකින රූපයක් තියෙනවානේ. ඒ රූපය ඇවිල්ලා ඉෂ්ටයිකාන්තයි, ප්‍රියමනාපයි, කාමූප සංහිතයි, රජනීයයි. ඇලෙන ස්වභාවයක් තියෙනවා, කෙලෙස් ඇති වෙන ස්වභාවය, ප්‍රේමනාපය ඔක්කොම හරි. රත්තරම් මාලයක් දැකීමෙන්ම බොහොම ප්‍රේමනාප ස්වරූපයක් තියෙනවා. ඒකට මිනිස්සු පැලඳගෙන ඒකෙන් සුන්දර බවක් මේ තමන් තුළ ඇති කරගන්න උත්සාහ කරන්නේ ලොකු වියදමත් ධර්මයෙන්. ඒ නිසා මාලයේ ඒ ස්වභාවය තියෙනවා. හැබැයි මාලේ කාමයට අයිති වෙන්නේ නැහැ. කාමයෙන් නිදහස් වෙන්න කියලා මාලේ ඈත් කරා කියලා බෑ කියන එකයි මේකෙන් කියන්නේ. මාලේ ඈත් කරපු පමණින් එයා කාමයෙන් ඈත් වුණා වෙන්නේ. කාමේ වෙන්නේ කොහොමද? මාලේ ඇවිල්ලා මාලේ දකින රූපේ කාම ගුණයක් විතරයි. ඒ කාම ගුණයට එකතු වෙනවා සංකල්ප රාගයක්. රාගය හටගන්නේ කොහෙද? සංකල්ප තියෙන්නේ කොහෙද? හිතේ. ඒතර හිත ඇතුළේ සංකල්ප රාගයක් මාලේ කෙරෙහි හටගත්තම දැන් එතනින් එහාට මාලේ රූපේ කාම රූපකාමයක් වෙනවා. හරිද? එතකොට මේක තනිකර හිතෙන් තමා තුලින් කෙලෙස් විසින් කරන දෙයක්. නැතුව මේක මේ බාහිර මාලේ ওই කතාව නෑ. නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. මේ විචිත්‍ර වූ විසිතර වූ බාහිර ලෝකේ කාමය වෙන්නේ නැහැ කියනවා. මාලේ කොහෙත්ම කාමේ නෙමෙයි. ඒකයි කියේ තිට්ටාන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඔය විචිත්‍ර වූ ලෝකේ මේ විදියට තීච්ඡාවේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මාලේ මාලේ විදියට තිබුණාවේ. මාලය ඈත් කරපු පමණින් කිසිසේත්ම යා කාමෙන් ඈත් වෙන්නේ නැහැ. මාලේ තියෙන තැන තීච්ඡාවේ. මාලේ කෙරෙහි තියෙන සංකල්ප රාගෙන් හිත නිදහස් කරගත්තොත් විතරයි යා කාමෙන් ඈත් උනා වෙන්නේ. ඒක හරි ලස්සනම කාරණාවක්. ඒක අනිවාර්යෙන් පින්වත්නි පැහැදිලිව තේරුම් ගන්න එක වටිනවා. දැන් අපි මේ කාමය කියන්නේ මොකද්ද කියන එකයි ඔය ටිකෙන් කතා කරේ. ඔක අපි කලින් සූත්‍රය කියවගෙන යනකොට ටිකක් ඔබට පැහැදිලි කරපු හින්දා වැඩිදුර කාමය කියන්නේ මොකද්ද කියන එකට කාලය ගන්නෑ. අපිට කතා කරන්න තියෙනවා මේ පස්සේ ගැන. හැම කතමෝච බික්කවේ කාමානං නිදාන සම්භවෝ. කාමයේ නිදානේ, නිදානයක් කියන්නේ ඒකේ තියෙන සමුදය. පසුබිම බැග්‍රවුන්ඩ් එක මොකක් හින්දාද මේක හැදුනේ කියලා. හරිද? ඒ කියන්නේ දරුවෙකුගේ නිදාණෙ වෙන්නේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි හින්දා තමයි දරුවා උපදින්නේ. ඒ වගේ තමයි කාමයේ නිදාණේ ඇවිල්ලා පස්සය. හරිද? පස්සෝ බික්කවේ කාමානං නිදාන සම්භවෝ. පස්සය කියන්නේ මහ ප්‍රාණ පයන්නෙන් පටන් ගන්න මේ පස්ස කියන්නේ තින්නම් සංගති පස්සෝ තුනක එකතුව පස්සයයි. පස්සය කියන වචනේ තේරුම එකතුවක් කියන එක. මේ එකතුවක් වුණොත් තමයි කියනවා කාමය නිදාන වෙලා තියෙන එක, කාමය හටගන්නේ. ඇත්තටම පින්වත්නි, ඔය එකතුවක් වෙනවා කියන එකම හරි අපූර්වයි. අපි මාලයේම කතා කරමුකෝ. මාලේ පැත්තෙම රත්තරන් මාලයක් තියෙනවා යම් කිසි තැනක. එතකොට දැන් ඔය මාලය දැකීමක් වෙනවා නම් කවුරු හරි කෙනෙකුට ඒ මාලය පිළිබඳ දැකීම හටගන්න ඇස ඒ මොහොතේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න ඕනේ. ඇසේ ක්‍රියාකාරීත්වය නාම රූප ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ හටගන්න ඕනේ. ඒක චක්කායතනය. ඊළඟට ඒ ඇහැට පේන රූපය, ඇහත් රූපයත් විඥානයත් කියන, විඥාන කියන්නේ රූපේ දැන ගැනීම. මනසින් ඒකට යොමු වෙලවා මනස, ඒ කියන්නේ සමන්නාහාර වෙනවා කියලා අපි පාලියෙන් කියනවා. මෙන්න මේ අවධානය යොමු වීම කියන එක. මාලය කෙරෙහි අවධානයට මනස යොමු වුණා නම් දැන් මේ මාලය දැනගන්න ඇහැකුත් හට ගන්නවා, ඇස දැනගන්න මාලේ රූපයකුත් එතන කතා කරන්න තියෙනවා. එතකොට ඇහත් රූපයත් කියන මේ ආයතන දෙක, ඇස ඇවිල්ලා අභ්‍යන්තර ආයතනේ, රූපය ඇවිල්ලා බාහිර ආයතනේ. එතන මේ ආයතන දෙක, අභ්‍යන්තර ආයතනේ බාහිර ආයතනේ කියන ආයතන දෙක එකතු වෙන්නේ විඥානයක් එතන හටගත්තු හින්දා, චක්කු විඥානය. එතකොට විඥානය කියන මේ සමන්නාහාර වීමෙන් පස්සේ දැන ගැනීම, අවධානය යොමු වෙලා මාළෙට, මාළෙ දැනගත්තා. දැනගත්තේ මනසින්. දැන ගැනීමට කියනවා විඥානය. එතකොට විඥානය, ඒ විඥානයට ලක් වෙච්ච මාළෙ දැනගත්ත ඇස ඇහැට රූපයක් බවට පත්වෙච්ච මාලේ රූපය. එතකොට මේ තුනක් තියෙනවනේ දැන් ඔතන. ඇසයි, රූපයයි, විඥානයයි. ඔය තුනම එකතු වීමක් වුණා. ඒ නිසා තමයි දැන ගැනීමක් කියලා එකක් වුණේ. මාලය දැන ගැනීම. එහෙම නැත්නම් දැකීම. හරිද? දැකීම. එතකොට මේ ඇහැට රූපයක් දැකීමක් කියලා හට ගැනීමක් වුණා කියන්නෙම තුනක එකතුවක් කියන එකයි. ඇහැයි රූපයයි විඤ්ඤාණයයි තුන එකතුනා කියන එකයි. ඒ එකතුවට තමයි පස්සයක් කියලා කියන්නේ. ඒතර පස්සේ තමයි කියනවා කාමයේ නිදානෙ. කාමයට තියෙන පසුබිම ඔතනයි තියෙන්නේ. පස්සයක් වුණොත් කාමය හටගන්නවා කියලා. ඇතරම පින්වත්නි, මේ කාරණාවේ හරිම අපූර්වවට මේක ගැඹුරින් තේරුම් ගන්න වටිනවා. මේ පස්සයක් වුණොත් එතන කාමයට අවස්ථාවක් හැදෙනවා කියලා කියද්දී, ඒ නිදානයක් වෙනවා කියද්දී, වාද තේරුම් ගන්න පස්සේ තමයි වේදනාවටත් සමුදය, පස්සේ තමයි සංඥාවටත් සමුදය, පස්සේ තමයි චේතනාවටත් සමුදය, පස්සේ තමයි කර්මයටත් සමුදය, පස්සේ තමයි කාමයටත් සමුදය. මේක හරි අපූරුයි. පස්සයක් වුණොත් ඔක්කොම හට ගන්නවා කියතන. හරිද? සංඥා කියන්නේ හඳුන ගැනීම. මේක අත්තරම් මාලයක් කියලා හඳුනා ගැනීම කියන සංඥාව හටගත්තෙත් පස්ස වෙච්ච නිසා. මාලය පිළිබඳ සුඛ වේදනාවක් කියනවනම් සැප වේදනාවක්, ඒ සැප වේදනාව හටගත්තෙත් පස්ස වෙච්ච නිසා. මාලය ගැන මේ මාලෙ මං ගන්න ඕනේ, මොකක් හරි චේතනාවක් ඇති වෙනවනම් ඒ චේතනාව හටගන්නෙත්, ඒ කියන්නේ ඒකට සංඛාර කියලා කියනවා, ඒ සංඛාර හටගන්නෙත් පස්ස වෙච්ච නිසා. එතකොට ඒ පස්සේම තමයි කාමයට නිදාන සම්භවය වෙන්නේ. ඉතින් අපි යොතනදී තේරුම් ගන්න ඕන දේ තමයි රූප කාම, රූපේ කෙරෙහි කාමය හටගන්න අනිවාර්යෙන් චක්කු විඥාණය නිසා හටගත්ත චක්කු සම්පස්සයක් අනිවාර්යයෙන්ම නිදාන වෙනවා, කිස්තිරයි. ඊට පස්සේ සෝත විඥාණය නිසා හටගත් සෝත විඥාණය හටගත්තරන් එතන අනිවාර්යෙන් සෝත සම්පස්ස කියන කනයි ශබ්දයයි විඥාණය කියන තුනේ එකතුවක් සිද්ධ වෙනවා. ඒකෙන් තමයි අර සද්ද කාමය, ශබ්දේ පිළිබඳ කාමයේ හටගන්න අවස්ථාවක් හැදෙන්නේ. එතකොට ගන්ධ කාමය, දැන් නහයට ගන්ධ සුවඳක් දැනනකොට එතන කාමයේ හටගන්නේ නහයයි ගන්ධ සුවඳයි, නහය විඥානය කියන ඝාන විඥානය කියන තුන එකතු වෙලා ඝාන සම්පස්සයක්, ගන්ධ, හරි, ගන්ධ පිළිබඳ සම්පස්සයක් හටගන්නවා. පස්සය නාසය, නාසයට දැනෙන, ඒ කියන්නේ ගඳක් හෝ සුවඳක් දැනගන්න පින්වත්නි අනිවාර්යෙන් එතන තියෙන්න ඕනෙමයි. දැන් කෙනෙක් බලයි කාම කාමය කියන්නේ සංකල්ප රාගයක් ඇතෙන ඒක සුවඳට මිසක් ගඳට එන්නේ නැහෙනේ කියලා. අනේ පින්වත්නි, ගිහි ගෙදර ඉන්න ඔබට මේ ගඳ ගැන කතා කරන්න ඕනේ නැහෙනේ ඔච්චර. මිනිස්සු ස්ත්‍රීන් පුරුෂයන් විදියට ඇලෙනවා නම් යම්කිසි අරමුණක් හිතේ තියාගෙන ස්ත්‍රියක් කෙරෙහි පුරුෂයෙක් හිතේ වැඩියෙන්ම ඇලීම තියෙන්නේ වැඩියෙන්ම ගඳ ගන්න තැන් වලටනේ. හරිද? ශරීරයේ වැඩිම ගඳ එන තැන් ටික මොනවද? ඒ තැන් කියන්නේ වසාගත් තැන් තියෙනවා. ඒ වගේම මුහුණ ගත්තොත් එහෙම මුහුණේ කට, මේ හැම තැනකින්ම තමයි වැඩිම ගඳ වැහෙන්නේ. හරිද? වැඩිම ගඳ වැහෙන තැන් වලටනේ පුරුෂයාගේ හිත වැඩිම ඇලිලා තියෙන්නේ ස්ත්‍රියක් කෙරෙහි. ඉතින් හිතන්ඩ ගඳ කියන එක කෙරෙහි කාමෙන් කොච්චර බැසගෙන තියෙනවද කියනවා නම් ඔවුන් ඒ ගඳ ගහනවය කියන එක කාරණාව සම්බන්ධයෙන් මේ තකන්නේ නැහැ. ඒ තරම් කාමයෙන් අඳ වෙනවා මිනිස්සු. ඒ හින්දා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතේ, මිනිසු නෙමෙයි සියලු සත්වයන්, හරිද? සත්ව කියලා කියන්නේ උපාදානයේ සහිත තාක්කල් යම්තාක් සසරේ තත්වයන් කියලා පැනවෙනවා නම් ඒ පැනවෙන ඕනම තැනක දෙවියන් මිනිසුන් කාමලෝකය ඇතුළේ මං කියන්නේ කාමයෙන් අන්ද වෙනවද, කාමයට හිත බැස ගන්නවද, ඒ හැම තැනකම ඒක ගඳද්ද සුවඳද්ද කියලා කතාවක් නැහැ. ගඳත් එයාට ඒ මොහොතේ සුවඳක් විදියට ප්‍රියමනාප සංඥාවක් තියෙන්නේ. ගඳ කියලා කියනකොට ඕකට අයිති ගඳ සුවඳ ඔක්කොම ගඳ කියද්දි. එතකොට නහයෙන් ආග්‍රහණය කරන සියලු දේවල් ගඳ කියන එකට අයිති. ඒක බෙදලා දක්වන්නේ ඒක සුවඳද ගඳද කියලා බෙදලා දක්වන්නේ සංඥාවෙන්. කෙනෙකුට ගඳ දෙයි, තව කෙනෙකුට සුවඳයි. ඉතින් ඔකට හොඳම උදාහරණේ දූරියන්. දූරියන් කෙනෙකුට සුවඳයි, තව කෙනෙකුට ගඳයි. හරි, ඒ වගේ විවිධ දේවල් තියෙනවා. කෙනෙකුට හරිම ඉඹ ඉඹ ඉන්න සුවඳ දේවල්, ඔය සමහරුන්ට පෙට්‍රල් සුවඳ වගේ දේවල් හරි ප්‍රියයි ඇතැම් අයට. ඒ ආග්‍රහණය දැනෙනකොට හරි කැමැත්තක් තියෙනවා ඒ සුවඳට. සමහර අයට ඒක ඉවස ගන්න බැක් ගඳයි. එතකොට දූරියන් වලින් එන ආග්‍රහණය වෙන ගන්ධය, පාලියෙන් කිව්වොත් ගන්ධ කියන වචනේ, ගන්ධය සිංහලෙන් කිව්වොත් එහෙම ගඳ හෝ සුවඳ හෝ වශයෙන් බෙදා දක්වන්නේ තම තමන්ගේ කැමැත්ත මත. හරිද? තමන්ගේ කැමැත්ත අකමැත්ත මත බෙදා දක්වන එකක් මිස කාටවත් දැනෙන්නේ ගන්ධ. ඒතර ගන්ධකාමයක් වෙන්න නම් අනිවාර්යෙන් එතන නහයට ගඳ සුවඳ හෝ ඒ අරමුණ දැනෙන්න ඕනේ, විඥාණයෙන් දැනගන්න ඕනේ. ඔය සියල්ල වුණොත් තමයි එතන කාමයට නිදානයක් වෙන්නේ. පැහැදිලිද? එතකොට රසත් එහෙමයි. රසය දැනගන්න, රසකාමයක් හිතේ හටගන්න අනිවාර්යෙන් එතන දිවට දැනෙන රස කියන ආයතන දෙක, දිව කියන අභ්‍යන්තර ආයතනේ, රස කියන බාහිර ආයතනේ, ඒ රස දැනගන්න ජීවහා විඥානය කියන විඥානයත් කියන තුන එකතු වෙන්න ඕනේ. ওই තුනම එකතුනාට පස්සේ එතනදී පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ හිත රසය එක්ක සංකල්ප රාගයෙන් බැසගත්තා නම් දැන් ඒ රසේ කාමයක් වෙලා ඉවරයි. අපි කියමු දූරියන් රස කෙනෙකුට රස කාමයක් බවට පත් වෙන්න නම් දිවත්, ඒ කියන්නේ රස කාමය හොඳේ, එතෙන්දී දූරියන් වල රූපේ දකිද්දි රූප කාමය. සමහරවිට දූරියන් ගෙඩිය පේනකොටම හිත තග්ගාල ඇලෙනවනේ රූපෙට. එතකොට එතන තියෙන රස කාමය නෙවෙයි රූප කාමය. එතකොට දූරියන් ගැන විස්තරයක් ඇහෙනකොට, ඒ දූරියන් කියන වචනේ ඇහෙනකොට පව දැන් මේ වෙලාවේ වචනේ වුණත් ඇති දූරියම් ආගමක් වගේ කියන මිනිසුන්ට, දූරියන් පෙරේතයන්ට. හරිද? ඒ වචනේ ඇහෙනකොටත් ශා කියලා හිතෙයි. ඒ එතන ඒ ශබ්දය ඇහෙනකොටම හිත ඒකේ ඇලිලා බැසගන්නේ එතන ඒ ශබ්දකාමය. එතකොට රසකාමේ, රූපකාමේ, ශබ්දකාමේ, දූරියන් වල සුවඳ දැනෙනකොට ගන්ධකාමේ. හරිද? දූරියන් ස්පර්ශ වෙනකොට, දූරියන් වල මදුලක් අතට ගත්තට පස්සේ දැනෙන ස්පර්ශයේ පවා යාට ප්‍රියකාමයක් වෙන්න පුළුවන්. එතන පොට්ටබ්බ කාමේ තියෙනවා. මේ හැම කාමයක්ම අනිවාර්යෙන් ඒ ආයතන දෙකත් විඥානයත් කියන එකතුව වෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්න. එතකොට දූරියන් දැකීමෙන් එයාගේ සංකල්ප රාගය හටගන්නේ එතන ඇසයි රූපයයි විඥානයයි තුන එකතු වීම නිසා. නහයයි ගඳ සුවඳයි විඥානයයි තුන එකතු වීමෙන් ගන්ධකාමයේ නිදාන සම්භව වෙනවා කාමයක් විදියට. එතකොට ඒ වගේ රසත් එහෙමයි. දිවයි රසයයි විඥානයයි කියන තුන එකතු වෙච්ච නිසා රසකාමයක් විදියට මෙතන කාමයේ නිදාන සම්භව වෙනවා පස්සයක් හටගත්ත හින්දා. ඉතින් ওই පස්සය හටගන්න තාක්කල්, පස්ස නිරෝධයකට යන තාක්කල් කාමයෙන් නිදහස් වීමක් නැහැ පින්වත්නි.
1: හරිද? ඉතින් ඔය විදියට අපිට මේ පොට්ටබකාමෙත් එහෙමයි කයට පහසක් දැනෙද්දී පහස සම්බන්ධ සංකල්ප රාග ඇති වෙලා පහසට ඇලිලා පහස පතමින් පහසත් එක්ක හිත යොමු වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ පොට්ටබ්බය හටගන්න හේතු වෙච්ච පස්සේ. හරිද? එතන මේ කාය සම්පස්ස කියලා අපි කියනවා කයයි පහසයි කාය විඥානය කියන තුන එකතු වීම. මේ එකතුෙන් තමයි පොට්ටබ්බේ කෙරෙහි කාමයක් බවට එතන කාම සංකල්පයකට අවස්ථාවක් හැදෙන්නේ. කයට පහස දැනෙද්දි. ඉතින් මේ විදිහට පංචකාම ගුණ පිළිබඳව යම් පස්සයක් හටගන්න කෙනෙකුට අවස්ථාවක් හැදුනා නම් ඒක කාමයට නිදානයක්, කාම සම්භවයක්. එතන සිද්ධ වෙනවා කාමයේ හට ගැනීමක්, කාමයට පසුබිමක්. ගොඩනගල ඉවරයි පින්වත්. පස්ස වුණා කියන්නේ. හොඳයි. අපිට කාම වේමත්තතාවලදී අපි කිව්වා මේ රූපකාම එකක්, ශබ්දකාම එකක්, ගන්ධකාම එකක්, රසකාම එකක්, පොට්ටබකාම එකක් මේවා එකකට එකක් වෙනස්. දැන් දූරියන් වලින් රූපකාමයේ ඇති වෙන විදියයි, ශබ්දකාමයේ ඇති වෙන විදියයි, ගන්ධකාමයේ ඇති වෙන විදියයි, රසකාමයේ ඇති වෙන විදියයි, පොට්ටබකාමයේ ඇති වෙන විදිය මේවා එකකට එකක් වෙනස්. ඒ වෙනස තමයි වේමත්තතාව කියලා කියන්නේ. රූපකාමයේ ස්වභාවය නෙමේ ශබ්දකාමෙට තියෙන්නේ. ශබ්දකාමී ස්වභාවය නෙමේ ගන්ධකාමෙට තියෙන්නේ. ගන්ධකාමී ස්වභාවය නෙමේ රසකාමෙට තියෙන්නේ. රසකාමී ස්වභාවය නෙමේ පොට්ටබ්බකාමෙට තියෙන්නේ. දූරයන් වල රසය දිවට දැනුණට අපි අර ඇහින් දකිනකොට එන්නේ ඒ රසය නෙමෙනේ ඇහැට පේන රූපයක් විදියට. එතන තියෙන වෙනම රසයක්. දිවට දැනනකොට තියෙන වෙනම රසයක්. නහයට සුවඳ විදියට දැනනකොට තියෙන වෙනම රසයක්. ඒතර ඔය ඔක්කොම එකතු වෙලා දැන් මිනිස්සේ දූරයන් කෑල්ලක් කනකොට ඒකේ රස දිවට දැනෙනවා, නහයට සුවඳ දැනෙනවා, හරි මේ ස්පර්ශයක් විදියට පහස දැනෙනවා, ඇහැට රූප විදියට පේනවා. ඔය ඔක්කොම එකතු වෙලා තමයි ඔයගොල්ලෝ කන්නේ ඕක. එතකොට දූරියන් කියලා මදුලක් කෑවට කාම වේමත්තතා වෙනස් වූ කාම ගොඩාක් එකතු කරන් කෑමක් ඕක. රසකාමේ හින්කනවා, රූපකාමේ හින්කනවා, සද්දකාමේ හින්කනවා, ගන්ධකාමේ නහයෙන් දැන් මෙතන කටින් රසකාමේ ගන්න ගමන් කටින් කන අතරේ නහයත් එතනමනේ. හරි, ඒ නිසා නහයට සුවඳක් දැනෙනවා. මේ කාම වේමත්තතාවසෙන් තියෙන වෙනස් වූ කාම ගොඩාක් එකතු කරගෙන තමයි අන්තිමට දූරියම් කෑල්ල කාලා තියෙන්නේ. අපි දූරියම් කියලා තනි එකක් කෑවා කිව්වට කාම ගොඩාක් කනවා එකට එකතු කරගෙන. හරිද? එහෙමයි මේ වේමත්තතාවේ ස්වභාවය කියන්නේ මේ වෙනස් වූ කාමයන් ගොඩක් එකතු වෙලා තමයි රසය හදලා දෙන්නේ. නැත්තම් ඕකේ ඔච්චර ඇලෙන්න දෙයක් නැහැ පින්වත්. සමහර දේවල් තියෙනවනේ දැන්. ඇතැම්ම අය ඉන්න ඕකේ හොඳම කතාව තමයි දූරියන් රසයට කැමති, සුවඳට කැමති නැහැ. එහෙම අයත් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ නහය වහගෙන කනවා. සමහර අය එහෙම ඒවා තියෙනවනේ නහය වහන් කන. ගඳ ඉවසන්න බැරි හින්දා නහය වහ ගන්නවා. හැබැයි රසයට කැමති හින්දා නහය වහන් කනවා. එහෙමත් කතා තියෙනවා. එතන යාට ඒකයි වේමත්තතාව කිව්වේ. දැන් එහෙනම් රසයට කැමති දේ තුළ සුවඳටත් කැමති වෙනවා. සුවඳට අකමැති රසයට කැමති. එහෙම තියෙනවා සමහරුන්ගේ. සමහර දේවල් තියෙනවා රසයට කැමති නෑ, හැබැයි ඒක සුවඳට කැමති. හරි? ඉතින් ඕනම සුවඳ දෙයක් දිව ගාලා බැලුවොත් එහෙම ඒකේ රසය අමාරුයිනේ. සුවඳ වුණා පමණින්. එහෙම තමයි. සමහර දේවල් ඇතැම් මල් තියෙනවා, මල හරිය ලස්සනයි, සුවඳ අමාරුයි. හරිද? මහා අමාරු අකමැති සුවඳක් තියෙන. මල ලස්සන. ඒතර රූපකාමයේ තියෙනවා. නමුත් අර ගන්ධකාමයේ ඇති වෙන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ කාම ප්‍රශ්න තියෙනවා. මේ වේමත්තතා විවිධත්වය එකයි ඕකේ තියෙන. එතන මේ විපාකේ ගැනත් කතා කරන එක හරි වටිනවා. කතමෝච බික්කවේ කාමානං විපාකෝ යංකෝ බික්කවේ කාමයමානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේන පුඤ්ඤභාග්‍යං වා අපුඤ්ඤභාග්‍යං වා අයං උච්චති බික්කවේ කාමානං විපාකෝ. මහන්නේ මේ යමක් කැමති වන්නේ නම් යංකෝ බික්කවේ කාමේමානෝ තජ්ජං තජ්ජං අත්තභාවං ඒ ආත්ම භාවවල විපාක විදියට උපද්දවන පිනේ හැරි පවේ හැරි විපාක තියෙනවා මේ කාමේ නිසා. ඒකයි එතකොට දැන් අපි කාම ලෝකයේ යම් කාමයක් එකතු වෙනවා නම් කාම රාගයක්, සංකල්ප රාගයක්නේ. දැන් රාගයට විපාක තියෙනවද නැද්ද? පැහැදිලිව තේරුම් ගන්න කාමය කියන්නේ සංකල්ප රාගයක්. රාග වලට විපාක තියෙනවා, ద్వේෂයට විපාක තියෙනවා, මෝහයටත් විපාක තියෙනවා. එතකොට මෙතන බුදුරජාණන් වදාලේ පුඤ්ඤ භාග්‍ය විදියට හරි අපුඤ්ඤ භාග්‍ය විදියට හරි විපාක සලස්සනවා ඒ ආත්ම භාවවල. අන්න එතන දැන් ආනිඤ්ජ පුඤ්ඤ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ජ කියලා සංස්කාර වර්ග තුනක් සාමාන්‍යයෙන් අපි කතා කරනවා. මෙතන ආනිංජ ගැන කතා කරන්නේ, මොකද කාම ලෝකයට අදාළව කතා කරන කතාවක් මේ. කාම විපාක, කාමවල විපාක ගිහිල්ලා බ්‍රහ්මලෝ තලවල විපාක දෙන්නේ නැහනේ. කාම විපාක විපාක දෙන්නේ කාම ලෝකයේ ඇතුලේ. කොයි එක දිව්‍ය තලවල, කො මනුස්ස මේ ලෝකේ, එහෙම නැත්නම් සතර අපායේ. එතකොට අපුඤ්ඤ භාගිය විදියට හරි පුඤ්ඤ භාගිය විදියට හරි විපාක දෙනවායි කියනවා. ඒ ආත්මවල මේ කාමයත් එක්ක එකතු වීමෙන් ඒ කාම රාගය නිසා හටගත්ත විපාක. ඉතින් ඔතෙන්දී පින්වත්නි, අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේ කැමති යමක් මුල් කරගෙන පිනෙහි විපාකයක් විදියට වෙන්න පුළුවන්, පවේ විපාකයක් විදියට වෙන්න පුළුවන්. මේ කාම රාගය නිසා විපාක රැස් කරගන්න කර්ම සකස් කරගන්න. කර්මයක් පස්සේ නිසා, කාමයක් පස්සේ නිසා කියලා කියවනේ. ඉතින් ඒ නිසා මේක හරිම පැහැදිලි, හරිම සරලයි මේ කාරණේ විසඳ ගන්න. යම් තැනක කෙනෙක් පිනක් කරත්, හරිද, ඒ පින පිටිපස්සේ කාම රාගය තියෙන්න පුළුවන්. පවක් කළත් පව පිටිපස්සෙත් කාම රාගය තියෙන්න පුළුවන්. එතකොට කෙනෙක් තමන්ගේ හුරතල් සතාට ඉතාම ආදරෙන්, ඒ සතාව හුරතල් කර කර එයාට තියෙන ආදරය නිසා කෑම ටිකක් කවනවා, ඒ සතාට කෑම දෙනවා. එතකොට අර කාම රාගය නිසා එයාගේ හිතේ හැටගත සංකල්ප රාගයත් එක්ක තමයි එයා ඒ සතාව හුරතල් කරමින් සතාට ආදරය කරන්නේ. සංකල්ප රාගයක් විදියට කාම රාගයත් එක්ක එයා ඒක කළාට, ඒක පුණ්‍ය භාගී විපාකයක් විදියට ඒ සතාට ආදරය කරලා කරුණාව දක්වලා ඒ සතාට කෑම ටික දෙන එකේ විපාක විදියට එයාට සැප විපාක හම්බෙනවා සංසාරේ, පුණ්‍ය භාගී විපාක විදියට. ඉතින් ඕකම තමයි අනිත් පැත්තෙන් අපුණ්‍ය භාගී විදියට කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම හිතමුකෝ, තමන්ගේ බිරිඳ ඉද්දී වෙන ස්ත්‍රියක් කෙරෙහි හිතේ ඇතිවෙනවා සංකල්ප රාගයක්. එතකොට ඒ සංකල්ප රාගය සම්මුති ඉක්මවා ගිය වැරදිකාම සේවනයක් බවට සමාජයේ පිළි අරගන්න, සමාජයේ ප්‍රශ්න ගැටීම් ඇති කරන රාගයක් එයාගේ හිතේ හට අරගෙන ස්ත්‍රියක් කෙරෙහි. සමාජට ඒ රාගය නිසා පවුල් කඩක් අපල්ලන්න පුළුවන්, දරු අනාථ වෙන්න පුළුවන්, පවුල් දික්කසාද වෙන්න පුළුවන්, ගහමරා ගන්න පුළුවන්. හරිද, දැන් අර සතෙකුට ආදරය කරලා සතාට කැම ටිකක් දුන්නා කියලා එතන පින්වත් ගහමරාගෙන පවුල් කඩලා ප්‍රශ්න ගැටුම් ඇති වෙන එහෙම දෙයක් නැහැනේ. හැබැයි ඔබ දන්නා මේ වැරදිකාම සේවනත් එක්ක අනියම් සම්බන්ධ එක්ක ලෝකේ මොන රටක වුණත් ඒවා ආරංචි වුණ ගමන් ඒවා ගහමරාගෙන දුරදිග ගිහිලා ප්‍රශ්න සෑහෙන දුරින්, කියන්නේ බොහෝ හානි සිද්ධ වෙලා තමයි අවසානයේ ඒවා නතර වෙන්නේ. ඒ මේ ජීවිතේ අපිට පේන හානි පරලොවත් එච්චර තමයි. එතකොට ඔතනදී ඒ එතනත් කාම සංකල්පයක්, ඒක කාමරාගින්ද දුර ගෑමක්නේ ඔක්කොම තියෙන්නේ. එතකොට සංකල්ප රාගයක් හිතේ හැටගත්ත අනියම් පෙම කෙරෙහි, හැබැයි ඒකෙත් විපාක තියෙනවා. ඒ විපාකේ පුණ්‍ය භාගිය නෙමෙයි, ඒක අපුණ්‍ය භාගිය විදියට, ඒක පාපේ විපාකයක් විදියට විපාක දෙනවා. ඔන්න ඔය විදියට පින්වත්නි, මේ හැම කාම රාගයකටම අනිවාර්යෙන් කෝ පුණ්‍ය භාගිය හෝ අපුණ්‍ය භාගිය හෝ පවේ විපාකයක් විදියට හරි පිනේ විපාකයක් විදියට හරි, පිනේ විපාකයක් නම් සැප විපාක විදියට, පවේ විපාකයක් නම් දුක් විපාකයක් විදියට, ඒ ආත්ම භාවවල ඒ විපාක උපද්දනවා අනිවාර්යෙන්. ඔක හොඳට තේරුම් ගන්න, කාම රාගය කියන එක සැප විපාක පැත්තනොත් දුක් විපාක පැත්තනොත් ඕනම තැනක අවස්ථානුකූලව ඒක එන්න පුළුවන් විපාක විදියට. ඉතින් මෙතෙන්දි කෙලෙස් එක්ක තමයි තනිකර කතාව තියෙන්නේ. ඉතින් ඔය විදියට කාම විපාක පිළිබඳ තේරුම් ගන්න, ඊළඟට කාම නිරෝධය කියන්නේ මොකද්ද කියලා බලමු. කතමෝච භික්කවේ කාම නිරෝධෝ, පස්ස නිරෝධෝ භික්කවේ කාම නිරෝධෝ. පස්ස නිරෝධය, අපි කිව්වේ හැයි රූපය විඥානය එකතු වීම කියන මේ තුනක එකතු වීම, තින්නන් සංගති කියලා කියපු තුනේ එකතුව කියන එක නොවෙනවා නම් යම් තැන, ඒ පස්ස නිරුද්ධ වීමක් කළොත් යම් තැනකදී, එදාට තමයි කාම නිරෝධයක් සිද්ධ වෙන්නේ. පස්සේ දැන් හිතන්න, පරිනිර්වාණයට පත්වෙන උත්තමයා චක්කු නිරෝධයක්, සෝත නිරෝධයක්, ගහන නිරෝධයක්, ජීවහා නිරෝධයක්, කාය නිරෝධයක්, මන නිරෝධයක් සිද්ධ වෙලානේ. පින්වත්නි, නිරුද්ධ කිරීම මේ සම්පූර්ණ පස්ස නිරෝධයක් සිද්ධ වෙනවා. නිවන් දැක්ක කියන්නේම නිරෝධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ නිරෝධය පස්ස නිරෝධයෙන්ම මිසක් කාම නිරෝධයක් බලාපොරොත්තු වෙන්න එපා. කාම නිරෝධයක් වෙන්න නම් පස්ස නිරෝධ වෙන්නම ඕනේ. එතකොට මේ චක්කු සම්පස්සේ නිරෝධයෙන් රූප කාමයක් නිරුද්ධ වෙනවා, සෝත සම්පස්ස නිරෝධයෙන් සද්ද කාමයක් නිරුද්ධ වෙනවා, ඝාන සම්පස්ස නිරෝධයෙන් ගන්ධ කාමයක් නිරුද්ධ වෙනවා, ජීවහා සම්පස්ස නිරෝධයෙන් රස කාමයේ නිරුද්ධ වෙනවා, කාය සම්පස්ස නිරෝධයෙන් පොට්ටබ්බ කාමයේ නිරුද්ධ වෙනවා. ඔය විදිහට මේ කාම නිරෝධය පස්ස නිරෝධය නිසා සිද්ධ වෙන්නේ පින්වත්නි. ඒක නිරුද්ධ කරන ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අය මේවා අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. ඒ තමයි කාම නිරෝධ ගාමිනී පටිපදාව. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අට කෙනෙකුට කාම නිරෝධයට මාර්ගයක්. කියන්නේ පස්ස නිරුද්ධ වෙන්නේ මේ මාර්ගය වැඩුවට පස්සේ. මොකද පින්වත්නි, අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක්කල් තමයි පස්සයක් හටගන්නේ. හරිද? එතකොට අවිද්‍යාවෙනුයි තණ්හාවෙනුයි නිදහස් වුණා නම් තණ්හාව නිරුද්ධ කරන්න අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. අවිද්‍යාවත් නිරුද්ධ කරලා තණ්හාවත් ඉතිර නැතුවම නිරුද්ධ වුණා නම් පස්සේ නිරුද්ධ වෙලා ඉවරයි. එතන පස්ස නිරුද්ධෙන් මේකෙත් කියන්න ඕනේ මෙහෙම දෙයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩලා කාම තණ්හාව දුරු කරපු දවසක් එනවනේ. කාම තණ්හාව දුරු කරපු දාට කාමයේ පිළිබඳ අවිද්‍යාවෙන් නිදහස්. කාමයේ පිළිබඳ අවිද්‍යාවෙන් නිදහස් වෙලා කාමයේ පිළිබඳ තණ්හාව දුරු කරපු දාට කාම රාගයෙන් නිදහස් වෙච්ච දාට ආයි කාම ලෝකයේ විපාක සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අනාගාමී වෙච්ච කෙනා කාම රාගය දුරු කරපු නිසා නැවත කිසිම දාක කාම ලෝකෙ උපදින්නේ නැහැ. නැවත කාම ලෝකෙ උපදින්නේ නැහැ කියන්නේ කාම ලෝකෙ නැවත මේ පස්සයක් හටගන්නේ. කාම ලෝකේ චක්ක සංපස්ස, කාම ලෝකේ සෝත සංපස්ස, කාම ලෝකේ ගාන සංපස්ස, කාම ලෝකේ ජීවහා සංපස්ස, කාම ලෝකේ කාය සංපස්ස, මේ කිසි දෙයක් හටගන්නේ. එතකොට පස්සෙන් නිරුද්ධ වෙන්න නම් අනිවාර්යෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා කාම තණ්හාවෙන් නිදහස් වෙලා, කාම රාගයෙන් නිදහස් වෙලා, කාම ලෝකයෙන්ම නිදහස් වෙලා, කාම ලෝකේ හටගන්න පස්සෙන්ම නිදහස් වෙලා කාම නිරෝධය කරා යන්න ඕනේ. ඕක තමයි පින්වත්නි කාමයේ නිරුද්ධ කරන ගාමිනී පටිපදා. ඔය වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ මාර්ගයේ වඩලා කෙනෙකුට ඒකාන්තයෙන්ම නිවන් දකින්න පුළුවන්. ඒ තමයි නිබ්බේධික සූත්‍රයේ මේ ධර්මය අවබෝධ කරගන්න නුවණ වටහා දෙන, විනිවිද නුවණක් ඇති කරවන ඒ සුන්දර ධර්මපරියායන්ගේ කාමයේ පිළිබඳ ධර්මපරියාය තමයි අද දවසේ අපි කතා කළේ. හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබට ජීවිතයේ අවබෝධය පිණිස අපි දේශනා කරපු මේ සුන්දර ධර්මපරියාය නිබ්බේධික සූත්‍ර හැම ධර්මපරියායක්ම හරිම ලස්සනයි, හරිම වටිනා ධර්මපරියායන් රාශියක් නිබ්බේධික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. ඒ නිසා මේ සෑම උතුම් දහම් පරියායක්ම අපි සුන්දරව මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය තුල ඔබ හැම දිනාටම කාමයෙන් සදහටම නිදහස් වීම පිණිසම හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරමින් සාදු සාදු සාදු කියලා සෙත්පතනවා. අද ධර්මානුශාසනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙන්නේ ගාල්ල තලගහ පදිංචි වෛද්‍ය තනූජා බණ්ඩාර මහත්මියත් අරුණා බණ්ඩාර මහත්මියතුළු පවුලේ පින්නතුන්. එයත් බලාපොරොත්තු වෙන වසර දෙකකට පෙර පරලෝසපත් වෙච්ච චාලිස් බණ්ඩාර පියාණන්ට, වසර 14කට පෙර පරලෝසපත් වෙච්ච සෝමා බණ්ඩාර මෑණියන් ඇතුළු පරලෝසපත් වෙච්ච සියලු දෙනාට බවගමන සුවපත් වීම පිණිස පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ කියපු මියගේ ඥාතීන්ටත්, සංසාරගත ඔබ හැම දෙනාගේම සිහිපත් වෙනු වෙන සියලු මියගේ ඥාතීන්ටත් මේ පිනෙන් පරලෝ සැනසිල්ල සුවපත් භාවයෙන් උදාපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒවගේ මුසස් අධ්‍යාපනය හදාරණ විජානි, මෙත්මින්, අමානි කියන ඒ ආදරණීය දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ දියණියන් ඇතුළු ඒ දරුවෝ සියලු දෙනාට මෙත්සිතින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නටත්, ඒවගේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් නෙත්මින් කවිත්ම පුතාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවෝ සියලු දෙනාගේ මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේ සියලු පවුල්වල සියලු දරුවන්ටත් ආශිර්වාද කරනවා. හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා. සුජීවත්ව සිටින ඒ තනුජා බණ්ඩාර වෛද්‍යතුමියගේ පවුලේ සහ අරුණා බණ්ඩාර මහත්මියගේ පවුලේ සියලු ඥාතීන්ට අපි ආශිර්වාද කරනවා. ඒ දායකත්ව දරපු පින්නතුන්ටත්, නෙත් FM සභාපතිතුමන් කාර්ය මණ්ඩලයට, නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් පින්වත් සියලු දෙනාට මේ සියලු පින් බලෙන් මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, නිවන පිණිස සියලු පින් හේතු වාසනාම වෙත්වා. හැම දිනාටම කාම ලෝකයෙන් නිදහස්ව කාමය නිසා විඳින යම් දුකක් ඇත්නම් ඒ දුකෙන් සදහටම අත් මිදෙන්නට මේ දේශනේ හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු ත්වං සදාති.
2: සාදු සාදු සාදු. සෙනසුරාද සිත්නේ තසපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුලින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයට ධර්මයේ ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි net fm රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm වන වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමින්වහන්සේට නිදුක්

0: දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන්දිනයක් වෙනුවෙන් ධර්මදානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී, විවාහ සංවත්සරයකදී, මේ ඕනෑම අවස්ථාවකදී ධර්මදානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net radio වේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0774252014 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා. සෙනසුරාදා සිට තසපුවෙන් හැම දිනටම තෙරුවන් සරණයි.
1: Mit Asapur.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
2: මේව මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් නෙත් පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒවා දැන් පව්.
1: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩම වීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
5: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 3131 540.
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
2: මේව මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් නෙත් පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? පෙරපව් නෙමේ. දැන් පව්.
1: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩම වීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
6: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
5: සිනසුරාදා සිත් නෙත් අසපුව.
7: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට

0: ධර්මය බලවත්.
1: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ
2: නැහැ. පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
3: හැම ශනිතාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නි තසපුව අහන්න.

0: Fit mit Assepoel. Fit mit Assepoel.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපේ සෙනසුරාද සිත්නෙත් අසපුව දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම. අද අපි තරුණ ජීවිත පිළිබඳ ටිකක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. තරුණය කියන්නේ අපි හැමෝම පසු කරගෙන එන, ඒ වගේම අපි අනාගතයේදී මුහුණ දෙන වයස්කාණ්ඩයක්. මේ තරුණ කාලය ගැන කතා කරනකොට විවිධ දේවල් සමාජගත වෙනවා. ඒ අතර විශේෂයෙන්ම සමහරු කියන තරුණය කියන්නේ හරි උද්වේගකර ජව සම්පන්න කාලය. අනිත් පසින් තාරුණ්‍ය සිත හරි ක්‍රියාශීලී, ඒ තුළ වැරදෙන ටිරකඩ වැඩි කියලා සමහරු කියනවා. ඒ වගේම තාරුණ්‍ය කියන්නේ රටේ සමාජ ස්තරයට යම් ප්‍රබල බොහෝ දේවල් එකතු කරන අවධියක් කියලා සඳහන් කරනවා. සහ මෙල්ල කරන්නට බැරි වයස් මට්ටමක් කියලා කියන මේ වගේ විවිධ අර්ථකථන තිබෙන නිසා අපි ධර්මානුකූලවත්, ඒ වගේම සමාජීය වශයෙන්ුත් වැදගත් වන්නා වූ කාරණා තරුණ සිතට දහමත් එක්ක එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මනවතකයි අපි ඔය අමිතානන්ද හාමුදුරුවෝ එහෙම ඒ කාලේ තුරුණු සිතට ධර්මය කියලා, බුදු දහම කියලා රට වටේම තරුණයන් නැත්නම් තරුණ තරුණියන් වෙනුවෙන් දහම හඬ අවදි කරමින් කාලයක් කටයුතු කරන්නට යෙදුණා. දැන් විවිධ සමාජ මාධ්‍යත් එක්ක ස්වාමීන් වහන්සේලා වටා බොහෝ තරුණ පිරිස එකතු වෙලා සිටිනවා. ඒවා දිහා බැලුවාම එතන ඇතරම ඔවුන්ට හරි දිශානතියකට මඟ පෙන්වීමක් ලබා දුන්නොත්, ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔවුන්ට අත දුන්නොත් ඒවා එළිදක්වන්නට සහ විශේෂයෙන්ම ඔවුන් නිසි ලෙස කළමනාකරණය කරගන්නට හැකියාවක් ලැබුණොත් තරුණ ජීවිත නිවැරදි ආකාරයකට ධර්මානුකූලව හසුරුවන්න පුළුවන් කියන හැඟීමත් පෙගෞරවනීය ස්වාමීන් වහන්සේලා කරන කටයුතු දිහා බැලුවාම, මේ වටා එකතු වෙලා ඉන්න තරුණ පිරිස දිහා බැලුවාම, ධර්මයත් එක්ක ගොඩනැගී තිබෙන විවිධ තරුණ සංවිධාන දිහා බැලුවාම පිට පේන නිසා අපි අද ඒ සම්බන්ධව නිකන් ධර්මය තරුණ සිතට ගැලපෙන්නේ නැහැ කියන අදහසට ප්‍රතිවිරුද්ධ ධර්ම කාරණා ඇසුරු කොටගෙන මතු කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් සෙනසුරාද සිත්නෙත් අසපුව දහම් සාකච්ඡාවට අපේ අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි අපි ස්වාමීන් වහන්ස, අපි සනස තාරුණ්‍ය ගැන සිහිපත් කරනකොට අද සාකච්ඡා ආරම්භයේදී මට හිතුණා, දැන් තරුණ වයසේදී මුදල්, එහෙම නැත්නම් රැකියාව, එහෙම නැත්නම් තමන්ගේ රූමත් භාවයේ ලස්සන ජනප්‍රියත්වය, මේවා පස්සේ සාමාන්‍යයෙන් තරුණ හිතක් ගමන් කරන එක ස්වභාවිකයි. අපි දකිනවා මේ වගේ අවස්ථාවන්. ඒක ධර්මානුකූල වැරදිද අපේ ස්වාමීන් වහන්ස? ඔවුන්ට එහෙම ගමන් කරනකොට යම් සීමාවක් නැත්නම් ඔවුන්ට එහි යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගත යුතු සීමාවක් හඳුනා ගන්නට උමනාවක් තිබෙනවා නම් ධර්මානුකූල වේ සඳහා මඟ පෙන්වීමක් ලබා දෙන්නේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටියොත් එහෙම ඔබ වහන්සේට ධර්මානුකූල මොන වගේ මඟ පෙන්වීමක්ද ලබා දෙන්න පුළුවන්? තරුණ සිත් යම් යම් දේවල් පසුපස, ආකර්ෂණීය දේවල් පසුපස හඹා යෑම වැරදිද අපි ස්වාමීන් වහන්ස?
2: වරුණ හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ලෝකයේ අපි පසු කරන අවදි වල යෞවන අවදිය කියලා කියන්නේ මිනිසුගේ ජීවිතවල තියෙන හරි වසන්ත කාලයක් වගේ. ඒ කාලේ ජීවිතවල සතුට හොයන කාලේ මිනිස්සු ආසාවල් ගොඩාක් ජීවිතවලට එකතු කරගන්න උත්සාහ කරන කාලේ තමයි මේ තරුණ කාලේ කියලා කියන්නේ. සමහර තරුණ කාලේ හැඟීම් වලට වහල් වෙන කාලයක් විදිහට අපිට හිතට එන දේවල් කොහොම හරි ඉෂ්ට කරගන්න, හිතට ඉල්ලන දේවල් කොහොම හරි ඒක ළඟා කරලා දෙන්න උත්සාහ කරන කාලයක් බොහෝ කාල අතරේ සාපේක්ෂව තරුණ කාලේ කියලා කියන්නේ. එතකොට දැන් ඔය පුංචි කාලේ අපිට තියෙනවා සමහරලාවට තව කෙනෙකුගේ යටතේ අපිට වගකීම්, අපි ගෙදර හිටියත් අම්මා තාත්තට යටත් වෙලා අපිට හිතට එන ආසාවල් අපි අම්මගෙන් තාත්තකින් ඉල්ලලා කරගන්න වෙනවා. අපිට පාසලට ගියාට පස්සෙත් ගුරුවරුන්ට යටත් වෙලා අපි කොතන හරි තව කෙනෙකුට යටත් වෙලා ඉන්නවා අර කුඩා අවදියේදී පුංචි කාලේ. දැන් ඔහොම හිටපු කෙනෙක් තරුණ වයසට ආවට පස්සේ අර තව කෙනෙකුට යටත්ව ඉන්න අවස්ථාව බොහොම අඩු වෙනවා. තමන්ට ස්වාධීනව තමන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න, තමන්ට ළඟා කරගන්න ඕන දේවල් තමන්ට තනියෙන් ස්වාධීනව හිතලා ළඟා කරගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා පුංචි කාලෙට වඩා. තරුණ කාලෙත් අම්මා තාත්තාගේ වචනවලට කීකරු වෙන්න වෙනවා නැත්තේ නැහැ. හැබැයි අර පොඩි කාලේ වගේ ගැට ගැහිච්ච, හිරවෙච්ච, බැඳිච්චකම අඩුයි. සාමාන්‍යයෙන් කතාවටත් 21 වෙනි උපන්දිනේට යතුරක් දෙනවා කියලා කියනවනේ. ඔය කේක් එකක් කපද්දී උනත් සමහරවිට යතුරක හැඩයට කේක් එක කපනවා. ඒ කියන්නේ නිකන් ලෝකෙට විවෘත වෙන්න නිදහසේ දැන් පියාඹල යන්න යතුර දෙනවා වගේ. මෙච්චරකල් හිර කරලා තිබ්බ කෙනාට ඔන්න දැන් නිදහසක් දුන්නා වගේ, කුරුල්ලෙක් කරා වගේ. එතකොට ඔන්න ඔතනදි තරුණයෙකුට තියෙනවා වරුණ ජීවිතේ අර පුංචි කාලේ සීමා පැනවීම බාධක වලට හිර වෙලා හිටපු කෙනා එළියට එනවා වගේම අනිත් පැත්තෙන් හැංගීම් මෝරා යාම. හරිද? තමන්ගේ හිත ඇතුලේ හෝමෝන් ක්‍රියාකාරීත්වයේ අර පුංචි කාලයට වඩා සමහරවිට රසාස්වාදය හොයාගෙන යන විවිධ හැඟීම් ඉස්සරට වඩා තමන්ගේ ඇතුලෙන් නිපද වෙන එකත් එක්ක ළමයින්ට තරුණ කාලේ උදාවත් හරිය නිකන් අමුතු වසන්ත කාලයක් ඕක. එතකොට අපි දැන් ඔය කියන තරුණවදියත් පහු කරලා ගිහිල්ලා මැදි වයසට මහලු වයසට යනකොට එතනදී ආපහු සැරය අර තරුණ කාලේ තිබිච්ච නිදහස් කුරුල්ලෙක් වගේ තමන්ගේ ඕනෙපාකම් හොයාගෙන යන කාලේ පහු කරගෙන ගිහිල්ලා තමහරලාට විවාහ වෙලා දරු මල්ලෝ එක්ක තමන් ආයේ වගකීම් වලට යට වෙනවා. එතකොට සමහරලාට තමන්ට දැන් තව පිරිසක් පාලනය කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී තමන්ටත් යම්කිසි ස්වයං හික්මීමක් එන්න ගන්නවා තව කෙනෙක්වත් පාලනය කරනකොට. මොකද වගකීම කියන එක දැනෙනවා යම් ආකාරයකට තමන්ගේ හිතට. එතකොට එහෙම ගිහිල්ලා මහලු වයසට එනකොට ආපහු සැරය තව අයගේ යටතේ ඒ අය දෙන දෙයක් කාලා ඒ අය කියන විදිහට ඉන්න වෙන තත්වයකට බොහෝ විටපත් වෙනවා. ඉතින් මේ මුළු කාල පරිච්ඡේදෙම පෙර පසු කියලා බැලුවට පස්සේ මේ තරුණ වයස කියලා කියන්නේ ඔය සියල්ලේ මැද තියෙන වෙනස්ම කාලයක්. දැන් වරුණ අහලා තියෙනවා නේද මදය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුගේ ජීවිතේ ප්‍රමාදය පිණිස හේතු වෙන අකුසලයක් තියෙනවානේ මදය කියලා. එතකොට මද වර්ග තියෙනවා. ඕකේ තියෙනවා යොබ්බන මදය කියලා, යෞවන මදය කියන, අපි අනිත් පැත්තෙන් භාෂාව කීපකින් කතා කරනකොට එකම වචනේ පාලීන් යොබ්බන මදය කියනවා. එතකොට ඒ තරුණ මදේ. හරි, ඊළඟට ආරෝග්‍ය මදය, මේ ජීවිත මදය, මෙහෙම මද කීපයක් අපි කතා කරනවා. මේ අකුසල සිතකට ටක් ගාලා ප්‍රමාදී වෙන විදිහට මනුස්සයෙකුගේ ජීවිතයේ විනාශයකට පරිහානියකට හේතු වෙන ප්‍රබල අත්උදව්කාරයක් වගේ තමයි මේ හිත ඇතුළේ උපදින මදය කියන එක. දැන් ඕකේ වරුණ යෞවන මදය ගැන අහලා තිබ්බට අහලා තියෙනවද ළමා මදය, මහලු මදය කියලා එහෙම මදයක් ගැන අහලා තියෙනවද වරුණ කවදා හරි?
1: නෑ ස්වාමිනාස, අහලා තියෙන්නෙම තරුණ මදය තමයි. ඒක බොහෝ වෙලාවට ධර්මයත් එක්ක විතරක් නෙමෙයි සමාජයේ විවිධ කාරණා මතක් කරන තැන්වලදී පවා තරුණ මදය ගැන කතා කරනවා.
2: ඒකට හේතුව වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඇත්තටම යෞවන මදය ගැන විතරයි. උන්වහන්සේ මහලු මදයක් කියලා මදයක් ගැන දේශනා කරලා නැහැ කොහෙවත්. හරිද? උන්වහන්සේ ළමා මදයක් ගැන කියලා නැහැ. හරිද? ඒකෙන්ම තේරෙනවා මේ යෞවන කාලය කියලා කියන්නේ මදයක්. අර නිකන් මදය කියනකොට හරිද නිකන් අර අපි මද කිපෙනවා කියලා ඇත්තුන්ටත් කියනවනේ. හරි, සත්තුන්ටත්. ඒ වගේ මේ ඒ මද කිපිල්ලයි මෙතන මදය කියන එකයි කතා දෙක. නමුත් මම මෙතෙන්දී කියන්නේ මදය ගැහුවට පස්සේ එතෙන්දී කෙනෙකුට අර කුසලට හිත නැමෙන්නේ නැති, කුසලය කියන එකත් එක්ක තමන්ගේ ජීවිතේ පරලොවක් ගැන හිතෙන්නේ නැති. සරලවම කිව්වොත් සමහර ධර්මයේම තියෙනවා අබුද්ධෝත්පාද කාලවලදී කළු කෙස් තියෙන කාලේ කරන්න තියෙන සැප ඔක්කොම විඳලා සුදු කෙස් ඉදෙන්න ගන්නකොට තමයි කුසල් කරන්න පටන් ගන්න ඕනේ කියලා, පරලොවක් ගැන හිතන්න ඕනේ කියලා. ඒ මතේ අදටත් මිනිසුන්ගේ තියෙනවනේ. තරුණ කාලේ බණ භාවනා කරන්න ඕනේ නෑ, නාකි වෙනකොට කරන ඒවා ඈ, සිල් ගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, ඕ ඇවිල්ලා සුදු කෙස් ඉදෙද්දි කියලා. ඒතොර අර හිතාගෙන ඉන්නේ යෞවන කාලේ කියන්නේ කාලා බීලා විනෝද වෙලා ලිංගික නොයෙක් මේ තමන් විඳින සතුටක් විඳලා ඔය හැමදේම බැරි වෙන කාලයක් ආවට පස්සේ ඔන්න ගිහිල්ලා බණ භාවනා කරපල්ලා කියලා. එතකොට මේ යොබ්බන මදය තියෙන කාලය කියන්නේම ඇත්තටම හරි පරිස්සමින් තේරුම් අරගන්න සහ පරිස්සමින් කටයුතු කරන්න ඕන කාලය. මොකද එක පැත්තකින් අපි හිතුවොත් එහෙම ඔය යෞවනයා කියන කෙනා පරිස්සම් වුණොත් එයා මත දෙපැත්තක් තියෙනවා පරිස්සම් වෙන්න තව. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේක මට නිකන් තේරෙන විදිහට යෞවනයා අපි මුල මැද අග කියලා තුනකට කැඩුවොත් ජීවිතේ අපිට මුල කියන්නේ ළමා කාලේනේ. එතකොට මැද කියන්නේ තරුණ කාලේ. අග කියන්නේ මහලු කාලේ. ඔන්නඔහම මුල මැද අග කියලා කැඩුවොත් මේකේ වැඩිපුරම රැකියාවල් කරන්නේ හම්බ කරන්නේ මුල මැද අග කියන එකෙන් වරුණ කවුද ඔබ හිතන්නේ?
1: මැදයිද?
2: මැදනේ. මුලාය හම්බ කරන එක ළමා කාලේ හම්බ කරන එක අඩුයි. ඊට පස්සේ අග මහලු අය හම්බ කරන එකත් අඩුයි. එතන මේ යැපීමට තව පිරිසක් තියාගෙන හම්බ කරලා තමනුත් යැපෙමින් තව කෙනෙකුත් යැපෙන තැනට උපකාර කරන මේ සමාජයේ හයිය තනිකර රඳාපවතිනත් වරුණ යෞවනයා කියන මේ මැද්ද නෙමෙයිද? හොඳට හිතලා බලන්නකෝ. ඒ මැද දුර්වල වුණොත් හරිද? අපි හිතමුකෝ ගෙදරක ඉන්න තරුණ තාත්තා දැන් මාතෘකාවම බහන්නේ විනෝද වීම සහ ජීවිතේ පවත්වගෙන යද්දී යම් සීමා මායිම් බාධක තියනවද කියන එක. තනදී අපිට කියන්න තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වට මේ අර එහෙම ඉන්න කියලා සීමා පනවන්නේ නැහැ. නමුත් ඒ තරුණයා විනෝද වෙනකොට ඒ තරුණයාගේ විනෝදයට තමන්ට අතට ලැබෙන මුදලක් තියෙනවනම් ඒ තමන්ගේ අතට ලැබෙන මුදල ගැන කලමනාකරණයක් නැතුව ඒ සමස්ත හම්බ කරගත්ත මුදල තමන්ගේ විනෝදය සඳහා වියදම් කරන්න හිත නැමෙනවනම් අර යෞවන මදෙත් එක්ක අපි හිතමු තමන් සතුටු වෙන්න කැමති ස්ත්‍රීන් එක්ක. එතකොට තමන් හම්බ කරගත්ත මුදල ස්ත්‍රී ලෝලිත්වයටම වියදම් කරනවනම් එක්ක තමන් සතුටු වෙන්න කැමති මත්වතුර මත්ද්‍රව්‍ය. එතකොට තමන් හම්බ කරගත්ත මුදල ඒවටම වියදම් කරනවනම් එහෙම නැත්තම් වෙන මොනවා හරි අපි හිතමුකෝ සමහරට සූදුවක් මොනවා හරි දෙයක් ඒවට වියදම් කරනවනම් අරුණ ඔබ කල්පනා කරලා බලන්න හිතලා එයා මත ඒ මැද අවදීනේ මැද අවදීයේ පුද්ගලයා එහෙම අසීමාන්තික ස්තෙන් තමන්ට මෙන්න මේ සීමාවක විතරයි මගේ විනෝදයට මම වියදම් කරන්න කියලා සීමාවක් හිතන්නේ නැතුව ඔහේ වියදම් කරන තීරණයකට එනවනම් අනිවාර්යෙන් කිසි කතාවක් නැහැ එයාගේ අර මත යැපෙන දෙපැත්තක් තියෙනවා මුල සහ අග කියන අනිත් දෙපිරිස.
1: ඒ කියන්නේ ඔබවහන්සේ කියන්නේ තරුණ කාලය තුල තව කෙනෙක් පෝෂණය කරන්නට පෙළඹෙන ස්වරූපයක් තියෙනවා කියලාද ඔබවහන්සේ කියන්නේ?
2: තව කෙනෙක් මේ තරුණ කාලය කියනකොට ඒක මහලු කාලයට මෙහා ළමා කාලයෙන් පසුත් මැද අවදිය මම කියන්නේ.
1: ඒ කියන්නේ ඔබවහන්සේ අපි සාමාන්‍ය හිව්වොත් එම අවුරුදු 17ට වගේ පස්සේ 18ට වගේ පස්සේ සහ වුරුදු 50ට අඩු එහෙමද?
2: ඔව් 50ක් 60කට මෙහා අපි මේ ගත කරන කාලෙන්. ඇත්තටම වරුණ 50 ගානේ තරුණ කියලා ගන්නවනේ අද නේද?
1: ඔව්ද ඔය සල්මන් ඛාන්ලා එහෙම ඉන්දියාවේ නේද? තාම තරුණ චරිත තමයි ළඟපාන්නේ.
2: අපි සල්මන් ඛාන්ලා පැත්තක තියලා හිතනවා දේශපාලකයෝත් ඉන්නවා. ඒ කියන්නේ තරුණ වයසේ කියලා දේශපාලනය තුල සමහරු පිළි අරගන්න අය 50 ගණන් විතර.
1: තරුණ නායකත්වයේ කියන අවුරුදු 65කට විතර නේද?
2: තරුණ නායකයා කියන්නේ 50 60 අයට. හරිද? මේ මහලු නායකයෝ කියලා කියන්නේ 70 80 අය. එතකොට 70 80 අය පිරිලා හිටපු පාර්ලිමේන්තුවක් තියෙනකොට අර අවුරුදු 50 60 කෙනාට කියන්නේ තරුණයෝ කියලා. ඉතින් ඒ නිසා අපිට 60ට අඩු කියලා ගමුකෝ 59 දක්වා කියලා නිකන් හිතමුකෝ උදාහරණයකට. නේද? අර 60 පෙන්න කියලා කියන එතනින් එහාට කරලා නිකන් හිතමු මේ පැත්තෙන් 19 එහාට අර පැත්තෙන් 59 දක්වා. 18න් පස්සේ 19 සිට 59 දක්වා. මෙන්න මේ වයස් පරතරය ඇතුලේ මැද කියන පිරිස විදියට ගත්තම ඔය පිරිස ඔක්කොම සමාජය ඇතුලේ අති විශාල වගකීමක් රටක් එක්ක දරාගත්ත පිරිසක්. හොඳද? අපි හිතමු බැංකුවක කළමනාකරණය නිවැරදිව කෙරෙන්නේ නැත්තං වරුණ, ඒ බැංකුව මත විශාල පිරිසක් ඒක මත යැපෙන බොහෝ දෙනෙක් අසරණ වෙනවද නැත්ද? ඒ කළමනාකාරය කරන්නේ දුර්වල වුණොත් එහෙම. දැන් මෑත කාලේ මට හොඳට මතක් වෙන එක උදාහරණයක් තියෙනවා. එක්තරා ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා, මම ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙමි කියලා ටැග්ලයින් එකක් පාවිච්චි කරපු ගුරුවරයෙක්. හරිද? ආන්දෝලනාත්මක ඉංග්‍රීසි ගුරුවරයෙක්. දැනටත් එතුමා ඉංග්‍රීසි උගන්වනවා. එක්තරා කාලයක් හිර දඬුවම් විඳලා එළියට ඇවිල්ලා. එතකොට අපි දන්නවා එතුමා තාම දක්ෂ විදිහට ඉංග්‍රීසි උගන්වමින් ළමයින්ට ඒ තමන්ගේ කාර්ය කරපු එක හරියටම කළා. දැන් ඔබට මතකද වරුණ, මේ ගුරුවරයා ගුරුවරයෙක් කියන භූමිකාවේ ඇතුලේ හම්බ කරන ධනය ඔහුට ගලාගෙන එනකොට අර ධනය පරිහරණය කියන එක ඇතුලේ ඔහුට තිබුණේ නැහැ නිසි කළමනාකරණය. එතකොට ඔහුට තිබුණා විවිධ විනෝදාස්වාද, කැසිනෝ වගේ විවිධ දේවල් එක්කත් ඔහු සමහරලාවට තමන්ගේ හිතේ ඇතිවෙන හැඟීම් එක්ක ඕන ඕන දේවල් කරන්න පටන් ගත්තා. හරි,
1: ඔය කියන්නේ තරුණ කාලේ. මේ
2: තරුණ කාලේ. එතකොට දැන් එතනම හිතන්න සීමාවක් කියන තැන ඔහුට තිබුණේ නැහැ. ඔහුට ඕන දේවල් ඔහු කරා. ඔහු හිතුවා මෙහෙන් සල්ලි නාස්ති වුණත් මට අනිත් පැත්තෙන් ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් කියලා.
1: ඒ කියන්නේ නාස්ති වෙන්නෙත් දුසිරිතේ තමයි වැඩි උනේ.
2: ඔව්, දුසිරිතේ. ඇත්තටම ඔහුට සල්ලි හොයන්න හොඳට හැකියාව තියෙනවා. ඒ මාකටින් සයිකොලොජි එක හොඳට තියෙනවා. ඒ නිසා ඔහු ඒක විශ්වාසයෙන් මට ඕන තරම් සල්ලි හොයත හැකි. ඒ නිසා මට කොච්චර සල්ලි වේදම් කරත් මොන දුසිරිතකම් කළත් මට ඒව ප්‍රශ්නයක් නැහැ. මම අනිත් පැත්තෙන් ඔක බැලන්ස් කරන්න දන්නවා කියලා හිතාගෙන ඔහු වියදම් කරා. අවසානයේ වරුණ ඔහුගේ නම සහ ඔහුගේ මුළු සමාජ තත්ත්වයම එක ක්ෂණයකින් බිඳ වැටිලා නැත්තටම නැති වෙන තැනටම හිරගෙදරට වැටිලා ඔහු ආයේ හිරගෙදරින් එළියට ආවට පස්සේ කියනවා මට අම්මා විතරයි ඉතුරුනේ කියලා. හිරගෙදරට ඇවිල්ලා මාව බැලුවේ අම්මා විතරයි. ඒ කාලේ මගේ ධනිය තියෙන කාලේ මාවට හිටිය යාළුවෝ, මගේ පවුලේ උදවිය හැම දෙනාම මාව අතහැරලා කිසි කෙනෙකුට ලෝකේ මං ගැන කිසිම හැඟීමක් නැතුව හැමෝම මට ගරහා කරලා මාව විනාශම කරන තැනටම සමාජයේම මාව කොන්ම කරලා දාලා තියෙන තැනකදී මගේ අම්මා විතරක් මං වෙනුවෙන් හිටියා කියලා.
1: එතන ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ එතුමන්ට මං හිතන්නේ වෙස්වලාගෙනත් ජීවත් වෙලා තිබ්බ සෑහෙන කාලයක්.
2: සමහර තැන්වල අපිට මතක හැටියට වැලි ඇදලා තිබුණා, වැලි ගොඩ දාන රස්සාවල්, විවිධ දුෂ්කර රසාවල් ඔහු මේ විවිධ වේශමවාගෙන කරලා තිබ්බා. එතකොට දැන් අර මොදලේ සීමාවක් නැතුව සැප විඳලා ඒ සීමාවේ අසීමාන්තිකව ඔහේ දුරාචාරවලට යොමු වීම කියන එකේ ආදීනෙත් එක්ක වරුණ බලන්න හොඳට හිතලා අවසානයේ දුෂ්කර වැලිගොඩ දාන තැන්වල හිරගෙදරත් සැපක් නෙමෙයිනේ විඳින්නේ. හිරගෙදර මහා කටුක දුකක්. කන්න තියෙන්නේ කටුක කෑම, නිදා ගන්න තියෙන්නේ කටුක විදියේ පරිසරයක. එතකොට ඔහු අනේක දුකක් විඳිනවා. අර අන්තෙටම ගිහිල්ලා සැපක් විඳින්න ගිහිල්ලා. හරිද? ඒ සැප කියන එක ඔහු හිතන සීමාවෙන් එහාට ගිහිල්ලා දුරාචාරයට, දුසිරිත කියන එක ඇතුලේ දැන් කවුරුත් හිතන්නේ මම හම්බ කරන සල්ලි වලින් මට ඕන විදියට මං ජීවත් වෙනවා. මට පුළුවන් නම් සල්ලි හොයන්න, මට පුළුවන් වියදම් කරන්න. මයිකාමයි පෙට්‍රල් වගේ හිතාගෙන මගේ සීමාවල් වලට ඇඟිලි ගහන්න කවුරුත් එන්න ඕනේ නැහැ කියලා සමහරු හම්බ කරන අය හිතනවා. ඒතර අර කියන ගුරුවරයා එතනදී හරියට හිතලා බැලුවොත් එහෙම සමාජය ඇතුලේ බොහෝ දෙනාගේ මුදල් ආයෝජන විදියට අරගෙන ඔහු අවසානයේ ඔහුව විශ්වාස කරපු අයත් අවසානයේ අමාරුවේ වැටිලා බොහෝ දෙනෙකුගේ ජීවිතවලට මහා අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙනවා. ඒතර ඕකෙන්ම තේරෙනවා මේ බොහෝ දෙනාට මූල්‍ය පරිහරණය සහ මේ විවිධ පරිභෝග කියන එක ඇතුලේ කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ක්‍රීඩාවක් කරන විදිහ හැම දෙයකටම සීමාවල් තියෙනවා වරුණ, ඕනම දෙයකට. හරිද? මේ සීමාව කියන එක ඉක්මවා ගියාට පස්සේ කොටිම ගියොත් එහෙම අපි ගන්න ආහාරයේ සීමාව ඉක්මවා ආහාර ගන්නකොට මේ කයට ඊට පස්සේ ඔන්න විවිධ රෝගාබාධ හැදෙනවා. හරිද? බෙහෙතක් කියන එකේ හිතන්න අදිමාත්‍ර කියන එක ඇතුලේ ඒ බෙහෙතේ අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? බෙහෙතක් ගන්න සීමාවක් තියෙනවා. ඒකට තමයි ડોක්ටර් දෙන්නේ එක වේලකට එක පෙත්තයිද, පෙති දෙකයිද, පෙති එකමාරයිද, පෙති භාගෙද කියලා දෙනවනේ මාත්‍රාව. එතකොට මේ මාත්‍රාව කියන එකට සීමා වෙලා ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. අන්නේ සීමාව ඉක්මවා ගියාට පස්සේ ඕනම දෙයක අපිට තියෙනවා විනාශයක්, ඒක ස්ථිරයි. අපි වාහනයක් ගත්තොත් එහෙම අපිට පාරේ වේග සීමා තියෙනවා. ඒ වේග සීමාව ඉක්මවා ගියොත් මොකද වෙන්නේ වරුණ? අපි අධිවේගී මාර්ගයක වෙන්න පුළුවන් කොතනකද හරි ඒ දෙන සීමාව ඉක්මවා යද්දී එක්ක අපි නීතිය රැහෙනේ වරදකාරයෙක් වෙලා ඒකට යම්කිසි විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි? එහෙම නැත්නම් අනතුරක් වෙලා තව අයගේ ජීවිත හානි කරලා මේ රත වාහන අනතුරු විදිහට බොහෝ දේපල හානි කරගෙන තමන්ගේ ජීවිතයට හානි කරගෙන ලොකු විනාශයක් එතනදීත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බැලුවොත් එහෙම සීමාවක් කියන එක, හරිද, තමන්ට පාලනයක් කියන එක, විනයක් කියන එක ඕනම දෙයකට අදාළයි වරුණ. ඒක තරුණ කාලේ තමයි තමන් ස්වාධීනව හිතලා අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. විශේෂම තරුණ ළමයි තමන් දැන් මේ වෙලාවේ මේ දේශනේ අහන ඔය ගැටවර වයසේ ළමයි ඉන්නවනේ. ඒ ගැටවර ළමයින්ට හිතෙන්නේ අපිට ඕන විදියට නිදහසේ අර යතුරු හම්බුණ ගමන් සැහැල්ලුවෙන් පියාඹලා ගිහිල්ලා ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් වගේ හිතෙනවා නම් සමහර චරිත දිහා බලලා අර බලන්නකෝ අර අයියත් මෙහෙම ඉන්නවා, ඔය ඉන්නේ සැපට, ඔය ඉන්නේ මෙහෙම කියලා හිතනවා. නමුත් අපි ඇතැම් ජීවිත දිහා පිටින් බලලා හිතුවට මෙහෙමයි කියලා අවසානයේ ඇතුලේ බැලුවට පස්සේ ඔවුන් කොතන හරි හිර වෙනවා, විනාශ වෙනවා. මම ඔය ගුරුවරයා ගැන මේ වෙලාවේ උදාහරණයකට ගත්තා වගේම මේ ලෝකේ ඕනතරම් එහෙම චරිත ඉන්නවා. අපිට අර ප්‍රකට චරිතයක් හින්දා මම ඔය චරිත උදාහරණයකට ගත්තේ. එතකොට දැන් මිනිසෙකුට කලමනාකරණයකින් තමන් පරිහරණය කරන දෙයක ඒක පවත්ව ගන්න පුළුවන් සීමාවක් නම් ඒ සීමාව ඇතුලේ තමන්ට වාහන කීයක් පාවිච්චි කරනවද, තමන් ගෙවල් කීයක් හදා ගන්නවද, තමන් ඉඩම් කීයක් අරගන්නවද, තමන් රත්තරම් බඩු කොච්චර ගන්නවද, ඒව කිසි සීමාවක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක වෙන්න ඕන කලමනාකරණ සීමාවක් තියෙනවා. ඒ සීමාව නොදැන අපි යතන කටයුතු කරන්න ගියොත් ඔබට මම මගේ පැත්තෙන්ම කියනවරන ඔබට මතක ඇති අපිට නිතරම අපේ කරුණාපාරාදීසී රෝගීන් රෝහල් වලට අරගෙන යනවා, ක්ලිනික් දවස් නිතරම එනවා. හරිද? අද එක කෙනෙකුගේ ක්ලිනික්, හෙට තව කෙනෙකුගේ ක්ලිනික්, මෙහෙම විවිධ අයට ක්ලිනික් එක්ක යන්න විවිධ කාරණාවලට රෝහල් ගත කරන්න සැරින් සැරේ එක එක අවස්ථා අපිට තියෙනවා. මොකද මේක අර නිකම් වැඩිහිටි නිවාසයක් කියන එකට එහා රැකවරණ මධ්‍යස්ථානයක් විදිහට තියෙන කියාසෙන්ට් එකක් විදිහට අපි ළඟ ගොඩක් රෝගී අය ඉන්නවා. එතකොට ඒ රෝගී අයගේ අවශ්‍ය කටයුතු වලදී රෝහල් වලට යන්නේන දේ බොහොම හින්දා අපිට කරුණාපාරාදීසී කටයුතු වලට යම්කිසි වාහනයක අවශ්‍යතාවයක් ආපු තැනකදී ඔබත් එක්කත් මම කතා කළා. අපි මේ පොඩි ගිලන් රථයක් මේ කරුණාපාරාදීසී කටයුතු වලට තියාගත්තා නම් හොඳයි කියලා. එතනදී නැවතත් අපි ආයේ සාකච්ඡා කරනවා. ටික දවසකින් පස්සේ ඔබ මයින් ඇහුවා සන්නසාර ගිලන් රථයේ කටයුතු මොකද කරගත්තේ කියලා. ඊට පස්සේ මං කෝවා වරුණ මේ මොහොතේ මට හිතුණා දැනට අපි ඔය යන විදිහට ටැක්සි වලින් අපි ඒ වියදමක් දරලා ඒ සිද්ධ කරන එක මට මානසිකව ඒක පහසුයි. අපි ගිලන් රථයක් ලීස් එකක් දාලා ගෙවන්න අරගෙන ඕවා ගෙවකව යන එක අපිට මේ වෙලාවේක අනවශ්‍ය බරක් කියලා හිතනවා කියලා මම ඒක කරේ නැහැ කියලා. ඒ අර අපි මේක පවත්වගෙන යනකොට ආයතනයක් ඇතුලේ අපි මුදලක් වියදම් කරන්න මූල්‍ය විනයක් කියලා එකක්. හරිද? ඔය මූල්‍ය විනය කියන එක විශේෂයෙන්ම තරුණයන්ට තියෙන්නම ඕනේ අනිවාර්යෙන්. මොකද ඔය මූල්‍ය විනය නැති වුණාට පස්සේ හිතේ තියෙන හැඟීම් අනිත් අය කරන දේවල් බලලා ඒවා කරන්න, අල්ලපු ගෙදර එක්කෙනා කරන විදිහට මාත් කරන්න ඕනේ, යාළුව කරන විදිහට මාත් කරන්න ඕනේ, ඕ වගේනේ කොල්ලෝ කෙල්ලෝ සමහර ඇතැම් වියදම් වලට ඔළුව යොදවන්නේ වරුණ. හරි
3: සන්නස ඔබවන්සේ කියපු තැන හරි වැදගත්. මොකද දැන් තරුණේ ගොඩාක් කාරණාවලදී ඒක හරි ඉස්මතු වෙනවනේ සන්නස. ඒ කියන්නේ මම සමාජයේ සමාජානුයෝජනය වෙනවා කියලා වුන් හිතන් ඉන්නේ අන් අය කරන සම වයසේ අන් අය කරන ඒවා මාත් කරන්න ඕනේ කියලා. එතකොට ඔබ හිතන්නේ ඒක හානිකර, ඒ කියන්නේ ඒ වයසේ සමන්ට සමාන වයස් මට්ටමේ ඉන්න අය කරන හැම දෙයක්ම අපි කිරීමට පෙළඹීම තුළ ඒක අපිට උචිත නොවන තත්වයකට, තාරුණ්‍යයට නැත්නම් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට උචිත නොවන තත්වයකට පත් වෙනවා කියන කාරණේද?
2: ඉතින් ඕකේ වරුණ හොඳම උදාහරණය තමයි මේ විවාහ මංගල. හරි, වෙඩින් ගන්න යනකොට සමාජයේ අනිත් අය කරන විදිහ බල බල ඒ විදිහට කරන්න ඕනේ. අනිත් අය ගන්නේ මොන වගේ ලොකේෂන් වලද, ඒ වගේ ලොකේෂන් එකක් ගන්න ඕනේ. අනිත් අය ගේන්නේ මොන වගේ ෆොටෝග්‍රාෆර් කෙනෙක්ද, එයාලගේ ෆොටෝ ටික ගන්න ඕනේ. අනිත් අය සාරියට කොච්චර වේදම් කරනවද, ඒ විදිහට මාත් සාරියට මෙච්චර වේදම් කරන්න ඕනේ. අර ඒ වගේ මහා විශාල සීහින මවාගත්ත තමන්ගේ සීමාව දන්නේ සමහර ලාවට. මට මොන වගේ සීමාවක් ඇතුළ මේක කරත හැකිද කියලා. කාගෙන් හරි කොහෙන් හරි ණයක් ගන්න පුළුවන් නම් සමහරලාට තමන්ගේ රැකියාව පාවා දීලා ණය ගන්නවා. මෙච්චර දවසක් රැකියා ස්ථානයේ වැටුපෙන් පාඩුවේ යැපිච්ච කෙනා අන්තිමේදී වෙඩින් එක හින්දා ලෝන් එකක් අරගෙන රැකියා ස්ථානේ. සමාජයට පේනවා යාළුවන්ටයි නෑදෑයන්ටයි ආන්න නියමයට වෙඩින් එකක් ගත්තා, ලොකුවට ගත්තා, මුන්ට මාර සල්ලි තියෙනවා. හිතනවා මිනිස්සු සමාජයේ මෙච්චර වෙඩින් එකක් ගන්න ආයි කොහොම සල්ලියක් ඇද්ද කියලා හිතනවා. අනේ සමහරලාට බලනකොට ලෝන් දාලා දැන් එතනින් එහාට තමයි විවාහ වෙලා එක්කෙනා දෙන්න වෙලා දෙන්න තුන් හතර දෙනා වෙනවා. ඊට පස්සේ දරුමල්ලොත් එක්ක දැන් තමයි අර වැටුපේ ඇත්තම අවශ්‍යතාවය හරියට එන්නේ. වැටුප පරිස්සමට තියෙන්න ඕනේ. හැබැයි අර ලෝන් වලට අන්තිමට වැටුප කැපිලා අවසාන ඉතුරුවක් නැති වෙන මොහොතක් එනවා. හරිද? මේ වගේ කිසිම අවශ්‍යතාවයක් නැති හැඟීම් වලට වියදම් කරලා කරලා අවසානයේ සියදි විනසා ගන්න තරම් පීඩන වලින් අර පෞල් ජීවිතයේ කිසිම සැනසෙල්ලක් නැතුව ඇයි සල්ලි හොයන එකට සහ ඒ තියෙන ජීවන ප්‍රශ්නත් එක්ක ඔළුව බර වුණාට පස්සේ විනෝදාත්මක සැනසෙලිදායක කියන අර පෞලේ බොහෝ කාලයෙන් අරවට වැය කරන්න සිද්ධ වෙනවා. හරිද?
3: ඒව සමහරවිට තාරුණ්‍යට නිකන් ඉබේම එන දේවල්ද? ඒ කියන්නේ ඒ ආකර්ෂණය දිනා දැන් සාමාජයේ එහෙමයි කරනකොට ඇතරම හිතට එනවා අනේ මමත් මෙහෙම කරන්න ඕන කියලා. ඒක ඉබේම තාරුණ්‍යේ හිතට එන දෙයක්ද? එහෙම නැත්නම් ඒකේ හික්මීමක් අපි හිතාමතා ඇති කරගන්න ඕන දෙයක්ද?
2: ඕනම තැනක ආරක්ෂා වෙන්නේ හිතාමතා ආරක්ෂා වෙන ස්වාධීනව හිතන අය. ඒක ස්ථිරයි. ඒකට කිය තමයි වරුණ ප්‍රඥාව කියලා කියන්නේ. හරිද? මේ ප්‍රඥාව කියන එක තරුණ ජීවිතයට සෑහෙන වැදගත් පරිස්සම් වෙන්න. ඇසුරු කරන්න ඕන මොන වගේ කෙනෙක්ද? අසත්පුරුෂයෙක් සමහර වෙලාවට තමන්ට ආදරණීයව ඉන්න පුළුවන්. අසත්පුරුෂයා හරි ආදරෙයි. හැබැයි ආදරෙත් එක්ක තමන්ව වරදට පොළඹවන දේවල් වලට උල්පන්දම් දෙනවනම් එතකොට අපි බලන්නේ එයාමට ලෙන්ගතු එයාමට ආදරෙයි කියන එක විතරයි. නමුත් එයා මේ වෙලාවේ මාව වරදට පොළඹවනවා කියන එක තේරුම් ගන්න තමන්ට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. හරි? එතනදි මෙයා මේ කියන එක කළොත් මං අමාරුවේ වැටෙනවා කියලා තේරුම් ගන්න තමන්ට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඔන්න ඔය ප්‍රඥාව සමහර විට තරුණයෙකුට නැති වුණොත් වෙන්නේ තමන්ගේ ජීවිතයේ මූල්‍ය විනයක් කළමනාකරණයක් නැතුව අර වගේ ණයවලට හිර වෙලා මානසික මහා ව්‍යාකූල වෙච්ච ජීවිතයක් ගත කරලා විවාහ ජීවිතවල දරුව පවා දුක් විඳින තැනටපත් වෙලා සමහරට ඩිවෝස් වෙලා ප්‍රශ්න වලට සෑහෙන මූණ දීලා ජීවිත අවුල් වෙලා අවසානේ නතර වෙනවා. ඔය දැන් සිංගල් මාම්ලා කියලා මේ හරි නිකන් ට්‍රෙන්ඩ් එක වගේ කතා කරනනේ, දරුව හදාගෙන තනියෙන් ඉන්න අම්මලා කතා කරනවා. හරිද? මේ දැන් මම දැක්කා මේ පහුගිය කාලේ මේ යාළු වෙලා හිටපු අවුරුදුයි ඊට පස්සේ මැරි කරලා හිටපු අවුරුදුයි ඩිවෝස් වෙච්ච අවුරුද්දයි තනි මවක් විදිහට ජීවිතේ ගත කරන අවුරුදු ටිකයි අර අවුරුදු ඉලක්කම ඉස්සරහා මේ රිලේෂන්ෂිප් එක තිබ්බේ මේ අවුරුද්ද මේ අවුරුද්ද මේ අවුරුද්ද මැරි කරලා හිටියේ මේ අවුරුද්ද මේ අවුරුද්ද මේ අවුරුද්ද කියලා මේ ඔය ලිස්ට් එක දාන්න පටන් අරන් තියෙනවා සමාජ මාධ්‍ය කට්ටිය ලොකුවට. හරිද? ඔබ දකින්න ඇති මේක. හරි? එතකොට මේ දැන් මේ ඩිවෝස් වෙනවා කියන එක ජීවිතවල සාමාන්‍ය දෙයක් වගේ හිතාගෙන කරනවා. හරිද? ඉතින් ඒවැයිද කියනවා ඉන්න බැරි නම් ඉතින් ඩිවෝස් වෙන එක තමයි කරන්න ඕනේ කියලා. ඇත්ත. ඉන්න බැරි නම් ඩිවෝස් වෙනවා. ඒ ඉන්න බැරි වෙන්නේ ඇයි මෙච්චර පිරිසට? මේ තරම් මොකද්ද මේ ඩිවෝස් වෙන එකට හේතුව? මේවා පිටිපස්සේ දැන් ස්වාමි පුරුෂයා ණය ප්‍රශ්නත් එක්ක ජීවන ගැටලුත් එක්ක ඒ මනුස්සයා යම් අරගලයක දුක් විඳමින් හම්බ කරනකොට සමහරට ඒ මනුස්සයාට අර බිරිඳ කෙරෙහි කියා කරන එක නැති වෙනවා. හරිද? එයා ගැන හිතන්නේ, එයා වෙනුවෙන් තමන්ට ආදරණීයව හොයලා බලන්න බැරි වෙනවා, අතපසු වීම වෙනවා. සමහරලාට ඕවා පිටිපස්සේ ඔන්න අනියම් සම්බන්ධයකට අරාදිමින් ඉන්න තරුණයෙකුට, පුරුෂයෙකුට ඒ අවස්ථාව ලොකු ඔපචුනිටි එකක්. හරි, දෙක හරි අවස්ථාවක් වෙනවා. ඇයි දැන් මිනිස්සයා කියා කරන්නේ නැහැ කියලා තේරෙනකොට ඉතින් ඊට පස්සේ පිටින් කෙනෙක් එනවා ස්පෙයා වීල් එකක් කියා කරන්න. හරි, එතකොට මේ ජීවිතවලට සමහරලාට ඔයගේ අනියම් මිනිස්සු ඇසුරට එනේවා පවා කසාද වීම මේ බොහෝමයක් පිටිපස්සේ අපි නොහිතුවට ඔය මූල්‍ය විනයක් නැති හැඟීම් වලට ඔහේ වෙඩින් අරගෙන ණයතුරුස් පුරෝගෙන ජීවිතවලට ප්‍රශ්න බලෙන් ගැටගහගන්නේව තමයි අවසානයේ ප්‍රතිඵල වෙලා තියෙන්නේ. ඩිවෝස් වෙන්න ලෝකෙට පරකාසේ කාලා පෙන්නලා වෙඩින් එකක් අරගන්නව නම් ඒක නම් උබලට පුතේ තියෙන සතුට ඉතින් කරගනින්න. හරිද? එතකොට සමාජයේ උඩුගම් බලා යන මිනිස්සු ඉන්නවනේ, සමහර තරුණයෝ ඉන්නවා මම දැකලා තියෙනවා. ප්‍රසිද්ධ චරිතවල ඇතැම් ළමයි පවා හරි චාම් වෙඩින් එකක් ගන්න ළමයි. හරිද? ඇතැම් ওই නල්ලිලියෝ ගායකයිකව පවා දැන් ඉන්න සමහරු හරි චාම් වෙඩින් එකක් ගන්නවා. දවස් හතක් මගුල් කන්න තමන්ට පුළුවන් නම් අර කොහෙද අම්බානි නේද අර ඉන්දියාවේ, අන්නේ අම්බානිල වගේ දවස් හතක් වෙඩින් එක කන්න වෙඩින් එක ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ.
3: අම්බානිට ලොකු එකක් ගත්තා.
2: ඔව්, අම්බානි අම්බානික වෙඩින් එකක් ගත්තා. මාස ගණන් වෙඩින් එකක් ගත්තා ලෝකෙටම. ඉතින් ඒක දැන් සීමාවක් තියනවාද කියලා හෙව්වෝ හැමදේම සාපේක්ෂව බැලුවට පස්සේ ඒ මිනිස්යාගේ මූල්‍ය මේ තියෙන ඝනත්වයත් එක්ක යාට ඕන විදිහක නේ එයාට කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට සීමාව කියන එක හැමතිස්සෙම හැදෙන්නේ තමන්ට පුළුවන් කොච්චරද. ඒ පුළුවන් සීමාව ඇතුලේ මම ලෝකේ ඕන එකක් හිතපු ආවේ මම ඉන්නේ මේ සීමාව ඇතුලේ කියලා තමන් කටයුතු කරන්න ඕනේ විදියට. ඉතින් මම මේ සමහර වෙලාවට පැවිදි ජීවිතයේ ඇතුලේ අපිට තැම් දේවල් සීමාව පනව ගන්න එක ඇතුලේ මම වගේ පැත්තෙන් කියන්නම් පොඩි දෙයක්. ඔය බොහොම ගෞරවෙන් චීවර පූජ කරන එක පවුලක් ඉන්නවා. ඒ අය මේ මාස කීපයකට වතාවක්, ඒ කියන්නේ අවුරුද්දේ වාරයක් දෙකක් ඒ අය චීවරයක් හදලා පූජ කරනවා කාලයක් තිස්සේ මට. හරිද? ඒ අය මේ අවුරුද්ද ලබන ජනවාරි පළවෙනිද කිට්ටු වෙනකොට, උපන් දිනේ කිට්ටු වෙනකොට ඒ වගේ අවස්ථා දෙකක් තුනක් තියෙනවා. ඒ අර ඉස්සර මේ ස්වාමීන් වහන්සේලා පාන්සුකොල සිවුර පාවිච්චි කරන කාලේ වරුණ කේක තැන්වලින් කුණු ගොඩවලින් හම්බෙන පොඩි පොඩි රෙදි කෑලි එකතු කරලා දිරච්ච ඒවත් අයින් කරලා ඕකේ ඒකේ තියෙන හොඳ කෑල්ල කොච්චරද චූටි කෑලි කපලා අරගෙන ඔය කෑලි මහල අරගත්තට පස්සේ ලොකු කඩගානක සිවුරක් අන්තිමට හැදෙන්නේ. ඇයි පොඩි පොඩි රෙදි කෑලිනි ගොඩාක් එකතු වෙන්නේ. ඉතින් අර පාන්සුකොල සිවුරු එහෙම පාවිච්චි කරන සැනහසලට ගොඩාක් රෙදි කෑලි එකතු වෙලා ලොකු කඩ ප්‍රමාණයක් හැදෙන කඩ 100කට හා එහෙම සිවුරු මේ පෙරවෙනවා. ඕක දැන් වෙලා තියෙන්නේ තියෙන රෙද්ද චෝටි චෝටි කෑලි වලට කපලා කඩ සිවුරක් මහනකොට, එතකොට දැන් අර වෘතිමේ විදියට මහානාය මේ සිවුරු මහන්න ගියාට පස්සේ ඒගොල්ලන්ට විශාල කාලයක් ඕකට ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ගත කරන කාලය අර චූටි චූටි කඩ කෑලි වෙන වෙනම මේ මහ ඇත්තටම සිවුරක් රෙද්ද කුඩා කොටස් වලට කැඩෙන තරමට බුදුරජාණන් වහන්සේ මේ සිවුර කොටස් වලට කපන්න කිව්ව හේතුවේ වටිනාකම හැදෙනවා. ඇයි මේ කුඩා කොටස් වලට සිවුර කපන්න කිව්වේ? ඒකට හේතුව
3: වටිනාකම නැති කරන්න.
2: ඔව්, වටිනාකම නැති කරන්න. හරි, ඒ කියන්නේ දැන් මුළු රෙද්ද පිටින්ම කපන්න නැතුව තියාගත්තට පස්සේ ඉස්සර ඔය සමහර මිනිස්සු රෙදි හිඟ කාලෙනේ. එතකොට අතීතේ මේ ස්වාමීන් වහන්සේලාට සිවුරක් වැලක දාන්නවත් බෑ, හොරු උස්සන් යනවා. හරිද? එතකොට අර රෙද්ද සම්පූර්ණ ලොකු රෙද්දක් ඉදිරිය තියෙද්දී වටිනාකම වැඩි හින්දා රෙදි උස්සගෙන යනවා සිවුරු. ඉතින් ඒක වළක්වන්න මේකේ තියෙන වටිනාකම නැති කරන්න තමයි කඩවලට කෑලිවලට කපන්න පැනෙව්වේ. එතකොට ඕක පස් කඩට වැඩිය හත් කඩේදී කෑලි කැඩෙනවා වැඩි, ඊට වැඩිය තව තවත් කැපිලා 100ක් කඩ කියනකොට අර ආම කුඩා කොටස් වලටම සිවුර කැපෙනවා. ඉතින් වටිනාකම වැඩි බුද්ධ කාලේ හැටියට ගත්තම කැපුම අඩුම සිවුරු, කැපුම වැඩි මේවා වටිනාකම අඩුම අඩුයි. අද ඒක අනිත් පැත්ත වෙලා අද කුඩා කොටස් වලට කැපිච්ච සිවුරා 35,000ක 50,000කට හා ලොකු වටිනාකමක් තියෙන සිවුරක් වෙලා.
3: අර කා රුපියල් 6000ක් 7000ක් වගේ නේද?
2: ඔව් 6000ක් 7000ක් උපරිම 10000ක ඒ රෙද්දේ වටිනාකමත් එක්ක අනුව මේ සමහරවිට තායි කපු කියන රෙද්ද ටිකක් ගන්න වැඩි පහසොයි. හැබැයි ඒක මිල වැඩි රෙද්ද. ඒ වගේ රෙදි වර්ගයටත් අනුව මැහුම් වැඩි වුණොත් ඉතින් අර මහනායකගේ කාලෙත් වැඩි වෙන හින්දා අනිවාර්යෙන් අර වගේ වටිනාකමක් එනවා. එතකොට ඔය කඩ සිවුරු දායකයෝ විසින් පූජ කරන පුරුද්ද බණ කියන හාමුදුරුවරුන්ට අර මිනිස්සු හරි ආසයි. අනේ මං පොරෝ මං පූජ කරන සිවුරු ඔබ වහන්සේ මේ වැඩසටහන් වලට පොරවගෙන වඩින්න කියලා මිනිස්සු හරි ආසයි. වටාපතක් අරගෙන ඇවිල්ලා පූජ කරනවා, මේක ඔබ වහන්සේ බණකට ගෙනියද්දි මට ආසයි මේක පාවිච්චි කරනවා දකිද්දි කියලා එහෙම ගෙනල්ලා දෙනවා. ඉතින් මං කියන්නේ දැන් මට එක පවුලක් වෙනවම මේ සිවුරුම විතරක් පූජ කරන එකට ඒ අය ඒ වෙනුවෙන්ම කටයුතු කරන්න පුරුදු වෙලා තිබ්බ කියලා. එතකොට මම කල්පනා කරා දැන් මේගොල්ලෝ අවුරුද්දකට මේ වගේ වියදමත් දරලා මේ සිවුරු පාවිච්චි පූජ කරනවා පූජ කරනවා, මේක මේ ඔය ඇතර මේක ආර්ථික ප්‍රශ්න එහෙම රටේ දැඩිව ආපු කාලේ මං ඒ මේ ෆැමිලි එකේ අයට මේ දැඩිව කිව්වා ඒ දායකයන්ට, අනේ ආයේ කිසිසේත්ම මට මේ වගේ චීවර පූජ කරන්න එපා, දෙයාලා මේක ශ්‍රද්ධාවෙන් පූජ කරන්න. ඒ පවුලේ රැකියාව කරන දරුවෝ ටිකයි ඔක්කොම එකතු වෙලා කට්ටිය අර කොටස් වශයෙන් මුදල දාලා. නමුත් වරුණ දැන් ඔතන ඒ අයට පිනක් සිද්ධ වෙන බව ඇත්තයි. හැබැයි ඒ එක සිවුරක් පූජ කරන මුදලෙන් තව සන්නසල කීප නමකට සිවුරු පූජ කර දෑගෙන ඔන්න හරිද? ඒ නිසා මං කිව්වා මං අදින් පස්සේ ඔය වගේ මිල අධික සිවුරු පූජ කළත් පාවිච්චි කරන්න කැමති නෑ, කරන්න නම් එපා, කළොත් මම වෙන සන්නසලට ඔක පූජ කරනවා. ඔගොල්ලෝ මේ එහෙම අර ඇත්තටම පොරවන්න ඕන කියන අරමුණක ඉන්නවා නම් මේ වගේ සිවුරු පූජ කරන්න එපා කියලා. ඒත් ඊට පස්සේ මේක දැන් පූජ කරන ඉවරන්නේ. ඊට පස්සේ අවසානේ නවත්තන්න මම කරේ අර පස්කඩ කියන හත්කඩ කියන කුඩා කොටස් වලට කැපීම අඩුම සිවුරු අපිම සෝදානම් කරව ගන්නවා. ඒක මේ ගැළපෙන කැප විදියට කටයුතු කරලා අර දායක පවුල සම්බන්ධ කරගන්න නැතුව. එතනින් එහාට දැන් ඒගොල්ලන්ට තේරුණා සයින්වන්ස දැන් පොරවන්නේ මේ සිවුරුනේ. ඊට පස්සේ දැන් එයාලා ඔන්න මේ සිවුරුම පූජ කරන තැනට පෙළඹෙනවා. මම මේක නිකන් උදාහරණයකට කිව්වේ ඔය අධි පරිභෝජන කියන ඒවා පවුලක් ඇතුලේ නෙමෙයි රටක වුණත් අපි හිතන්න ඕනේ ඇතැම් දේවල් මේ රටට මෙහෙම අපි මේ විදියට කටයුතු කරන එක ගැළපෙනවද කියන එක. හරි, ඒක ඔය මේ රටේ ආර්ථික පරිහානිය වෙච්ච කාලෙපෝ අපිට දැනුණා. ඕක තරුණයොත් ඔක එම කතා කරන්නේ පාර්ලිමේන්තුවල ජනාධිපතිලගේ ඉඳලා ඒ අය වුණත් සමහරලාවට ඇතැම් පරිභෝජනවලදී තමන් තේරුම් ගන්න ඕනේ අධි පරිභෝජන කියන එක ගැලපෙනවද මේ රටට. දේ ඇමරිකාවේ ජනාධිපති ඉන්න විදිහට මේ රටේ ජනාධිපතිටත් වියදම් කරන්න පුළුවන්ද? හරිද? ඒක මූල්‍ය විනයක් කියන එක රටක් විදිහටත් පවුලක් විදිහටත් පුද්ගලිකවත් හැම කෙනෙකුටම තේරෙන මේක මාතෘකාව මූල්‍ය විනය නෙමෙයි වැඩසටහනේ. ඒ විනය කියන එක සදාචාරය දැන් බුදුරජාණන් වහන්සේ යම් කිසි දුරාචාරයකින් ඈත්ලා සුචරිතවත් ජීවිතයක් ගෙවන්න කියපු හැම තැනකම බැලුවොත් එහෙම ඒ හැම කොටසකම තියෙන විනයක් නෙමෙයිද වරුණ? විනය කියන එක හරිද? විනය කියන එකේ සීමාවක් තමයි තාරුණ්‍යයට ආරක්ෂා වෙන්න තියෙන්නේ. විනය නැත්තම් කිසිම කතාවක් නැහැ. ඒ තරුණයාත් විනාසයි, ඒ තරුණයා වටා ගොඩනගෙන මුල සහ අග කියන ඉතුරු පරම්පරා දෙක. ඒ කියන්නේ ඔහු පසුපස ඉන්න ඔහුගේ දරුවෝ, ඊට පස්සේ ඔහුගේ මේ වයෝවෘද දෙමව්පියොත් අනිවාර්යෙන් අමාරු වෙනවා. මේ කරුණාපාර දේශයට කී දෙනෙක් වයසක අම්මලා තාත්තලා එනවද? ළමයි කුඩු වලට බැහි වෙලා අර විදියට විනාශ වෙලා මේ විදියට විනාශ වෙලා ඒ අම්මලට අඩුතරමේ බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැති තැනට දුක් විඳිමින් අපි කරා හොයාගෙන එනවා බෙහෙත් ටිකක් කරන් දෙන්න හාමුදුරුවනේ කියාගෙන. හරිද? ඒ යැපෙන්න ඉන්න දරුවා විනාශකාරී වෙච්ච විනයක් නැති දරුවෙක් වෙච්ච හින්දා. එතකොට පොඩි ළමයින්ට හොයාගෙන එන්න විදිහක් නැහැ. හරිද? අපේ ගාවට දැන් පොඩි ළමයි කරුණාපාරාදීස හොයාගෙන නාවට මම ඊයේ අනේ චූටි දරුවෙක් මට හම්බෙනවා වරුණ. මං ගියා ඊයේ මුස්ලිම් ගෙදරකට. හරිද? ඒ මුස්ලිම් ගෙදරට ගියාට පස්සේ ඔය මාලිගාවතේ නිවාස සංකීර්ණයේ මුස්ලිම් ගෙදරකට මම වැඩම කරනවා. මේ මහපාරේ හම්බෙච්ච ආබාධිත මුස්ලිම් මේ අම්මා කෙනෙක්ගේ ගෙදර. ඒ අම්මාගේ ගෙදර පුටුවක්වත් නැහැ කියලා මට ආරංචි වුණා. මං චුට්ටක් ගිහිල්ලා හොයලා බලන්න ඔය නිවාස සංකීර්ණයට ගියා. ඉතින් ගියාට පස්සේ වැඩි හරියක් අයිස් නිසා, උඩු නිසා විනාශ වෙච්ච පවුල් මට හරියට හම්බුණා. බැලුවම මේ මුස්ලිම් ගෙවල් ගොඩාක් හොඳද? ඒ මට හම්බෙච්ච පිරිස. ඕකෙදි සිංහලද මුස්ලිම්ද දමිලද කතාවක් නැහැ. මේ අයිස් වලට ඇබ්බැහි වෙලා, කුඩු වලට ඇබ්බැහි වෙලා විනාශ වෙච්ච අය හරියට ඉන්නවා. එතකොට මේ මට හම්බෙන පවුලේ වුණත්, ඒ අම්මගේ ගත්තත්, එයාගේ දරුවෝ බෑනලා මේ මොහොතේ අත්තඩංගු වල ඉන්න අය ඉන්නවා මත්කුඩු මත්ද්‍රව්‍ය එක්ක විනාශ වෙලා. එතකොට ඒ පවුල්වල පුංචි දරුවෝ ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. පාසල් උපකරණවත් කිසි දෙයක් ටිකක් නැතුව දුක් විඳිනවා ළමයි. පාසල් යන්නේ පුදුම දුකක් විඳගෙන. හරියට පොත් බෑග් එකක් නැහැ, හරියට සපත්තු දෙකක් නැහැ, හරියට ඇඳුමක් නැහැ. ඒ වගේ දරුවෝ දුක් විඳිනවා. ඒගොල්ලන්ට අර තාත්තා බීමත්කමත් එක්ක විනයක් නැති දුරාචාර මිනිහෙක් වුණාට පස්සේ අර දරුවා විඳින වේදනාව සමාජයට කියන්නේ ළමයන්ට හයියක් ශක්තියක් වේදිකාවක් නැහැ. ඒ දරුවා ගියේ ඇතුලේ ඒ දුක තනියම විඳිනවා. වයසක කෙනෙකුට නම් කොහොම හරි කාට හරි කතා කරගන්න අර වැඩිහිටියෙක් වශයෙන් හයියක් ශක්තියක් තියෙනවා. කරුණාපාරාදීසයට වැඩිහිටියෝ හොයාගෙන ඇවිල්ලා එහෙම ඉල්ලුවට පොඩි දරුවන්ට හොයාගෙන ඇවිල්ලා එහෙම කියන්න ඉල්ලන්න බෑ නේද කියලා මට ඔය හම්බෙච්ච අර මුස්ලිම් දරුවෝ ටික දැක්කට පස්සේ හිතුණා. දැන් ඇත්තටම මුස්ලිම් ආගමේ ඒගොල්ලෝ ඉස්ලාම් ආගම ඇතුලේ මත්වෙන දේවල් පාවිච්චි නොකර ඉන්න කුරාණයත් එක්ක ඔවුන් හරිනම් ඒ කියන්නේ දැඩි දේව නීතිත් එක්ක බැඳිලා ඉන්නවනේ. ඒ වුණාට ඒ පවුල්වල මත්වෙන ද්‍රව්‍ය, මත්වෙන වතුර විවිධ දේවල් එක්ක කොච්චර විනාශ වෙලා තියෙනවද කියලා දැකම එක එක තරුණ දරුවෝ දෙන්නේ හිටියා දුවලා දෙන්නේ. ඒ ළමයි දෙන්න අද ඉන්නේ පුංචිකි ගෙදර. එක මට හම්බෙච්ච ගෙදරක් කී ගෙදර. ඒ පුංචිකි ගෙදර අනේ අර මේ තරුණ දුවලා දෙන්න, ඒ තාම මේ පාසල් අවසන් වෙන වයසේ කිට්ටුව ළමයි දෙන්නේ. ඒ දෙන්නගේ අම්මත් තාත්තත් දෙන්නම හිරේ. මේ මත්වතුර මද්ද්‍රව්‍ය හින්දා හිරේ. ඒතර මේ තරුණ අම්මලා තරුණ තාත්තලා. ඒතර බලන්න මේ සමාජයේ ඔවුන්ගේ පසුපසින් එන පරම්පරාව දුක් විඳින තැනකට දාලා ඔවුන්ගේ ඉදිරිපසින් ඉන්න දෙමව්පියන්ගේ පරම්පරාවත් දුක් විඳින තැනකට දාලා ඔවුන් අද විනාශකාරී වෙලා අවසානයේ ඔවුන් දෙන ආදර්ශය සමහරට ඔවුන්ගේ දරුවන්ට පවා ඒ පාරෙම යන්න මඟ පෙන්වීමක්. ඉතින් මේවා අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. වරුණ මේ වගේ දේවල් එක්ක රට විනාශ වෙනවා. මේ අයිස් කුඩු මේ වගේ දේවල් එක්ක තරුණ ජීවිත කොච්චර මේ වෙනකොට නැති නාස්ති වෙලා තියෙනවද කියන එක සමාජයේ අපිට මේ පොඩි කාලයක් ඇතුළේ පේන. අපි පුංචි කාලේ වරුණ අපිට ඔය අයිස් කුඩු වගේ දේවල් ගැන මෙච්චර ඇහුන්නේ නැහනේ. අපි පුංචි කාලේ අපිට ඔය අරක්කු කසිප්පු වගේ දේවල් ගැන ඇහුණට මේ වගේ මේ මත් කුඩු වර්ග ගැන මේ මෑත තමයි දැන් මේ මෙච්චර ඇහෙන්නේ. තව ඉස්සරහට මොන වගේ අලුත් දේවල් ලෝකේ තාක්ෂණයක මේ මත්වෙන දේවල් නිපදවයිද, මේවට කොච්චර මිනිසුන්ගේ තැබ්බැහි වෙයිද, මිනිසු කොච්චර පිරිහෙයිද, මේ පිරිහෙන එක ඇතුලේ අර තවත් පරම්පරා පිටින් මොනතරම් පීඩනයක් දුකක් මේ මිනිසු විඳිනවද කියන එක දැනෙනකොට අපිට මේ ධර්මයෙන් පුළුවන් කෙනෙක්ව කොහොම හරි පරිසම් කරගන්න ඕනේ. මේ මිනිසුන්ට මේ විදියට දහමෙන් අවවාද කරලා හිතක් හරි මේ වෙලාවේ ඒවෑන් වළක්ව ගන්න තෙන්ට යන්න එපා පුතේ කියලා පොඩි දරුවෙක් හරි මේවා අහලා හැදෙන්න මේ වගේ අවස්ථා ඇත්තටම නෙත්නාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවැනි සාකච්ඡා ගොඩනගන්න මේ යුගයේ අවැසිම යුගයක් කියන එක තේරුම් අරගෙන වරුණ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
3: හොඳයි, අන්නෝක තමයි තාරුණ්‍යයට විනයක් හික්මීමක් අවශ්‍යයි කියන්නේ. ඒ විනය හික්මීම ඔබ හදාගත්තොත් තරුණයා හරි ලස්සන තරුණයෙක් බවට පත්වේවි. ඔහු සාර්ථක පුද්ගලයෙක් බවට පත්වේවි. ඔහු රටට සම්පතක් වේවි. එනිසා තාරුණ්‍ය කියන කාරණාව ධර්මානුකූලව හික්මවාගත යුතුයි ඇයි කියන කාරණය අපට අපේ ස්වාමීන් වහන්සේ පහදලා දුන්නේ. අත වැඩසටහන් නිමා කරන්න කල්ෙළඹ තිබෙන නිසා වැඩසටහන් නිමා කරේ. නමුත් අපිට ඉදිරි වැඩසටහන් වල තවත් මේ ආශ්‍රිත දේවල් කතා කරන්න පුළුවන්කම ලැබේවි. අදත් අපිට ධර්ම අවවාද ලබා දෙමින් තාරුණ්‍යයට හික්මීම උදෙසා ධර්මී ලං කරගන්නේ කොහොමද කියන කාරණය පහදා දෙමින් සෙනසුරාදා සිටින තසපොට වැඩමවවදාලා අතිපූජනීය වන්දනීය මල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ උතුම් ධර්ම අවබෝධයම ලැබේවා, නිදුක් නිරෝගී චිරජීවනයේම වේවායි කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. එවනම් අද වැඩසටහන නිමා කරන වෙලාවෙ ඔබට මතක් කරන්නට ඕන net radio වි ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට කැමති බොහෝ පිරිසක් ඉන්නවා. 0.74 25 214 අංකයට කතා කරලා ඒ සඳහා එකතු වෙන්න. ඒ වගේම ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන ධර්මදේශනාමය පින්කම්, ඔබේ නිවසේ පැවැත්වෙන ධර්මදේශනාමය පින්කම් net radio ඔස්සේ විකාශය කරගන්නට, නේත්‍රාලෝක YouTube නාලිකාවට රූපරාම ඔස්සේ වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නට ඔබට හිතේ කැමැත්තක් තිබෙනවා නම් කතා කරන්න අපිට 0.77 980 62 37 0.77 980 62 37 ට්‍රැවල් නිතායතනයේ පිළිබඳ සිහිපත් කරනකොට ඔබට මා පෙරත් සිහිපත් කළා පෙර වැඩසටහන් වලදී ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා විශේෂ වන්දනාවකට ඔබ ට්‍රැවල් නිතායතනයේ දඹදිව පුණ්‍ය භූමි කරා ගෙන යනවා. ඒ තමයි ඔබ සාංචි පුදබිමට ගිහිල්ලා නැතු ඇති සමහර වෙට සාංචි පුදබිමත් ඇතුළු කොටගෙන මේ සතර ස්ථාන ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන කරා යන ගමනේදී සාංචි පුදබිමට ඔබව ගෙන යන විශේෂ පින්කමකුත් ඒ වෙනුවෙන් සංවිධානය කරපු වන්දනා ගමන. ට්‍රැවල් නිතායතනයේ සූදානම් කරන්නේ සාංචිර සාමාන්‍යයෙන් පැය 6ක වගේ දුර ගමනක් යෙදිලා තිබෙනවා. ඉතින් ඒ ගමනේ යන්නේ බොහෝ වෙලාවට දුම්රිය මාර්ග ඔස්සේ, සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රිය මාර්ග ඔස්සේ. ඉතින් එහිදී ඉන්දියාවේදී දුම්රියක යනවා කියන ලේසි වැඩක් නෙමෙයි. අතිශය බහුල ජනතාවක් දුම්රිය ගමන් කරන ප්‍රවාහනයේ විදිහට. එහෙම තත්ත්වයක් තුළ සුඛෝපභෝගී දුම්රිය තිබෙනවා ටිකක් මිල අධිකයි සහ ආසන වෙන් කරවාගෙන යන්නට පුළුවන්. එහෙම අය එහෙම දුම්රියවල බොහෝ වෙලාවට ඒ දඹදිව වන්දනා ගෙනියන නඩ, එහෙම නැත්නම් ඒ කණ්ඩායම් විදේශ සංචාර කරන ආයතන එහෙම එක්ක යන්නේ නැහැ. ට්‍රැවල් නිත ආයතනෙ එහෙම ගමනක් සංවිධානය කරලා තිබෙනවා. බොහොම පහසුවෙන් ගිහිල්ලා සාංචියත් වැඳගෙන දඹදිව බුද්ධ භූමි කරා යන්නට ඔබට අවස්ථාව ලබා දීමේ අති එන තිනේ නිසා ඒ පිළිබඳ විස්තර දැනගෙන ඒ වන්දනා ගමනට එකතු වෙන්න ඔබ 0112 863 363 අංකයට කතා කරන්න. 0112 863 363, එහෙම නැතිනම් 0176 763 872 අංකය ඒ සඳහා විවෘතයි. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත අහන්නට ඔබට ආරාධනා කරමින් අද සිටින තසපෝණිමා කරනවා. හැමට තෙරුවන් සරණයි.
0: Mit Asapur.

0: සසර මග නැවතුමට උතුම් සත්ධර්මය තැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
1: ශාක්‍යාවලෝකනය.
2: ඒ ප්‍රියභාවේ නිරෝධ උනොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ, සෝකයක් නැත. කුතෝ භයං, භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
0: පූජනීය මාපලකම සුසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
1: සෑම සෙනසුරාදාවකම උදේ අටට
0: ශාක්‍යාවලෝකනය
1: මොනිපන දෙන සසර නිවීමට
3: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: මේ අහන්නකෝ, අහන් ඉන්නේ, කියන්නකෝ. වෙන මොකක් තෝරන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live
9: brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන, එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මග කියන ඉරිදා උදෑසන
2: මේව මහපොළොවේ ඇත්ත එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය
1: මෙත් net පාමුල
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද ඔය පෙරපව් නෙමේ ඒවා දැන් පව්
1: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩම වීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
1: ශාක්‍යාවලෝකනය
4: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ ශෝකයක් නැත කුතෝ භය භයක් කොයින්ද එන එදාට ශෝකයත් අවසන් භයත් අවසන්
3: පූජනීය මාපලකම සුසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
1: සෑම සෙනසුරාදාවකම උදේ අටට
3: ශාක්‍යාවලෝකනය
1: මොනිබණ දෙන සසර නිවීමට

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෞතුම්ම දානය ධර්ම දානයේ නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777772417 0777772417 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිණාවට නැමුදුම් පූර්වකව ආරාධනා කළේ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනි හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාව්‍යශූරි ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්ස මහරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේට අපේ නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक

0: 사도 사도 හොඳයි පින්වත් නංගිල මල්ල හැම දෙනාටම තරුණ අයලා කළ හැම දෙනාටම වැඩිහිටි අම්මලා තාත්තලා හැම දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි අදත් මේ පින්වත් හැම දෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව නිවාඩු දවසක net fm තුලින් ඔබට තිලින කරන ලබා දෙන ධර්ම දක්ෂිනාව තුලින් සඳහම් පිපාසය මේ සඳහම් පානය කිරීමෙන් සඳහම් පිපාසි නිවා ගැනීමට දරණුතුම් වැයමක් වශයෙන් මේ උතුම් මොහොත අපිට සනිටුහන් කරන්නට පුළුවන්. ඉතින් අදත් සූදානම් වෙනද වගේම මේ ධර්ම දක්ෂිනාව තුලින් තමන්ට ජීවිතයට අත්‍යවශ්‍ය කරන විතකෝ බැසූ දහමක් වෙන්නත් පුළුවන් නොසූ දහමක් වෙන්නත් පුළුවන් කොහොම හරි ජීවිතේ ධර්මයෙන් වර්ණවත් කරගන්නට ධර්මානුකූල ප්‍රතිපදාවට යොමු කරවා ගැනීමට උතුම් වෑයමක් වශයෙන් මේ අපිට හඳුන්වන්නට පුළුවන් එහෙමනම් අද අපේ ධර්ම දානමේ පින්කමේ ධර්ම දේශනාමේ පින්කමේ අද අපේ මාතෘකා වශයෙන් මන් තෝරගන්නේ ඊතා වැදගත් නමුත් ධර්මයේ පැත්තෙන් ටිකක් ගැඹීර ධර්මකාරණාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. දැන් මේ අපි කතා කරන මාතෘකාව ගන්නකොට අද අපේ මාතෘකාව භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මයේ තුල අපිට පෙන්වන සප්ත අනුසය ධර්මය අපි කතා කරන්නේ. අනුසය ධර්ම හත ගැන. දැන් අපි අනුසය ධර්ම හත ඉගෙන ගන්නකොට එකටම මේ අනුසය කියන වර්ඩ් එකේ මීනින් එක නැත්නම් අර්ථය මේ වචනේ අර්ථයක් තියෙනවා. දැන් අපි ගත්තොත් අනුසය කියන වචනේ අර්ථය තමා පින්වත්නි අපේ සිතේ යටපත් වෙලා තියෙන කිඳා බැහැලා තියෙන සැඟවී තිබෙන ක්ලේශ ධර්ම තමයි අනුසය ධර්ම කියන්නේ මතක තියාගන්න හිතේ දැඩිසේ හිතත් එක්ක බද්ධ වෙලා හිතත් එක්ක කාවැදිලා අපිව සංසාරේ දුවවන්න යොමු කරන ඊටාම අපිට බියකරු සහගත කැලස් හත තමයි සප්ත අනුසය කියන්නේ මොනවද කාමරාග අනුසය පටිග අනුසය දිට්ටි අනුසය විචිකිච්ඡා අනුසය මාන අනුසය බවරාග අනුසය අවිජ්ජා අනුසය අද අපි හැමනම් මේ හෝරාව තුලදී මේ ධර්ම කාරණා හතම අපිට වැටහෙන ආකාරයට අපි සාකච්ඡා කරමු ඔබත් හොඳට සිහිනුවණින් උතුම් ධර්මයක් ශ්‍රවණය කරනවා ගැන අවබෝධයෙන් අදිෂ්ඨානයෙන් තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් අවබෝධයෙන් බණ ටික අහගත්තොත් ඔන්න සංසාරෙන් මිදෙන මාවතෙන් කොටසක් ඉගෙන ගන්නට පුළුවන්. අපි මුලින්ම සාකච්ඡා කරනවා කාමරාග අනුසය. අපි දන්නවා කාමරාගය ගත්තාම අපි දන්නවන්නේ දනත්ති කාමෝ සමෝග්ගී මේ ලෝකේ අපි දන්නා නත්ති රාගය දැන් අපි දන්නවා නත්ති රාගෝ සමෝවාගී රාගයට සමාන ගින්නක් මේ ලෝකෙ නෑ මොකද මේ රාගය තමයි අපේ හිත දවන විශාලතම ගින්න එතකොට ඒ රාගය අපිට ඉපදෙනවා ඇස තුලින් කන තුලින් නාසය තුලින් දිව තුලින් කය තුලින් එන්නේ මේ පංච ඉන්ද්‍රියම මූලික කරගෙන අපි තුල මේ රාගය ඉපදෙන්නට ඉඩ කඩ තියෙනවා දැන් බලන්න දැන් අපි ඇහගත්තොත් අපි ඇහින් හැමදාම හොඳ රූප විතරක්ද බලන්නේ නැහැ. ඇත්තටම අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපි කාගේවත් ඇස හොඳ රූප දකින්නේ නැහැ. බලන්නේ නැහැ. ඒ මොකද ඇහ බලන්න නැති හේතුව මේ ඇස කන නාසය දිව ශරීරෙ මේ හැම දෙයක්ම අපිට හම්බුනේ මායාවෙන්. එතකොට මේ ඇස කවදාවත් මායාවෙන් හම්බෙච්ච දෙයක් නිසා මායාවෙන් හම්බෙච්ච දෑවැද්දක් කවදාවත් යහපත් දේ බලන්නේ නැහැ. යහපත් දේ අහන්නේ නැහැ. යහපත් දේ විඳින්නේ නැහැ. ඒවා වැරදි පැත්තට ගියාට අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ පැත්තෙන් ඇහැ වැරදි පැත්තේ යද්දී හරි පැත්තට දාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නැතුව කවදාවත් මේ ඇස ළඟ එකපාරට හොඳ දේවල් දකින්නේ නැහැ පින්වත්නි. දැන් එහෙමනම් ඔන්න අපි අනුවනව ඇස ඉල්ලන දේ ලබා දෙන්න ගියොත් චිත්‍රපටි බලන්නද සින්දු බලන්නද විෂුවල් බලන්නද මොනවා හරි දේවල් වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්නද මොනවා හරි දෙයක් ඇහැ ඉල්ලන ගමන් අපි ලබා දෙනවා නම් කන ඉල්ලන සින්දුවම ලබා දෙනවා නම් නහය ඉල්ලන පර්ෆියුම් එකේ සුවඳම ලබා දෙනවා නම් දිව ඉල්ලන රසයම අපි ඇලි ගැලි ලබා දෙනවා නම් කය ඉල්ලන පහස අපි ලබා දෙනවා නම් ඒ වෙලාවෙම අපි පරාදයි. මොකද අපි ඒ දේවල් මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා ලබා දෙන්න ගියාම වෙන්නේ නොදුනුවත්ම කාමරාගය අපි ළඟ ඉපදෙනවා. දැන් කොහොමද අපි ගාව මේ වෙනකොට කාමරාගය ඉපදිලා තියෙන්නේ? මතක තියාගන්න පින්වත්නි, එතකොට දැන් අපිට නිවන් දකින්නට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම අපිට මේ කාමරාගය දුරු කරන්න වෙනවා. කාමරාගය දුරු කරද්දී අපි ඇස පාලනය කරගත යුතුයි. ඒ කියන්නේ කවදාවත් ඇහැට වහල් වෙන්න හොඳ නෑ, ඇහැ ඉල්ලන දේ ලබා දෙන්න හොඳ නෑ. අපි තමා අවශ්‍ය යහපත් දේ ඇහෙන් දකින්න ඕනේ. කන පාලනය කරගන්න ඕනේ. හැම වෙලෙම වැරදි ශබ්ද අහන්නට හොඳ නෑ. ඇස කන නාසය පාලනය කරගන්න ඕනේ. ඔය සුවඳවල් විඳිනකොට එහෙම හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද සුවඳවල් තුලින් අපිට රාගී ඉපදෙන්නට පුළුවන්. ඇස කන නාසය දිවත් එහෙමයි, කයත් එහෙමයි. දැන් අපි යම් දවසක අවබෝධයෙන් ප්‍රඥාවෙන් දැන් ඇත්තටම වර්තමාන අපි සාමාන්‍යයෙන් අපි ජීවිතය ගැන බලනකොට ඇත්තටම පින්නාත්නි අපිට නම් මේ වෙනකොට අපි වහල් වෙලා ඉන්නේ මේ පංචින්ද්‍රියන්ට. අපි එයාලා ඊළඟ දේ ලබා දෙනවා. නමුත් රහතන් වහන්සේලා එහෙම නැහැ. රහතන් වහන්සේලා කරන්නේ උන්වහන්සේලාට අවශ්‍ය දේ මේ ඉන්ද්‍රියන් තුලින් දකින්න එක විතරයි. අද වෙලා තියෙන අපි ඉන්ද්‍රියන්ට උනදී අපි කරලා දෙනවා ඒ වහල් වීමක්. එනිසා මතක තියාගන්න, සසර කතරින් මිදෙනකොට එකටම මේ හිතේ දැඩිසේ පවතින කාමරාගය අපි දුරු කළ යුතුයි. දුරු කිරීමට ධර්මේ වටහා ගන්න ඕනේ. වටහාගෙන ඇසත් පාලනයෙන්, කනත් පාලනයෙන්, නහයත් පාලනයෙන්, දිවත් පාලනයෙන්, කයත් පාලනයෙන් අපිට පුළුවන් මේ ටික පාලනය කරගත්තම, මේ ටික කන්ට්‍රෝල් කරගත්තම අපිට පුළුවන් කාමරාග අනුසේ නැමැති ක්ලේශ ධර්මයෙන් මිදෙන්නට. ඔන්න එක. ඊට පස්සේ පටිග අනුසය. පටිග කියන්නේ මොකද්ද පින්වත්නි? තරහ ගන්න එක, කෝපය. දැන් බලන අපිට, අපි හැමෝම ගාව තාමත් පටිගය තියෙනවා. අපිට කේන් තියෙනවා. තරහව සමහර අය තියෙනවා පොඩ්ඩක්වත් ඉවසීම නැහැ. පොඩ්ඩක් ඇඟේ වදින්න බෑ. අපි දැන් නමක් එහෙම කියදී නමේ පොඩි අකුරක් වැරදෙන්න බෑ. පුදුම විදිහට කේන් තියෙන්නේ. නමුත් මතක තියාගන්න, ඇත්තටම පින්වත් නියෝ ද්වේෂය, කෝපය, ඉරිසියාව මේ ඇත්තටම අපිට එච්චර හොඳ හැබිට්ස් නෙවෙයි. ඒ බෑඩ් දේවල්, වැරදි. අපි දැන් යහපත් ගුඩ් හැබිට්ස් කියන්නේ මොනවද? ඉවසීම, මෛත්‍රිය, කරුණාව, එකිනෙකාව තේරුම් ගන්න එක. දැන් එතකොට අනික අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ගන්නකොට කොහොමත් අපිට ඒක ආගම්බේදයක් නැහැ. මොනාගමේ කෙනෙක් වුණත් තරහ ගන්න එක එච්චර හොඳ නැහැ. ඔය අපි කියන්නේ තරහ ගාද පෙල්ලේ පිච්චෙනවා කියනවා. ඒක හොඳ නැහැ අපිට. දැන් අපේ උපාසකම්මල එහෙම බලන්න, ඔබේ රුව හැඩ කරන්න, ලස්සන කරන්න මේකප් ෆේෂල් දදා කී දහහක් වියදම් කරනවද? මම කියනවට ඔය මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් හැමෝටම පින්වත්නි මෛත්‍රී කරන්න, හැම දිනාටම මෙත් පතුරවන්න, ඉවසීමෙන් හැමදේම දකින්න, එවිට ඔබේ රුව නිකම්ම ඇසෙන වෙනවා. බුදුහරු දේශනා කරන්නේ මේ රූපය පැහැපත් වෙනවා, අනිකාට ප්‍රියමනාප වෙනවා. තරහ ගන්නකොට පින්නත්නි කාටවත් ප්‍රියමනාපද වේ අමනාපයි වෙන්නේ. අනික මෙත් වඩන කෙනා සුඛං සුපති සුඛං පටිභුඤ්ඤතිනි න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතානම් රක්කති আদি බලන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ බුදුහරු දේශනා කරන්නේ. ඇයි මෙත් වැඩිමේ අනුසස්? ඒ මතක තියාගන්න ඕනේ. දැන් ඔය හොඳ සූත්‍රයක් තියෙනවා, අක්කෝස භාරද්වාජ සූත්‍රය කියලා. හරිම ලස්සනයි මේ සූත්‍රයෙන්. ඔන්න දවසක් අක්කෝස භාරද්වාජ කියලා බමුණෙක්, බ්‍රාහ්මණෙක් දවසක් දැඩි කෝපයෙන් බුදුහාමුදුරන් ගාවට ආවා. ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳලා පරුස වචනෙන් බනිනවා, බැනගෙන බැනගෙන යනවා. ඉවරයක් නැහැ. ඉතින් හොඳටම කේන්ති ගිහිල්ලා මේ ඉතින් බැනගෙන බැනගෙන ගිහිල්ලා අවසානයේ ඔන්න ඒක නැවතුවා. ඊට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න, දැන් භාග්‍යතුන් වහන්සේට පොඩ්ඩක්වත් කොමත් කියන් තියන්නේ නැහනේ. උන්වහන්සේ කියන් දිගන්නේ නැහැ කාත් එක්කවත් මොන විදිහට බැන්නත්. අවසානයේ භාග්‍යතුන් වහන්සේ පින්නත් නැන මෙයාගින් ඔන්න මෙහෙම දෙයක් අහනවා. අහන දැන් බමුණ භාරද්වාජ ඔබගේ නිවසට ඉඳහිට හරි කොහොම හරි අමුත්තෝ නෑදෑවෙම එනවා දැව්වා. නෑදෑ පරම්පරාව යගෙන ඉඳහිට එනවා භාග්‍යතුන් වහන්සේ. ආවට පස්සේ එයාලට කෑ යුතු ගැන කන්න හරි බොන්න හරි අතුරු මොනවත් ලබා දෙනවා දැහුවා. දැන් අපි ඇත්තොත් එහෙම නේද? නෑදෑය කවුරු හරි ආවට පස්සේ තේ ටිකක් බිස්කට් එකක් නැතන් කෑම වේලක් හදනවා එයාල වෙනුවෙන්. ඉතින් බාරත්ව අක්කෝසත් කියනවා ස්වාමීනි මමත් ඔවුන්ට ඉඳ අනිවාර්යෙන්ම ආවට පස්සේ කන්න හරි බොන්න හරි මොනවා හරි දෙයක් දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා එහෙමනම් භාරත්වාජ දැන් හදිසියෙන් හරි ඔබ තිලින කරන දේ කිසියම් හරි කෙනෙක් පිළි නොගත්තොත් එවිතුරු වෙනවා. ඊට පස්සේ දැන් ඒ අය පිළිගන්නේ නැත්නම් ඒ වයිති වෙන කාටද ඇහුවා. දැන් දෙන්නේ Taman නම් එයාලා පිළිගන්නේ නැත්නම් ඒ වායතුරු වෙන කාට Tamanටම. ඒ කියන්නේ ගෙදරටම වුණ තියෙනවා කියලා මම උත්තර දුන්නා. ඔන්න බණින එකත් ඒ වගේ. දැන් ඔබ මට බැන්නා නමුත් මම ඒ දේ බාරගන්නේ නැත්නම් ඔබ මට බණින දේවල් මම බාරගන්නේ නැත්නම් ඒ වයිති වෙන කාටද? ආ බණින කිනාටමයි. ඒ නිසා මතක තියාගන්න කිසිම කෙනෙක් ඔබට ගැහුවත් බැන්නත් ඔබ කොන් කරත් ඔබට නිතර විහිළු කරත් ඉවසන්න පුරුදු වෙන්න. මොකද දැන් අපි කෙනෙක් බැන්න කියලා පොඩි වචනයකට කේන්ති අරන් දැන් අපිට මම දන්න සමහර අපේ තරුණ අය කෙනෙක් හිටියා එයාට නිතරම මේ අනිත් යාළුවෝ විහිළු කරනවා ජන් ළමයා කියලා. එයාගේ කිසියම් ක්‍රියාකලාප නිසා හරි එයාගේ තත්ත්වය එහෙම වෙන්න පුළුවන්. එයාගේ ස්වභාවයට අනිත් අය ඒ සිටුේෂන් එක තේරුම් ගන්න නැතුව එයාට විහිළු කරලා තිබුණා. දවසක් මට හොඳටම කේන්ති දැමේ ඉවසලා හොඳටම කේන්ති ගියපු දවසක ළඟින් යාළුවට කතා කරා. කතා කරලා කිව්වා මට මේගොල්ලෝ මෙහෙම කියනවා එන්නේ කියලා මාත් එක්කෙන් ගහන්න. ඉතින් අර යාළුවත් මොකද්ද කරේ තරහා ගිහිල්ලා දැන් යාළුවට බැන්න කියලා එයා පීයා කරන් ආවා. ඇවිල්ලා පැනපු ගමන් අර බැනපු කෙනිට ඇනලා ඒ පිහිපාර කාපු කෙනා එතන මිය ගියා. තරුණ කෙනෙක් අර ඇනපු කෙනා තවමත් හිරේ. ඉතින් බලන්න දැන් අපිට මේ වචනයකට දෙකකට පොඩ්ඩකට ඉවස ගන්න බැරි වුණාම ඉවසීම නැතුව තරහ ගන්න ගියාම කෝපයෙන් කටයුතු කරන්න ගියාම මතක තියාගන්න අද අපි විනාඩියකින් කරන දේ නිසා අපිට අපේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ තාත්තලා හැම විශේෂයෙන්ම පෞලියත් එක්ක වැඩ කටයුතු කරනකොට අම්මලා තාත්තලා දරුවොත් එක්ක කටයුතු කරනකොට අදහස් හොමාරු කරගන්නකොට හරි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. තරහ අරගෙන වෛරයෙන් කෝපයෙන් කටයුතු කරන්න ගියාම එතන නෑ ප්‍රශ්නවලට උත්තරයක්. අපි තරහ ගිහලා කෙනෙක්ට ප්‍රශ්නයකට ගැහුවා කියලා බැන්න කියලා මැරුවා කියලා අතපය කැඩුවා කියලා ඒව නෙමෙයි ප්‍රශ්නවලට විසඳුම්. ඒව නෙමෙයි උත්තර. සත්පුරුෂයෝ වශයෙන් ඔබ වටහා ගත යුතුයි අපි ඔය කියන ඉස්කෝලවල හැම ඉස්කෝලේකම ගහලා තියෙන මොකද්ද? ඉවසීමෙන් සැනසීම ලැබේ. ඒ සත්‍යයි. මොකද ඉවසුවොත් තමයි සැනසීම. දැන් අපි ඔන්න කියනවා ඉවසල ඉවසලම රතු කට්ට පැනලා ඒව බොරු වැඩ. ඔබ කියනවා ඉවසලි ඉවසල දැම්මට නම් එපා වෙලා මගේ රතු කැට පැනලා තියෙන දැන් නම් මම මොනවද කරනවා කිව්වොත් ඉතින් ඔබ ඒතක් ඉවසපු දෙයින් ප්‍රතිඵලයක් නැති වෙනවනේ. ඔබට හිතන්න ඔබ ඔන්න ඔබට කෙනෙක් විහිළු කරනවා මාස පහක්. ඔබ දකින දැන ඔන්න ඔබට විහිළු කරලා දැන් ඔන්න මාස පහක් ගිහිල්ලා තවම විහිළු කරනවා. ඔන්න දැන් ඔබට ඊට පහුවදාක් විහිළු කළ ඔබ ඒ කෙනාට මොකක් හරි කරොත් ඔබ අර ඉවසපු මාස පහම අර ගඟට කපන ඉන්නේ වගේ වෙනවා. මතකේ තියාගන්න ඔය හැම දෙයක්ම දැන් අපේ සංසාරය ඇත්තටම අපි ගෙන ආපු දේවල්. අපිත් සංසාරේ කාට හරි හොම කරන්නේ නැති. ඔහොම විහිළු කරන්නේ නැති. ඉතින් ඒවේ ප්‍රතිඵල අපිට හම්බෙනකොට අපි ඒක එතනින් ඉවර කරගන්න නැතුව තව තව කර්ම කරන්න ගියොත් සංසාරේ ගොඩාක් අපිට දුක් විඳින්න වෙනවා. ඒඳ තේරුම් ගන්න මේ කෝප ගන්න එක තරහ ගන්න එක එච්චර හොඳ නෑ. ඉවසීමයි උතුම් වෙන්නේ. ඉවසීමෙන් කටයුතු කිරීම ජීවිතේ බොහෝ ලොකු පාඩමක්. අනික අපේ දැන් අපි දන්නවා අපේ රහතන් වහන්සේලා ගාව පසේ බුදුන් වහන්සේලා ගාව අපේ බුදුන් වහන්සේ ගාව හොඳට ඉවසීම තිබුණා. මොන ප්‍රශ්නයාවත් අපිට හම් වෙනව දේවදත්ත හම්දුරුත් එක සංසිද්ධී, ආයමත් චින්චිමානිකාවගේ, සුන්දරී පරිබ්‍රාජිකාවගේ, සුප්‍රබුද්ධ රජුගේ අදී ගොඩාක් අයගේ සංසිද්ධිත් එක. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ ගිවසීම හරි ඉතා මිහලව තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගාවත් ඒ පුරුදු ඒ විදිහමයි. ද අපි දන්නව අපේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තම භික්ෂුව තමයි අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවන චරිතාපදහණිය අපි අධ්‍යයනය කරනකොට පින්වත්නි අපිට හම්බවන කාරණා බොහෝයි. අපි ගත්තොත් ගුරු ගෞරවය, නිහතමානීත්වය, ඒ වගේම හරි විශේෂම දෙයක් තියෙනවා. මොකද්ද? ඉවසීම. සැරියුත් මහරහතන් වහන්සේ කවදාකවත් තරහ ගන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මිනිස්සු ගාව හරි ප්‍රසිද්ධ උන්වහන්සේ කිවසීම. දවසක් එක ගමක මිනිස්සු කට්ටියක් වට වෙලා කතා වුණා සැරියුත් මහරහතන් වහන්සේ කිවසීම ගැන. අනේ මේ බලාපල්ලා, අපි උතුමන් වහන්සේ කිවසීමේ තරම කියලා කතා වෙනකොට ඔය කතා වැහුණ ඉතිහා හිටපු මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්ට. මෙයාට හොඳටම කේන්තිමේ වැහෙනකොට ඉතින් තරහින් තරහින් පුපුර පුපුර කෙදරාවා. ඉතින් බැමිණිය ඇහුව, ස්වාමීනි අද මොකද මේ කේන්තියෙන්? එතර කරන නෑ බැමිණිය, මේ කොහෙට ගියත් හන්දියකට ගියත් හැම මිනිහාගේම කටේ තියෙන්නේ අර කවුද මුඩු මහණෙක්ගේ ඉවසීමක් ගැන. ඉතින් ඒක ඇහිලා මට දැන් මේ කේන්තිය කිව්වා. ඊට පස්සේ ඒක කියනකොටම පින්නාත්නේ සැරියුත් මහරහතන් වහන්සේ එතනින් පිණ්ඩපාතේ වැඩම කරා. දැන් ඔන්න ඉතින් බමුණ කල්පනා කරා, ඔන්න නියම වෙලාව ඔය මහ ලොකු ශ්‍රමණ මුඩු මහණ ශ්‍රමණයාගේ ඉවසීම හොයාගන්න. ඉතින් බමුණ හොරාට හොරාට අපේ ආයුෂ්මත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පිටිපසින් ගියා. ගිහිල්ලා ගිහිල්ලා කැලේ කොටසක් හමු වෙනකොට, ඒ කියන්නේ මිනිස් ජනාවාසයෙන් තොර වෙන්න තැන බලලා අතපුරා ගැව හොඳට හයියෙන් පිටට පාරක් දැත බදලා, ඒ පහරේ පින්නත්නි බලවත්කමට අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පාත්‍රය බිමට වැටුණා. නමුත් අපේ සැරියුත් මහරහතන් වහන්සේ කිසිවක් ගැන නොහිත ආයෙ හිමීට ගත්ත පාත්‍රේ දැන් ආයෙ වඩිනවා. හැබැයි කවුද ගහුවේ කියලාවත් හැරිලවත් බැලුවේ නැහැ. දැන් එතන අපි හිටියනම් කොහොමද නේද හැරුණු ගමන් ගන්න ළඟ තියෙන පොළු මුගුරක් මොකක් හරි ගහන්න. ඒ අපේ දැන් හරි දැන් උන්වහන්සේට පහර දීලා අපේ අද කොහොමද මිනිස්සු පොඩ්ඩක් ඇඟේ වදින්න බෑ. අයිස ගාගෙන ගහ ගන්නෙනවා, තල්ලු කර ගන්නෙනවා. පොඩ්ඩකට වාහනේ පාදම් පාර යනකොට හදිසියක් වෙලා මොකක් හරි වාහනේ අවුලක් වෙලා පොඩ්ඩකට වාහනේ නවත්තන්න බෑ. අපේ මිනිස්සුගා විවසීම අඩු වෙලා තියෙනවා. දැන් ඔන්න ඉතින් දැන් බමුණ කල්පනා කරා ඒත් එක්කම දෙවියනේ අර මිනිස්සු හැමනම් කියලා තියෙන ඇත්තක් නෙව. ඇයි දැන් ඉවසීම කොච්චරද නම් ගැහුවා දැන් පහර කාලා බැලුවේවත් නෑ කවුද ගැහුවේ කියලා. ඉතින් බමුණ හොඳටම බය වෙලා දෝල ළඟට ගිහිල සමාව ගත්තා. එතකොට සැරියුත් හාමුදුර හව ඇයිද මේ සමාව ගන්නෙ? එතකොට කියනවා, අනේ ස්වාමීනි මේ සමාව ගන්න හේතුව මම තමාර පොඩ්ඩකට කලින් ඔබ වහන්සේගේ පිටට පාරක් ගැහුවේ. අනේ මට සමා වෙන්න කුවේකට සමාව දුන්නා. පැහැදිලා බමුණ ගෙදරට වැඩමගෙන ගිය දාන පූජ කරන්න. ඒත් එක්කම ගමේ මිනිස්සුන්ට මේක ආරංචි වෙලා ගම්ම හොඳටම කුපිත වෙලා ආව මෙයාට පහර දෙන්න. එයාගේ වාසනාවට තවමත් උන්වහන්සේ වැඩ ඉන්න ගෙදර නිසා ගානට මිනිස්සුන්ව ෂේප් කරා. ඉතින් අපිත් දක්ෂ වෙන්න ඕන, අපිත් පළපුරුදු වෙන්න ඕනේ පින්වත්නි ඒ වගේ ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ. එහෙනම් ඕන පටිග කියන්නේ තරහව, ඒක හිතේ පවතින දැඩි ක්ලේශයක්. දැන් අපි යම් දවසක අවබෝධයෙන් මේ ක්ලේශ ධර්මයේ පහ කරගනේද නැති කරයිද, එදාට අපි නිවනට ලඟ වෙයි. ඔන්න කාමරාග පටිගිට පස්සේ දිට්ඨි අනුසය. ඒකන දිට්ඨිය කියන්නේ වැරදි දැක්ම. වැරදි ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටි හරියටම කිව්වොත්, අපි දැන් හොර දැන් මිත්‍යා දෘෂ්ටි දසාකාරණේ නත්ති දින්නම් නත්ති ඨං නත්ති හුතං නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති උපපාතිකා සත්තා. දැන් ඒ වගේ මිත්‍යා දෘෂ්ටික කෙනා හැම වෙලාවකම හිතන්නේ දන් දුන්නොත් දුන් දෙහි විපාක නැහැ. දන් දීලා වැඩක් නැහැ. ආශිර්වාද පතා බෝධි පූජාදිය කරලා වැඩක් නැහැ. එහි විපාක නැහැ. සිල්වත් උතුමන් වහන්සේලාට දාන ආදී පින්කම් කළ වැඩක් නැහැ. කර්මය කියලා කර්ම විපාකයක් කියලා දෙයක් නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. මෙලොවකුත් නැහැ. පරලොවකුත් නැහැ. ආයි හිතනව කොහොමද? අම්ම කෙනෙක් නැ එන සම්මඩ සලකන වැඩක් නැ පින් නැ තාත්‍ර සලකන වැඩක් නැ පින් හම්බෙන්නේ නැ දෙවියෝ සත්තු අපායන කට්ටිය කිසිම කෙනෙක් නැ නිරිසත්තු කියලා කවුරුත් නැ දෙවියොත් නැ ඕපපාතික සත්ත්ව කවුරුත් නැ ඔය වගේ හිතන මිත්‍යා දෘෂ්ටි කමට දැන් අපේ අත කොහොමත් එහෙම හිතන්නේ නැ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අවබෝධයෙන් මේ කරන්නේ හැමදේම දැන් එතකොට අපි පින්වත් නී හැම දෙයකටම කලින් මේ විශ්වාස කරන්න ඕනේ. අපිට මේව සැකයි නම් අපිට මේව විශ්වාස නැත්තම් අපිට කවමදාකවත් බෑ ධර්මයේ වටහා ගන්න. ධර්ම මාර්ගයේ හැසිරෙන්න. දැන් එහෙමනම් ඔන්න දික්ටි අනුසයෙන් වෙන්නේ මේ කෙනාට මේ දස වස්තුක පිළිබඳව අවබෝධයක් නැති වෙන එකයි. හොඳට වටහා ගන්න පින්නත්නි මෙයත් හිතේ මහා දැඩිසේ කාවදි නකුසට ධර්මයක්. අපේනස සත්පුරුෂ ප්‍රඥාවන්තයෝ වශයෙන් නුවණින් අදිෂ්ඨාන කරන් තේරුම් ගන්නට ඕනේ මොකද්ද? දන් දීමෙහි විපාක තියෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. මවුට සලකන්න ඕනේ, පියාට සලකන්න ඕනේ. දෙවියන් ආදී උපපාතික සත්වයෝ මේ ලෝකේ නව කර්ම විපාක තියෙනවා. අපිට මේ ගැන අවබෝධයක් ඇත්නම් අපිට සසර කතරෙන් එතෙර වෙන්න එක මඟ පහදයි. නමුත් අපිට අවබෝධයක් නැත්තම් මිත්‍යා දෘෂ්ටික වනම් කටයුතු කරන්නේ මතක තියාගන්න එය සසර තව තවත් දික්වීමට, සසර කෙලෙස් බැම්ම තව තවත් තරවීමට එක විශාල හේතුවක්. ඔන්න එහෙමනම් කාමරාගනුසය, පටිගනුසය, දිට්ඨිඅනුසය. ඊට පස්සේ විචිකිච්ඡානුසය. ඒ කියන්නේ මොකද? සැකය. උතුම් තෙරුවන් කෙරෙහි, කියන්නේ බුදුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි යමෙකු අවිශ්වාස කරයිද? හිතනවා බුදුවරු මේ ලෝකේ පහළ වෙලා නැහැ. දැන් ආයත අපේ ගොඩක් අයට දැන් ප්‍රශ්නේ බුදුහාමුදුරු කොහෙද ඉපදුනේ කියන ප්‍රශ්නය. ආයස ගොඩක් අය හිතනවා කොහොමද ඉපදිච්ච ගමන් අවිද්දි කියන ප්‍රශ්නය. නෙළුම් මල් හතක් කොහොමද ආවි කියන ප්‍රශ්නය. අපිට ගොඩක් මිනිස්සු කල්පනා කරන දේවල්නේ. නමුත් මතක තියාගන්න අපි ඒව ගැන හිත හිත ඉන්නවා නම්, අපි භාග්‍යතුන් වහන්සේ අවිශ්වාස කරනවා නම්, භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අවිශ්වාස කරනවා නම්, අංජලි කරන මහා සංඝරත්නයේ සිල්වත් භාවයේ ගුණවත් භාවයේ යමකට අවිශ්වාසය නම් කොහොමත් නිවන් දකින්න බෑ. මතක තියාගන්න බුදුහර දේශනා කරන්නේ මොන දෙයකටත් කලින් මේක විශ්වාස කළ ශ්‍රද්ධාව උපදව ගන්න ඕනේ. ශ්‍රද්ධාව ඉපදෙන්නේ තිරුවන් විශ්වාස කරාමයි. නැත්නම් අය කවදාවත් ශ්‍රද්ධාවක් අපිට ඉපදෙන්නේ නෑ. මතක තියාගන්න පින්නත්නි, නුවණින් අදිෂ්ඨානයෙන් කල්පනා කරන එකටම දැන් අද බලන්න. දැන් මම ඔබට මෙහිම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි ඔන්න භාග්‍යතුන් වහන්සේ ගැන සැක කරනකොට ඔබ පොඩක් මෙහිම හිතන. දැන් අපි ඔන්න එක්සැම්පල් ගමු. අඹ ගහක් තියෙනවා. දැන් මේ අඹ ගහක අපිට හමු වෙන වටිනාම දේ මොකද්ද? අඹ ගෙඩිය. අපිට කන්නට උපයෝගී වෙනවා. දැන් තව බීජයක් පැල කරන්නත් අවශ්‍ය වෙනුනේ අඹ ගෙඩියක්. දැන් එතකොට ඔන්න දැන් අපි අඹ ගෙඩියක් ඔන්න කඩන් කනවා. හරි පැණි රහයි. දැන් අපි මේක රස කර කර කෑවට අපි කාටවත් පුළුවන්ද කියන්න මේ අඹ ගෙඩිය රසවත් උනේ මේ කොළ නිසා කියලවත්, මේ අහවල් ඉත්ත නිසා කියලවත්, මේ අසවල් මුල නිසා කියලවත්, මේ කඳ නිසා කියලවත්, අපිට මේ අඹ ගෙඩිය රහ උන්න තමයි පොළොව නිසා කියලවත් අපිට එකහෙලා නිර්ණය කරන්න පුළුවන් කමක් තියනවද? නැහැ. නමුත් අපි කනවා. අපිට කියන්නේ අපි කන අඹ ගෙඩිය රසය උත්පාදනය වුණේ මොන යාම් ස්ථානයක් කරනකොටද අපිට කියන්නේ බැරි කොට අපි කන පළතුරක් සාමාන්‍යයක. නමුත් අපි ඒක පොඩි උදාහරණයක්. දැන් ඒ අතින් බලනකොට මේ තුන් ලෝකේ පහළ නුතුන්ම ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝවරයා වූ භාග්‍යතුන් වහන්සේ ගැන අපි කොහොම හිතනද පින්වත්නි? රස මතක තියාගන්න ජීවිතයේ මේ ඔය විචිකිච්ඡාව තිබ්බොත් නම් ලොකු පාඩුවක්. ජීවිතේට ලොකුම පාඩුවක්. ඇත්තටම ගොඩක් අපේ බෞද්ධ වුණත් දැන් හිතින් දැන් උන කවුන්ට බණ ඇහුවට හිතින් සැක කරනවා. එහෙම බෑ. හිතිනුයි කයිනුයි දෙකක්ම විශ්වාසාන්ත වෙන්න ඕන තෙරුවන් කෙරෙහි. අනික කවදාවත් භාග්‍යතුන් වහන්සේ බුදුන් වහන්සේ ගැන හොයන්න කිව්වේ නෑනේ අපිට. අපිට හොයන්න බෑ ඇත්තටම බුද්ධ විෂය අචින්තියයි. මතක තියාගන්න බුදුවරු ගැන අපිට හොයලා ඉවර කරන්න බෑ කියලාවරක් නෑ. එනස බුදුරජාණන් ගැන හොයන්න එපා කිව්වා අපිට. බුදුවරයෙක්ගේ ගුණක් සීමා වෙන්න තව බුදුවරයෙක් අසලදී විතරයි. තව බුදුවරයෙක්ට විතරයි තව බුදුවරයෙක්ගේ ගුණ කියලා ඉවර කරන්න පුළුවන්. අපිට බෑ. ඉතින් එහෙව් අපි ඒකට නෙවෙයි මහන්සි වෙන්න ඕන. අපි මහන්සි වෙන්න ඕනේ ඒ භාග්‍යතුන් වහන්සේ දැන් අවසානයේ බුදුහරම මොකද අපිට දේශනා කරේ? මහණෙනි, මගෙන් පසු ගුරුවරයා වශයෙන් ඔබ තබා ගත යුත්තේ මේ මා පැනව විනය සහ ධර්මයයි. මේ ධර්මය සහ විනය තමා අපේ ගුරුවරයා වෙන්න ඕනේ. එතකොට එහෙමනම් මතක තියාගන්න ඔබ ඒ භාග්‍යතුන් වහන්සේ ගැන හොයනවට කලින් ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වූ මාර්ගය හොයන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිවන හොයන්න අන නිවන ඔබ හොයාගත්තොත් ඔබට බුදුන් වහන්සේ ගැන වැටහි යම් තාකාරී. අපිට නැතුව අපි මේ පෘථග්ජන වින්න ගමන් බුදු පිළිමයක් දැක්ම අනේ මෙච්චර මේ පිළිම උසයිද, බුදු හමුදුරු මෙච්චර උසයිද, බුදුන් වහන්සේගේ ඇඟිලි මේ හා සමානද අපිට ප්‍රශ්න. ඒව පින්නත් මිත්‍යා දෘෂ්ටික මතවාද. එනස ඔබ බෞද්ධයක වශයෙන් දැන් අපි බෞද්ධ කිව්වට උපැන්නේ තිබ්බ පමණින් අපි බෞද්ධ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගත යුතුයි බෞද්ධ වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වූ මාවතිය හැසිරෙන්න ඕනේ. ඒ මාවතිය හැසිරුණොත් තමයි අපිට ධර්මයේ වැටහෙන්නේ. නියම බෞද්ධයෙක් වෙන්නේ. එතකොට ඔබට නිර්වාණය පිණිස කුසල් හේතු වෙනවා. දැන් ඔන්න එහෙමනම් විචිකිච්ඡාව කියන මොකද්ද? බුදුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි පවතින අවිශ්වාසය සැකය. දැන් ඔය සැකය තියාගෙන කොහොමත්ම බෑ, අනිවාර්යෙන් අඩුම සෝවාන්වත් වෙන්නට බෑ. සමතක තියාගන්න එකටම මොන දේකට කලින් තෙරුවන් විශ්වාස කරන්න. බුදු පහන පත්තු කරද්දි විශ්වාසයෙන්ම පත්තු කරන්න ඕනේ. එක මලක් පූජ කරනකොටුණත් විශ්වාසයෙන්ම තෙරුවන කෙරෙහි මට මේ දේවල් සිදු කිරීමෙන් කුසල සමුදායක් ලැබෙනවානේ කියන විශ්වාසයෙන් සිදු කරොත් ඔබට පුළුවන් ඉතාම ඉක්මනින් ඒ විශ්වාසයේ මතම අඩුම සෝවාන හරි වෙන්න පුළුවන්. අවිශ්වාසයෙන් තොර වුණාට පස්සේ හරි ඔන්න එහෙමනම් කාමරාගනුසය, ඊට පස්සේ පටිගනුසය, දිට්ටි අනුසය, විචිකිච්ඡා අනුසය, ඊට පස්සේ පස්වෙනි එක මොකද්ද? මාන අනුසය. මානය කීයාකාර තුන් වැදෑරුම්. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන කියන්නේ මොකද්ද? සමහර මිනිස්සු හිතනවා මම තමා මෙතන ඉන්න ඉහළම කෙනා. මම තමා ලොක්ක, මට ඉහළින් කෙනෙක් නෑ, හැමෝම මට පහත්. දැන් එහෙම යමෙකුට තමන් ගැන මානයක්, තමන් තමා ඔක්කොටම වඩා ඉහළින් ඉන්නේ කියලා අදිෂ්ඨානයක් ආවොත් ඒ මානය නිවනට ලොකු බාධාවක්. සදිසමාන කියන්නේ ගොඩක් අය ගාව තව මානයක් තියෙනවා. මොකද්ද? මේ හැමෝම මට සමාන කට්ටිය. මට ඉහළින් කවුරුත් නෑ. මම සහ ඒ අපි ඉන්න හැම දෙනාම අපි සමාන කට්ටිය. හීනමාන කියන්නේ හිතනවා එයා හැමෝටම වඩා පහත් කියලා. නමුත් මතක තියාගන්න පින්වත්නි, ජීවිතේ පුරුදු පුහුණු වෙන්න ඕනේ මානිය දුරු කරන්න. දැන් අපිට හිතනවා අපි මානෙන් ලොකු කම ඉන්නකොට අපි තමා උසස්ම, හැමෝම අපිට ගෞරව කරයි. එහෙම නෑ. මතක තියාගන්න පින්නත් ළමයි පවා අවබෝධ කරගත යුතු අනිවාර්යෙන්ම දැන් පොඩි කාලේ පටන්ගෙන දැන් තරුණ වියටපත් වෙනවා, තරුණියෙන් මැදි වයසට, මැදි වයසෙන් වියපත් වෙනවා. දැන් අපි මොන වයසටපත් වුණත් උපාසකම්මලත් මතක තියාගන්න ඕනේ නිහතමානීත්වයයි මේ ලෝකෙ උතුම්ම වෙන්නේ. නිහතමානීකමට හැම දිනෙකම ප්‍රශංසා කරනවා. භාග්‍යතුන් වහන්සේ පවා අපේ භික්ෂුන් වහන්සේලාට නොයෙක් අවස්ථාවලදී ප්‍රශංසා කරා. නොයෙක් අවස්ථාවලදී ඒ නිහතමානීකමට ගෞරව කරා. අපි දන්නවා අපේ සැරියුත් මහරහතන් වහන්සේම නේද තමන්ගේ සිවුරු පොටක් බිම ගෑවෙනකොට සත්‍යවරදී සාමණේර හිමිනමක් ඇවිල්ලා ස්වාමීනි මේ සිවුර පොට බිම ගැවෙනවා කියලා ඒදී මතක් කරාට දැන් සමහර අය නම් කොහොමද ඔයා කොහොමද මට මේ කිය දැන් අපි සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ගේ මොකක් හරි දැන් ලේන්සුවක් කොන බිම වැටලා තිබිලා තට්ටු කරලා පෙන්වුවදින් ඒ තමන්ට තට්ටු කරන එකටම කේන්ති යනවා ඒක පෙන්වුවා කියලා තව කේන්ති මම දැක්ක කිය බොරුවට එහෙම බෑ නිහතමානීත්වය උතුම් වෙන්නේ ඒව ජීවිතය දැන් අපි පොඩි කාලේ පුරුදු නොතින් ඒව හැමදාකටම පවතී දැන් නමුත් අපේ දෙමව්පියෝ දැන් සමහරකට නැහැ නැ පුතේ උඹ දෙවෙනි වෙන්න ඕනේ නැ උඹ උඹ ඉඳපන් උඹේ පාඩුවේ උඹ කාටවත් සෙකන්ඩ් වෙන්න ඕනේ නැ දැන් ඒ වගේ නොඑක් නොඑක් දේව ළමයින්ට පොඩි කාලේ පුරුදු කරනකොට මතකද දැන් කවදාවත් ඒ ළමයි ඔබටවත් අවනත වෙන එකක් නැති වෙයි අද ඔබ තවත් කෙනෙක් උදෙසා ළමයින්ට වැරදි පාඩමක් කියලා දෙනකොට ඒ ළමයින්ම මතක තියාගන්න යම් දවසක ඔබටවත් හිලෑ නැති වෙයි ඔබවත් කියන දෙයක් අහන්න නැති වෙයි ඔබට ඉහලින් යන්න බලයි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් බලන්න දැන් ඇත්තු ගත්තරසේ අලි අලි ඇත්තුන් ගත්තර පස්සේ දැන් ඔන්න හස්ති පාලකයෝ ඔවුන්ව හීලෑ කරන්න මොකෙන්ද හෙන්ඩුවෙන් හෙන්ඩුවක් යූස් කරලා අලින්ව හීලෑ කරනවා දැන් අපිට හිතෙනවා අපිට ප්‍රශ්නයක් එනවා මෙච්චර මේ සද්දන්ත ඇත්තෝ මේ පොඩි හෙන්ඩුවකට බයයිද කියලා මිනිස්සු උස්සල පොළවේ ගහන ගස්වැල් දැන් අපි දන්නවා ගස් පෙරලනවා ගෙවල් බින්නවා කොච්චර දේවල් අපි නිවුස් වලින්ම දකිනවනේ දැන් අපිට මෙනවා ප්‍රශ්නයක් ඇයි මොවුන් මෙච්චර මේකට බය කියලා ඒ බය වෙන්නේ හේතුව මොකක්ද දැන් ඔන්න මේ අලි ඇතුන් පොඩි කාලෙම දැන් ඔන්න හදනකොට පුංචි කාලෙන් දැන් බය කරන්නේ මේකෙන් තමයි දැන් පොඩි කාලේ ඉඳලා බය කරනකොට දැන් ලොකු වෙලත් හිතනවා මේක මේ ලොකු භයානක ආයුධයක් මම පොඩි කාලේ ඉඳලා මෙල්ල කරේ මේකෙන් කියලා ඔවුන් ලොකු වෙලත් බයයි ඒ දෙයට දැන් හැබැයි ඔන්න මතක තියාගන්න ඒ වගේ ඔබ ඔබේ දරුවන්ටත් පොඩි කාලෙම හරි දේවල් කියලා දුන්නොතින් අයහපත් දේ විපාක භයානත්වය කියලා දුන්නොතින් ඔවුන් පොඩි කාලේ වගේම ලොකු වෙලත් ඒව තේරුම් ගන්නවා දැන් හැබැයි ඉතින් පොඩි කාලේ වැරදි දේවල් කියලා දෙනකොට යහපත් දෙවලින් මුදවනකොට මතක තියාගන්න පොඩි කාලේ වැරද්ද කියලා දුන්නම කවදාවත් ඒ අය ලොකු වෙලා ඉගෙන ගන්නේ නැහැ හරි පුරුදු. ඒ නිසා මතක තියාගන්න පින්නත් දෙමව්පියව පවා ඔබත් නිහතමානී වෙන්න ඕනේ ඔබේ දරුවන්ටත් ඒ පාඩම් කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව අපිත් වැරදි කරමින් අපිත් මානේ ඉහටුඩින් තියාගනිමින් ළමයින්ටත් ඒව කියලා දෙමින් කටයුතු කරන්න ගියොතින් කවදාවත් සත්පුරුෂ වෙන්න බෑ කවදාවත් නිවන් පිණිස හැසිරෙන්න බෑ දානික මේ මානය ටිකක් බලවත් මොකද මානයක් දැන් අපි හැමෝම ගාව කොහොමත් මානේ තියෙනවනේ දැන් අපි දැන් මූණෙන් hina වුණාට අපි ගාව හිතේ මානේ තියෙනවා ඔය සමහර උපාසකම්මල කියන්නේ මම මොකටද බං උංගාවට යන්න ඕනේ ඒ උන් එපේ මාගාවට එන්න දැන් අපේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් දැන් අපි හිතනවා අපි තමයි මානෙන් ඉන්නේ මම මොකට රෙස්පෙක්ට් වෙන්නේ ඕන් ගාවට ගල සෙකන්ඩ් වෙන්න ඕනේ නැ ඔවුන් තමයි මාගාවට එන්න ඕනේ එහෙම බෑ පින්නත් නේ ජීවත් වෙනකොට මොකද එකිනෙකාගේ අදහස් වෙනස්නේ දැන් අපි වගේම හැමෝම හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ මේ ලෝකෙම කට්ටිය. එහෙම හිතන්නේ නැහැ. දැන් මම මතක් කරන්නේ මොකද්ද? මතක තියාගන්න පින්නත්නි ප්‍රතඥ යෝගාව කොහොමත් මානේ තියෙනවා. සෝවාන් විනයගත් මානේ තියෙනවා. සකෘදාගාමි වෙච්චය ගාවත් මානේ තියෙනවා. අනාගාමි වෙච්චය ගාවත් මානේ තියෙනවා. අන යම් කෙනෙක් රහත් වුණොත් එදාට තමයි මානේ නැති වෙන්නේ. රහත් වෙන තුරාවටම මාන අපි ළඟ තියෙනවා. ඒක තේරුම් ගන්න වටහ ගන්න ජීවිතය අවබෝධයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා වහ වහ යොහුසුලුව කැප වෙන්න ඕනේ බණ කියනමවත් බණහන ඔබත් නිර්වාණය පිණිස. නැතු අපි මානෙන්ම කටයුතු කරමින් මොකද මේක කෙලෙසක්. හිතේ නිදන්ගත වෙලා තැන්පත් වෙලා තියෙන ක්ලේශ ධර්මතාවයක්. එතකොට මේ ක්ලේශ ධර්මතාවේ දුරු කරන්නට අපි මහන්සි වෙන්නේ නැත්තම් අපි නැති කරන්න කැප වෙන්නේ නැත්නම් මතක තියාගන්න ඒක අපිට ලොකු නිවනට බාධාවක් බැම්මක්. ඔන්න එහෙමනම් අපි දැන් කතා කරා කාමරාගනුසය, පටිගනුසය, දිට්ඨිඅනුසය, විචිකිච්ඡානුසය, මානුසය එසේ හයවෙනි එක භවරාගනුසය. දැන් මොකද මේ භවරාග කියන්නේ? භවයට තියෙන කැමැත්ත. ඒ කියන්නේ කෙලින්ම අපි ගත්තොත් ආයි ඉපදෙන්න තියෙන ආසාව. මේ සංසාරේ නැවත නැවත ඉපදීමට යමෙකුට ආසාවක් ඇද්ද ඒ බව රාගයයි. දැන් එතකොට බලන්න මොකක්ද ඇත්තර මේ භවය කියන්නේ? දැන් භවරාග නම් මෙතන වචන දෙකයි, භවරාග. එතකොට මේ භවය කියන්නේ මොකක්ද මතක තියාගන්න? ද අපි කියනවා නේද, භව පටිසමුප්පන්නව ගන්නකොට නම් භවපච්චය ජාති. පටිසමුපාදයේ කියවෙන්නේ මොකද්ද? භවපච්චය ජාති, භවයෙන් පසුව ජාතියක් ඇති වෙන්නේ. එතකොට අපි ජාති ගැන ඉපදීමටනේ, ඉපදීමට මුල් පහදක වෙන්නේ භවයයි. භවය කියන්නේ මතක තියාගන්න සාමාන්‍යයෙන් කර්ම බීජ රැස් කරන කැටයයි. මොකද්ද භවය කියන්නේ? කර්ම බීජ එක් රැස් කරන කැටය. එතකොට දැන් බලන්න, ඔබ පොඩක් හිතන්න, මෙන්න මේ එක්සැම්පල් අපි හිතමු. ඔන්න මම උදාහරණයක් ඔබට කියන්නම්. දැන් ඔබ හිතන්න ඕන පින්වත්නි, අපි දැන් උන කටයුතු කරනකොට ඔන්න අපි මෙහෙම හිතමු. ඔන්න කැටයක් තියෙනවා. දැන් ඔන්න මේ ඔබ හිතන්න, දැන් ඔන්න අපි උපන්දා පටන් අවුරුදු 60ක් ජීවත් වෙනවා නම්, අපි වතුර එකක් බිව්වත්, අපි කෑමක් කෑවත්, ටොෆියක් කෑවත්, මොන දේ කරත් මතක තියාගන්න ඒ කන දේ සරලන මුදලක් තියෙනවනේ. ටොපියක් රුපියල් දෙකක් හරි, රුපියලක් හරි, රුපියල් පහක් හරි, කමක් නැහැ, කොහොම හරි අවශ්‍ය ගණනක් තියෙනවා. ඒ මුදල් අපි මේ කැටයට දාන්න ඕනේ. දැන් උදේ කෑම වේලක් අපි ඔන කද්දී උදේ කෑම එකක් 400යි නම්, අපි ඒ මුදල මේ කැටයට දැම්මොත් තමයි අපිට කන්න හම්බෙන්නේ, නැත්තම් හම්බෙන්නේ නැහැ. දවල් කෑම එකක් රුපියල් 500යි නම්, ඒ රුපියල් 500 මේ කැටයට දැම්මොත් තමයි අපිට කන්න හම්බෙන්නේ. රෑ කෑම එක 700ක් නම්, ඒ රුපියල් 700 අපි දැම්මොත් තමයි අපිට රෑට කන්න හම්බෙන්නේ. එපමණක් නෙමෙයි, වතුර වීදුරුවක් බොන්න ගියත්, මොන දේ කරන්න ගියත් අපිට ලබා ගන්න ඕනි නම් මේ කැටේට අනිවාර්යෙන් දාන්න ඕනේ සල්ලි. දැන් ඕන්න ඉතින්, දැන් අපි ඉතින් මැරෙනකම්ම කනවනේ. ඉතින් මැරෙනකම්ම අපිට දැන් මේ කන්න වෙනවා ජීවත් වෙනකොට. එහෙමනම් අවුරුදු 60ම අපි කෑවනම්, අවුරුදු 60ම අපි උදේ දවල් රෑ කනෝ වගේ, ඒ හැම මොහොතකම මේ කැටයත් පිරෙනවා. අපේ කුසට කුස පිරෙන ආහාර යනවා වගේම මේ කැටෙත් එන්න එන්නම පිරෙනවා. දැන් ඇයි අවුරුදු 60ක් කනකොට ඒ හැටේම කන කෑම වල මුදලක් අපි දාන්නපේ කැටේට? අන්න පින්නත් අපේ කර්මත් ඒ වගේ. අවුරුදු 60ක් අපි කටයුතු කරනකොට ඒ කටයුතු කරන හැම දෙයකින්ම කර්ම හටගන්නවා. කර්ම උත්පාදනය වෙන ඉපදෙනවා. ඉතින් මතක තියාගන්න, ඒ දැන් ඔන්න අපි අවුරුදු 60න් පස්සේ දැන් නැති වෙනවනේ ආයුෂ්මාශ විඥානං. ආයුෂයයි විඥානය දෙකම තුරන් අපි මැරෙනවා. මැරුණාට පස්සේ භවයේ පින්වත්නි, දැන් රැස් කර කර්ම දෙකොටසකට බෙදෙනවා. එකක් කර හොඳ කර්ම, එකක් කර නරක කර්ම. කුසල් අකුසල් දෙපැත්තට බෙදලා වැඩිපුර ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ කුසල් පැත්තට නම් හොඳනක උපදවයි, වැඩිපුර කරලා තියෙන පව් නම් නරක තිරිසන් ප්‍රේතසුරාත්මිකට යයි. අන්න ඒකයි ජීවිතේ මතක තියාගෙන හැම වෙලාවකම හොඳ කරන්න කියන්නේ. යහපද්දේ සබ්බ පාපස්සකරණං, හැම අකුසලයන්ගින්ම වෙන් වෙන්න. කුසලස්සූප සම්පදා, කුසල් ධර්මයේ දියුණු කරෝතින් තමා හොඳ කර්ම නිතර අපිට කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ බවරාගයෙන් කියවෙන්නේ මොකද්ද? නැවත නැවත ඉපදෙන කැමැත්ත. දැන් ඔය මිනිස්සු කියනවනේ පින් දහම් කරලා මේ කුසල් බලයෙන් ලබනාත්මවත් මං සල්ලිකාරයෙක් වේවා, නැත මේ පින් බලයෙන් මං ලබනාත්ම දිව්‍ය ලෝකයට ඒවා. දැන් ඒ හැමදේම බවරාගයයි. ඔබ පින් කරලත් ආයෙ ආයෙ ඉපදෙන්න හිතනවා නම් පින්නත් නිමා හොඳ හොඳ තැන්වල එක බවරාග එක පින්නත් කෙලෙසක්. දැන් මෙහෙමයි, නිවන් දකිනකම් කොහොමත් ඉපදෙනවනේ අපි, ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුත් මතක තියාගන්න, අපි දක්ෂ වෙන්න ඕනේ ලබාගත් මනුසාත්මෙ මෙයනම් මේ තුල පින්නත් උපරිම කැප වෙන්න නිවන් දකින්න. නැතෝ දැන් අපි ආයෙමත් හිතනවා සල්ලිකාරයෙක් වෙලා ඉපදෙන්න ඕනේ, මම මේ අහවල් දිව්‍ය ලෝකෙට යන්න ඕනේ, තුසිතියට යන්න ඕනේ, යාමයට යන්න ඕනේ, නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ. දැන් ওই දවසක් පින්නත්නි භාග්‍යතුන් වහන්සේ කාලේත් විශාකාව දවසක් පොය දවසක පන්සලට යනකොට උපාසක අම්මල කට්ටියක් සිල් සමාදන් වෙලා ඉන්නවා වාඩි වෙලා පිළිවෙලට. එතකොට ඉතින් විශාකාව භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න කලින් මේ උපාසක අම්මල මුණ ගැහුණු හින්දා පොඩ්ඩක් පහත් වෙලා කතා කරා. අද උපාසකම්මල දැන් මේ සිල් සමාදන් වෙලා නේද? ඔව් කිව්වා දුවේ. අපේ ද සිල් සමාදන් වෙලා. ඉතින් අපේ අම්මලා ටික දැන් මේ පින් කරලා දැන් ඉතින් මොකද්ද ප්‍රාර්ථනා කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ මේ උපාසකම්මල කරන්නේ දුවේ, අපි මේ පින් දහම් ටික කරලා බලාපොරොත්තු වෙන්නේ හොඳ දිව්‍ය ලෝකෙට කියලා සැපසේ ජීවත් වෙන්න කිව්වා. ඉතින් විශාකාව කියලා බුදුහම්දුරන්ට කිව්වා. ඊට පස්සේ බුදුහාර කියනවා නම් විශාකාව සත්පුරුෂය වශයෙන් නැවත නැවත හිතනුනා ඉපදෙන්න නෙවෙයි. ලබාගත මනුසාත්මෙම නිවන් දකින්නයි. මොකද දිව්‍ය ලෝකෙ ගියා කියලා පින්වත් දිව්‍ය ලෝකෙ ගියොත්ින් වෙන තව තව කෙලෙස් වැඩි වෙන දේවල් කරන්න වෙනවා විතරයි. ඇයි ඇහැ පිනවන්න වෙනවා, කන සංගීත වලින් කන පින වෙනවා, නහය මේ හැමදේම අපේ පින වෙනවා. එතකොට ඒ තුලින් වෙන්නේ ආයමත් මුලට එනවනේ, අපි දැන් කාමරාගයට යනවා. දැන් ඔබ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සැප විඳින්න ගත්තට පස්සේ ආය ඔබ මුලට එනවා කෙලෙස් වලින්. කාමයේ ඉතාම වේගින් උත්පාදනය වෙනවා. ඉතින් එනිසා මතක තියාගන්න, කොහෙවත් ආයේ ඉපදෙන එක නෙවෙයි, දක්ෂ වෙන්න ඕනේ ලබාගත් මේ උතුම් දුර්ලභ මනුස්සාත්මයෙන්. දුර්ලභංච මනුස්සත්තං. ආය මිනිසෙක් වෙන එක දැන් අපි දන්නේ නැහැ. අනික අපි කවදායමත් සංසාරයේ මිනිසෙක් වෙයිද කියලා. මොකද දෙවියොන්ට කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. බ්‍රහ්මයොන්ටත් බෑ. සතර පායට ගියම කොහොමත් බෑ. චතුරාර්ය සත්‍ය තේරුම් ගත හැකි එකම ආත්මයේ මනුසාත්මයි. ඒකනේ අපේ භාග්‍යතුන් සන්තුෂ දිව්‍ය ලෝකේ මනුසාත්මයට ආවේ බුද්ධත්වයේ පිණිස. මොකද කොයි දිව්‍ය ලෝක අපි කල්ප ගණන් හිටියත් එහෙමමයි. එසම මතක තියාගන්න, අනික අපි දන්නේ නැහැ අපි ආයේ මේ සංසාරේ කවද මිනිස්සෙක් වෙයිද කියලා. අපිට කියන්න බෑ. මොකද අපි ඕන දැන් මේ ආත්මේ මේ කරන කර්ම නිසා ඔබ හදිසියකට හරි පින්නත් නී අපායකට ගියොතින් ඔබ කරන පාප පව්වැඩවල පින්නත් බරපතලත්වයේ හින්ද ඔබට කියන්න බෑ. අපේ මෛත්‍රී බුදුහාසේ ඔබට මගහැරෙන්න පුළුවන්. ඔබම කරන ඔබ පිණිසම කරන කර්ම හින්දා, ඒ කර්මවල භයානකත්වයේ හින්දා විය හැකි ඔබටම මතු බුදුවන අපේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේවත් ඔබට මගහැරෙන්නට පුළුවන් කමක් තියෙන ඔබම හින්දා. කවුරුත් හින්ද නෙවෙයි, ඔබම හින්දා. ඒ හින්දා තේරුම් ගන්න ජීවිතේ ශ්‍රී සද්ධර්මයෙන් නිර්මලව පවතින හින්දා මේක තේරුම් ගෙන අවබෝධයෙන් දැන් ඔබ මේ බණ ටික අහනකොට ඔබ මේ වෙලාවෙත් මොකක් හරි දැන් රෑ වුණාට අපේ මිනිස්සු වැඩ කරනවා. රාත්‍රියේත් ගොඩාක් මහන්සි වෙනවා. මුදල් උපයන දැන් ඒකෙන් දරුපවල නඩත්තු කරනවා. තමන් වැඩ කරගන්න ඕනේ. ඒක ඇත්ත. ජීවිතේ පින්නත් තේරුම් ගන්න, අවබෝධයෙන් වටහා ගන්න එක තේරුම් ගත්තොත් ඔබ දිනුම්. නැත්තං සංසාරේ ගොඩාක් දුවන්න වෙනවා. සංසාරේ ගොඩාක් පසුතැවෙන්න වෙනවා. ඒ අවබෝධ කරගන්න ශ්‍රී සද්ධර්මයේ තව මැහෙනවන්නේ ඔබ නිර්මල ත්‍රිපිටකයේ තියෙනවා. දැන් තැන් මහන්සි වෙන්න. මොකද අපිට මහ කාලයක් නෑ ජීවිතේ තව පින්නත් නිගත කරන්න. අපි දැන් හිතනවා, දැන් අපිට හිතෙනවා අවුරුදු 60ක් 70ක් 80ක් ලොකු කාලයක් කියලා. නෑ, මේක පින්වත්නි හරි පොඩි කාලයක්. මොකද මේ සංසාරේ අවුරුදු 100ක් නෙවෙයි වැඩිම කාලය ආයුෂ. සමහර කාලවල පින්වත්නි අවුරුදු 80,000, ලක්ෂේ, ලක්ෂ දෙක, ඒ වගේ ආයුෂ තියෙනවා. කල්ප ගණන් ආයුෂ තියෙනවා. ඉතින් ඒ කල්ප ගානක ආයුෂත් එක්ක අවුරුදු 80ක් කියන කොච්චර පොඩ්ඩක්ද? හැරින්නවත් බෑ පින්වත්නි. ඒ නිසා මතක තියාගන්න, මේ අපිට මහ කාලයක් නෑ ජීවිතේ. අපි කොටින්ම ගත්තොත් අපිට මේ හම්බෙච්ච අවුරුදු 60-70 තුළ අපිට කාටවත් වෛර කරන්නවත් වෙලාවක් නැහැ ටයිම් ටේබල් එකේ. නමුත් අපි නම් වෙලාවට පින්නත් නියකට ඔන්න වෙලාවක් වෙනම හදාගෙන මිනිසුන්ට වෛර කරන්න. මේ ජීවිත රටාව තුළ අවුරුදු 80කදී පින්නත් නි කොච්චර අපි උපරිමෙන් පින් කර ගන්න ඕන කාලයක තුළ, මොකද පව් කරන අපිට හැරෙන්නවත් වෙලාවක් නැතිකොට. හැබැයි අපි අනවබෝධයේ හින්දම අපි මොකද කරන්නේ? පව් කරන්න වෙලාවක් හදාගෙන. ඉතින් ඔහොම අපි ජීවත් වුණොත් පිළිසරණ අපිට නැති වෙනවා පින්වත්නි. ඒ හින්දා ධර්මයේ දසරණ වෙන්න එපා. මොකද ධර්මයේ නැත්තම් උණු කමක් නැහැ. ඇයි ඔබට මාවතක් නැහැ? ඔබට කියලා දෙන්න කෙනෙක් නැහැ? ඔබට ධර්මයක් ඇහෙන්නේ නැහැ? නමුත් මේ දැන් ධර්මයේ තියෙන කාලෙනේ. ධර්මය ඇහෙන කාලේ දැන් ඔබ මේ ධර්මය අහනවා. දැන් මගින් විතරක් නෙවෙයි, අපේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා, විනේදර ශික්ෂකාමි භික්ෂුන් වහන්සේලා, සිල්වත් ස්වාමීන් වහන්සේලා කොච්චර ධර්මය ඔබට පහදනවද? එතකොට ඔබ කවමදාකවත් එවැනි ධර්මයක් ඇහි දැසරණ වෙන්න එපා. හරි, ඔන්න එහෙමනම් පින්නාත්නි, බවරාගනුසය කියන්නේ නැවත නැවත ඉපදීම කෙරෙහි ආසාව. කාමරාගනුසය, පටිග්ග, දිට්ටි, විචිකිච්ඡා, මාන, බවරාග අවසානයේ අවිජ්ජානුසය. මොකද අවිජ්ජාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීමයි නොදනුවත්කමයි. මොකක් නොදැනීමද දුක්ක? දුකට හේතුව දුක නැතිකිරීම නැතිකිරීම මාවත. දුක්ක සත්‍ය, දුක සමුදයාරි සත්‍ය, දුක නිරෝධාරි සත්‍ය, දුක්ක නිරෝධගාමිනී පටිපධාරි සත්‍ය, එනම් චතුරාරි සත්‍ය. මේ චතු සත්‍ය අපිට අවබෝධ නැත්තං අපිට කොමත්තාවම අවබෝධ නෑනි. අපි එකන පෘථග්ජන එකන යමෙකුට මේ අවබෝධ නැත්තං ඔහ අවිද්‍යාවෙන් ඉන්නේ. ඇත්තටම පින්නාත්නි අපි හැමෝම තම අවිද්‍යාවෙන්. මතක තියාගන්න අද බණ දේශනා කරනවා බණ අහනවා අපි තවම අවිද්‍යාවෙන් ඉන්නේ. නමුත් මේ ලෝකේ පුද්ගල පිරිස ඉන්නවා පින්නාත්නි හතරක්. කවුද? එක කෙනෙක් ඉන්නවා පින්නාත්නි අවිද්‍යාවේ ඉන්නේ. එයා අවිද්‍යාවේ ඉන්න ගමන් මහන්සි වෙනවා විද්‍යාවට එන්න. තව කෙනෙක් ඉන්නවා ඉන්නේ අවිද්‍යාවේ, එයා මහන්සි වෙනවා අවිද්‍යාවෙන් තව විද්‍යාවටම යන්න. තව කෙනෙක් ඉන්නවා විද්‍යාවේ ඉන්නේ, එයා මහන්සි වෙනවා විද්‍යාවෙන් අවිද්‍යාවට එන්න. අන්තිම කෙනා එයා විද්‍යාවේ විද්‍යාවෙන් තව එහාට යන්නේ, එයා මහන්සි වෙන විද්‍යාවටම යන්න. දැන් අපි ඔබ මම ඉන්නේ මොන කොටසේද? අපි ඉන්නේ අපි තව අවිද්‍යාවේ. හැබැයි අපි ට්‍රයි කරනවා අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න. නමුත් අපේම බෞද්ධ මිනිස්සු ඉන්නවා අවිද්‍යාවේ ඉන්න ගමන් තව මහන්සි වෙනවා තව අඳුරටම යන්න. අඳුරෙන් අඳුරටම. අපි දක්ෂ වෙන්න ඕනේ අඳුරේ හිටියට අඳුරෙන් එළියට එන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ අපිට එළිය වෙන්නේ මොකක්ද? ධර්මයයි. අපි දැන් උණු ගුහාවක හිර වෙලා අපි මැද ඉන්නේ. දැන් උණු අපිට එහා පැත්තට අපි යන්න ඕනේ එළියට යන්න නම්. නමුත් අපිට කළුවරයි. ඉතින් අපේ මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට ආලෝකය තමයි ධර්මය. ඒ ධර්මය තමයි අපිට ආලෝකය ලබා දෙන්නේ. ධර්මය තමයි අපිට එළිය ලබා දෙන්නේ. ඒක තේරුම් ගන්න ඔබ. ඒක අවබෝධ කර ගන්න ඔබ. එමනම් පින්වත්නි මතක තියාගන්න අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අනවබෝධයයි. දුක තේරෙන්නේ නැත්තම්, දුකට හේතුව තේරෙන්නේ නැත්තම්, දුක නැති කිරීමේ මාවත තේරෙන්නේ නැත්තම් අපි පින්වත්නි අපි අවිද්‍යාවෙන්. ඉතින් අපි අවිද්‍යාවෙන් ඉන්න හින්දේ බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. අපේ අවිද්‍යා අන්ධකාරයෙන් නසාලන්නයි මේ ලෝකෙ බුදුරු පහළ වෙන්නේ. ඒ භාගතුන් වහන්සේලා තමයි අපිට අවිද්‍යාවෙන් විද්‍යාවේ මාර්ගය පහදන්නේ. ඉතින් අපිට දැන් ඒක පහදලා තියෙන අපේ ගෞතම භාගතුන් වහන්සේ පහදු උන්වහන්සේ පැහැදුවට මදි අපි තේරුම් ගන්න නැත්තම්. එනස පින්වත්නි මහන්සි වෙන්න දැන් ඔ අපිට හම්බෙන සූත්‍රයක් අංගුත්තර නිකායේ මේක රෙෆරන්ස් එක අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ අවිජ්ජා සූත්‍රය. දැන් මේ අවිජ්ජා සූත්‍රයෙන් කියවෙනවා පාද දෙකක්. එකක් විද්‍යාවේ පාත් එක, කියන්නේ මාර්ගය, නැත්නම් අවිද්‍යාවේ මාර්ගය. මතක තියාගන්න අවිද්‍යාව හින්දා අපි ගව ගොඩාක් කෙලෙස් ධර්ම උපදිනවා පින්වත්නි. මේක පටන් ගන්න මුලට අපි යනකොට අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ ආශ්‍රයෙන් අපිට වැරදි දේ ඇහෙනවා, අසත් ධර්ම ඇහෙනවා. අසත් ධර්ම ඇහෙනකොට අපිට ශ්‍රද්ධාවක් උපදින්න ඇතිරුවන කෙරෙහි. උපදින්නෙම අශ්‍රද්ධාවක්. එතකොට දැන් ඔන්න අශ්‍රද්ධාවක් උපදිනකොට ආයි ධර්මයක් තේරෙන්නේ නැහැ. එනස අපි ගාව කවමදා යෝනිසෝ මනසිකාරය නැහැ, අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය එනකොට සති සම්පජන්‍ය කවදාවත් එන්නේ නැහැ, අසති සම්පජන්‍යය එන්නේ. එතකොට අසති සම්පජන්‍යයේ හිඳ කවදාවත් අපිට මේ ධර්මයේ වටහා ගන්න බෑ. ධර්මෙ මෙනෙහි කරන්න බෑ. මෙනෙහි වෙන්නේ නැහැ. කවදාවත් ධර්මයේ තේරෙන්නේ නැති හින්දා මේ සිත, කය, වචන පාලනය වෙන්නේ නැහැ. අසත් ධර්මය ඇහෙනවා, ධර්මයේ තේරෙන්නේ නැහැ. එතකොට කවදාවත් මේව හොඳ හොයන්නේ නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිම අපි නවතින්නේ අවිද්‍යාවෙන්. විද්‍යාව පැත්තට යද්දී මොන හොඳ ආශ්‍රයක්, හොඳ ධර්මයක්, ශ්‍රද්ධාවක් උපදිනවා, යෝනිසෝමනසිකාරී සති සම්පජඤ්ඤේනවා, ඒ ඔක්කොමත් එක්ක අවසානයේ විද්‍යාවටපත් වෙනවා. ඉතින් අපිත් එවැනි විද්‍යාවකට පතෙන්න කැප වෙන්න තන් ආයි පින්නාත්නි සංසාරේ මඳුර ඉන්න වෙයි. මම හිතන් ජීවිතේ මේක භයානකයි. ඇත්තටම භයානකයි. අපි හදිස්සියෙන් හරි අපායකට වැටුණොත් අයි ගැලවිල්ලක් නැහැ. කල්ප ප්‍රකෝටි ගණන් වලට මිනිස්සු තවම පින්නාත්නි දුක් වෙනව ඇති. දැන් අපි දන්නේ නැහැ විටක පදුමුත්තර භාගිතුන් වහන්සේ කල්මන සාමපාය ඇති. කසුප් බුදුන් වහන්සේ කල්මන සාමපාය ඇති. කෝණාගමන, කාශ්‍යප, විපස්සී ආදී මේ භාගිතුන් වහන්සේලා කාලේ පව් කර මිනිස්සු තවමත් අපායේ දුක් විඳිනව ඇති. කොච්චර කාලයක්ද බලන්න. ඒස මතක තියාගන්න, වටහා ගන්න, ජීවිතය හොඳ හැටි තේරුම් ගන්න ඔබම වටහා ගන්න ඕනේ. අවිද්‍යාවෙන් මිදෙන්න මහන්සි වෙන්න. කෙලෙස් එක අපි තවම පොරබදිනවනේ පින්නාත්නේ බිස්නස් ඔබ කරනවා ඒවා. දැන් අපි ඒවත් ගැට ගැහිලා දරුවන්ගේ ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, වාහන ලැත්තු, බිස්නස් මේ ඔක්කොමත් එක්ක අපි ගැටි ගැහිලා ඉන්නකොට අපි මේ මතයෙන් මෙනහිලා මැරිලා ගියොත් කෝපිට පිළිසරණක්. ඒව බැලන්ස් කරගන්න ඒත් එක්කම ධර්මයේ හැසිරෙන්න. ඔබ ධර්මයේ හැසිරෙද්දී ඔය හැම ප්‍රශ්නයක්ම රිලැක්ස් වෙනවා. අනිවාර්යෙන් ගැට ගැහෙද්දී ලියනවා පින්වත්නි. එනස ධර්මයේ තේරුම් ගන්න, හරිතනින් ධර්මයේ වටහා ගන්න. එතකොට නිවන මාර්ගය ඔබටම පැහැදිලි වෙයි. ඔන්න එහෙමනම් කාමරාග, පටිග, දිට්ටි, විචිකිච්ඡා, මාන, බවරාග, අවිජ්ජා. ඔන්න අපි අනුසේ ධර්ම හතම අද කතා කරා. හොඳට වටහා ගන්න. හොඳ හැටි තේරුම් ගන්න. ඔබ ඔබටම දැන් මම මේක පැයක් නෙවෙයි, පැය දෙකක් නෙවෙයි, තුන හතරක් කිව්වත් ඔබම තමයි ඔබට තේරුම් ගත යුත්තේ. ඔබ ඔබටම ඔක තේරුම් කරවන්න. දැන් නිදා ගන්න මොහොත වෙන්න පුළුවන්. පොඩක් මේ ගැන කල්පනා කරන් නිදා ගන්න ගමන් ඇත්තටම මම මොකද්ද මේ කරන්නේ? ඇත්තටම මගේ ජීවිතේ මම මොකද්ද මෙච්චර කාලයක් ධර්මයෙන් මං කරගෙන තියෙන්නේ? මං හැමදාම බනහුවට මම මොනවද ධර්මයෙන් තාම ඉගෙනගෙන තියෙන්නේ? තමන් කල්පනා කරන්න. ඒ ඉගෙනගත දෙයක් ඇත්නම් තව ඉම්ප්‍රූව් කරගන්න ඕන අපේ දේවල්. ඕනද අපි සබ්ජෙක්ට් එකක් ගත්තත්, ධර්මිය ගත්තත්, හැම දෙයක්ම අපි නිතර නිතර ඒ වායමත් අපි අනිවාර්යෙන් රිසර්ච් කරන්න ඕනේ. ආය රිපීට් අපි හිතන්න ඕනේ. එතකොට මේ ඔබට වැටහෙන්නේ. එවනම් අපි ප්‍රාර්ථනා කරමු අද අනික පින්නත් ඔබ අසූ බන තේරුම් ගත්තොත්, යන්තමින් හරි වටහා ගත්තොත් එහෙම ඔබට ඔබේ අඳුර නසා ආලෝකයේ මාවත වෙන්න පුළුවන්. මේ ධර්ම කොට්ටාසියම ඔබේ නිවන පිණිස හේතු වෙන්න පුළුවන්. හොඳයි, අපි එහෙමනම් ප්‍රාර්ථනා කරමු මේ උතුම් ධර්ම දානමේ පින්කම් හේතුවෙන් ප්‍රථමයෙන්ම ඔබට මේ ධර්ම දක්ෂිනාව තිරින කරන net fm මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ ඉහළ පෙළෙන් පටන්ගෙන පහළ පෙළේ හැම දිනම දක්වා සේවය කරන හැම සේවක සේවිකාව හැම දිනාටම, වගේම ධර්ම ශ්‍රවණය කරා වූ අපේ පුංචි නංගිල මල්ලිලා, තරුණ අයලක්කලා, අපේ අම්මලා තාත්තලා, ආචාර්ය සිර හැමෝට මේ පින්නත් වේවා. කුසල් බලයෙන් හැම සුවපත් වේවා, සැම නිරෝගී වේවා, නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ඇති වී තිබෙන හැම රෝගාන්ධකාරයක්ම පහ වේවා. අපේ තාත්තලාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා. පින්නත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔබ හිතන පතන යහපත් හැම කටයුත්තක්ම සාර්ථක වේවා. ඒ වගේම දහම් දෙසූ මටත්, දහම් මැසූ ඔබටත් සසර කතරින් එතර වී ලබන අනුසේ ධර්ම ප්‍රහාණය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සුඛයට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ළඟාපත් වෙන මේ මහා කුසල් බලයන් හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අහසේ පොළවේ සියතලේ බමතලේ ලෝතලේ වසන්නා වූ සෑම සම්‍යක් දෘෂ්ටිගිෂ්ඨකාමි දෙවියන්ට මේ පින්නත් වේවා. පින් ලබා ගන්නා වූ දෙවියන් සතුටින් රට ජාති ආගම දහම් සුරකිව අපවත් ඔබවත් රැකදේවා. ඒ වගේම ඔබ නම්ින් මේ වර්ග පරම්පරාවේ සංසාරයේ ආරම්භයේ පටන් මේ දක්වා කිසියම් නෑයෙක් මිය ගොස් ඇතනම් ඒ හැම නෑයෙක්ටම මේ පින් අත්විඳ පින් ලබා ගන්නා වූ නෑයෝත් මේ පින් ලබාගෙන දුකින් නම් සැපවත් වේවා, සැපෙන් නම් සැප දිනුව ඔවුන්ටත් නිවන් පිණිස මේ පින් හේතු වේවා කියලා තෙවරක් සාදුනාදයකින් ප්‍රාර්ථනා කරන්න. හරි, එහෙමනම් පින්වත් අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා දහම් දෙසූමට, දහම් ඇසූබට අපේ හැමෝටම එකතු වෙලා වීර්ය වඩලා ධර්මයේ වටහාගෙන අනුසය ධර්ම ප්‍රහාණය කරලා නිවන් පිණිස මේ පින් හේතු වේවා කියලා සාදුනාදයකින් පතමු. හොඳයි, එහෙමනම් පින්වත්නි මෙතෙක් කර අපි රැස් කරව මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කොටසක් මාත් සමග දෙවියන් පින අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. හොඳයි, එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදු සාදු සාදු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිනාව පැවැත්තු සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාව්‍යශූරී ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්සමහාරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපිවට මතක් කරනවා නෙතෆම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානෙත් ඔබ සංවිධාන කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධාන කරන්නට ඔබ කැමතිනම් 0774415272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 0774415272 අංකයට උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා

0: ඔබ යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
1: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල නුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM. Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්න

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.